ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ අහවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ්ඩ විශාරද පූජ්‍ය මීගස්වැවේ

0: අටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොවලින් ඒසල්. දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්ස එක්ක තෝරගන්න.

0: ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: 97.7 Lock Honda Radio ITN.
1: වෙලාව දෙපහයි විනාඩි 45යි.

0: Radio ITN රටට වග කියන රේඩියෝ. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජ්.
1: අයිබෝවන්, සුබ දවසක්. ජීවිතේ බරක් කියලා හිතනම නම් මම මේ කියන කතාව හොඳින් අහගන්න. ජීවිතේ සමහර කාලවල තියෙනවා හැමදේම අපිට පාලනය කරන්න බැරි, හිතාගන්න බැරි විදිහට ප්‍රශ්න, කලකිරීම, තනිකම වගේ දේවල් කන්දක් වගේ හිතට දැනෙන. අපි හැමෝම අපිට නොපිරින ලොකු සටනක් ජීවිතය ඇතුලේ කරනවා. හැබැයි වැදගත් වෙන්නේ අපිට ලැබෙන දුක නෙවෙයි, අපි ඒ දුකට මුහුණ දෙන විදිහයි. ඔබේ ප්‍රශ්න ඔබව විනාශ කරනවාද, එහෙම නැත්නම් ඔබව ශක්තිමත් කරනවාද කියන එක තීරණය වෙන්නේ ඔබ ඒ දිහා බලන විදිහෙන්. මම මේ ළඟට කියන්න යන දේවල් ගැන පොඩ්ඩක් වැඩිපුර හිතලා බලන්න. අතීතයේ වැරදි කරේ තියාගෙන යන එක නවත්තන්න. පරණ වැරදි අසාර්ථක වීම ගැන හිත හිත ලත වෙන්න එපා. වැටීම කියන්නේ දුර්වලකමක් නෙවෙයි, ඔයා යම් දෙයකට උත්සාහ කරපු බවට සාක්ෂියක්. ඊට පස්සේ මම ඔබට යෝජනා කරනවා ඕනවට වඩා හිතේ මෙහෙම නැත්තම් ඕවර් තින්කින්, බය සහ පස්තැවීම නිසා ශරීරයට වඩා හිත මහන්සි කරවන වැඩපුර හිතීමෙන් ඔබ මිදෙන්න. මානසික නිදහස ආරක්ෂා කරගන්න. ප්‍රශ්න වලින් පැන යන්න එපා. හැබැයි ඒ ප්‍රශ්න වලට ඔබේ අනන්‍යතාවය විනාශ කරන්න දෙන්නත් එපා. අනෙක් කාරණාව, සමහර කාලවලදී අපිට වේගෙන් ඉස්සරහට යන්න බැරි වෙන්න පුළුවන්. ඒක අසාර්ථක වීමක් විදියට දකින්න එපා. මහා කොනටුවක් අස්සේ දෙවරෙක් මුහුදු යන්නේ නැහනේ. ඔහු කරන්නේ වෙරළට වෙලා දැල් ටික අලුත් වැඩියා කරගන්න එක. ඔබ මානසිකව හෝ ආර්ථිකව වැටලා ඉන්න වෙලාවක කලබල වෙන්නේ නැතිව නිහඬවම ඔබේ ශක්තිය නැවත ගොඩනගා ගන්න. විවේක ගන්නවා කියලා කියන්නේ ජීවිතේ අත්හැරලා දානවා කියන එක නෙවෙයි. ඊට පස්සේ මම ඔබට යෝජනා කරනවා ඔබේ ශක්තිය විනාශ කරන නිතරම ඍණාත්මක දේවල් දෙන අයගෙන් නිහඬවම ඇතු වෙන්න. හැම තර්කයකටම, හැම යාළුකමකටම වාගේ වටිනා කාලය සහ අවධානය දෙන්න ඕමනා වෙන්නේ නැහැ. අන්තිම කාරණාව, අද ඔයා රිද්දපු, අද ඔයා වටපු ප්‍රශ්නෙම දවසක ඔබේ ජීවිතයේ ඔබට ලැබෙන ජීවිතේ දිරණ හැටි කියන පොතක් වෙන්න පුළුවන්. ඒක නිසා මතක තියාගන්න, කුණාටු සදාකාලික නැහැ. ශක්තිමත්ම ගස් නිර්මාණය වෙන්නේ අවුව තියෙන දවස්වලට නෙවෙයි, මහා සැඩසුලන් වලට මුහුණ දීලා පටන් වෙච්ච දවස්වල. ඒක නිසා ප්‍රශ්න හිතට බරක් කර නොගෙන සැහැල්ලුවෙන් ජීවත් වෙන්න, නොනකර වෙන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: පොසිටිව් වයිබ්ස් විත් චාමි.
0: Lakhanda Radio ITN
1: Velau dehayai
3: Kaatak kalin pattara vistara samaga aluthuma thoraturu denaganna Unusummuna deshapalanaya Vidis Kreeda thoraturu savistarana
4: Lakhanda Momadin is

අයිබෝවන්, සුභම සුභ උදෑසනක්. අද මැයි මාසේ 26 වෙනිදා අඟහරුවාදා දවස. 2026 අවුරුද්දෙත් මාස 5ක් කෙමෙන් කෙමෙන් ගෙවිලා ගිහින් ඉවරයි. කාලය ඉක්මනින් යනවා. ඉතින් ඔයා පරක්කු වෙන්නේ නැතුව ඔයාගේ වැඩ ටික හරියට නිසි ආකාරව කරගන්න. මොකද ගියපු කාලය අපිට ආපහු ගන්න බෑ. ඒක නිසා කල්පනාවෙන් කාලය නිසි විදිහට කළමනාකරණය කරගෙන වැඩ කරන්න කියන එක මතක් කරන ගමන් අදත් අපේ අවධානය යොමු කරමු. දේශීය පුවත්පත් වගේම නිල වෙබ් අඩවි ලක්කන්න ප්‍රවෘත්තිංශය වාර්තා කරන තොරතුරු වලට අපේ සෝදානම් ලක්කන්න මෝර්නින් නිවුස් ඇලට් තුලින් මේ විස්තර ඔබට අද අරගෙන එන්න. දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය අද සටහන් කරන වාහන රක්ෂණය ඩිජිටල් වෙයි. වාහන ලක්ෂ 20කට කිසිදු රක්ෂණයක් නැහැ. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව කියයි. අද චමිරැල්ල දිනයයි දිනමිනට මේ වාර්තාව අරගෙන එන්නේ. අද පුවත්පත් ගණනාවක් මේ සම්බන්ධයෙන් සටහන් කරනකොට ඩේලි නිවුස් පුවත්පතටත් අපි අවධානය යොමු කරමු. Sri Lanka to introduce digital motor insurance system. For the more in detail, Sri Lanka plans to implement a digital motor insurance system with all insurance companies joining the program. Chairman of the Insurance Regulatory Commission of Sri Lanka, Ajit Ravindra Dimel, announced yesterday, speaking at a media briefing held at the Government Information Department yesterday. Dimel said a national insurance verification system has also been introduced alongside the new digital insurance initiative. Let's see more details about it in Sinhala. අද මේ සම්බන්ධයෙන් පුවත්පත් ගණනාවක් තොරතුරු සටහන් කරලා තිනවා. අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පත. අද දිනමින පුවත්පතේ ඇතුල් පිටුවලයි මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙන්නේ. වාහන රක්ෂණය ඩිජිටල් වෙයි කියලා තමයි සටහන් කරන්නේ. ශ්‍රී ලංකාව තුල ලියාපදිංචි කර ඇති වාහන මිලියන 8ක ප්‍රමාණයක් ප්‍රමාණයෙන් වාහන මිලියන 2ක් හෙවත් ලක්ෂ 20ක ප්‍රමාණයක් රක්ෂණය කර නොමැති බව අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය අජිත් රවීන්ද්‍ර ඩිමෙල් මහතා සඳහන් කරනවා. රක්ෂණ ක්ෂේත්‍රයේ ඩිජිටල් කරණයට ලක් කිරීමේ ක්‍රියාවලියත් සමග මෙම කරුණු හෙළි වී තිබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ. ශ්‍රී ලංකාවේ මෝටර් රථ රක්ෂණ ක්ෂේත්‍රයේ ඩිජිටල් කරණය කිරීමේ පියවරක් ලෙස හඳුන්වා දෙනු ලබන ඩිජිටල් මෝටර් රක්ෂණ කාඩ් පත පිළිබඳව මාධ්‍ය සහ මහජනතාව වෙත දැනුවත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ඊයේ පැවති සාකච්ඡාවකට එක්වීමනුයි ඔහු මේ බව සඳහන් කළේ කියලායි අද දිනමින පුවත්පතේ සටහන් වෙලා තියෙන්නේ. එතකම අපි ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට අවධානය යොමු කරමු. අද සඳහන් වෙනවා මහ බැංකු තහංචියෙන් වාහන කර්මාන්තය අනතුරේ මිලත් නගී පොඩි මිනිසාගේ වාහන සිහිනය බොඳ වෙයි. ආනයනකරුවන් සඳහන් කරනවා කියලා තමයි ලංකාදීප පුවත්පතේ සටහන. විමුක්ති එස් රොඩ්රිගෝ අරගෙන එනවා අද වැඩිදුරතොරතුරු. පෞද්ගලික වාහනයක් මිලදී ගැනීම සඳහා ණය පහසුකමක් ලබා ගැනීමේදී ගත හැකි ණය සීමාව වාහනයේ වටිනාකමෙන් 40%කට සීමා කිරීමට මහ බැංකුව ගෙන ඇති තීරණය සාමාන්‍ය ජනතාවගේ වාහන සිහිනය බොඳ කර දමා ඇතැයි වාහන ආනයනකරුවන් සඳහන් කරනවා කියලා තමයි ලංකාදීප පුවත්පත සටහන් කරන්නේ. සාමාන්‍ය ජනතාව බොහෝ ආර්ථික අපහසුතාවලින් පීඩා විඳින බවත් තවමත් සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය පවසන තරම් ඉහළ ගොස් නැති බවත් තමයි ආනයනකරුවෝ සඳහන් කරන්නේ කියලායි අද ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට සටහන් කරන්නේ. මේව තමයි අද දවසේ ප්‍රධාන සිරස්තල විදිහට සටහන් වෙලා තියෙන්නේ. අපේ කෙටි විරාමයකින් අනතුරු නැවතත් බොහොමයක් තොරතුරු අද පුවත්පත්වල වාර්තා කරලා තියෙන තොරතුරු ඔබ වෙත ගෙන ඉන්න සෝදානම් රැඳී සිටින ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක. ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න වෙලාව මතක් කරනවා, වෙලාව උදේ 6:06.

0: දෙදහස් විසිහය වසරේ සමාරම්භය
1: මැයි 26 වෙනිදා අඟහරුවාදා පෙරවරු 8ට කොළඹ දේවි බාලිකා විද්‍යාලයේදී සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
0: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේ ගියා සුරේකි මුමගතුන්ට

0: මැයි 27 වනදා තිහකොට මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී
1: රාජ්‍ය වෙසක් මංගල්‍ය සහ වෙසක් කලාපය
0: මැයි 27 සිට ජුනි 2 දක්වා මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී සහ නායිම්බල මධ්‍ය විද්‍යාලය පරිශ්‍රයේදී
1: බෞද්ධ උරුවයේ අභිමානය සමරන්න බොටුසි පුබුදන්න ඔබත් එක්වන්න
0: රාජ්‍යෝ වෙසක් මංගල්‍ය හා වෙසක් කලාපේ සජීව තොරතුරු ලක්හනි
1: බෙතපර අනුග්‍රහය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි

ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම පරිසර වේදයාණන් වහන්සේගේ තෙමකුලට සැරසිලි සඳහා පරිසරයට හානිකර පොලිතින් ප්ලාස්ටික් යොදා නොගැනීම බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කළ හැකි මහත් ගෞරවයකි. පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපිත් පෙළගැසෙමු.

0: වෙලාවද 6:14 ඔබ නැවතත් ලක්හඬ මෝර්නින් නිවුස් සැලත් සමගින්. දෙවෙනි පුවත්පතයි මේ අවධානය අද දෙවෙනි පුවත්පතේ ප්‍රධාන සිරස්තලය සටහන් කරනවා මූල්‍ය පද්ධතියට ඇති වී ඇති බලපෑම නිසා රන් සහ වාහන ණය සීමාවලට බැරියර් රත්රන් සඳහා වටිනාකමෙන් 70%ක් වාහන ණය 60%ට බස්සයි කියලා තමයි අද දෙවෙනි පුවත්පතේ සටහන් වෙලා තියෙන ශාම්නුවන් ගණේවත්තයි අද වාර්තාව අරගෙන ඉන්නේ. රන් ඇපකරයක් මගින් දෙනු ලබන ණය පහසුකම් සඳහා සහ මෝටර රථවලට ලබා දෙන ණය පහසුකම් සඳහා අදාළ වන සීමා දැඩි කිරීමට මහ බැංකුවේ පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. මෙම තීරණය ඊයේ සිට බලාත්මක වන බවයි මහ බැංකුව පවසන්නේ කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත සටහන් කරන්නේ. මේ අනුව බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් විසින් ලබා දෙන රන් ඇපකරයක් මගින් සුරක්ෂිත කරනු ලබන ණය පහසුකම් මෙන්ම මෙම විධානයන් බලාත්මක වන දින හෝ ඉන් පසුව අලුත් කරනු ලබන පවතින ණය පහසුකම් සඳහා 70%ක වටිනාකමක් මත උපරිම ණය අනුපාතයක් හඳුන්වා දී ඇති බවයි මහ බැංකුව සඳහන් කරන්නේ. එසේම මෝටර රථ සම්බන්ධයෙන් ලබා දෙන ණය පහසුකම් සඳහා අදාළ වන වටිනාකම් මත උපරිම ණය අනුපාත සීමාවන් ප්‍රතිශතාංක 10%කින් දැඩි කර තිබෙනවා කියලත් අද වැඩිදුර තොරතුරු විදිහට දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. එදෙකම අද සඳහන් වෙනවා මේ වසරේ මාස 4කදී අපනයන ආදායම ඩොලර් මිලියන 5,784ට නැගී අද සියලුම පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනකොට අපි අවධානය යොමු කරමු. අද ලකන් ප්‍රවෘත්තිංශයත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. 2026 වසරේ මුල් මාස 4 තුලදී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5.7 ඉක්මවා තිබෙනවා කියලායි සටහන් වෙන්නේ. එය 2025 වර්ෂයේ අප්‍රේල් මාසයට සාපේක්ෂව 6%ක වර්ධනයක් බවයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පවසන්නේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඔහු මේ පිළිබඳව තොරතුරු හෙළි කළා. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොනවද කියන තොරතුරු කියලා.
1: අප්‍රේල් මාසයේ අපනයන ආදායම ශ්‍රී ලංකා රේගුවේ සංකලක දත්තවලට අනුව ඉතාමත්ම කැපී වෙන වර්ධනයක් තියෙනවා. ඉතිහාසයේ මුල් අතාවට අපි අප්‍රේල් මාසයේ තුල පමණක් අපනයන ආදායම ඇමරිකාන් ඩොලර් මිලියන 1380ක ප්‍රමාණයක් වර්තා වෙලා තියෙනවා. මෙය අපි ගිය වසරත් එක්ක ගත්තොත් 6%කට ආසන්න වර්ධනයක්. එතකොට අපනයන ආදායමේ ලංකාවේ ඉතිහාසයත් එක්ක බලන ක්‍රමය තමයි වැඩිම අපනයන ආදායමක් අප්‍රේල් මාසයේ තුල ලබාගත්තු. ඒ විශේෂයෙන්ම මේ වෙනකොට මැදපෙරදිග කලාප ඇතුළත යුදමය තත්ත්වයත් එක්ක අනිකුත් අභියෝගයක් එක බැලුවොත් ඉතාමත්ම කැපී පෙනෙන වර්ධනයක් සඳහන් කරන්න පුළුවන්. එහිදී විශේෂයෙන් වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකාන් ඩොලර් මිලියන 1063 ප්‍රමාණයකුත් එය වර්ධනයක් වශයෙන් ගත්තොත් අපි දකිනවා 9.8% වර්ධනයකුත්, ඒ වගේම සේවාංශ අපනයන ආදායම ඇමරිකාන් ඩොලර් මිලියන 317කුත් එක තමා මේ මුල් අතාවට අපි අපනයන ආදායම 1380ක ප්‍රමාණ 84 ප්‍රමාණයක් ලඟ වෙලා තියෙනවා. ජනවාරි ඉඳන් අපි අප්‍රේල් මාසෙ දක්වා ගත්තොත් මේ මුල් මාස 4ට ලංකාවේ අපනයන ආදායම ඇමරිකාන් ඩොලර් මිලියන 5,784 ප්‍රමාණයක් වාර්තා වෙනවා. එයත් ලංකාවේ අපනයන ආදායමේ මුල්වරට තමා මාස 4ක් තුල අපනයන ආදායම ඇමරිකාන් ඩොලර් මිලියන 5,700 සීමාව පන්නා.
0: Let's move to the Daily News newspaper. Parliament and the Election Commission decide when elections will be held. Namal Rajapaksha said. For the more in detail, the decision on holding elections should be made by Parliament and the Election Commission. Sri Lanka Polijana Perabuna National Organizer and MP Namal Rajapaksha said, questioning how a party secretary could announce whether an election would or would not be. Speaking at a rally organized by the SLPP in Panadura on Sunday, Namal criticized remarks allegedly made by a government party general secretary during a recent visit to Jaffna. අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත තොරතුරු සටහන් කරනවා. මොන අභියෝග ආවත් ගමේ ජනතාව එක්ක දේශපාලනය කරනවා. මේ සම්බන්ධයෙන් අද දිනමින පුවත්පත දීර්ඝ විස්තරයක් සටහන් කරමින් තොරතුරු වාර්තා කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු ඇතුල් පිටුවලට. පානදුර රැලියේදී මන්ත්‍රී නාමල් කියයි මහින්ද අලුත් ගෙදරයි අද වාර්තා වරගෙනෙන්නේ. කුමන අභියෝග පැමිණියද ගමේ ජනතාව සමග ඉදිරියටත් දේශපාලනයේ නිරත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරනවා. වත්මන් ආණ්ඩුව බලයට පත් වූයේ ජනතාවට අසීමිත බලාපොරොත්තු සහ අමූලික බොරු කියමින් බව පෙන්වා දෙනේ මහතා. බලයට පත්ව මාස කිහිපයක් ගත වුවත් රටේ ආර්ථිකය ගොඩනැගීමට හෝ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න විසඳීමට කිසිම සැලසුමක් නොමැති බවද වත්මන් ආණ්ඩුව තමන් කරන වැඩපිළිවෙල සම්බන්ධයෙන් අනවබෝධයෙන් කටයුතු කරන බවද සඳහන් කරනවා කියලා තමයි අද දින මෙන පුවත්පත ඒ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. මේ ආණ්ඩුව ඇරඹු ව්‍යාපෘති බහුතරයක් අසාර්ථයි. අද 30 කොටින් කඩුවයි වාර්තාව අරගෙන ඉන්නේ දිනමින පුවත්පතට මේ සම්බන්ධයෙන් උද සමහන් කරලා තිබුණා. පාටලී චම්පික රණවක මහතාගේ ප්‍රකාශයකින් තමයි අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක ජායල සම්මන්ත්‍රණයේදී කියයි කියලා අද සමහන් වෙන්නේ. ඒකාබද්ධ විපක්ෂයේ ජායල රැස්වීමට සජබ ඇවිත් නැහැ. ආණ්ඩුව පසුගිය මාස 18 තුළ විශාල මහජන මුදලක් වැය කරමින් මහත් ප්‍රසිද්ධියක් ලබා දී ඇරඹු ව්‍යාපෘති අතරින් බහුතරයක් අසාර්ථක වෙලා තියෙනවා යැයි හිටපු අමාත්‍ය එක්සත් ජනරජ පෙරමුණේ නායක පාටලී චම්පික රණවක මහතා සඳහන් කරනවා. ඒකාබද්ධ විපක්ෂය දිවයින පුරා සංවිධානය කළ සම්මන්ත්‍රණ මාලාවේ තෙවැන්න ජායල පැරණි තානායම් ශ්‍රවණාගාරයේදී පෙරේදා පැවති අවස්ථාවේදී තමයි ඔහු මේ බව සඳහන් කළේ කියලා අද ඡායාරූපත් සමගින් තොරතුරු සටහන් කරලා තියෙනවා. එතකම දිනමින පුවත්පතේම සටහන් තවත් පුවතක් වෙතයි මේ අවධානය. ඕනෑම වෙලාවක රට භාර ගන්න මම ලෑස්තියි. මන්ත්‍රී දිලිත් ජයවීරයි මෙහෙම කියන්නේ. පවතින ආර්ථික අර්බුදය විසඳීමට අවශ්‍ය නිසි වැඩපිළිවෙලක් තමන් සතු බවත් මේ මොහොතේ වුවද රටේ වගකීම භාර ගැනීමට තමන් සූදානම් බවත් සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා සඳහන් කළා. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවති කැක්කුම ශ්‍රී ලංකා Bingle with Dilit විශේෂාංගය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ නිසි ක්‍රියාපටි පාටියෙන් බැහැරව වාහන 11ක් කුලී පදනම මත ලබාගෙන රජයට රුපියල් ලක්ෂ 114කට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනාව යටතේ හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතාට එරෙහිව පවරා ඇති අල්ලස් නඩු 4ක තීන්දු අද කොළඹ මහාධිකරණයේ ප්‍රකාශ කිරීමට නියමිතයි කියලා තමයි අද දිනමින පුවත්පතේ සටහන බවට පත් වෙලා තියෙන්නේ. රාජ්‍ය වෙසක් මහෝත්සවය දක්ෂිනා ප්‍රභා හෙට සිට. අද පුවත්පත් ගණනාවක් මේ සම්බන්ධයෙන් උත්තරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතට. අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් සටහන් කරනවා වැඩිදුර තොරතුරු ඇතුල් පිටුවල. අපි අවධානය යොමු කරමු ඇතුල් පිටුවලට මේ සම්බන්ධයෙන් අද කොහොමද තොරතුරු සටහන් වෙලා තියෙන්නේ කියලා බලන්න. අද මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු සටහන් වෙලා තියෙනවා. ශ්‍රී බුද්ධ වර්ෂ 2570ට යෙදෙන 2026 වර්ෂයේ රාජ්‍ය වෙසක් මහෝත්සවය දක්ෂිනා ප්‍රභා නමින් හෙට සිට මාතර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා කියලා තමයි සටහන් වෙන්නේ. අභිත්තරේත කල්යාණේ යන උතුම් බුදු වදන තේමා කර ගනිමින් පොදු යහපත පිණිස වහවහා පෙළ ගැසෙමු යන සමාජීය පණිවිඩය මුල් කර ගනිමින් සංවිධානය කරන මෙම ජාතික වෙසක් මහෝත්සවය මේ 27 වෙනිදා සිට ජූනි 2 වෙනිදා දක්වා මාතර දිස්ත්‍රික්කය පුරා පැවැත්වෙනවා කියලා තමයි අද දිනමින පුවත්පත සටහන් කරන්නේ. මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවයේ ප්‍රධාන සමාරම්භ කුලෙල හෙට 30 ගොඩ මිදෙල්ලවල පුරාණ රජ මහ විහාරස්ථානයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතයි. දකුණු පළාතේ ශාසන අඛණ්ඩතාව ආරක්ෂා කළ ප්‍රධාන විහාරස්ථානයක් ලෙස සැලකෙන මෙම විහාරස්ථානයේ පුරාණ බෙතුසිතුවම් ධර්මශාලා සහ භාවනා පරිසරය බෞද්ධ උරුමයේ ජීවමාන සංකේතය ලෙස සැලකෙනවා කියලාත් අද දිනමින පුවත්පත වැඩිදුර තොරතුරු විදිහට තොරතුරු සටහන් කරලා තිනවා ඇතුල් පිටුවල. අනුරපුර දැරිය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ පෙරට එති. විද්‍යා ඝාතනයට හිරේ ගිය අයෙක් දිවි නසාගෙන. රටවල් 40ක සංචාරකයන්ට වීසා නොමිලේ. මේ සියලුම පුවත් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විරාමෙන් අනතුරු අපි ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක තවත් බොහොමයක් තොරතුරු ඔබ වෙත ඔබ එක් බෙදා ගන්න අපි සෝදානම්. ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න බලා මතක් කරනම් වෙලාව උදේ 6:24.

0: ආයු දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සංගදී දහ සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01117769579
1: ලක්කන රේඩියෝ

0: වෙලවද හයයි විනාඩි 28යි. ඔබ නැවතත් ලක්කන මෝර්නින් නිවුස් සලට් සමගින් අපේ විරාමයට ප්‍රථමව සඳහන් කළා මේ අනුරපුර දැරිය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෝ පෙරට ආපු ප්‍රවෘත්තිය පිළිබඳව අද පුවත්පත් ගණනාවක් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. අපේ දිනමින පුවත්පතේ ප්‍රවෘත්තියට අවධානය යොමු කරන්න කලින් ඩේලි නිවුස් පුවත්පත අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙන කොහොමද කියලා බලමු. Women parliamentarians oversee legal proceedings in Anuradhapura child sex case. For more in detail, the Women Parliamentarian Caucus has decided to examine the ongoing legal proceedings and matters relating to the protection of the girl involved in the sexual abuse incident reported from the Anuradhapura area. This decision was taken during the Women Parliamentarian Caucus meeting chaired by Minister Saroja Savitri Paul Raj in Parliament yesterday. අද මේ සම්බන්ධයෙන් පුවත්පත් ගණනාවක් තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ ඇතුල් පිටුවලට මේ සම්බන්ධයෙන් අද කොහොමද තොරතුරු සටහන් වෙන්නේ කියලා බලන්න. අනුරාධපුර ප්‍රදේශයේ දැරයක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිදුවීමට අදාළව ක්‍රියාත්මක වන නීතිමය කටයුතු සහ දැරියගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදයේ තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලිසියේ නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික ළමා රක්ෂණ අධිකාරිය, පරිවාස සහ ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන සමග මේ සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් ජූනි 5 වෙනිදා දින පැවැත්වීමට ඒ අනුව සැලසුම් කර තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදය එහි සභාපතිනි අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගනු ලැබුවේ කියලා තමයි අද වැඩිදුරතරතුරු විදිහට දිනමින පුවත්පත සටහන් කරන්නේ. විද්‍යා ඝාතනයට හිරේගිය අයෙක් දිවි නසාගෙන අද රන්මලී සෝමසිරි වාර්තා වරගෙන එන දිනමින පුවත්පතට මේ සම්බන්ධයෙන් උත් අද පුවත්පත් ගණනාවක් තොරතුරු සටහන් කරලා තිබුණා. ආන්දෝලනයකට ලක් වූ සිවලෝගනාදන් විද්‍යානම් දැරිය දූෂණය කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වී බන්ධනාගාරගත වී සිටි වරදකරුවෙකු සියදිවි නසාගෙන තිබෙනවා. මෙලෙස සියදිවි නසාගෙන තිබෙන්නේ පූබාල සිංහම් ජේ කුමාර් නම් 46 හැවිරිදි පුද්ගලෙක් කියලා තමයි සඳහන් වෙන්නේ. යාපනයේ බන්ධනාගාරයේ රඳවා සිටි ඔහු 1/24 රාත්‍රියේ සිරමැදිරිය තුළ සියදිවි නසාගෙන සිටි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව තහවුරු කර තිබෙනවා කියලා තද වැඩිදුරතරතුරු විදිහට දිනමින පුවත්පත් තොරතුරු සටහන් කරනවා. එතෙකම අද පුවත්පත් ගණනාවක් ඡායරූපත් සහිතව සටහන් කරපු ප්‍රවෘත්තියකටයි මේ අවධානය. ඉන්දිය රජයෙන් පොලිසියට කැබ් 134ක් වටිනාකම ඉන්දිය රුපියල් මිලියන 300යි. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කළා තිනවා. ඩෙලි නිවුස් පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. Sri Lanka police get 134 single cabs from India. For the more in detail, Indian High Commissioner Santosh Jha handed over a fleet of 134 single cabs to the Sri Lanka police. The fleet producer under grant assistance of 300 million Sri Lankan rupees from the government of India was handed over in the presence of President Anurakumara Disanayake. අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත තොරතුරු සටහන් කරලා තිනවා. ඉන්දියාවෙන් උතුරේ පොලිසිවලට කැබ් රථ 134ක් කියලා. මේ සම්බන්ධයෙන් අද දීර්ඝ විස්තරයක් සහිතව දිනමින පුවත්පත තොරතුරු සටහන් කරනවා. උපාලි කරුණාරත්නයි වාර්තාව අරගෙන ඉන්නේ. ඉන්දියානු රජයේ රුපියල් මිලියන 300ක් වැය කරමින් ශ්‍රී ලංකා පොලිසියේ පරිහරණය සඳහා පරිත්‍යාග කරන ලද කැබ් රථ 134ක් නිල වශයෙන් ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා වෙත බාර දීම ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වුණා. එය ඉන්දු ශ්‍රී ලංකා මිත්‍රත්වය යටතේ සිදු වූ අතර එම කැබ් රථ උතුරු පළාත් පොලිස් ස්ථාන වෙත බාර දීමට නියමිතයි කියලායි අද වැඩිදුර තොරතුරු විදිහට දිනමින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. තවත් බොහොමයක් පුවත් මේ විරාමයෙන් අනතුරු අපි ඔබ වෙත ගෙනෙන බලාපොරොත්තු වන රැඳී සිටින ලක්හඬ මෝර්නින් නිවුස් සැලට් එක. වෙලාව 2:33.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: වෙලාව 10:34 අපි සූදානම් මේ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් මදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල කොහොමද සටහන් වුණේ කියලා හොයලා බලන්න. ඊයේ 25 වෙනිදා සඳුදා දවස මැයි 25 වෙනිදා මහජන සම්පත 6200 වන දිනුම් වාරයයි ඊයේ දවසේදී ක්‍රියාත්මක වුණේ. F ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂර විදිහට සටහන් වෙන්නේ. ඒත් එක්කම ජයග්‍රාහි අංක අංක 2 අංක 6 අංක 1 අංක 9 නැවතත් අංක 1 සහ අවසානයටත් අංක 1 විදිහටයි සටහන් වෙන්නේ. ගොවිසෙත 4442 වන ජයග්‍රහ දිනුම් වාරයේ ඒ දවසේදී ක්‍රියාත්මකුනේ J ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂර විදිහට සටහන් වෙන්නේ. ජයග්‍රහි අංක අංක 10 අංක 58 අංක 64 සහ අවසානයට අංක 65. ගොවිසෙත හැම වෙනකොට මෙගා පව 2548 වන ජයග්‍රහ දිනුම් වාරයේ ඒ දවසේදී ක්‍රියාත්මකුණා T ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහි සුපිරි අංකය අංක 25 එක්ක අනෙකුත් ජයග්‍රහි අංක අංක 7 අංක 31 අංක 48 සහ අවසානයට අංක 61 විදිහටයි සටහන් වෙන්නේ. ධන නිධානය 2230 වන ජයග්‍රහි දිනුම් වාරයේ K ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහි අංක අංක 5 අංක 29 අංක 73 සහ අවසානයේට අංක 76 විදිහට සටහන් වෙලා තියෙනවා. හඳහන 1509 වන ජයග්‍රහී දිනුම් වාරය අරගෙන බලන ඔබ මෙලදී ගත ලොතරැයි පතේ සටහන් වෙලා තියෙන ජයග්‍රහී ලග්න සංකේතය මකර ලග්න සංකේතයද කියලා. ජයග්‍රහී අංක අංක 4 අංක 23 අංක 33 සහ අවසානයේට අංක 55 විදිහටයි සටහන් වෙන්නේ. එතකම අද සම්පත 775 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුණ F ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය බවට පත් උනේ. එතකම ජයග්‍රහී අංක අංක 1 අංක 9 නැවතත් අංක 1 සහ අවසානයටත් අංක 1 විදිහටයි අද සම්පත 775 වන දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහී අංක බවට පත් උනේ. NLB ජය 468 වන ජයග්‍රහී දිනුම් වාරයේ C ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහී අංක අංක 5 අංක 0 අංක 9 සහ අවසානයට අංක 4 විදිහටයි සටහන් වෙන්නේ. සුබ දවසක් 316 වන ජයග්‍රහී දිනුම් වාරයේ මීන ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතයේ ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 14 අංක 18 සහ අවසානයට අංක 63 විදිහට. එතෙකම සුබ දවසක් 316 වන ජයග්‍රහී දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය 8299 විදිහටයි සටහන් වෙන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩියෙන් මිලදී ගන්න කියලා අපි ඔබට මතක් කරනවා. FM 93.5 93.7 ලක්හඬ අහගෙන ඉන්න වෙලාව උදේ 6:36යි.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමහ ව්‍යාපාරය විතුන් ගෙන් අපිත හරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ත්‍ර වී කිටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවකු වන්න අදමම තන්න බිත්ව එකකයි හතයි හයිසේ හැතනමයි පන්සේ හැතනමය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එලකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0712711 1

0: වෙලාවද 6යි විනාඩි 42යි. අපේ සූදානම් ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරන්න. රණවිරු ස්මාරකය බිමේ සිද්ධිය විමල්ට ඇප කියලායි අද තොරතුරු සටහන් කළා තියෙන ලංකාදීප පුවත්පතේ. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කළා තියෙනවා. දිනමින පුවත්පත සටහන් කරනවා අද මේ සම්බන්ධයෙන් තොරතුරු විමල්ට ඇප. සුගත් ප්‍රේමතිලකයි වාර්තාව අරගෙන ඉන්නේ. රාජකාරී නියුතු පොලිස් නිලධාරියෙකුට සාපරාදී බලහත්කාරයේ පෑමේ චෝදනාව මත තලංගම පොලිසිය මගින් අත්අඩංගුවටගෙන කඩුවෙල මහේෂාත අධිකරණයේ ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සහ ඉන්ද්‍රදාස වීරවංශ යන දෙදෙනා රුපියල් 105 බැගින් වන ශරීර ඇප දෙකක් මත උදාහරණ ලෙස කඩුවෙල මහේෂාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා යේ නියෝග කළා කියලා තමයි අද දිනමින පුවත්පතේ සටහන බවට පත් වුනේ. අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතට. අද ලංකාදීප පුවත්පත සටහන් කරන දිට්වා වන්දියෙන් අල්ලස් ගැනීම මොනරාගල ආපදා සහන නිලධාරී සහ ග්‍රාම නිලධාරී එක්ක 3 දෙනෙක් රිමාන්ඩ් කියලායි අද සටහන් කළා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටවල තොරතුරු සටහන් කරලා තිබුණා. රෝෂන් තුෂාරයි වාර්තාව අරගෙන ඉන්නේ. දිට්වා සුලි කුණාටුවෙන් හානි වූ නිවාස වෙනුවෙන් රජය ලබා දෙන රුපියල් 150ක වන්දි මුදලින් රුපියල් 100ක සහ රුපියල් 110ක අල්ලස් ඉල්ලා ලබා ගත්තායයි කියන මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා නිලධාරී මොනරාගල සිත්තම්පරම් ග්‍රාම සේවා නිලධාරී සහ සිවිල් පුද්ගලයා ලබන 9 වැනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගේස් බෝධරගම මහතායියේ නියෝග කළා. මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හිටපු ආපදා සහන සේවා නිලධාරී වීරසිංහ රාජේන්ද්‍ර සුමිත් වීරසිංහ තනමාල්වෙල ග්‍රාම සේවා නිලධාරී නිමාල් බාලසුන්දර සහ සිවිල් පුද්ගලයෙකු ක්‍රූස් වින්සන් මෙසේ ආරක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා කියලා තමයි ලංකාදීප පුවත්පත අද වැඩිදුර තොරතුරු විදිහට සටහන් කරන්නේ. යුද්ධයේ නිමාවක් පැතුමෙන් ලෝක තෙල් මිල 5%කින් බස්සයි. චතුර පවුණුවයි අද වාර්තාව වරගෙන මේ සම්බන්ධයෙන් අපේ වැඩිදුර තොරතුරු මේ විරාමයෙන් අනතුරුව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට ප්‍රථමම අපි ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරමු. අද ලංකාදීප පුවත්පතේ සටහන් කළ තියෙන සාපෙල විභාග ප්‍රතිඵල ජුනි මැද මේ සම්බන්ධයෙන් අද මැද විටුවලයි වාර්තාව වැඩිදුර තොරතුරු සටහන් කරලා තියෙන්නේ. ලංකාදීප පුවත්පත අපේ අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් තොරතුරු වලට. රංජන් කස්තුරි වාර්තාව අරගෙන ඉන්නේ. අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2025 විභාගයේ ප්‍රතිඵල ජුනි මාස මැද නිකුත් කිරීමට හැකි වෙතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා. ප්‍රතිඵල නිකුත් කරන නිශ්චිත දිනය පිළිබඳ තවමත් ප්‍රකාශයට පත් කළ නොහැකි බවද මාරාජි මාර්ග සඳහන් කරනවා කියලා තමයි ලංකාදීප පුවත්පතේ සටහන. අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2025 වර්ෂයේ ඉකුත් පෙබරවාරි මාස 17 වෙනිදා සිට 26 වෙනිදා දක්වා පැවැත්වුණා කියලා තමයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. අක්කරේපත්තුව හිටපු දිසා විනිසුරුගේ සේවය අත්හිටුවයි. අද මේ සම්බන්ධිනොත් ලංකාදීප පුවත්පතමයි වාර්තා අරගෙන ඉන්නේ. අපේ අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් නැතුල් පිටුවල තොරතුරු වලට. අද වසන්ත චන්ද්‍රපාල වාර්තාව අරගෙන එනවා ලංකාදීප වෙත. අක්කරේපත්තුව දිස්ත්‍රික් විනිසුරුවරයා ලෙස සේවය කළ AC රිස්වාන් මහතාගේ සේවය අත්හිටුවා තිබෙනවා. අධිකරණ සේවා කොමිෂම ඉකුත් සිකුරාදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ සේවය අත්හිටුවා ඇති අතර මේ සම්බන්ධයෙන් අක්කරේපත්තුව අධිකරණයට දැනුම් දීමක් යවා තිබෙනවා කියලත් සඳහන් කළ තියෙනවා. විවිධ චෝදනා එල්වීම නිසා රිස්වාන් මහතා මෑතකදී අධිකරණ සේවා කොමිසමට මාරු කරනු ලැබ සිටියා කියලත් අද ලංකාදීප පුවත්පත වැඩිදුර තොරතුරු විදිහට සටහන් කළ තියෙනවා. අපි අවධානය යොමු කරමු ලක්කන ප්‍රවෘත්ති අංශය ගෙනෙන තොරතුරු වලට. සමාජ ආරක්ෂණ විශ්‍රාම සැලසුම සඳහා නිවසේ සිටම ජංගම දුරකථනය ඔස්සේ ලියාපදිංචි වීමේ පහසුකම් සලසා ඇති බව ශ්‍රී ලංකා සමාජ ආරක්ෂක මණ්ඩලය සඳහන් කරනවා. මෙම ඩිජිටල් කරණය ඔස්සේ වඩාත් කාර්යක්ෂම සහ අතිශය පහසුවෙන් අදාළ සේවාවන් ලබා ගැනීමේ අවස්ථාව ජනතාවට හිමිවන බවයි සඳහන් වෙන්නේ. අවිධිමත් අංශයේ සේවා නියුක්තියෙන් සමාජ සුරක්ෂිත බව තහවුරු කිරීම වෙනුවෙන් වැඩපිළිවෙල සකස් කිරීමේ වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක බව සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති MKD දිසානායක මහතා සඳහන් කරනවා. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොනවද සඳහන් කරන්නේ කියලා.
1: සමාජ ආරක්ෂණයේ බලාපොරොත්තු වන්නේ පුළුවන් කාලේ වැඩ කරලා එහෙම නැත්නම් වයස්ගත වූවට පසුව ඒ අයගේ සමාජ ආර්ථික ආරක්ෂාව සහ ඒ අයගේ කලත්‍රයාගේ ආරක්ෂාව සහ දරුවන්ගේ ආරක්ෂාව. රජේෂ් සේවයේ නිලධාරීන් ගත්තොත් රජයේ නිලධාරීන්ට මේ වරප්‍රසාදය තියෙනවා, විශේෂයෙන්ම විශ්‍රාමයටපත් තියෙනවා. ඒ වගේම කලත්‍රයාට වැඳුම් සහනක් දරු ආරමුදලක් වැටුප් ලැබෙනවා. විශාල ව්‍යාපාරවල වැඩ කරන අපේ සහෝදර සහෝදරියන්ට ETF EPF එහෙම නැත්නම් අර්ථ සාධක අරමුදල් තියෙනවා. ඒ තුලනොත් එයාගේ වයස්ගත ජීවිතයට ආරක්ෂාව ලැබෙනවා. ඒත් එක්කම තමයි ආර්ථිකයට දායක වෙන්න බැරි කණ්ඩායමක් ඉන්නවා පල්ලෙහා මට්ටමේ. ඒ අයට අස්වැසුම වගේ යෝජනා ක්‍රම මගින් රජයේ විසින් එයා බලා ගන්නවා. හැබැයි මේ කණ්ඩායම් තුන හතර කණ්ඩායමක් ඉන්නවා අපේ ආර්ථිකයට ගොඩක් දායකත්වය ලබා දෙන කණ්ඩායමක්. මෙන්න මේ අයට තමයි සමාජ ආරක්ෂණ ලබා දීම සඳහා තමයි අපි අපේ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය පිහිටුවලා තියෙන්නේ.
0: Let's move to the Daily News newspaper. Urgent measures to contain enteroviral meningitis. Furthermore, in detail, the Health Ministry's Epidemiology Unit issued sweeping nationwide directives for all sectors and institutions to curb the spread of enteroviral meningitis in the country. The special instructional framework outlines exact control and prevention measures for schools, healthcare institutions and the public. අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන ලංකාදීප පුවත්පත දිගින් දිගටම මේ සම්බන්ධයෙන් පුවත්පත් සහ සමාජ මාධ්‍ය තොරතුරු අරගෙන ඇවිල්ලා තිනු. මොලේ උනෙන් බේරෙන්න සෞඛ්‍යයෙන් උපදෙස් කියලා මේ දිනවල නිරන්තරයෙන්ම පැතිර යන රෝගයක් පිළිබඳව තමයි මේ සටහන් කළා තියෙන්නේ. මෙනින්ජයිටිස් හෙවත් මොලේ උන රෝගී තත්ත්වයේ පැතිරීම පාලනය සහ වැළැක්වීම පිළිබඳව පාසල් ඇතුළු රජයේ සියලු අංශ සහ අනායන ආයතන වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යායතනයෙන් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මෙනින්ජයිටිස් රෝගී තත්ත්වය පාසල් සහ ප්‍රජාමූලික පරිශ්‍ර ආශ්‍රිතව විවිධ ප්‍රදේශ කරා ව්‍යාප්ත වන බැවින් රෝගී තත්ත්වයේ ව්‍යාප්තිය පාලනය වැළැක්වීම පෙර සූදානම සහ ප්‍රතිචාර දැක්වීම පිළිබඳව අවධානය යොමු කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ වෛද්‍ය කණ්ඩායමක් මෙම උපදෙස් මාලාව සකස් කර තිබෙනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට ලංකාදීප පුවත්පත සටහන් කරන්නේ. අපි මේ විරාමයෙන් අනතුරුව විදේශ පුවත්, ක්‍රීඩා පුවත් සහ කාටුන් සබ වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින්න FM 93.5 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක. වෙලාව 2:50යි.

0: Radio ITN.
1: ලකන මෝනින් නිවුස් සැලටාගෙන ඉන්න බලවද 6 විනාඩි 53යි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: වෙලාව දෙහයයි විනාඩි 54යි ඔබ නැවතත් ලක්කන මෝනින් න්ියුස් සලට් සමගින් අපි සූදානම් අද උදෑසන 5:30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අවධානය යොමු කරන්න. නිරිතදිග මෝසම දෙවෙන හරහා ක්‍රමෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසිතත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා. වස්නාහිර සබරගමු සහ වායඹ පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි සඳහන් වෙන්නේ. ඌව පළාතයි තම්පාර සහ මඩකලපු යන දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු එකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා කියලත් සඳහන් වෙනවා. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ විටින් විට හමන 60 කිලෝමීටර 30 සිට 40 පමණ තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතින බවයි සඳහන් වෙන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. එතෙකම අපි අවධානය යොමු කරමු විදෙස් තොරතුරු වලට. චීන ගගනගාමී හු තිදෙනෙක් කවුරුද්දක් අභ්‍යවකාශයේ කතකුත් ඒ අතර අද ලංකාදීප පුවත්පතේ වාර්තාව. චීන ගගනගාමීන් තිදෙනෙක් අභ්‍යවකාශය බලා ගියා. මෙම තිදෙන අභ්‍යවකාශයට ගියේ චීනයේ ලොංග් මාව් 2 FY23 නැමැති ප්‍රබල රොකට්ටුව සහ ෂෙන්ෂු 23 ගගනයානය ආධාරයෙන් කියලයි සඳහන් වෙන්නේ. උන් තිදෙනාගේ ඡායාරූපයක් සමගින් අද මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන බෙලා තියෙනවා ලංකාදීප පුවත්පත. චියන්ගුන් යනු චීන අභ්‍යවකාශයේ ඉදිකළ ඔවුන්ටම වෙන්වුණු අභ්‍යවකාශ නැවතුම්පොළ. චීන රජය නිවේදනය කළේ අභ්‍යවකාශ නැවතුම්පොළට ගිය ෂෙන්ෂෙන් ෂූ ජැන් සහ ලයිකා යින් යන ගගනගාමී තිදෙනා වසරක කාලයක් එහි රැඳී සිට ඇති බවයි. ඉබෝලා ආසාදිතයන් 200ක් පැනලා ගිහින් අද මේ සම්බන්ධයෙන්ොත් ලංකාදීප පුවත්පතමයි තොරතුරු සටහන් කරන්නේ. කොංගෝවේ ඉබෝලා වෛරසයේ ආසාදිතයන් ඇසක කෙරෙන පුද්ගලයන් රඳවා සිටි සෞඛ්‍ය මධ්‍යස්ථානයකට කලහකාරීව හැසිරුණු පිරිසක් පහර දුන්නා. සෞඛ්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරයන්ගේ කඳවුරද ගිනි තබා විනාශ කරනවා කියලායි සඳහන් වෙන්නේ. එම මධ්‍යස්ථානයේ ඉබෝලා ආසාදිතයන් යයි සැක කෙරෙන රෝග ලක්ෂණ පෙන්නුම් කළ 200කට වැඩි පිරිසක් සිටි අතර ඔවුන් සියලු දෙනා පලා ගොස් ඇතැයිද සඳහන් වෙනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට ලංකාදීප පුවත්පතේ විදෙස් පිටුවේ සඳහන් කරලා තියෙන්නේ. අපේ විදෙස් පිටුවෙන් යනවා ක්‍රීඩා පිටුවට. ස්පෝර්ට්ස් රවුන්ඩ්අප්. බටහිර ඉන්දිය කොදෙව් සංචාරය අද ඇරඹෙයි. ටෙස්ට් නායකත්වය ධනංජය සිල්වාට, සීමිත ඕවර් නායකත්වය කුසල් මෙන්ඩිස්ට. ටෙස්ට් තරඟ දෙකක් සහ එක් දින තරඟාවලියක් සහ 20x20 තරඟාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද බටහිර ඉන්දිය දූපත් බලා පිටත්ව යනවා. මෙම තරඟාවලියේදී එක් දින සහ 20x20 කණ්ඩායම් දෙකෙහිම නායකත්වය කුසල් මෙන්ඩිස් වෙත පැවරී තිබෙන අතර ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ධනංජය ඩි සිල්වා තවදුරටත් කටයුතු කරනවා. කණ්ඩායම් තුනේම උපනායකයා ලෙස කමිඳු මෙන්ඩිස් පත් කර තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. නවසීලන්ත ඒ පිළිතුරෙහිව පැවති තරඟාවලියේදී පිතිකරුවෙකු ලෙසින් දස්කම් දැක්වීම හේතුවෙන් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන සොනාල් දිනුෂ ටෙස්ට් සංචිතයට එක් වී තිබෙනවා. වමතින් පාදක පන්දු යවන සොනාල් පළමු පෙළ තරඟවලදී කඩලු 130කට හිමිකම් කියන්නේ කියලා තමයි සඳහන් වෙන්නේ. ඒත් එක්කම හෙටපු නායක දසුන් ශානක ගැනත් අපි මතක් කරන්න ඕනේ. දසුන් ශානක 20x20 සංචිතයේ තම ස්ථානය රැකගෙන තිබෙනවා කියලාත් අද ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරනවා. ඒත් එක්කම නවසීලන්ත කාන්තාව තුන්වැනි තරඟයේ දිනයි කියලායි අද සටහන් කරලා තියෙන්නේ. ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා ඒ කණ්ඩායම අතර ඊයේ රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවති තුන්වැනි සහ අවසන් 20x20 තරඟයේදී නවසීලන්ත ක්‍රීඩිකාව කඩලු 5ක පහසු ජයක් අත්කරගත්. නමුත් තරඟාවලියේ ජයග්‍රහණය තරඟ 2:1 ලෙසින් ශ්‍රී ලංකා ඒ කාන්තා කණ්ඩායම ලබා ගැනීමට සමත් වුණා කියලාත් අපි මතක් කරනවා. අද දිනමින පුවත්පතේ අංජනගේ කාටුන්ටයි අපි අවධානය යොමු කරන්නේ. දහවන විධායක ජනාධිපති නාමල්ලු එතකොට දිලිත් කියලායි අද ප්‍රශ්නාර්ථයකුත් සමගින් දිනමින පුවත්පතේ සටහන් කරන්නේ. දිවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහේ ෆේස්බුක් කාටුනේ සඳහන් කරනවා අද රත්රන් බඩු උකස් කරනකොට දැන් දෙන්නේ වටිනාකමින් 70%යිලු. පොලි නැතුව ණය දෙනවා කියපු රට කියලා තමයි අද දිවයින පුවත්පතේ සටහන වෙලා තියෙන්නේ. ලංකාදීප පුවත්පතට අපි අවධානය යොමු කරමු. පංකජ රුවින්දගේ සරදම් කාටුනේ සල්ලි වලින් අච්චු ගහනවලු නේද? ඉතින් කවුද කියන්නේ මෙයාලට පළපුරුද්ද නැහැ කියලා. කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේ සඳහන් වෙන්නේ. අපේ අද දිවයින පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනේන් අදට ලකන මෝර්නින් නිවුස් සැලට් නිමා කරන්නයි සූදානම් වෙන්නේ. ජාතික රණවීර සැබරුම් උත්සවයේ කලින්දා සිද්ධිය සම්බන්ධයෙන් වීරවංශ අත්අඩංගුවට අරන්ලු. නැති කරගත්ත ප්‍රතිරූප ගොඩදා ගන්න ආණ්ඩුවත් උදව් කරනවා වගේ කියලා තමයි අද දිවයින පුවත්පතේ සටහන වෙලා තියෙන්නේ. හෙටත් උදෑසන 6ට ඔබ හමු වෙමේ බලාපොරොත්තු වෙන අදට අපි ලක්කන මෝර්නින් නිවුස් සැලට් වලින් සමු ගන්නවා. ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුබ දවසක්.
1: අකුරු අතර පුවත් සොයන පත්තරේ
2: සහයෝගීතා අනුග්‍රහය.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාසුවන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01177479.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලාගන්න.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සහයෝගීතා අනුග්‍රහය.
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම. සූර්ය බල වතුර මෝටරය. ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස්. අදම අමතන්න. 0271 711 711.
4: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී. බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී.
5: ලකාණ්ඩ රේඩියෝ.

0: ගුඩ් මෝනිං, උදේ 7යි විනාඩි 7යි වෙලාව. සුබ උදෑසනක්.
1: සුබ උදෑසනක්. මේ 26 වෙනිදා අපි හම්බෙන්නේ.
0: හරි, තාමත් වැහිබර කාලගුණික තත්වයක් තමයි තියෙන්නේ.
1: උනේ
0: ඒකනේ අනේ, මොකද අප්පමේ
1: නිර්තදික මෝසම සක්‍රිය වෙනවා කියලා අපි කිව්වනේ.
0: සබදා මොනාරි කියනවද?
1: නැ, පරිස්සම් වෙන්න කියලා කිව්වා. මේ ස්ටීව් බැල්මර්. ස්ටීව් බැල්මර් කියලා කියන්නේ මයික්‍රෝසොෆ්ට් එකේ හිටපු CEO. 2007 දී iPhone එක ලොන්ච් වුණාම iPhone එක ගැන ප්‍රශ්නයක් අහනවා මෙයාගෙන්. හරි, ඒ කියන්නේ iPhone එක ගැන මොකද හිතන්නේ වගේ එකක්.
0: හරි, ඔයාගේ අදහස මොකද්ද?
1: එතකොට iPhone එක ගැන ඇහුවම මෙයා දෙන උත්තරේ තමයි මෙම hina වෙලා, මේකේ කීබෝඩ් එකක්වත් නැහැ. ඉතින් කොහමද ඊමේල් එකක්වත් යවන්නේ? ඔන්න ඔහොමයි උත්තර දුන්නේ.
0: හරි,
1: මේ ඔය කියන CEO ගෙන් අහපු ඔය සම්මුඛ පරීක්ෂණයක වගේ තැනකදී මේ ප්‍රශ්නේ අහන්නේ. ඊට අවුරුදු 7කට පස්සේ මයික්‍රෝසොෆ්ට් එකේ CEO කමින් මෙයා අයින් වෙනවා. තව මතයක් තියෙනවා මෙයා අයින් කළා කියලා. හැබැයි ඊට පස්සේ මයික්‍රෝසොෆ්ට් එක හොම උඩ ගිහිල්ලා අද දවස වෙනකොට, එහෙම නැත්නම් අපි කියන ඔය Apple iPhone එක කියන concept එක ලෝකෙම වෙලාගෙන තියෙනවා.
0: හරි,
1: ඊමේල් යවනවද, මොනවද කරන්නේ, Apple iPhone එකේ මොනවද කරන්න
0: බැරි
1: කියන එකනේ දැන් අපිට නේද දෙන්න තියෙන උත්තරේ.
0: ඔව්.
1: ඉතින් ඒ නිසා මේ සමහර තැන්වල සමහර වෙලාවට අපේ ඔළුවටත් එනවා පොඩි ලොකු කමක් එක්ක පොඩි මෝඩ කමක්.
0: ඔකේ, දෙකම එකට එන්නේ නේ.
1: ඔව්, මේ CEO කියන මිනිස්සයාට තිබුණේ ඒගොල්ලෝ කරන වැඩේ ගැන ටිකක් පොඩි නිකන් මොකක්ද නේ මේ, මෙව්වත් වැඩද වගේ.
0: මෙව්ව වැඩද?
1: කීබෝඩ් එකක් නැති ෆෝන් එකකින් ඊමේල් එකක්වත් යවන්න
0: පුළුවන්ද?
1: හරි, ඊට එහාගේ විෂය දැනුමක් යාට තියෙනා වගේ හැඟීමක් තමයි යා
0: ලෝකෙට ප්‍රකට කළේ.
1: ලෝකෙට ඔපෙන්නු. ඊට පස්සේ කොහොම හරි Apple එක ගොඩ ගියා. අර මිනිස්සයා බිම
0: ගෙදර ගියා.
1: හරි, ඉතින් මේ මෙහෙම තැන් තියෙනවා මේ ලෝකේ. අපි මේ දන්න ප්‍රචලිත චරිත වලට එහෙම වැරදුන තැන් තියෙනවා. ඉතින් අපිට වරදිනවා කියන එක ආය අහන්න දෙයක්ද? සමහර නොදන්න මාතෘකා ගැන, එහෙම නැත්නම් කිසිම විශ්වාසයක් නැති කාරණා ගැන අපිට පුරෝකථන දෙන්න හරි අමාරුයි.
0: හැබැයි අපි එහෙම කරනවානේ.
1: කරනවා. අපි ගොඩාක් දේවල් ගොඩාක් කලාවට කරන්නේ එහෙම ඒවා තමයි. ඒ නිසා විෂයපතේ දන්නේ නැත්නම් ඒක අදාළ කාරණාව ගැන නේද
0: අවබෝධයක් නැත්නම් හරියාකාර
1: ඒ ගැන කටවහගෙන ඉන්න එක තමයි
0: කරන්න තියෙන හොඳම දේ. ඒ කොනම ශේෂ්ත්‍රයකට වෙන්න පුළුවන් නේ.
1: දැන් අද දවල්ට අද දවස ගත කරනකොට ඔයාලට මෙහෙම තැන් එයි. ඔයාලා දන්නේ නැති සබ්ජෙක්ට් ගැන කතා කරන් දෙයි සමහරලාට පිරිසක් ඉදිරියේ.
0: හරි,
1: අනේ පින් සිද්ධ වෙයි
0: කටවහගෙන ඉන්න. දන්නේ නැත්නම්
1: මම මටම කියාගන්න.
0: දන්නේ නැත්නම් කටවහගෙන ඉන්න නේ.
1: අනේ අසා, ප්ලීස් මෙතන වාර කතා කරන්න දෙයක් නැහැ. ඔයා මේ සබ්ජෙක්ට් එක දන්නේ.
0: ඕකේ,
1: අපේ යාළුවෝ තියෙනවා එහෙම සබ්ජෙක්ට් එක දන්නේ නැහැ, නිකන් උඩින් අතපත ගාලා
0: දන්නා වගේ කියනවා.
1: ඒවට ලස්සන වචනයක් කියනවා. ලොරි ටෝක් දෙනවා.
0: උදේ 7යි විනාඩි 11යි.

0: වෙසි හයවෙන්දන අද දැන් වෙසක් වෙනුවෙන් කොළඹ ඊට පස්ස කොළඹින් පිට
1: මුළු රටම
0: ලෑස්සි වෙනවා. තොරණ ඉදි වෙනවා. වෙසක් දර්ශනීය පහන් කූඩු ඉදි වෙනවා.
1: දන්සල්
0: සංවිධාන කටයුතු සිද්ධ වෙනවා. ඉතින්
1: ගති ගීතියනෝ මේ පරත තිනේද?
0: තිනවා. දැන් අපි පිළියන්දල වෙසක් කලාපේ පාසල් ඊට පස්සේ රජයේ ආයතන පෞද්ගලික අංශ ඊට පස්සේ දෙපාර්තමේන්තු වගේ ගොඩාක් ඒවා සම්බන්ධ වෙලා බැතිගී සංදර්ශන තියෙනවා. පහන් කූඩු නිර්මාණය කළා ඉදිරිපත්
1: කරනවා.
0: අපි බෞද්ධාලෝක මාවත ගැන කියනකොටත් එහෙමයි. මේ පරත් කවුරු හරි අපේ සහෝදර මාධ්‍ය ආයතනයක් කීපැත්ත ආවරණය
1: කරනවා.
0: ඊට පස්සේ ජාතික වෙසක් කලාපය නේද, සාමාන්‍යයෙන් අපි කියන්නේ බුද්ධ රශ්මි වෙසක් කලාපය, අර පැත්තෙන්
1: ගංගාරාමේ
0: ජාතික වෙසත් උත්සවය තමයි තිහගොඩ
1: තියෙන්නේ.
0: වෙසක් කලාපයක් විදියට ගත්තම බොහෝ දෙනෙක් යනේන තැනක් තමයි උතර මේ ගංගාරාමේ අර්ලිගහ මන්දිරයේ කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන වෙසක් කලාපය. ඊට පස්සේ අර පැත්තෙන් ගත්තම මහර වෙසක් කලාපය. කුරුණෑගල එහෙමයි. මේ පාර මීගමුවේ වෙසක් තියෙනවා. ඉතින් ලංකාවේ අනිත් ගම්බිම් සියල්ල කේන්ද්‍ර කරගෙන මාතර පැත්තට ගියාම ඒත් එහෙමයි.
1: තිහගොඩ මිදෙල්ලවල නේද?
0: ඉතින් ඒ නිසා වෙසක් කසිරිය මේ කාලේ පොඩි වෙනසක් දැනෙනවා නියම් නේද? එඟට වුණත් පොඩක් වෙනසක් දැනෙන කාලයක්.
1: පොඩි හුලඟ වැඩි කාලයක්.
0: හරි. 7:18 වෙලාව අපි මතක් කරන්න ඕනේ වට ක්‍රිමිරාජ ගැන. ක්‍රිමිරාජ නිෂ්පාදන මේ නිවසේ නිෂ්පාදන ගණනාවක් එනවා. දශක 7ක විශ්වාසය ලේසි පාසු එකක් නෙවෙයි, හැමදාමත් එක වගේ නේද? ඖෂධයක් වෙනුවෙන් විශ්වාසයක් ගොඩනගෙනවා කියලා කියන්නේ, ඒක පවතිනවා කියලා කියන්නේ, ඒක සාමාන්‍යයෙන් අමාරු වැඩක්.
1: අවුරුදු 75කට වඩා වැඩි කාලයක් තිස්සේ ඔබට විශ්වාසයෙන් මේ ආයුර්වේද ඖෂධ ලැබෙන්නේ. විශේෂයෙන්ම ඔය ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන කතා කරනකොට, ආයුර්වේද ඖෂධ ගැන කතා කරනකොට අපි කිව්වා ක්‍රිමිරාජ පේයාව ගැන, ඒ වගේම මහා අග්‍රරාජ කසාය, වැල්මී පැණිය, නාගරාජ තෛලය, මේ ආදී වශයෙන් වර්ග ගොඩාක් තියෙනවා ආයුර්වේද ඖෂධ. ඒ අතර තමයි ක්‍රිමිරාජ කරල් ගුලි තියෙන්නේ. බඩේ අමාරුවක් එහෙම හැදුනම විශේෂයෙන්ම ලදරු පණ රෝගවලට ක්ෂණික සුවය ලබා ගන්න පුළුවන් ක්‍රිමිරාජ කරල් ගුලි හරහා. ඉතින් වැඩි විස්තර දැනගන්න ළඟම තියෙන වෙළඳ සැලින් සුපිරි වෙළඳ සැල්වල ෆාමසි වලින් මිලදී ගන්න පුළුවන්. 0112-753-889 කියන දුරකථන අංකයට කතා කරන්න. කතා කරලා ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ ගැන වැඩි විස්තර ඔබට දැනගන්න පුළුවන්.
0: කැමරස කරන විජය නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකය
1: අදත් අපිත් එක්ක ඉන්න ඔබේ කැම මේස රසවත් කරන්න. ඉතින් ලංකාවේ විතරක් නෙවෙයි, දැන් ලෝකේ බොහෝ තැන්වල විශ්වාසය දිනාගත්ත හොඳම කුළුබඩු සන්නාමය බවට පත් වෙලා තියෙන අපේ රසය රටේ සැමට බෙදෙන විජය නිෂ්පාදන.

0: පහර ලංකාවටම
1: නකන පෙරනෝවරු
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
3: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩිතහනේ රුපියල් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
4: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනයේ කූට ප්‍රාප්ත කිරීමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කිරීමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: උදේ 7:31 වෙලාව අපි ජාතික ලොතරැයි මණ්ඩලයේ ඔබ වාසනාවන්තයෙක් කරන ටිකට් පත්වල නිල ප්‍රතිඵල ටිකයි මේ මතක් කරන්න සූදානම් වෙන්නේ. එහෙමනම් ඊයේ විශ්වාසයෙන් ගත්ත මහජන සම්පත බලමු. 6200 වෙනි දිනුම් වාරය තියෙන්නේ බලන්න. ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය F, ජය අංක අංක 2, අංක 6, අංක 1, අංක 9, අංක 1 සහ නැවතත් අංක 1. ගොවිසත J අක්ෂරයත් එක්ක අංක 10, අංක 58, අංක 64 සහ අංක 75. මෙගා පවර් T අක්ෂරයත් එක්ක සුපිරි අංකය වුණේ අංක 25. ජය අංක අංක 7, අංක 31, අංක 48 සහ අංක 61. ධන නිධානය K අක්ෂරයත් එක්ක අංක 5, අංක 29, අංක 73 සහ අංක 76. හඳහන මකර ලග්නයේ තමයි ජයග්‍රහි ලග්නය වෙන්නේ. ජය අංක අංක 4, අංක 23, අංක 33 සහ අංක 55. අද සම්පත F අක්ෂරයත් එක්ක අංක 1, අංක 9, අංක 1 සහ නැවතත් අංක 1. NLB ජය C අක්ෂරයත් එක්ක අංක 5, බිංදුව, අංක 9 සහ අංක 4. සුබ දවසක්. මීන ලග්නයේ ජයග්‍රහි ලග්නය බවට පත්වෙනකොට ජය අංක අංක 14, අංක 18 සහ අංක 63 ඔබට වාසනාව ගේන්නේ. ඉතින් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔබව කෝටිපතියෙක් ලක්ෂපතියෙක් කරනකොට අපි කිව්වා නැවත නැවතත් ඔබේ වාසනාව උරගා බලන්න අමතක කරන්න එපා. ජාතික ලොතරැයි මණ්ඩලයත් එක්ක දැන් ධන නිධානය පහුගිය මාස කිහිපය තුළ මේ ධන නිධානය ලොතරැයියෙන් රුපියල් 120,000 ප්‍රථම ත්‍යාගලාභීන් 18 දෙනෙක් හොයාගන්නත්, ඒ වගේම ඔබ දන්නා මාර්තු 1 වෙනිදා ඉඳන් අලුත්ම ත්‍යාගි රටාවක් ඔබට හඳුන්වලා දුන්නා. ඒ තමයි සන්ඩේ බෝනස් අවස්ථාව. මේ කියන අවස්ථාවෙනුත් ඔබට ත්‍යාගි දිනන්න ඔන්න ධන නිධානය ටිකට් එක හරහා අවස්ථාව ලැබිලා තියෙනවා.

0: හතයි විනාඩි තිස් හයයි දැන් වෙලාව.
1: Good morning, සුබදසන.
0: Morning, morning.
1: මේ මම ඊය හවස්වරුවේ දැක්ක Facebook එකේ යනවා තෙල් ඉහළයයි කියලා.
0: යයි වගේ එකක් තියෙනවා
1: නේ. Facebook එකේ ඊයේ පෙට්‍රල් එහෙම ගණන් ගියා Facebook එකේ. උනාට හැත්තරුනේ නැහැ. ඉදිරියේදී වෙන්න ඉඩ කඩ තියෙනවා. මොකද මම දැක්ක රටවල් ගණනාවක ඉන්දියාවේ දවස් දෙක තුනක් ඇතුලේ සිව්වතාවක් විතර තෙල් මිල ඉහළ ගියා කියලා එහෙම සමහර මාධ්‍ය වාර්තා කරලා තිබුණා.
0: නෑ.
1: එතකොට කසකාරයා එනකොට දන්නවා පෙරහැර එනවා කියලා.
0: ආහා.
1: හරි වගේ. ඉතින් මේ
0: බලන්න අපි දැන් තේරුම් අරන් ඉන්න විදියනේ
1: අනිත් කුසුවක් තියෙනවනේ නේ. තෙල් මිල ඉහළ යන්න
0: පුළුවන්.
1: නමුත් මේ වෙලාව අපි ආර්ථිකමය වශයෙන් ආර්ථික අර්බුදයක මැද පෙරදිග අර්බුදයක් එක්ක එහෙම වටපිටාවක් වගේක් හැංගෙන කාලයක් නෙමෙයි ගත කරමින් ඉන්නේ. ඉතින් නිසා ඒවා වෙයි ඉතින් වෙනකොට ඉතින් අපි තෙල් ටිකක් අඩුවෙන් ගහගමු. මේ අතරේ තව තව මාතෘකා කීපයක් කතා කරනවා. ඩොලර් එක අඩු වැඩිවීම ලංකාවේ රුපියල ශක්තිමත් වුණා පහුගිය දවස් දෙකේදී විතර. ඒත් එක්කෝ තව එකක් කියනවා මේ පොඩි නිකන් ඡන්දයක් නිකන් පළාත් සභා ඡන්දයක් මේ වෙලාවේ ඊද වගේ එකක්. ඔය
0: බැහැ කියලාත් කියනවනේ.
1: ඔව් තියන්නේ නැහැ කියලා කරපු ප්‍රකාශයක් එක්ක යන කතාවක් මම මේ කියන්නේ. කොහොම හරි මේ පළාත් සභා ඡන්දයක් ඕනේද?
0: අහහ මොකටද?
1: ඔව් සමහරු කියන ඕනේ සමහරු කියන ඕනේ නැහැ. අහහ අපි කියන්නේ ඕනේද නැද්ද කියන එක නෙමෙයි. මේ ওই පළාත් සභා ඡන්ද කියන එක ලංකාවේ ආරම්භ වෙන්නේ 1987 වසරේ.
0: අහහ
1: ජූලි 29 වෙනිදා. ඒ කාලේ ජේ.ආර්. ජයවර්ධන සහ රජීව් ගාන්ධි මහත්තයා අත්සන් කරපු ඉන්දු ලංකා ගිවිසුම ප්‍රකාරව තමයි ඔය තත්ත්වය ඇති වෙනවා කියලා
0: කියන්නේ.
1: ඊට පස්සේ මේ 78 දෙවෙනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය මගින් බලේ විමධ්‍ය ගත කළා පළාත් සභා ක්‍රමය ඇති කරලා එහෙම මේ කතාවේ මුල හොයාගෙන යනකොට එහෙම පසුබිමක් තමයි
0: තියෙන්නේ.
1: එතකොට පළාත් සභා සඳහා මැතිවරණය මෙච්චර කල් පැවැත්වුවේ සමානුපාතික පදනම මත. දැන් එතකොට මේ පාර තියෙනවා නම් තියන්නේ මොන ක්‍රමයකද කියලා
0: හොයලා බලමු.
1: ඉදිරියේදී ඒක දැනගන්න ලැබේ.
0: හරි.
1: කොහොම නමුත් ඔය පළාත්පාල එහෙම නැත්නම් පළාත් සභා කියන ඒවා මේ වෙලාවේ හරි අක්‍රීයයි. මට මතක විදිහට යහපාලන ආණ්ඩු කාලේ ඉඳලා මේ දක්වා අවුරුදු 10කට ආසන්න කාලයක් තිස්සේ පළාත් සභා තියලා නැහැ. ඒ කියන්නේ 2015 පස්සේ පළාත් සභා තියලා නැහැ. කල් දාලා තියෙනවා අවුරුදු 10ක්. එතකොට මේ වගේ දේවල් සමහරලාට අපේ රටේ මිනිස්සුන්ට වැදගත් නැති වුණත්,
0: ඔව්.
1: يعني මහා ආණ්ඩුවෙන් මහා නේද? ලොකුම තැනින් වැඩි රටේ සීලු තීන්දුව తీන අරගෙන පාලනය කරමින් යනකොට කාට හරි කියන්න පුළුවන් පළාත් සභා ක්‍රමය ඕනේ නැහැ කියලා.
0: ඔව් මොකටද කියලා අහන්න පුළුවන්.
1: ඔය අතර තව සමහරු අසතුටින්
0: පළාත් සභා
1: ජනතාව නෙමෙයි.
0: එහෙනම්
1: ඊටත් වැඩි ඉන්දියාව වගේ රටවල්. මොකද ඒගොල්ලෝ ආසයි පළාත් සභා තුලින් මේ ඔය සිදුවන ජනතා සේවය ගැන ලොකු විශ්වාසයක් විශේෂම ඉන්දියාව වගේ රටවලට තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ගැන ඉන්දියාව බලාගෙන ඉන්නවා. ඉන්දියාව විශේෂම උතුර දිහා බලාගෙන ඉන්නෝනේ.
0: ඔව්නේ.
1: අපේ උඩ කෑල්ල.
0: ඔව්.
1: ඉතින් ඒ නිසා ඒගොල්ලෝ වගේ රටවල් ගැන මේ අපිට මෙතෙන්දි මතක් කරන්න වෙනවා. ඉතින් ඒ නිසා මේක නිකන් සමහරු දකින්නේ සුදු අලියෙක් විදිහට. මේ දැන් උතුර නැගෙනහිර වගේ පළාත්වල යුද්ධය අවසන් වීමත් එක්ක එහෙම තිබුණා පළාත් සභා මැතිවරණ. ඉතින් ඒ කාලේ තිබුණා. ඊට පස්සේ තමයි මේක ටික ටික මේකට තියෙන අවධානය ගිලිහුනේ. කොහොම නමුත් ඉතින් ආයි එහෙම එකක් ඕනේද නැද්ද කියලා ජනමත විචාරණයකට හරි කමක් නැහැ නේද?
0: ජනතාවගෙන් අහලා බැලුවොත්
1: මොකද? විදුලි බිලත්
0: අහලා වැඩි කරන එකේ මේකත් අහලා බැලුවොත් මොකද?
1: ඕනේද නැද්ද?
0: මොකද කියන්නේ?
1: කොහොම වුණත් එහෙම කතාබහකුත් තියෙනවා.
0: ඔව්.
1: මේ නිකන් ඔබේ දැන ගැනීම සඳහා
0: අපි මේක මතක් කරේ.
1: ඔව්, කියන්නේ අපි පොඩ මතක් කරගත්තා. ඔබ මේක දන්නවා. මේ එහෙම ඉතිහාසයක් තමයි පළාත් සභා මැතිවරණ මේ ඡන්දවලට තිබිලා
0: තියෙන්නේ.
1: බස්නාහිර පළාත් සභාව. පළාත් සභාවේ මහ ඇමති. ඒකට අදාළ අමාත්‍යවරු ගණනාවක් ඉන්නවා. ඒ අයට විෂයපතේ මහා කියන්නේ සෑහෙන ලොකු විෂයපතයක්
0: තියෙනවා.
1: මහා මාර්ග යටිතල පහසුකම් ජල ඔය ඔක්කොම සමහරවිට එක മന്ത്രി කෙනෙකුට
0: තියෙනවා.
1: ඇමති කෙනෙකුට, පළාත් ඇමති කෙනෙකුට. ඉතින් බෞගී කාලවල තිබුණා. ඒවට ලොකු බිල්ඩින් පවා තියෙනවා. වෙන් කරපු කාර්යාල
0: තියෙනවා.
1: අදටත් ඉතින් සමහරලාට ඒවෙන් වැඩක් කෙරෙන්නේ
0: නැහැ. සමහර පැතිවල.
1: ඔව්. ඉතින් ඒ නිසා මොකද ඒකට අවශ්‍ය කරන බලය නැත්තම් ඉතින් වැඩ කෙරෙන්නේ නැහැ නේ.
0: ඔව්.
1: කොහොම නමුත් ඉතින් ඕනේද නැද්ද කියලා ඉතින් බලන් ඉමු.
0: ජනතාව ඒක තීරණය කළා කියයි හැබැයි.
1: 7:41.

0: හතයි විනාඩි 48 වෙලාව අපි පාරේතුටේ යන ඔබට ඔබේ පරිස්සම ගැන නිතරම මතක් කරනවා.
1: සිහි බුද්ධියෙන් යන්න කියලා කියනවා.
0: කාලයක් තිස්සේ ඉඳන් අපි ටේක්යා කියලා වැඩසටහනක් පටන් අරගෙන රටේ මාර්ග අනතුරු අඩු කිරීම වෙනුවෙන් මාධ්‍ය ආයතනයක් විදියට ඒ වගකීම අරගෙන
1: මැදිහත් වෙලා
0: විශේෂම රට පුරා තියෙන පාසල් සියල්ල ආවරණය කරමින් එක්තරා එක අදීරයක් නිමාවට පත් කරා. දැන් අද දෙවන අදීර ආරම්භ වෙනවා.
1: කොළඹ දේවි බාලිකා විද්‍යාලයෙන් තමයි දෙවන අදීරයේ වැඩ කටයුතු ටේක්යා දෙවනි අදීරයේ වැඩ කටයුතු ආරම්භ වෙන්නේ. ගිහන් ගිය තිෂේර ඉන්නවා අද ටේක්යා දෙවන අදීරයේ මේ වැඩ කටයුතු සිද්ධ වෙන තැන. සූදානම ගැන අපිට කියන්න. අයිබුවන් සුබදාසනක් ගිහන්.
2: අයිබුවන් සුබදාසනක් අසංක කාව්‍ය ඔබ දෙපළට මේ වගේම සියලු දෙනාටම සුබ දවසක් සුබදාසනක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අර කලින් අසංක සඳහන් කරපු විදිහටම ටේක්යා සුරකිමු මගතොට වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ සමාරම්භක උත්සවය ආරම්භ කිරීමට අපි සියලු කටයුතු මේවට විට සූදානම් කළා තිබෙනේ. අපි අතවසේදී පස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ අධ්‍යාපන කලාපයේ තමයි මේ වැඩසටහන් මාලාව පළමු අදියර පළමු වැඩසටහන ආරම්භ කිරීමට මේවට විට සියලු කටයුතු සූදානම් කළා තිබෙනේ. ඉතින් ගියවර වගේම මෙවරත් අපිත් සමගින් ශ්‍රී ලංකා පොලිසිය වගේම අධ්‍යාපන අමාත්‍යාංශය මේ වැඩසටහන සදහාත්වල් බැඳගෙන ඉන්නවා. ඒ වගේම තමයි ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් ක්ලින් ශ්‍රී ලංකා කාර්යාංශයේ මූලිකත්වයෙන් තමයි මේ වැඩසටහන් මාලාව අපි ආරම්භ කරන්නේ අද දවසේදී. එදින මේ වැඩසටහන් මාලාවත් ඔබට මතක ඇති අපි පසුගිය වැඩසටහන් මාලාව අතිසාර්ථක වැඩමුළු 55ක් අපි මේ වැඩසටහන් මාලාව තුළ සිදු කරා. එදින අතිසාර්ථක මේ වැඩසටහන් 55 අපි සමස්ත දිවයිනේම මේ පළාත් 9 ආවරණය වන පරිදි අපි මේ වැඩ කටයුතු සියල්ල සූදානම් කළා. අධ්‍යාපන කලාප 55ක මේ වැඩසටහන් මාලාව අවසන් කරා. ඉතින් අද දවසේදී අපි දැන් කොළඹ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙනමින් කොළඹ අධ්‍යාපන කලාපයේ අවට පාසල්වල දුවදරුවන්ගේ සහභාගීත්වය සහිතව තමයි මේ වැඩසටහන ආරම්භ කිරීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම් කළ තිබෙනේ. ඉතින් දැන් මේ වන විටත් ශ්‍රී ලංකා පොලිසිය රථවාහන මූලස්ථානයේ මගින් සංවිධානය කළ තිබෙන මාර්ග අනතුරු සංදර්ශනය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කළ තිබෙන්නේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ඉදිරිපිට මාර්ගයේදී. ඉතින් මේ පැමිණෙන දුවා දරුවන්ට රථවාහන අනතුරු පිළිබඳව ප්‍රායෝගික දැනුම ලබා දීම සඳහා තමයි රථවාහන මූලස්ථානයේ මගින් මේ මාර්ග අනතුරු සංදර්ශනය සූදානම් කළ තිබෙන්නේ. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරනවා අතවසේදී මේ වැඩසටහන සඳහා ජනාධිපති ලේකම් ගරු ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතායි වගේම ජනමාධ්‍ය මාත්‍යංශයේ නියෝජනය කරමින් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමිය අදවසදී සහභාගී වීමට තීමිතයි මේ වැඩසටහනට. ඒ වගේම ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ ඉහළ කළමනාකාරීත්වය සහභාගීත්වයෙන් යුතුව තමයි මේ වැඩසටහන අද උදෑසන ආරම්භ කිරීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම් කළ තිබෙනේ. ඉතින් අපි තවත් අවස්ථාවක ලක්ෂණ සමගින් සම්බන්ධ වීමේ සූදානමින් අපි සමු ගන්නවා කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සිට. ස්තුති මේ වෙලාවේ අසංක කාව්‍ය ඔබ දෙපළටම අපිව සම්බන්ධ කරගත්තට.
0: බොහොම ස්තුති. අපේ ගීති චේරේක කතා කරේ ටේකියා වැඩසටහනේ දෙවන අදීර මේ ඔබ අපිව අහගෙන ඉන්නවා නම් ඔබ ලංකාවේ මොන දිස්ත්‍රික්කයේ හිටියත් මොන පළාතක හිටියත් ඔබේ පාසලට ඔබේ දිස්ත්‍රික්කයටත් මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඉදිරියේදී ඒ ගමනේ ආරම්භයයි අද දවසේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයෙන් මේ ආරම්භ කරලා තියෙන්නේ. අපි තව වෙලාවක ගීතයක කතා කරන්න සූදානම්. ටේක් කෙයාර් වැඩසටහනේ අද දවසේ මේ වැඩසටහන් මාලාවේ තවත් අවස්ථාවක වෙලා මතක් කරලා අපි විරාමයක් ගන්නවා.
1: උදේ 7:52.
3: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළොවට මහ බලයක්.
4: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6767 579.
1: මේ හඳුන් ගුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා.

0: හතයි විනාඩි පනස්.
1: ඔව් පනස් අටයි.
0: අටයි.
1: පනස් අටයි. අටද විනාඩි දෙකයි.
0: ඕකේ.
1: අද කොහොමද මේ වැසි තත්ත්වයේ උදෑසන මේ වෙනකොට කොළඹ?
0: වැහි බර කාලගුණික තත්ත්වයක් තමයි තියෙන්නේ.
1: අපේ වාර්තාකරුව පවසන විදිහ පොඩි පොදයක් යනවා වේලා.
0: ආහ හිටපු ගමන් එන්නේ.
1: ඔව් දැන් මේ පොදේකට වගේ එකට බයික් එකක උනත් යනකොට බෑ අමාරුයි සමහරලාට. ඉස්සරහා හෙල්මට් එකේ වයිසරේ තිබ්බට වයිසරේට වයිපරයක් නැහැ.
0: නැහැනේ.
1: ඒ හින්දා අයින් කළා නවත්තන්න වෙනවා ඉතින්. නරකද පොඩි වාහනයක් ගත්තොත් කියලා ඔයාගේ ඔළුවට එනවා. ඔකයි අමුතුයි මතක් කරන්නේ. නමුත් වාහන ගන්න බෑ. වාහන ආනයනකරුවන්ගේ සංගමයේ නිවේදනයක් මම දැක්ක අද පුවත්පතක පළ කරලා තියෙනවා. වාහන ගණන් ගියේ කර ටැක්ස් එකයි ඊට පස්සේ මහ බැංකුවෙන් දාපු 50% දක්වා මේ අර ණය ලබා දීමේ නේද? ඒ ඒ හේතු දෙකම මත ඉතින් වාහනයක් ගන්නට තව ටික කාලයක් චුට්ටක් ඉන්න වෙයි.
0: හරි.
1: මේ ඔක 40ට තිබිලා ඊයේ 50 කරා.
0: ඔව් නේ.
1: එහෙම නේද උනේ?
0: ඔව් නේ. 40ටනේ තිබ්බේ.
1: ඔව් ඒකේ තියෙන ඔකේ වාණිජ වාහන සහ නේ නැත්නම් පෞද්ගලික පරිහරණය සඳහා ගන්න වාහන කියලා ඒ කොටස් දෙක අතරේ ඔය ප්‍රතිශත පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ඉතින් තව ටිකක් කොහොම යම් බයික් එකේ කියලා තමයි ගෙදරයි කියනවා ඇත්තේ. බයික් එකක වැස්සලා යනවා කියන්නේ ඉතින් ආයින් නඩුවක්.
0: ඕනේ ඔෆිෂියල් යනකොට නාගෙන නේ තෙමිච්ච කුකුල්ලු වගේ
1: සපත්තු තෙමිලා මේ තෙමාගෙන ගිහිල්ලා ගලවලා වේලලා බොස්කෙන් බැනුම් අහලා
0: ඔව් වැඩ පටන් ගන්නකොට හවස 4 වෙලා
1: ඔව් රබර් සරප්පු දෙයක් දාගෙනත් යන්න බෑනේ. සමහර විට ඔබ යම්කිසි නිලයක් නේද
0: දරන කෙනෙක් නම්
1: ඔව් තනතුරක් දරනවා නම් ඒකට ගැළපෙන්න ඇඳගෙන යන්නත් ඕනේ.
0: ෂෝටයි බාටයි දාගෙන ඔෆිස් එකට යන්න බෑනේ මහත්තයෝ.
1: ඉතින් එහෙම තියෙනවා බයික් වල යන තමයි මේක තියෙන ලොකුම ප්‍රශ්නේ. පයින් යන කෙනෙක් නම් කුඩෙන් හරි ගිහිල්ලා ත්‍රිවිල් වල ගිහිල්ලා බස් එකේ ගිහිල්ලා බයික් එකක ගියා කියන්නේ ඊට වැඩිය පොඩි නඩුවක්.
0: ඇත්ත.
1: අනුතුරු වෙන්න පුළුවන් ප්‍රශ්නයක්
0: තියෙනවා.
1: ඒ නිසා පරිස්සමින් හරි. මේ ඉක්මන මතක් කරන්න ඕනේ ඩීප් ටෙක් සෝලා ගැන.
0: ඔබේ ඩීප් ටෙක් සෝලා එක සවි කරගන්නේ ව්‍යාපාරික ස්ථානයට නම් එහෙම නැත්නම් ගෙදරට නම් කර්මාන්ත ශාලාවට නම් අනිවාර්යයෙන්ම විදුලි බිලට තිත තියලා ඒ හරහා තව අමතර ආදායමක් ඔබට උපය ගන්න අවස්ථාව හදලා දීලා තියෙනවා. ඉතින් අර පිරිමැස්මෙන් තොරව විදුලිය භාවිතා කරන්න සහ විදුලි බිලට තිත තියලා අර කියපු විදිහට අමතර ආදායමක් උපය ගන්න පුළුවන් ඩීප් ටෙක් සෝලා එක කෝල් කරන්න මේ නම්බර් එකට 071 711 1 කියන නම්බර් එකට.
1: අර වාහනය ගන්න වැඩේ මෙහෙම කරන්න පුළුවන්.
0: මොකද්ද?
1: ලොතරැයි දිනුම් මැදීමක් තිබුණොත්
0: අන්න වාසනාව තමයි.
1: හා කෝටියක්වත් ඇදුනොත් ඔයාලට මොකක් හරි මැච් එකක් ගහලා පොඩි වාහනයකට පොඩි කාර්යයකට යන්න
0: පුළුවන්.
1: නේ?
0: ඒකට ඉතින් වාසනාව තියෙන්න ඕන සහ ඔබ වාසනාව උරගා බලන්න ඕන. ජාතික ලොතරැයි මණ්ඩලයේ ධන නිධානය ගැන අපි කිව්වා ඔබේ කෝටිපති හිණේ හැබෑ කරගන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ ධන නිධානය ටිකට්පත් වැඩි වැඩියෙන් ඔබත් මිලදී ගන්න.
1: පැලොත් නිෂ්පාදන ලංකාවේ කිරි නිෂ්පාදන විදියට විශේෂයෙන්ම කිරිපිටි පැකට් එකේ දැන් විදේශීය රටවලින් ගෙන්න කිරිපිටි පැකට් එකේ මිල ඉහළ යනකොට අපිට දැන් මේක දැනෙන්නේ නැත්තේ අපි පැලොත් නිෂ්පාදන වලට දේශීය කිරි නිෂ්පාදන වලට හුරු වෙලා තියෙන නිසා.
0: අහහ අන්න ඒ නිසා අපි කියන්නේ ඔබට කිරිපිටි පැකට් එකක් ගත්තත් යෝගට් බටර් අයිස්ක්‍රීම් විතල් මේ කිරි මේ කියන කිරි ආශ්‍රිත නිෂ්පාදන ගත්තත් අපේ රටේ පැලවත්ත කියන නමින්ම මිල දී ගන්න. මොකද ඔබ එහෙම ගන්න නිසා අපේ රටේ දේශීය කිරි කර්මාන්තය ගොඩනංවන්න පුළුවන්කම ලැබෙනවා වගේම දේශීය කිරි නිෂ්පාදකය ශක්තිමත් කරන්නත් ඔබට ඒ හරහා අවස්ථාව ලැබෙනවා.
1: Good morning සුබ උදෑසනක් වෙලා උදේ 8:01

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: උදේ 8යි විනාඩි 6යි දැන් වෙලාව.
2: අපි කන කෑමවේ ලතරේ අපි කියන්නේ මාළු මිල හස උසට.
1: ඔව්.
2: ඒ නිසා අපිට මාළු කන්න බෑ. එතකොට අපි විකල්ප වලට යනවා.
1: ඔව්.
2: කරවල ටිකක් කනවා.
1: හරි.
2: බිත්තරයක් කනවා.
1: ඔව්.
2: එහෙම නැත්නම් චිකන් ටිකක් ගෑල්ලා කනවා.
1: සමත් මොනවා හරි.
2: ඔය සමහර ගෙවල් වල චිකන් ගේන්නේ නෑනේ. ඇයි ඒ?
1: හොඳ නැහැ කියනවා නේ.
2: ඔව්. ඒගොල්ලෝ කියනවා
1: ඔය මහත් වෙනවා කියනවා. එක එක කතා කියනවා නිතින්.
2: බොයිලර්. මොකද බොයිලර් කිව්වම මගේ දිහා බලන්න.
1: බොයිලර් චිකන්. හපෝ වලට මේ මොනවාද එක එක ඉන්ජෙක්ෂන් ಜಾති ගහනවායි කියනවා නේද?
2: හෝමෝන ගහනවා කියනවා. මේකේ පොඩක් අපි මම මේ ලිපියක් ආශ්‍රයෙන් කියන්නේ මූලාශ්‍රය කොහෙන්ද කියලා මම ඔබට කියන්නම්. ඔය චිකන් එහෙම නැත්තම් දවස් 45න් විතර කුකුලා ලොකු වෙන්න හැදෙන්න හෝමෝන් ගහනවා කියලා අපි අහලා තියෙන අදහසක්. වස විස විදිනවා කියලා. ඒ කියන්නේ බොයිලර් කුකුල්ලු කියලා කියන්නෙම අපි දන්නවා ඉතාලම කෙටි කාලයක් තුල හැදෙන නේද? එහෙම කෙනෙක් නේ. මේක කතා කරන්න හේතුව අපේ රටේ ගොඩක් අය චිකන්
1: පරිභෝජනය
2: කරනවා. අපි ඒ නිසා බලමු මේ කතාව ඇත්තද කියලා. මෙන්න මෙහෙමයි කතාව. සාමාන්‍යයෙන් කුකුලෙක් කියලා කිව්වම කුකුලෙක් කියන්නේ මේ චිකන් වල ප්‍රෝටීන් තියෙනවා. ඒ නිසා අර අපි කියන්නේ මේවට කියන්නේ ටිකක් ටිකක් මොනවද ඒවට
1: කියන්නේ?
2: ප්‍රෝටීන් වලත් මං ඉස්සරහට කියන්න වචනේ. අපේ රටේ ප්‍රෝටීන් අවශ්‍යතාවෙන් 30%ක්ම සපයන්නේ බොහෝ විට හරි චිකන් වලින්. ගොඩක් අය ඔය වර්කවුට් කරන අය, ජිම් යන අය හැම ප්‍රෝටීන් වලට වැඩි නැඹුරක්
1: තියෙනවනේ.
2: එතකොට මේ අන්න එහෙම ප්‍රෝටීන් ගන්න චිකන් වල තමයි ඔය කියන වසවිස තියෙනවා කියලා ගොඩක් අයට මේ ප්‍රශ්නය පැන නැගිලා තියෙනවා.
1: හරි.
2: ඔය මස් ඇති කරන මස් සඳහා ඇති කරන කොබ්‍රොස් වගේ කුකුල්ලු ප්‍රභේද ගණනාවක් තියෙනවා. හරි. එතකොට ඒ ප්‍රභේද වලින් හරිහමන් පරිසර පද්ධතියක් තියෙන හරි කුකුළු කූඩුවක ඇති කරන කුකුලෙකුට සාමාන්‍යයෙන් කන්න දෙන්නේ බඩඉරිඟු, සෝයා, විටමින්, එහෙම නැත්නම් ඔය ඛනිජ, ඒවට අදාළ බැලන්ස් ඩයට් එකක් තමයි දෙන්නේ. එහෙම දීලා තමයි හරියාකාරව කුකුලෙක් හදන්නේ. එහෙම කන්න දෙනකොට සාමාන්‍යයෙන් දවස් 45කින් විතර මේ කුකුලව හැදෙනවා. කිලෝ එකක් කිලෝ එකමාරක් අතර ප්‍රමාණයට හැදෙනවා. එතකොට එහෙනම් මොකටද අර කියන හෝමෝන ගහන්නේ? ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. සාමාන්‍යයෙන් කුකුලෙක් හැදෙන්න අර කියන කෑම ටික දෙනකොට කුකුල හැදෙනවා.
1: ඔව්. එහෙනම් මොකටද හෝමෝන ගහන්නේ?
2: හෝමෝන ගහන්නේ මොකටද? ඔන්න ඕකයි වැඩි. හෝමෝන ගහන්නේ මේ කුකුලන්ට ප්‍රතිජීවක විදිහට. ඕකට ඔය ප්‍රතිජීවක සහ කොසිඩයෝටැස්ට්ස් වගේ නමක් මට මතක විදිහට අන්න එහෙම නමක් තියෙනවා. කොසිඩයෝටැක්ස්. එතකොට ඔන්න ඔය කියන දෙක තමයි ඔය ඉන්ජෙක්ෂන් එකක් විදියට දෙනවා කියලා
1: කියන්නේ.
2: එතකොට බැක්ටීරියා නිසා, පරපෝෂිතීන් නිසා ලෙඩ එයි කියලා බයට තමයි මේවා දෙන්නේ. මේවා දෙන්නේ සාමාන්‍යයෙන් මේ කුකුලා මස් සඳහා සූදානම් කරන්න සති දෙකකට විතර කලින්.
1: දැන් එයාට ඒව ගහනකොට ඕක දැන් අපිට අවුලක් වෙන්නේ නැද්ද?
2: අන්න ඒක තමයි කියන්නේ. දවස් 15කට විතර කලින්. දැන් මෙන්න එක්ස් නැමැති කුකුලෙක් ඉන්න.
1: හරි.
2: එයාව මස් කරනවා කියනකොට තව සති දෙකකින්. එයාට අද ඉන්ජෙක්ෂන් එක දෙනවා.
1: හරි.
2: ඒ ඉන්ජෙක්ෂන් එක වැඩ කරනවා සාමාන්‍යයෙන් දින 7ක් 10ක් අතර කියලා කියනවා. එතකොට අපි ළඟට මේක මස් බවට පත් වෙලා එනකොට ඒ ඉන්ජෙක්ෂන් එකේ තියෙන බලපෑම අඩුයි කියලා කියනවා.
1: හරි.
2: ඔන්න ඕක තමයි අපිට මේ ලිපි ආශ්‍රයෙන් ඔබට කියන්න උවමනාවක් තිබුණේ. හැබැයි තව මෙන්න මෙහෙම අනතුරක් තියෙනවා. ඔන්න ඔය මේ ඉන්ජෙක්ෂන් එක දුන්නොත් මරන්න ආසන්නේදී මස් සඳහා සූදානම් කරන්න හිටනම් අද වගේ අන්න එතකොට ඔය විඩ්‍රෝවල් පීරියඩ් එක හරි අඩුයි. එයා ගෑංගෙන් ඒ දීපු ප්‍රතිජීවකය නේද හීන වෙලා යන කාලේ අඩුයි. කාලයක් නෑ. ඒක අපිට මස් හරහා ඇඟට එනවා. ඉතින් අන්න එතනදි තමයි මිනිස්සයාට මේකේ බලපෑමක් ඇති වෙන්නේ.
1: දැන් එහෙමයි කියලා අපි චිකන් නොකා ඉන්නවද?
2: ඒක තමයි වැඩි. එතකොට අපි කොහොමද දැනගන්නේ මේ චිකන් හරි කාලෙදී මේ
1: අර හෙත් විදපුවද නැද්ද කියලා?
2: අන්න ඒක තමයි වැඩි. ඔන්න ඔය සැකේ මත තමයි අපි ගොඩාක් කාලවලට මේ දැනුම තිබුණත් නැතත් ඔය හෝමෝන් ගහනවා කියන කාරණාවත් එක්ක චිකන් කන එක ටිකක් අඩු කරලා තියෙන. හරි. එතකොට ඇන්ටිබයොටික් රෙසිස්ටන්ස්. හරි. අපිට ගන්න පුළුවන් කමක් තියෙනවා ඕනි නම්. චිකන් කන අය වෛද්‍යවරයෙක් මුණ ගැහිලා නිතර දෙවිලි. දැන් චිකන් කනවා නම් සතියේ දෙපාරක් විතර කෑවට ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා. මොකද චිකන් වල තියෙන ප්‍රෝටීන් අවශ්‍යතාවය මේ අපිට ඉතාලම ගැළපෙන නිසා.
1: සහ උයනවා නම් හොඳට ඒක අර
2: අන්න ඒකයි.
1: හොඳට උයන්න කියලා.
2: හොඳට උයන්න කියලා කියනවා. මම හිතන 70ට විතර රස්නේ නේද? සෙන්ටිග්‍රේඩ්ස් නේද ඒකට කියන්නේ?
1: ෆැරන්.
2: සෙන්ටිග්‍රේඩ් බෑන්ඩි.
1: ඒ සෙන්ටිග්‍රේඩ්ස් කියන බෑන්ඩ් එකක්.
2: හරි. මීටරේ ඉන්නේ නේ මම මේ බැලුවේ ඒක. හරි.
1: හා හොඳ අර තදට උයා ගන්න කියලා කියන්නේ අපි නේ.
2: ඔව්. ඉතින්
1: එතකොට බැක්ටීරියා මැරෙනවා කියලා කියනවා.
2: ඔය ප්‍රතිජීවක වලට මේ ප්‍රතිචාර නොදක්වන බැක්ටීරියා විනාශ කරන්න නම් හරි උෂ්ණත්වයක ඕක උයා ගන්න ඕනේ.
1: අහහ.
2: ඔය සුදු මහත්තුරු එහෙම උයනකොට පොඩ්ඩක් හොයලා බලන්න. ඒගොල්ලෝ අපි උයනවට වැඩිය ප්‍රමාණයක් ඔය චිකන් එක මේ ලිපේ තියෙනවා. හීට් කරනවා.
1: අහහ.
2: අපි නම් මෙහෙම දැම්මා විනාඩි 20 විතර සමහර විට චිකන් එක හදලා ගන්නවානේ. ඒගොල්ලෝ එහෙම නෙවෙයි. හැබැයි මෙහෙම එකක් තියෙනවා. චිකන් ඔය ඩීප් ෆ්‍රයි කියන කියන්නේ. අපි කියන්නේ එකට කියන්නේ මොකද්ද? ගැඹුරු තෙලේ.
1: ගැඹුරු තෙලේ. ඒක ඇත්තට හොඳ නැහැ කියනවා
2: සොස්. ඒක හොඳ නැහැ.
1: නගට්ස් වර්ධනය.
2: මේ වගේන තවදුරටත් දැනුවත් වෙන්න.
1: අර ඔය කුකුලයි ගම් කුකුලයි දෙන්නේද්ද?
2: ගම් කුකුලා හැදෙන්නේ කොහොමද සුවපහසු පරිසරයක?
1: ඔව්නේ.
2: එයාට ඉන්ජෙක්ෂන් දෙන්න එහෙම දෙන්න තරම් ලොකු ආර්ථිකයක් ඊ නිවෙස් වල නැහැ. හරි.
1: ඒ ගමේ කුකුලා මේ බොයිලර් කුකුලා.
2: මේ ගැන තවදුරටත් ඔයාලට හොයන්න පුළුවන් කමක් තියෙනවා මාස්ටර් දේශාන් කියන මේ එයාගේ channel එක. මාස්ටර් දේශාන්.
1: හරි.
2: ඉතින් යා මේ ගැන ගොඩාක් කෑම සම්බන්ධ කරන කෙනෙක්. මම මේක ඔබේ ප්‍රයෝජනය සඳහා ඔහුගේ නම කියන්නේ. මේක ඔහුට ප්‍රොමෝෂන් එකක් වුණත් ඔබේ කෑමට වසවිස එකතු වෙනවට තියෙන අකමැත්ත නිසා අපි ඔහුටත් නේද ඔහු කරන සේවයට වචනකින් හරි අගයන්න ඕනේ. මාස්ටර් දේශාන් කියන channel එකට ගිහිල්ලා බලන්න. යා ගොඩාක් කෑම සම්බන්ධව මේ කෑම වල තියෙන අන්තර්ගතයන් ගැන හොඳ කන්ටෙන්ට් කරලා තියෙනවා.
1: සහ පැහැදිලි කිරීම නේද හොඳටම කරලා තියෙනවා.
2: 8:13.

0: තබන කෝටි අටේ එල්වී ධනනිධානය ලොතරැයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතියේ මහතාන සම්පත ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකු වන්න.
1: වසරේ සමාරම්භය
2: මැයි 26 වෙනිදා අඟහරුවාදා පෙරවරු 8ට කොළඹ දේවි බාලිකා විද්‍යාලයේදී සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
1: පූර්ණ මාධ්‍ය නිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේ ගියා සුරේ කිමු මගතොට

0: මේ පැයි බුදු ගීතයා ඔබ වෙත තිළිණ කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහැනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: අටයි විනාඩි 25යි වෙලා. ඈත දම්සලකින් ඇහෙනවා බුදුගුණ ගීතයක්. අහා. මෑත මම බයිසිකලේ පැදගෙන යනම කොල්ල සෙට් එකත් එක්ක දන්සල් වඳින්න. පොඩි කාලේ අපිට එහෙම අතීතයක් තිබුණා.
1: ඔව්නේ.
0: ඈත බෙක්සර්ගේ බෙග් මාස්ටර්ගේ සින්දුවක් ඇහෙනවා දන්සල ළඟ ලොකු පීකරේ.
1: හරි.
0: ආ ඉතින් වෙසක් ෆීල් එක ආයිනේ.
1: හොඳටම දැනෙනවනේ නේද?
0: ඔය ඕන වෙසක් කලාපයක ඔය ලවුඩ් ස්පීකර් වලින් දාලා තියෙන ලස්සන බෞද්ධ සින්දු ටික.
1: ඔව්.
0: ඒ අතර ඉඳලා හිටලා සමහර විට තොරණක් ළඟින් ඇහෙන කවිබන ටික. තොරන් විරුඳු ටික.
1: ඔව්.
0: නේද? තනත් රුපියල් 10 දුන්නා කියලා කියනකොට නේද? ඒක මාර ලස්සන. චිත්‍ර රූප මවාගන්න. නේ. වාට යද්දී
1: මවාගන්න දැන් නේද? දැන් ඉස්සරහට උදේ බලා ගන්න පුළුවන්.
0: මම මේ කියන්නේ පොසොන් එකට මේ අත්දැකීම උදේ හවස ගෙදරට ඇහෙන ඔයාටනේ.
1: වෙසක් එකට.
0: පොසොන් එකනේ අනුරාධපුරේ වෙසක් තියෙනවා.
1: ඔව් වෙසක් පොසොන් ඔය දෙකටම.
0: ඔගොල්ලෝ වෙසක් එකට ඔයගොල්ලෝ මුකුත් කරන්නේ නැද්ද ඇත්තට?
1: අපිට දන්සල් වඳින්න යන්න තියෙනවා.
0: වෙසක් එකට?
1: ඔව්.
0: ඉතින් පොසොන් එකටත් ඔයගොල්ලෝ මුළු මාසෙම ජීවත් වෙනවා.
1: පොසොන් නැසල තුනම එහෙම තමයි. බක් වලින් පටන් ගත්තට පස්සේ
0: අවුරුදු උත්සවය.
1: අවුරුදු උත්සවය පටන් ගත්තට පස්සේ
0: මුලින්ම අවුරුදු නෑගම් ගිහිල්ලා ඒ මාසේ වියදම
1: කවර් කරගන්නවා.
0: ඊට පස්සේ වෙසක් දන්සල් ටික වැඳගෙන යනවා. ඊට පස්සේ පොසොන්. පුළුවන් නම් ඇසල.
1: ඇසලක් තියෙනවා.
0: තියෙනවනේ.
1: ඇසලක් තියෙනවා.
0: මාස හතරක් ඔයගලන්ට කිසිම ආර්ථික ප්‍රශ්න නැහැ නේද?
1: හරි.
0: ගෙතර ඒ කාලේ බතක් උයන්නේම නැද්ද?
1: නෑ උයන්නේම නෑ.
0: අහල පහලින් කන්නේ.
1: ඔව්.
0: හොඳයි ඇත්තට. හැබැයි මෙහෙමයි වෙසක් දන්සල් කියලා කියන්නේ නැති බැරි අයට කන්න දෙන කාලයක්ම නෙවෙයි.
1: ආහහ.
0: නැති බැරි අය ඇති අයත් ගිහිල්ලා දන්සලක ඉන්නවා. මම දැක ලස්සන පෝස්ට් එකක් තියෙනවා. දන්සල් වල පොලිමි අපි ඉන්නව දැක්කට අහවලා දැන් පොඩි ළමයි එහෙම ඉන්නවනේ අසංක අයියේ කියලා ගෑ ගන්නෙම එපා.
1: එපා.
0: ගුරුවරිය දාලා තිබ්බ මම දැක්ක පෝස්ට් එක. ඒක ගුරුවරියක් මේ. අන්න අපේ රුවනි ටීචර් ඉන්නවා කියලා ගෑ ගන්න එපා.
1: ඔව්. අපිට පොඩ්ඩක් ලැජ්ජයි.
0: සමහරු එහෙමයි නේද පොලිමින් ලැජ්ජයි. ලැජ්ජ වෙන්න එපා.
1: මම
0: නම් ගෑනේ දන්සලක් වඳිනවා කියලා ඒ වෙනස ඒ සංස්කෘතිය ඇතුළේ හැර ලස්සන අත්දැකීමක්.

0: ඉදන් මෙතනින් පටන් ගත්තමනේ වික්‍රමසිංහ අපෙත් තියෙනවනේ
1: අපේ
0: පාන්දන්සල පාන්සා සීනි සම්බෝල
1: පානු ඉසින් සම්බල වෙන වෙනම දෙන්න
0: එකට දාලා දෙනවා.
1: හරි සීනි සම්බෝලයක් හදනකොට ඔක රසට හදාගන්න
0: අනිවාර්යෙන්
1: ඕකට මේ සීමල එහෙම අනිවාර්යෙන් දාන්න
0: ඕන. එතකොට තමයි රස ගන්න පුළුවන්.
1: මම කියන්නේ සීනි සම්බෝලයක් හදාගන්න
0: ලුණු ඕනේ, සීනි ඕනේ, මිරිස් ඕන, තියෙනවා ඉතින් කුළුබඩු ටික ඕන. හරි මේ ටික හොඳට දාලා පදමට දාලා හදාගෙන රස බලන්න තමයි තියෙන්නේ. ඒක නියම රස ගන්න අපි ඔබට කියනවා. විජය කුළුබඩු ටික එකතු කරගන්න. දැන් අපේ රටේ විතරක් නෙවෙයි ලෝකේ ඕනම තැනක ඉන්න ඔබට ලංකාව රසට කැම ටිකක් කන්න නම් විජය නිෂ්පාදන එකතු කරගන්න පුළුවන්කම තියෙනවා.
1: එවගේම ඩෝමා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ගැන මතක් කරන්න ඕනේ.
0: දැන් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ලත් එක සම්බන්ධ වෙලා ඔන්න ඔබට පුළුවන්කම තියෙනවා දිවයිනේ අංක එකේ වී කෙටීමේ යන්ත්‍ර වෙළඳ පොළට හඳුන්වා දෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් සමාගමේ පුහුණු කාර්මික ශිල්පියෙක් විදිහට ඔන්න රැකියා අවස්ථාවක් හිමි කරගන්න. අපි කිව්වා ඔබේ අයදුම්පත අමල්ක මැණික්කලවර මහතා වෙත යොමු කරන්න කියලා. මෙන්න මේ කියන දුරකථන අංකයට 0723947 කියන අංකයට තමයි ඔබේ අයදුම්පත යොමු කරන්න ඕනේ.
1: වෙලාව මතක් කරන්න.
0: උදෑසනයි විනාඩි 30යි.

0: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙනදපුලි. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
1: යහතුන වඩන අපේ රස විජේ.
0: වෙළඳපොළෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.

0: උදේ 8යි විනාඩි 33යි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: සම්බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් විසක් සමජයේ සියල් සිත් නිවී සැනහේවා.
3: FM 93.5 FM 93.7 Lakanda Radio ITN
4: ITN Lakanda Pooja Sam

0: දස්සට ජුනි තුන්වෙනිදා දක්වා
1: පිළියම්බල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකි

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: පැයි විසිහක් වනදා තිහකොට නිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී
1: රාජ්‍ය වෙසක් මංගල්‍ය සහ වෙසක් කලාපය
0: මැයි 27 සිට ජූනි 2 දක්වා මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී සහ නායිම්බල මධ්‍ය විද්‍යාලය පරිශ්‍රයේදී
1: බෞද්ධ උරුමයේ අභිමානීය සමරන්න බොතුසි පුබුදානල ඔබත් එක්වන්නේ
2: ලෝකානුකම්පාව
0: රාජ්‍ය වෙසක් මංගල්‍ය හා වෙසක් කලාපේ සජීව තොරතුරු ලක්හණි
1: බෙතපර අනුග්‍රහය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි.

0: අටයි විනාඩි 40යි පැල්ලත යෝගට් එකක් කාලා බලන්න. අනිත් යෝගට් එකට සාපේක්ෂව මේකේ තියෙන කිරි රසය සෑහෙන නැවුම් කිරි රසයක් පැල්ලත යෝගට් එකේ තියෙනවා.
1: සහ මේ දැන් ෆ්ලේවර්ස් වලින් ගන්නත් පුළුවන් නේ. දැන් ස්ට්‍රෝබෙරි රසයට කැමති කෙනෙක්ට ඕන දැන් පැල්වත්ත යෝගට් එක ස්ට්‍රෝබෙරි රසයෙන් මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා හොඳම තත්වයේ යෝගට් ගන්නවා නම් අපේ රටේ අපේම නිෂ්පාදන අතර තියෙන පැල්වත්ත යෝගට්ම ඔබ තෝරේ ගන්න.
0: තුවක්කුවක් අරගෙන කාට හරි වෙඩි තියනවා නම් කවුරු හරි කෙනෙක්, එයාට අපි මිනිස්සෙකුට වැඩිය ගැළපෙන නමක් අපි කියන එයා තිරිසනෙක්. මිනිස්සෙක්ව මරන්න පුළුවන්, මිනිස්සෙකුට මරන්න බෑ. හැබැයි එහෙම වෙනව. ඔයා ඒ වගේ කෙනෙකුට බල්ලෙක් කියලා කිව්වොත් සමහර විට එකපාරට ඌනම් මහා බල්ලෙක් කියලා කිව්වොත් ඒක නිකන් වෛරය, ක්‍රෝධය,
1: තරහ නේද? මේ හැම දෙයක්ම මුසු වෙච්ච වචනයක්.
0: කොහොම වුණත් එයා මිනිමරුවෙක් වුණත් මිනිස්සෙක් කියලා වගේක් තියෙනවනේ. හැබැයි ඇත්තටම එහෙම කරපු බල්ලෙක් ගැන මේ කියන්නේ.
1: බල්ලෙක්?
0: ඌනම් මහා බල්ලෙක්. අර මිනිස්සයාට වෙඩි තියලා නේද?
1: මිනිස්සෙක්ට වෙඩි තියන බල්ලෙක්.
0: මිනිස්සෙක්ට වෙඩි තියපු බල්ලෙක්. මේ ඇත්ත බල්ලෙක් ගැන කියන්නේ. හරි. ඇමරිකා එක්සත් ජනපදයේ නෙබ්‍රස්කා ප්‍රාන්තේ පොඩි සාප්පු සංකීර්ණයක් ඇතුලේ නවත්තලා තිබුණ ට්‍රක් රථයක තිබ්බ තුවක්කුවක් සුනකේ කතින් අත්වැරදීමකින් පත් වුණා.
1: ඒකට කියන්නේ අත්වැරදීමක් පුතා.
0: ඔව් අතින් තමයි කළා
1: තියෙන්නේ.
0: ඔව් අත්වැරදීමක්. හරි. එයාගේ ඉදිරි ගාත් වලින් මේක නිකම් මෙයා මේ මෙව්වා කළා තියෙන්නේ. මේක කියලා අතපත ගන්න යන්නේ නැති.
1: ඔව්
0: මේක පත් වුණා.
1: හපුයි.
0: ඉතින් ඒ වෙලාවේ මාර්ග තදබදය නිසා එතන රැඳිලා හිටපු කාන්තාවක් තුවාල ලැබුවා.
1: හරි.
0: ඇමරිකාවේ KNOP News.
1: KNOP.
0: ඔව්. News කියන්නේ ප්‍රවෘත්ති සේවය. මේ ප්‍රවෘත්ති වාර්තා කරලා තිබුණා. නවත්තලා තිබ්බ ට්‍රක් රථයේ පසුපස ආසනයේ අටවා තිබු තුවක්කුවක් එම ආසනයේ ඇවිදිමින් සිටි සුනකයා. බල්ලව පිටිපස්සේ දාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බල්ලා හිටමේට යන ගමන් පොඩ්ඩක් හිටමේටලා අතවදින්න ඇති. එහෙම වැදිච්ච වෙලාවේ තුවක්කුව පත් වුණා.
1: ඒක
0: ලෝඩ් වෙලා තිබුණේ. ඉතින් අහන්න දෙයක් නැහැ. ඒ උණ්ඩේ ගිහිල්ලා කාන්තාවකට වැතුණා.
1: හපොයි.
0: කොහොම නමුත් වෙඩි තැබීම සිදු ඇති බවට කළ දැනුම් දීමට අනුව මේ ස්ථානයේ වෙත ගිය පොලිසිය හොයාගත්තා. බල්ලගේ අතින් තමයි මේක වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා බල්ලට නඩු දාලා බල්ලා උසාවිය අරගෙන යයිද නැද්ද කියන දන්නේ
1: නැහැ.
0: නමුත් මේ අනාරක්ෂිත විදියට මේ වගේ තුවක්කුවක් අරගෙන ගිය එක සම්බන්ධව
1: අදාළ කෙලාට දඩුවම් වැටේ.
0: මොකද මේ බල්ලෝ අරන් යනවා, බල්ලෙක් තමන්ගේ සුරතලා අරන් ගියට කමන්නේ. නමුත් ඒ වෙලාවේ ලෝඩ් කරපු තුවක්කුවක් ඇයි යාගේ වාහනේ තිබ්බ කියන එක.
1: ඒකත් ලෝඩ් කරලායි තිබ්බනේ.
0: ඔව්. ඉතින් අන්න ඒ නිසා මේ ගැන දැන්
1: පරීක්ෂණ
0: ක්‍රියාත්මකයි.
1: අර කියන්නේ අර මොකද්ද මේ නරක වෙලාවට මෝල් ගසුත්පත් වෙනවා කියලා.
0: මේක නම් ඇත්ත. හරි, මේ ඇමරිකාවේ සිදුවීමක්. අපි මේ කතාවත් එක්ක අපි අනුග්‍රහකෙ මතක් කරන්න ඕනේ.
1: අපි ඩෝමා ගැන කියලා ඉන්නම් ඔබට. අපි කොහොමද දැන් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමේ රැකියා අවස්ථාවක් පේනවා කියලා. මෙතනදී පුහුණු කාර්මික ශිල්පියෙක් විදිහට තමයි ඔබට රැකියා අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ආකර්ෂණීය වැටුප් සහ දීමනායක දිවයිනේ අංකයේ වීකේටිමේ යන්ත්‍ර වෙළඳපොළට හඳුන්වා දුන්න මේ කණ්ඩායමත් එක්ක වැඩ කරන්න ඔබට අවස්ථාව තියෙනවා. ඔබේ ආයුධ පත අමල්ක මැණික් කඩවර මහත්මයා වෙත යොමු කරන්න මෙන්න මේ කියන නම්බරයකට 076 423 94 27 076 423 94 27

0: උදේ 8යි විනාඩි 51යි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩි දුවන්න නම් මේක තමයි
4: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
5: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවල නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.
7: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump. අමතන්න 077 777 7374.
6: ප්ලාස්ටික් පොලිතින් නැති වෙසක් කොළලක්
8: දන්සල් සංවිධායකවරුනි, පොලිතින් ලන්ෂීට් ප්ලාස්ටික් කෝප්ප භාවිත කිරීම පහසු වුවත් භාවිතයෙන් පසු පරිසරයට එක්වීමෙන් සිදුවන පරිසර හානිය විශාල බව සලකා පරිසර හිතකාමී ලෙස ඔබේ දන්සැල සංවිධාන කරන්න.
6: පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපිත් පෙළගැසෙමු.
9: ලකන්ද රේඩියෝ ITN.
0: උදේ 8යි විනාඩි 53යි වෙලාව. අපි අලුත් පැයකට එන්නේ. පැයට එන කලින් ඔයාලට Deep Tech ගැන මතක් කරන්න ඕන. ගෙදර විදුලි බිලට තිත තියන්න. දැන් අමතර ආදායමක් ඒ හරහා උපය ගන්න සෝලා එකකට ඉන්වෙස්ට් කරනවා නම් එවෙනුවෙන් විශ්වාසවන්තම තැන තමයි Deep Tech සෝලා කියලා කියන්නේ නේද? අපි කියලා තියෙනවනේ සිහිනුවණින් යුතුව පරිභෝජනය කරන්න ඕන දෙයක් තමයි මේ විදුලිය කියලා කියන්නේ. ඉතින් එහෙම පාවිච්චි කරනකොට දැන් සෝලා එකකට වගේ ගිහින් තියෙනවා නම් ඒක තවත් ලේසි. දැන් ඔයාගේ ඔෆිස් එක එහෙම නැත්නම් ව්‍යාපාරික ස්ථානය මහා පරිමාණයෙන් කර්මාන්ත ශාලාවක් කරන කෙනෙක් නම් එතන මේ ඕන තැනකට ඔයාට Deep Tech සෝලා සවි කරගන්න පුළුවන් විශ්වාසයෙන්. 071 711 711 1 කියන නම්බරයකට කතා කරලා වැඩි විස්තර දැන කියා ගන්න. ඒ වගේම විජය නිෂ්පාදන කැමැතික රස කරන්න ගුණට ප්‍රමිතියට හදා ගන්න අදත් විජය නිෂ්පාදන මේකතු කර ගන්න. අපේ රසේ රටේ සැමට බෙදන්නේ විජය නිෂ්පාදන. දැන් ජාත්‍යන්තර වශයෙන්ුත් ලොකු පිළිගැනීමක් විජය නිෂ්පාදන වලට තියෙනවා. අලුත් පැයක මුණ ගැහෙමු.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන්දි ලංකලින ආරච්චි.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩිතහනේ ලොතරයියේ රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතිය කුවන්.
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TBS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: දිනෙන් දින ඉහළ යන රියන්තරු වලක්වා ගැනීමේ අරමුණින් ස්වාධීන රූපහානී මාධ්‍යාලයේ සහ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය සමග එක්ව ක්‍රියාපන්නක්මට ටේකියා සුරකුම් මගුතර ව්‍යාපෘතියේ දෙවන අදියර අද ආරම්භ වුණා. ඒ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේදී. ඒ සිරතුරතුරු ගෙනෙන්නේ අපනියෝජිත සදීප සෙනවිරත්න.
3: ආයුබෝවන්. සුබෝදෑසනක් අපි රැඳී ඉන්නේ කොළඹ දේවි බාලිකා විද්‍යාල භූමියේ. ඉතින් අද සුවිශේෂී දිනක් බවට පත්ුණායි. තමයි අපි මාසුගිය වසරේ සුවිශේෂී වැඩසටහනක් රට පුරා පාසල් ඉලක්ක කරගනිමින් ක්‍රියාවට නැංවා. ඉතින් එහි දෙවන අදියර ටේක්යා සුරේකෙම මගතොට අද ආරම්භ වෙන්නේ. මම මේ රැඳී ඉන්න කොළඹ දේවි බාලිකා පරිශ්‍රයෙන්. ඉතින් අද දවසේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන්, ඒ වගේම පොලිස්පතිතුමන් නැතුළු සම්භවනීය ආරච්චි අමුතන් රැසකගේ මූලිකත්වයෙන් තමයි මේ වැඩකටයුතු මේ භූමියේදී ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ. විශේෂයෙන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, ඒ වගේම ස්වාධීන රූපවාහිනිය ඒකාබද්ධව තමයි මේ සුවිශේෂී වැඩසටහන අපේ රටේ සුවහසක් දුවා දරුවන් වෙනුවෙන් ක්‍රියාවට නංවන්නේ. මේ වසර පුරාම ටේක්යා සුරකම මගතොට ලංකාවේ දිවයිනේ බොහෝමයක් පාසල් වලට ගෙන යන අපි සූදානමින් ඉන්නවා.
4: අද සුවිශේෂී දවසක් බවට පරිවර්තනය වේවි. 2026 වර්ෂයේ ප්‍රථම වැඩසටහන අද අපි දේවි බාලිකා විද්‍යාලයෙන් ආරම්භ කරනවා. ශ්‍රී ලංකා

0: ලීසිය ස්වාධීන රූපවාහිනිය අධ්‍යාපන අමාත්‍යංශය ක්ලීන් ශ්‍රී ලංකා ආයතන මේ සියල්ල ඒකාබද්ධව ලංකාව පුරා දීප ව්‍යාප්තව ගිය අවුරුද්දේ අපි වැඩසටහන් 60ක් කරා. ඉතාමත් අති සාර්ථකව මම හිතන්නේ පාසල් ළමුන් 50,000කට වැඩි ප්‍රමාණයක් අපි දැනුවත් කරා. ඉතින් මම හිතන හැටියට මේ අවුරුද්දත් අපිට සුවිශේෂී වේවි.
1: 2026 වසරේ සමාරම්භයේ බවට අපි මේ ඉන්න දෙවි බාලිකා විද්‍යාලයෙන් ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මේ විදිහට තමයි අපිට මේ අවස්ථාවේ තොරතුරු කියන්නට හැකියාවක් ලැබෙන්නේ. ඔබට පුළුවන් තව සුළු මොහොතකින් ස්වාධීන රූපවාහිනිය ඔස්සේ මේ ටේක් එක අසුරෙක්ගේ මගතොට දෙවන අධිහරයේ සජීවී විකාශයත් සමගින් සම්බන්ධ වන්නට. එහි තොරතුරු ඔබට නිරන්තරයෙන් ගෙනීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා නිරෝෂන් සමගින් සදීප සෙනවිරත්න කොළඹ දේවි බාලිකා පරිශ්‍රයේ.
2: නීතිතික මෝසම දිවයින හරහා ක්‍රමෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින් දිවින නීතිතික ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාර්මික විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමු සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරළිය යන දිස්ත්‍රික්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවයි කාර්මික විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ඌව පළාතේ අම්පාර සහ මඩකලපුව සහ යන දිස්ත්‍රික්වලත් ස්ථාන ස්වල්පයක පසුරු එකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. වැසි සමග ඇතිවිය හැකි අනතුරු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. දකුණු ඉරානයේ මිසයිල් සහ බෝම්බ ස්ථානගත කිරීමට යොදා ගන්නා බෝට්ටු දෙකක් ඉලක්ක කරගනිමින් අමෙරිකානු ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා. ප්‍රහාර මාලාව ඉරාන හමුදාව එල්ල කරනු ලබන තර්ජන වලින් ආරක්ෂා වීම සඳහා ස්වන් ආරක්ෂා වෙනුවෙන් දියත් කරන ලද්දක් බවයි අමෙරිකානු මාධ්‍යම අන්දින නිලධාරී මූලස්ථානයේ ප්‍රධානි අඩ්මිරාල් බැඩ් කූපර් පවසන්නේ. දැන්ට පවතින සටන් විරාමය පිළිබඳව අමෙරිකාව ඉතා සංයමෙන් යුතුව කටයුතු කරමින් සිටින බවද ඔහු අවධානය කර තිබෙනවා. අමෙරිකාව එල්ල කරන ලද ප්‍රහාරය සඳහා ඉරානය තවමත් ප්‍රතිචාර දක්වා නැහැ. ලකන මීළඟ පැවති ප්‍රකාශ උදේ 10ට බලාපොරොත්තු වන
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: උදේ 9යි විනාඩි 9යි වෙලාව
1: 9යි විනාඩි 9යි වාකි වාකි අපි අලුත් පැයකට ඇවිල්ලා ඉන්නේ මේ ගෙවෙන්නේ මතක තබා ගන්න හොඳින් මතක තබා ගන්න
0: මතකයෝ
1: මේ ගෙවෙන්නේ බෞද්ධ උරුම මාසය බුද්දිස් හෙරිටේජ් මන්ත් එක මේක මෙහෙම නම් කරේ ලෝක බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂ සංදිස්ථානයක් සම්තුහන් කරමින් හැම වසරකම මැයි මාසය බෞද්ධ උරුම මාසය කියලා කවුද ප්‍රකාශයට පත් කරේ කියලා මම කියන්නේ. කැනඩාව මේ තීරණය ගත්තා.
0: කැනඩාව
1: ජාතික මට්ටමින් බෞද්ධ උරුමය සැමරීම සඳහා මේ විදිහට සම්පූර්ණ මාසයක් නිල වශයෙන් වෙන් කරපු ලෝකේ පළවෙනි රාජ්‍ය තමයි
0: කැනඩාව.
1: මේක ලංකාවේ අපි හිම නැද්ද කියලා කවුරු හරි පොඩි හිත නිකන් මෙවුණානම් අපි කොහොමත් මේ මාසය නේද වෙසක් මාසය කියලා නම් කරලා තියනවානේ. ඉතින් මේ ඓතිහාසික තීරණයක් මේක. මේ ඓතිහාසික තීරණයට පදනම් වෙන්නේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනේඩියානු බෞද්ධ නායකයෙක් වන මම හිතුවයි නම කියන්නම් සිරින් දීලාරත්න මහත්මයා. එයා ඉදිරිපත් කරා මහජන පෙත්සමක් රට පුරා විසිරලා ඉන්න කැනේඩියානුවන් මේකට අත්සන් කරා. ඉතින් ඊට පස්සේ කනාට ආසනය හරි මේ පෙත්සම කනාට ආසනය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මහත්මහත්මීන් නිල වශයෙන් මේක පිළිගත්තා. ඊට පස්සේ තමයි මේකට අවශ්‍ය කරන පසුබිම හැදුනේ. ඊට පස්සේ ඔටාවා නගර

0: රටාව අපි මෙහෙම වෙසක් මාසෙ සමට ඔබ දන්නවා ජාත්‍යන්තර මට්ටමින් පවා මේ වෙසක් උලිල වෙනුවෙන් අවස්ථාවන් දීලා තියෙනවා. විශේෂයෙන්ම මියන්මාරය, චීනය වෙන්න පුළුවන්, තායිලන්තේ පැත්තේ වෙන්න පුළුවන් නේද? ඉතින් මේ ඉන්දියාවෙන් නේපාලයේ කේන්ද්‍ර කරගෙන මේ බෞද්ධ විහාර විහාරස්ථානවල ඉතින් එහෙම වටපිටාවක් හැදිලා තියෙනවා. ඉතින් මේ කැනඩාව ගත්ත රජය ගත්ත තීරණය සම්බන්ධ ස්තුතිපූර්වක අපි උදේ පාන්දර මේ ගැන මතක් කර මිට දින කීපයට කලින් මේකේ මේ සම්බන්ධ ලිපි හැම පළ වෙලා තිබුණා බොහෝ තැන්වල. අපි අලුත් පැයක ඉන්නේ.
1: හරි, 9 විනාඩි 12යි වෙලාව. අපි මේ පැය එහෙනම් පටන් ගන්නවා. මේ පැයදීත් අපි ඔයාලට මතක් කරනවා අපිත් එක්ක ඉන්න අනුග්‍රහක පවතුන් ගැන, විජය නිෂ්පාදන ගැන කියන්න ඕන. කැමටික රසට ගුණට හදා ගන්න ඔයාලට දැන් විජය නිෂ්පාදන එකතු කරගන්න පුළුවන්. අපි කුළුබඩු ගන්නකොට අතට අහුවෙන ඒවා අරන් ගිහු කාල ඉවරයි. දැන් අපි නම කියලා නම බලලා ගන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ විජය නිෂ්පාදන. 9 විනාඩි 12යි වෙලාව.

0: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB ධනරේ තහනමේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: අමෘත තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: අමෘතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමෘතා.

0: ඔතේ 9 විනාඩි 24 වෙලාව ටේකයා වැඩසටහන මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා දේවාලිකා විද්‍යාලයේ ටේකයා දෙවන අදියරයි මේ ආරම්භ වෙන්නේ. ඉතින් මාර්ගයේ ගමන් කරන මහමාර්ගයේ ගණන් ගමන් කරන රියතුරු මහතුරුන්ට විතරක් නෙවෙයි මෙතනදී වගකීම කියන එක පදිකේින්ට පවා තියෙනවා. ඔයා පාරේ නේද පොඩි ගුරු පාරක ඇවිදගෙන ගියත් ඔයාගේ පරිස්සම ගැන හිතන්න ඕනේ. මේ නේද? හරි මේ වැඩසටහන මේ දැන් ආරම්භ වුණා කියලා මම කිව්වේ. මේ මාක්ස්මෙන් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙලා අලුතෙන් ඔයාට ජොබ් ඔපචුරිටි එකක් එක්ක නේද ඉස්සරහට යන්න තියෙන අවස්ථාව කියලා මතක් කරන්න ඕනි. ඉතින් පුහුණු කාර්මික ශිල්පියෙක් විදිහට ඔයාට පුළුවන් මාක්ස්මෙන් ගෲප් එකට සම්බන්ධ වෙන්න.
1: ඉතින් ආකර්ෂණීය වැටුප් සහ දීමනා ඔබට හිමි වෙනවා. ඉතින් ඔබේ අයදුම්පත හමල්ක මැණික්කඩවර මහත්මයාට යොමු කරන්න මෙන්න මේ කියන දුරකථන අංකයට 076-423-9427 076-423-9427 කියන නම්බරයකට තමයි ඔබේ අයදුම්පත යොමු කරන්න ඕනේ.
0: හදාන ලොතරැය්‍ය ජීවිතේ වෙනස් කරන ඔයාගේ කෝටිපති සීනේ සබය කරන වාහන සීනයක් වෙන්න පුළුවන්, ගෙදරලුතෙන් හදාගන්න වෙන්න පුළුවන්. තව මොනවද ඔයාට සල්ලි ටිකක් අතට හම්බුනොත් නේද
1: කරන්න බැරි?
0: බැරි.
1: ඕන තරම් දේවල් ටික කරගන්න පුළුවන්. හීන තියනවා නම් හැබැයි කරන ජාතික ලොතරැයි මණ්ඩලේ හදාන ටිකට්පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ගන්නකොට ලග්නෙත් එක්ක ගලපලා ගත්තොත් අනිවාර්යයෙන්ම දිනුම ඔබේ අතේ.
0: ක්‍රමරාජිකන මතක් කරන්න ඕනේ ගෙදර තියෙන්නම ඕනේ අනිවාර්යයෙන්ම මේ ක්‍රමරාජ නිවසින් නිෂ්පාදන අතරින් කීපයක්
1: අනිවාර්යෙන්. දැන් වැල්මි පැණිය ඔය කැස්සට වගේ ඔයාට හරියනම නිෂ්පාදනයක්, ඒ වගේම ක්‍රමරාජ පේයාව, නාගරාජ තෛලය ගැන අපි කිව්වා, හන්දි තෛලය, ඒ විතරක් නෙවෙයි ක්‍රමරාජ කරල් ගුලි ඔබේ බඩේ අමාරු, එතකොට ලදරු පණ රෝග සඳහා ෂණික සුවයක් අරගෙන ඉන්න පුළුවන්කම තියෙනවා ක්‍රමරාජ වලට. ඉතින් දශක 7ක ජනතා ප්‍රසාදයට එක්ක තමයි ක්‍රමරාජ ආයුර්වේද නිෂ්පාදන ඔබේ අතට පත් වෙන්නේ.

0: උදේ 9:30 දැන් වෙලාව අපේ ජාතික ලොතරැයි මණ්ඩලය ඔබ වාසනාවන්තයෙක් කරපු ඊයේ දවසේ ඔබට කෝටි ගණනින් ලක්ෂ ගණනින් තෑගි අරන් ආව ටිකට් පත්තල නිල ප්‍රතිඵල ටික බලන්නේ මහජන සම්පත 6200 වෙනි දිනුම් වාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය F ජය අංක 2 අංක 6 අංක 1 අංක 9 අංක 1 සහ නැවතත් අංක 1 ගොවිසෙත J අක්ෂරයත් එක්ක අංක 10 අංක 58 අංක 64 සහ අංක 65 මෙගා පවර් T අක්ෂරයත් එක්ක සුපිරි අංකයේ වුණේ අංක 25 ජය අංක 7 අංක 31 අංක 48 සහ අංක 61 දන නිදානය K අක්ෂරයත් එක්ක අංක 5 අංක 29 අංක 73 සහ අංක 76 හඳහනේ ජයග්‍රහී ලග්නය මකර ජය අංක බවට පත් වුණා අංක 4 අංක 23 අංක 33 සහ අංක 55 අද සම්පත F අක්ෂරයත් එක්ක අංක 1 අංක 9 නැවතත් අංක 1 සහ නැවතත් අංක 1 NLB ජය C අක්ෂරයත් එක්ක අංක 5 බිඳුව අංක 9 සහ අංක 4 සුබ දවසක් මීන ලග්නය තමයි ඔන්න ජයග්‍රහී ලග්නය වෙන්නේ ජය අංක 14 අංක 18 සහ අංක 63 ඔබට වාසනාව ගේනවා ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් උදේ 9:32
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා

0: දවයයි විනාඩි තිස් පහයි වෙලා
1: සා
0: ඔය ගෑන්තගේ ගෑන්තයගේ සිින්දුව අන්තිමට හිනා වෙන නේද ඔය හිනාවට ඉන්න ගෑල්ල මෙමන් දන්න
1: එයා එයා ඒකට මාව ගන්න හිටියේ සද්ද වැඩි කියලා ගත්තන
0: ඒ හිනාවුණා ඔය ගෑන්ලමයා ආයි ඊට පස්සේ වෙන සින්දුවට හිනා වුණේ යට ලොකු ගානක් ගෙවලා ගත්තේ ගෑන්තයි බලන්න සින්දුවක එයා ඒ සින්දුව යන යන පාර එයාගේ නියෝජනයක් තියෙනවා
1: මගේ ආසම ගායකයා දන්නා
0: ඔව් මන් දන්නා මන් දන්නා නන්නවන්දන
1: අවදාරි දවසක මං එයාව මෙතන මෙහෙට ගෙන්නනවා එයා එනවා
0: සාස්ත්‍රයේ ගෙන්නන්නද
1: ඔව් ගෙන්නනවා ගෙන්නනවා ඉන්නකෝ
0: රයිට් 9 විනාඩි 36 වෙලා මම මේ කියන්නේ චීනේ සීහුවා විශ්වවිද්‍යාලේ දරුවෝ එකතු වෙලා මාර ලස්සන වැඩක් කරා ඒකෙන් ලෝකේ ඉස්සරහට වෛද්‍යවරුන්ට රස්සා නැති වෙන්නයි යන්නේ
1: අහහ
0: AI හොස්පිටල් එකක් මේගොල්ලෝ දැන් ජෙනරේට් කරනවා. AI වලින්.
1: හරි.
0: මේක ඇවිල්ලා AI ඒජන්ට් හොස්පිටල් කියන concept එකේ තමයි යන්නේ. ඒ කියන්නේ වෛද්‍යවරු නැහැ, හෙද හෙදියෝ නැහැ. කෑ ගහන්න attendant මිස්ලා නැහැ. හරි. කවුරුත් නැහැ තනිකර AI වලින් AI generated අපි කියන්නේ රොබෝ වල වෙන්න පුළුවන්. නැත්නම් යාන්ත්‍ර සූත්‍ර වෙන්න පුළුවන්. දැන් ට්‍රොලි එකේ අපි හිතමුකෝ ඕන කරන බෙඩ් ෂීට් එකයි ඒ කාමරයට අවශ්‍ය කරන උපකරණ ටික තියෙන ට්‍රොලි එකේ ඔටෝමේටඩ් එනවා. හරි. අදාළ කාමරේ සිස්ටම් කරලා තියෙන්නේ 13 වෙනි කාමරයට යන්න. 13 වෙනි කාමරයට ගිහිල්ලා එතනට අවශ්‍ය කරන බෙඩ් ෂීට් මාරු කරලා ක්ලීන් කරලා වොෂ්රූම් පිරිසිදු කරලා ඔක්කොම වැටික් කරන්න කියලා ඒ මැෂින් එකට කිව්වට පස්සේ එයා ට්‍රොලි එක
1: ප්‍රෝග්‍රෑම් කරාට පස්සේ යකින් ඒටික් කරලා
0: එනවා. ඒටික් කරලා එනවා. දැන් මේකේ වෛද්‍යවරු නැහැ කියලා කිව්වනේ. එතකොට කවුද බේත් කරන්නේ? ඒත් AI ලා තමයි අවශ්‍ය කරන ප්‍රතිකාර ටික දෙන්නේ.
1: ෂුවර්ද?
0: 93%ක් නිරවද්‍යතාවයේ තහවුරු කරලා තියෙනවා. 93%ක් 97%ක් වරදින්න පුළුවන්. ඒ 97%ේ ඔබ මම හිටියොත්
1: අපි ඉවරයි බුදු අයියේ.
0: සාමාන්‍ය අපේ මිනිස්සෙකුගේ අතිනුනත් වරදක් වෙන්න පුළුවන්. දැන් මේ අපි කියන මානව මේ වෛද්‍යවරයා
1: පණ තියෙන
0: වෛද්‍යවරයා අතිනුත් ඉඳලා හිටලා බේතක් පෙත්තක් ඉන්ජෙක්ෂන් එකක්
1: වරදින්න පුළුවන්.
0: ඒ කියන්නේ ඒක වරදින්න පුළුවන් යම් සම්භාවිතාවත් ඒකනේ අර ඔපරේෂන් එකට කලින් අස්සනක් ගන්න.
1: ඔපරේෂන් ડોක්ටර් බේරිලානේ.
0: ඔව් තියටර් එකට කලින් ගොඩාක් ලිපිලේඛන ගණනාවකට අස්සන් ගන්නවා. බාරකාරයාගේ අස්සනුත් ගන්නවා, පේෂන්ට් ගිනුත් ගන්නවා.
1: ඕකේ.
0: එතකොට සමහර විට ඒක වරදින්න පුළුවන් නිසානේ. ඒකෙදි කියනවනේ සැට්කමේදී නේද? ඒකේ මේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වයේ සම්බන්ධ වගකීම පේෂන්ට් දරන්න ඕනේ කියලා.
1: ඔව්.
0: ඒ වගේ තමයි. එතකොට මේක 93%ක් මේ වෙනකොට මේකේ නිර්වද්‍යතාවයේ තහවුරු කරනවා. ඒ වගේම මේ AI ලත් වැරදි දෛනිකව ඒගොල්ලන් කිසියම් අධ්‍යාපනයක් ලබනවා කියලා කියනවා. වැරදි ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ දත්ත පද්ධතියට අවශ්‍ය කරන තොරතුරු ටික ඒක රාශි කරගන්න. දැන් සාමාන්‍යයෙන් රෝගීන් 10,000ක් විතර බලන්න හරි මාස දෙකක් විතර යනවලු සාමාන්‍ය වෛද්‍යවරුන්ට.
1: මාස දෙකක්
0: මේගොල්ලෝ දවස් දෙකෙන් බලනවා.
1: ඒ කොහොමද?
0: ඒක තමයි මේගොල්ලන්ගේ තියෙන කාර්යක්ෂමතාව.
1: අහහ.
0: දැන් සාමාන්‍ය ડોක්ටර් කෙනෙක් බලනකොට හැරෙන්න, යටත් හැරෙන්න පිට පොඩ්ඩක් හරි. ඕකේ.
1: මොනවද ලෙඩ?
0: හයියෙන් උස්මක් ගන්න.
1: මොනවද ලෙඩ කියලා අහන්නේ?
0: ආ නෝ.
1: ඊට පස්සේ මේ ලෙඩ තියෙනවද කියලා අහන්නේ?
0: රෝග ලක්ෂණ නේ. අරගොල්ලෝ හරි ඉක්මනට අඳුර ගන්නවා, අවශ්‍ය කරන බේත් ටික දෙනවා. ඒ ෂණයෙන් ඊළඟ රෝගියා බලන්න ඒගොල්ලන්ට යන්නත් පුළුවන්.
1: ඒකත් මරුනේ.
0: ඔව් ඉතින් බලන්න 10,000ක් බලන්න මාරුගලන්න මාස දෙකක් යනකොට මේගොල්ලෝ දවස් දෙකකින් බලන.
1: ඒකනේ.
0: ඉතින් ඉස්සරහට වෛද්‍යවරුන්ට රැකියා නැති වෙයිද කියලා වගේ එකක් හිතෙනවනේ.
1: අහහ.
0: එහෙම වෙන්නේ
1: නැහැ. ඔය AI ආව මුල් කාලේ තපි
0: කියලා. AI ගැන මාර කතා ඉදර කිව්වනේ.
1: නැත්තම්
0: මේ නිවේද කියන ජොබ් නැති වෙනවත් කියලා කිව්වනේ.
1: හහ.
0: ඔයයි මායි වෙන්න පුළුවන් ද AI ලට.
1: නැත්තම්
0: කියලා අපි එහෙම හිතන්නේ නැහැ. සමහර විට හිතානින්ද.
1: හා මෙතන වෙන දෙන්නෙක් වාඩි වෙලා ඉන්න පුළුවන්.
0: AI.
1: නවයයි විනාඩි 40යි.
0: ඔව් බ්‍රේක් එකක් අරගෙන.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: මේ TVS Sport 110 පෙට්‍රල් හීටරයක් ගැව්වාම යනවා.
2: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් හීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම්

0: ලක්හඬින්
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින් දෙලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සාධකයෙන් නැවුම්ම නැවුම් අපේම රසේ සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට. FM 93.5 FM 93.7 Lakhana Radio ITN.

ධම්මපද තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කිරීමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කිරීමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: ලෝක බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
0: මානවීය ප්‍රීමිය

0: සතියේ දිනමල රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහය සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරයි රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද
4: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදල නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි නිවිල ගියට පස්සෙත් සුවඳයි
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා

0: සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනාද කරන්න බැරි මෙක අපව තැගි දැන් ඩබල් වෙලා සුපිරි තැගි තුනක් ප්‍රථම තැගි ලක්ෂ 20 ලක්ෂ 2 තැගි සමග සුපිරි අංකයට තැග මෙක අපව
2: ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපිතා හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
3: 9:55 වෙලාව අපි යනවා
4: යන යකා යන්නේ
3: කොරහත් බිඳගෙන
4: යන්න
3: කලින් විජය නිෂ්පාදන ගැන කියලා යන්නම් ඔයාට කැමතික රස කරගන්න අපේ රසය රටේ සමට බෙදෙන විජය නිෂ්පාදන එකතු කරගන්න ඒ වගේම පැල්වත් නිෂ්පාදන ක්‍රියාශ්‍රත නිෂ්පාදන ශේෂ්ත්‍රයේ දවන්තය ඔබව කිරෙන් පෝෂණය කරන්න බලාගෙන ඉන්නවා
4: මේ වෙසක් දවස් දෙක අපි එහෙ වැඩද හවස ෆ්‍රීද
3: ඒ මොකටද
4: හොල්මන් මන්දිරේ
3: ඒව නෑ ඒව හරියන්නේ නෑ මේ වෙසක් සමය හරිද
4: ඔව් ඈ රයිට් අපි හෙවනම් ගිහිල්ලා ඉන්නම් පරිස්සමට ඉන්න හවසට පොඩක් වහින්න ඉඩ තියෙනවා මේක නම් පොඩක්
3: මේ කතාව අවදානින් ඉන්න සුබ දවසක්

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනිම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0271 711 711 1
3: දශක හදක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පරිරෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: FM 93.5 93.7 ලක්කඩ රේඩියෝ ITN
1: උදේ 10:00 විනාඩියයි.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනු රිගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන්දි ලංකලීන ආරච්චි.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩිතහනේ දුතරයි රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: හිටපු නියෝජ්‍ය අමාත්‍ය සර්ණ ගුණවර්ධන මහතාට එරෙහිව පවර ඇති අල්ලස්නඩු 4ක තීන්දුව කොළඹ මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. සංවන්දලතරයි මණ්ඩලයේ සභාපතිරයාලෙස කටයුතු කළ සමයේ නිසි ක්‍රියාපටි පාටීන් බැහැරව වාහන 11ක් කුලී පදනම් මත ලබාගෙන රජයට රුපියල් ලක්ෂ 114කට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනාව යටතේ මෙම නඩුව ගොනු කර ඇත්තේ. ඒ දීවිත්තිකරු අත්පිට මුදලට වඩා වැඩි වටිනාකමකින් කුලී පදනම් මතෙම ආයතනයට වාහන ලබා ගැනීමට කටයුතු කර තිබුණා. මෙම නඩුවල තීන්දුව පසුගිය අප්‍රේල් මාස 30 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද එදිනට අදාළ නඩු තීන්දුව සූදානම් නොතිබීම හේතුවෙන් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහයිල් මහතා විසින් අදිනේදී තීන්දුව ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නා. ඒ අනුව මෙම නඩු තීන්දුව අදිනේදී කොළඹ මහාධිකරණයේදී ප්‍රකාශ කිරීමට නියමිතව ඇත්තේ. නයිජීරියාවේ සන්නද්ධ කල්ලිවලින් පොලිසියට සහ සාම්ප්‍රදායික පාලකයෙකුගේ මාලිගාවකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 25 දෙනෙකුට වැඩි පිරිසක් පැහැරගෙන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. සන්නද්ධ කල්ලි මාලිගාවේ කොටසකට ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රදේශයේ සිදු තවත් ප්‍රහාරයකින් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. පළමු ප්‍රහාරය නයිජීරියාවේ වයඹදික දේශ සීමාව ආසන්නයේ පිහිටි යෂකියා ප්‍රදේශයේදී සිදුව තිබෙනවා. ලකන මීළඟ පැවති ප්‍රකාශයේ පෙරවරු 11ට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ওদের হায়া ইউ বেনাডে না ভায়ায়ে
1: রিদা ভাই বিট ইট মিক্স বেটার হার্ট বিট
0: ආදරණීය සුබදවසක් වේවා ඔබට. කොහොමද ඉතින් දවස්වල ඉතින් ගොඩක් කල්පනා කරන දේවල් එහෙම තියෙනවා නේද? ඇමරිකාව, ඉරානය ඇතුළු රටවල තියෙන යුද්ධය ගැන, එතකොට දැන් ගිවිසුමකට එකඟ වෙනවා කියලා තියෙනවා, එකඟ වෙයිද, යුද්ධේ නතර වෙයිද නේද, සමුද්‍ර සන්ධිය ඇරියට පස්සේ මේ තියෙන ප්‍රශ්න අපේ අඩු වෙයිද, ඕක තමයි කල්පනා කරන්නේ. අතරතුරදී අපි කියනවා මේ මොකටද මෙහෙම මේ දෙපැත්තකටලා යුද්ධ කරන්නේ, රටක තියෙන තෙල් සම්පත බෙදා හදාගන්න බැරුව නේද මෙහෙම කරන්නේ, ඇයි අනේ මේවා ගැන හිතන්න ඕන නේද, මේ කිසිම දෙයක් නොදන්න කිරිස අපේ පව මෙවෙයින් මැරිලා යනවා නේද කියලා අපි ඇත්තටම කම්පාවට පත් වෙනවානේ. දැන් එතකොට මේ සාමාන්‍යයෙන් අපේ ජීවිත ඇතුලේ ඔය වගේ කතන්දර නැද්ද? ඒ කියන්නේ තව දෙයක් කෙනෙක් එක්ක බෙදා හදා ගන්න බරුව රණ්ඩු වෙන්නේ නැතුව බොහොම සුහදව ආකමක් නැව යවක තියාගන්න කියලා. එම නැත්තම් අපේ අල්ලපු ගෙදර කෙනා වැට සීමාව මායිම පන්නගෙන අපේ පැත්තට එනකොට කමක් නැහැ ඉතින් මෙහෙම රණ්ඩු වෙන්න හොඳ නැහැනේ කියලා අපි එහෙම ඉවසලා දරාගෙන ඉන්නවද? නැත්තම් ගැටුම් වලට රණ්ඩු සරවල් වලට යන්නේ නැතුව ඔය කියන්නේ පිහි කැති තුවක්කු දික් කරගෙන යන්නේ නැතුව සුහදව සාකච්ඡා කරලා ආදරින් මේ ප්‍රශ්න විසඳ ගන්නවද? ඔව් කියලා කියනවා නම් එහෙනම් හොඳයි. එහෙම ඔව් කියලා උත්තර දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ ඇත්තටම මේ ජීවිතේ දැනටම දිනලා. නමුත් ඉතින් සාමාන්‍යයෙන් අපි එහෙම නෑ නේද? ඒක තමයි අපේ දුර්වලකම. අපිට ඉතින් අපේ ඇතුළ තියෙන ගොඩක් දේවල් පේන්නේ නෑනේ. අර කතාවට කියන්නේ පොල් පරාලයක් තිබ්බත් අපිට පේන්නේ නෑ. හැබැයි කාගේ හරි තියෙන පොල් කෙන්ද පේනවා. ඉතින් ඒ නිසා අපි ළඟ තියෙන පොල් පරාල කෙසේ වෙතත් පොල් කෙදි ටික හරි හොයාගෙන අපි ළඟ තියෙන අඩුපාඩු මොනවද කියලා හොයාගෙන ඒව හදාගෙන ජීවත් වෙන්න උත්සාහ කරමු. එතකොට දන්නේම නැතුව මුළු ලෝකෙම ලස්සන වෙයි, ගැටුම් වලින් තොර වෙයි. උදේ පාන්දර අපි ඒව ගැන කතා කරන්න නැතුව සෙන්දු ටිකක් අහමු නේද? අර මං ආවේ දවල් එක වෙනකල් ඔබ කැමතිම සෙන්දු ටිකක් අහන්න, කැමැතිම කට්ටිය එකතු කරගන්න. උපන්දිනයක් තියෙනවා නම් එහෙම නැත්නම් වෙඩින් ඇනිවර්සරි එකක් හරි සුබ පතන්න ඕනි කියලා හිතෙන ඕනම කාරණයක් තියෙනවා නම් මේ පැත්තට එන්න පුළුවන්. 0703 93 5 3 7 WhatsApp message එකක් එහෙම නැත්නම් කිරිපණි විදයක් එවන්න. එකට කලින් එහෙනම් අපි යමු. එහෙනම් පිහිටුදෙන් දිව්වා ආදරේ හොයාගෙන. ඔදෙ දහයයි වෙනටි තොල හයි තැන්.

0: ලකඩ රේඩියෝ ITN
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: ITN ලකඩ පූජා

0: නිදා සිට ජුලි 3 වෙනිදා දක්වා
1: බිලියන් බල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකින්න.

0: πολίτη Νέτη Βεσάκολελακ.
1: මෙවර උතුම් වෙසක් මංගල්‍ය සැමරීමේදී පන්සල් භූමිය තුළ ප්ලාස්ටික් පොලිතීන් සැරසිලි සිදු කිරීමෙන් වළකිමු. පරිසරයට හානි කරන ප්ලාස්ටික් පොලිතින් භාවිතයෙන් වැළකීම පන්සල් භූමියෙන් අරබා සමාජය දැනුවත් කරමු.
0: පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපි පෙළගැසෙමු.

0: උදේහයි වලාදේ දහ 8යි දන් වලාමලා කනහගෙන වෙන්නේ ටේකියාස් රෙකමු මගතොට වැඩසටහන් මාලාවේ දෙවැනි අදියර හද ආරම්භ වෙනවා. සමාරම්භ උත්සවය මේ වෙනකොට පැවැත්වෙනවා කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ පරිශ්‍රයේ. ඉතින් එහි රැඳී ඉන්න අපේ හිතවතා වෙනදට මේ වෙලාවට ඔබව හමු වෙන ගීත ඉන්නවා අපිට එක්ක තොරතුරු කතා කරන්න. අයිබන් සුබ දැසනක්.
1: අයිබන් සුබ දැසනක් මොනිකා. මොනිකා සඳහන් කරපු විදිහට ටේකිය සුරකෙමු මගතොට වැඩසටහන් මාලාවේ දෙවන අදියර, එහෙම නැත්නම් මේ 2026 වර්ෂයේ නව වැඩසටහන සමාරම්භය අද උදෑසන අපි කොළඹ දේවි බාලිකා විද්‍යාලයේදී ආරම්භ කරා. අද බස්නාහිර පළාත කේන්ද්‍ර කරගෙනමින් තමයි මේ වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන අපි මේ විදිහට උදෑසන ආරම්භ කළේ. මොනිකට මතක ඇති අපි ගිය වසරේදී මේ මාර්ගනතුරු වැඩිවීම, එහෙම නැත්නම් මේ මාර්ගනතුරු අවම කිරීම සඳහා මේ වැඩසටහන් මාලාව සමස්ත දිවයිනම ආවරණය වන පරිදි පළාත් 9ම අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කර අතිසාර්ථක වැඩසටහන් මාලාවන් 55ක්. ඉතින් අද දවසේදී දෙවන අදියරේ පළමු වැඩසටහන තමයි මේ විදිහට කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ උදෑසන ආරම්භ කරේ. විශේෂයෙන්ම සඳහන් කරන්න ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ඒ වගේම අද දවසේ ස්වාති රූපවාහිනී මාධ්‍යාලයේ ඉහළ කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් යුතුව තමයි මේ වැඩසටහන් මාලාව උදෑසන ආරම්භ කළේ. ඉතින් මේ වැඩසටහන සඳහා ශ්‍රී ලංකා පොලිසිය, අධ්‍යාපන අමාත්‍යාංශය, ඒ වගේම ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් තමයි අපි මේ වැඩසටහන් මාලාව අද දවසේ උදෑසන ආරම්භ කළේ. ඉතින් මේ වැඩසටහන් මාලාව අපි සමස්ත දිවයිනේම ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ දිනෙන් දින ඉහළ යන මාර්ගනතුරු අවම කිරීමේ පණිවිඩය සමාජගත කිරීම වෙනුවෙනුයි පදිංචි පහිනි මාධ්‍යාලය, ඒ වගේම ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් ටේකියා සුරකෙමු මගතොට වැඩසටහන් මාලාව අපි මේ විදිහට ආරම්භ කරන්නේ. ඉතින් මේ වෙලාවේ අපි සම්බන්ධ කරගත්තට බෙහෙන්න ස්තුතියි මොනිකා. අපි තවත් අවස්ථාවක සම්බන්ධ වෙමු.
0: ඔබ ස්තුතිය ගිහන්නාගේ අපිත් එක්ක තොරතුරු කතා කරන්න එකතු වුණේ ටේකියා සුරකෙමු මගතොට දෙවැනි අදියරේ සමාරම්භක උත්සවය ගැනයි අපි ඒ තොරතුරු කතා කළේ. උදේ 10යි වෙනදවස්සයි දන්වලාප.

0: கீதையா
1: ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා සිත් සුවඳින් පිරේවා.

උදදාය වෙනට වෙස්සේ හතරයි. සමහර සිඳුහාගෙන ඉන්නකොට හිතනවා නේද මේ අපේ කතාවම තමයි කියන්නේ කියලා. මේ වෙලාව වෙනකොට අපිට අපේ අමත පරිසරයේ අපේ දිනදා අපි යන එන තැන්වල අපේ ඔෆිස් එකේ වෙන්න පුළුවන් නේද, පාසලේ වෙන්න පුළුවන්, මගතට ඔය ඕනම තැනකදී මුණ දෙන්න වෙන එක එක සිද්ධිත් එක ගත්තාම අපි ඉන්නේ කොහෙද කියලා සමහර වෙලාවට හිතනවානේ. අපි ඇත්තටම මේ ජීවත් වෙන ගමන්ද නැත්නම් අපි මේ ජීවත් වෙන්න උත්සාහ කරන ගමන්ද කියලා සමහර වෙලාවට හිතනවා. ඉතින් එතකොට ජීවත් වෙන්න උත්සාහ කරන අපි උත්සාහ කර කර ඉඳලම සමහර වෙලාවට ජීවත් වෙන තමතක වෙල. ඉතින් ඒ නිසා ජීවත් වෙන්න උත්සාහ කරනා වගේම ජීවත් වෙන එකත් හරි වටිනවා. මොකද අද කියලා කියන්නේ අපව නැවත උදා නොවන දවසක් හින්දා. ඉතින් අපි සිඳුවක් අහන්න කට්ටිය එකතු කරගන්න මේ පත්‍රය එන්න කියලා කිව්වනේ. පරණ සිඳුවක් ඕනේ කියලා තියෙනවා. හල්මිල්ලවව ඉඳන් තුෂාර සංජීව තමයි මෙසේජ් එකවලා තියෙන්නේ. අචිනි වාදරණ එකතු කරගෙන සිඳුවක් අහන්න කැමතියි කියලා කියනවා. ඊට පස්සේ සුබම සුබ දැන්සනක් ඒවා කොහොමද කියලා අහලා තියෙනවා. කොහොමද යාට මං හොඳයි. දෙවුනි තිමිර පුන්සඳි යුවෙන්දි යමුනා පුංචි වජිරා පුංචි අනම්මා පුංචි අම්මා දිලීප මේ කට්ටිය වාදරණ එකතු කරගන්න කියලා තියෙන්නේ. කොටිකාවත්තේ දන්න චන්දිපාපේ ගුණ වදින තමයි මැසේජ් එකේ වෙලා තියෙන්නේ. ඉතින් ආදරෙන් එකතු කරගන්න ඔයාවත් ඔන්න සෙන්දුවක් අහන්න. සරච්චර ඩයස් රයිගමේ දන්න අපිව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. කටියෝ ආදරෙන් එකතු කරගන්න. සුබ දැසනක් වේවා. හැමදාමත් ලකඳ අහගෙන ඉන්නවා. ලකඳ එකම තමයි ජීවිතේ ගත වෙන්නේ. මෙහෙට නම් හොඳටම වැස්ස කියලා තියෙනවා. ඉතින් ඔව් ගොඩක් පැතිවලට ඔහොම තමයි. අපිට ඉතින් සිද්ධවෙන සබදහමේ මේ දේවල් දරා ගන්න නේද? කාලෙන් කාලෙට වෙනස් වෙමින් සිද්ධ වෙන මේ දේවල් සියල්ලම දරාගෙන තමයි ඉතින් ජීවත් වෙන්න වෙන්නේ. අවිසමලෙන් නදී කටම මැසේජ් ගෙවලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා මහත්තයා තිලක්. ඒ වගේම චෝටි පුතා දහම් ඇතුළු පවුලේ සියලුම දෙනාව. ඊට පස්සේ සිඳුවක් අහන්න කැමති අපිවත් ආදරෙන් එකතු කරගන්න. හැමදාමත් ලක්කන එකම තමයි ඉන්නේ කියලා තියෙනවා. කසුන් ඒ වගේම නදීෂ නිමංග පතිරාජ සෙනවි මාමා ඇතුළු කට්ටියෝ ආදරෙන් එකතු කරගෙන සිඳුවක් අහන්න කැමති කියලා තියෙනවා. මෙසේජ් එකේ කවුද කියලා නම් කියලා නැහැ. කමෙන්ටින් කවුරු හරි මෙසේජ් එකක් වුණා නේද? වෙනදා යත වෙනදා තුනයි අනතරයි පහයි අනතරයි හතට මෙසේජ් එකක් එවන්න කැමතිම සින්දුව අහන්න.

0: ඔද දහයෙන් වනඩිත සෙකයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුම සනසුම හදවතේ රැලි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්.

0: ගෙට තොරමින් තොරණට ලක්කන වෙසක් සැරිසල ලක්කන
1: ප්‍රියන්දරසි වෛශාග පූජ සමිතිය විටුරුප කුමාරයාගේ චරිත කතා අරගත් වෙසක් තොරණ මෙවරත් ප්‍රියන්දර වෙසක් කලාපය සමග ප්‍රදර්ශනය කරනවා. එම වෙසක් තොරණ ශ්‍රී වෛශාග පූජ සමිතිය මගින් ප්‍රදර්ශනය කරන්නේ 35 වෙනි වතාවට ප්‍රධාන සංගීතක පීටි හර්ෂන් මහත්මයා. ඒ වගේම මෙම තොරණ වසර 35 පුරාවට ප්‍රියන්දර නගරේ නොකඩවා ප්‍රදර්ශන තොරණක්. මෙවරත් වෙසක් කලාපය සමග ප්‍රියන්දර ශ්‍රී වෛශාග පූජ සමිතිය අඩි 61ක් උස අඩි 64ක් පළල බල් ප්ලස් එකහමාරක් පමණ තියෙන තම දර්ශනීය තොරණක් මෙවර ප්‍රියන්දර ශ්‍රී වෛශාග පූජ සමිතිය මගින් ප්‍රදර්ශනය කරනු ලබනවා.
0: ලක්කන වෙසක් සැරිසර විසක් සැරිසර
2: වල 10 වරාරේ තෙස්තරයිදල් හත් බෙතහගෙන ඉන්නේ

0: Radio ITN.
1: ඔය දහයයි වනාඩි 46යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: මේ TVS Sport 110 petrol liter එක ගෙවුවාම යනවා.
2: ඉවරයි.
4: TVS Sport 110 petrol liter එකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින්නෙලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සහතිකයෙන් නැවුම්ම නැවුම් අපේම රසේ සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට.
1: ලුකයා මාර වෙඩනේ ඌනේ දොක්ටි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස්
1: කවුද ඩොක්ටර්? යාද සුන්නද? මම කිරිති බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට. සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
3: හිනා වෙවි සින්දු අහන්න FM 93.5, FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
4: Evening Drive with Chamit and Charu.

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
3: නතර වෙන්න දෙන්න එපා
2: හાર્ට්බීට්
4: හගෙන අතර තුරේදී තැන් මේ වෙලාවට ඉතින් සාමාන්‍යයෙන් ඉතින් තේ එකක් බොන එක හැම නැත්තං කොෆි එකක් බොන එක ඒක පුරුද්දට ගිහිල්ල වගේ තියෙන්නේ නේද එතකොට මේ ඔකට කිරිපිටි ටිකක් මික්ස් කරගෙන බොන්න අපි හරි කැමතිනේ ඉතින් සාමාන්‍යයෙන් කඩේට ගියත් ගොඩක් කාලවිට ගොඩක් මහන්සිලා ඉන්න වෙලාවට නැත්තං වැඩිපුර සීතල දැනෙන වෙලාවට කම්මැලි හිතෙන වෙලාවට ඔය කොයි වෙලාවට වුණත් කිරිත එකක් බොන්න තියෙනවා නම් අපි හරි කැමති මටත් හිතෙනවා ඉතින් මේ වෙලාවේ යන්න විදිහක් නැහැ නේ එළියට සාමාන්‍යයෙන් හිටන මේ වෙලාවට මේ කිරිත එකක් බොන්න තිබ්බා කොහෙද ඉතින් මේ ගීත එක බෑනේ හරි කමක් නැහැ ඉතින් මං බිව නැතුණට කමක් නැහැ ඔය එක කඩාගෙන බොන්නකෝ ඉතින් පල්වත්ත කිරිපිටි එකක් ගෙදර තියෙනවා නම් වැඩේ තවත් හොඳයි හරියටම අපිට ගැලපෙන රහට අපේ දිවට ගැලපෙන රහක් තියෙනවනේ අපි කැමති රහක් ඉතින් කොහේ ගිහිල්ලා කෑවත් කොහේ ගිහිල්ලා දෙයක් බෙව්වත් අපි බලාපොරොත්තු වෙන්නේ අපි කැමති රහ නේද ඒ හින්දා පල්වත්ත කිරිපිටි එකක් ගෙදර තියෙනවා නම් හදලා බොන්න නැත්නම් අද හවසට කඩේ යනවා නම් ළඟම තියෙන සෙලර බඩු කඩෙත් ගන්න තියෙනවා. එහෙම නැත්නම් සුපර් මාකට් එකේ ඕනම එකක ලංකාවේ තියෙන ඕනම සුපර් මාකට් එකක පැල්වත්ත කිරිපිටි ගන්න තියෙනවා. අරගෙන හදලා බොන්න තමයි තියෙන්නේ. 10 වෙනදී 44යි. සින්දුවක් අහමු. ප්‍රියා සූර්ය සේන කියන සින්දුවක් අහන්න කැමතියි කියලා මට මෙසේජස් දෙකක් ඇවිල්ලා තිබ්බා. එතකොට ඉතින් අර දෙන්නෙක් මෙලලා තියෙන හින්දා ප්‍රියාගේ සින්දුවක් තෝරගත්ත අහන්න. කලවානේ ඉඳන් මිහිරි තමයි ඉස්සලව රාම කියලා තිබුණේ ප්‍රියා සූර්ය සෙනක සඳවක අහන්න කැමති කියලා ආදරණ එකතු කරගන්නවා. ඒ වගේම හංවැල්ලේ ඉඳන් දිලා නිරෝෂ් අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා ප්‍රියාගේ සඳවක අහන්න කැමති කියලා තියෙනවා. උනාවත ආදරණ එකතු කරගත්තා. ඊට පස්සේ බුදුබණ කිව්වා නිරන්තරයේ සඳව හරිම ලස්සනයි කියලා තියෙනවා. අනේකට ස්තුතියි. ප්‍රියංක නෝර ඉඳන් තමයි අපිව අහගෙන ඉන්නේ. ඉතින් සුභ වේවා ජය වේවා. සුභ වෙසක් සතියක් උදා වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරලා තියෙනවා. ප්‍රියා ඉතින් ඔයාට එසේම වේවා කියලා අපි ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ගුඩ් මෝර්නින් මොනිකා. ඔව්. සඳදිය දහරේ නැහැ නහඬ අද මේ වෙලාවට අහන ලැබුණ එකට සතුටුයි කියලා තියෙනවා. ඉතින් මට සතුටුයි. ගොඩාක් නෙමෙයි ටිකක් සතුටුයි. උදේම එන්න ඕන නැහැ තින්නේ. හරි. තරු ආදරේ නාව එකතු කරගන්නවා. වැල්ල වායනන් තමයි ඔන්න අපිව අහගෙන ඉන්නවා කියලා තියෙන්නේ. ඒ වගේම නාමලි දිලිකා මංජුලා සුපුනි එවගේම සඳරු පුතා අතුළු කට්ටියවත් ආදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා. තරහෙන් නෙවෙයි ආදරෙන්. හරි. කටියම ආදරෙන් එකතු කරගෙන ඉල්ලෝ සින්දුව තමයි මේ අහන්න යන්නේ. තාම මේ පැත්තට ආව නැත්තම් තව වෙලාවක් තියෙනවා දවල් එක වෙනකල්.

0: 10:52.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහර මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකෙටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 176 679.
2: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: කරන්න නෙමෙයි. ආදරේ බෙදා ගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් 1 ඉඳන් 4 වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: ශාන් විජේරත්න නිර්මාණයක්.
1: තේරුම් ගන්න කලින් ඇඳුමක් දාගෙන ඉන්නකෝ. ඔයාව හොම දැක්කම මට මතක් වෙන්නේ අනුරාධපුරේ අටුම් මැද්දේ තියෙන වාමන රූප.
2: තා බඩ තිබ්බට නම් ඉතින් මං එච්චරම කැත නෑනේ. ඇතෙක් උනත් ලස්සන නම් ඉතින් බඩ තියෙද්දිනේ. බඩ නැති ඇත්තු දැකලා තියෙනවා. කැතයි බඩ තියද්දි තමයි ඇතෙක් උනත් ලස්සන.
0: පහේ ළමයි.
3: අන්න ප්‍රසන්නයි අපි කෙල්ලයි දෙන්න මුකුළු කර කර ඉන්නවා.
4: මුකුළු කර කර ඉව කොහොමද මුකුළු කරන්නේ?
3: ඇයි මිනිස්සෝ? දැන් නැති මුකුළු කර කර ඉන්න විදිය?
4: වැඩින් කරලා පෙන්නන්නකෝ.
3: නේ.
0: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න. පහේ

0: කලාපය
1: මැයි 27 සිට ජුනි 2 දක්වා මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී සහ නායම්බල මධ්‍ය විද්‍යාලය පරිශ්‍රයේදී
0: බෞද්ධ උරුමයේ අභිමානීය සමරන්නේ බොතුසි පුබුදන්නේ ඔබත් එක්වන්නේ
2: ලෝකානුකම්පාව
1: රාජ්‍ය වෙසක් මංගල්‍ය හා වෙසක් කලාපේ සජීව තොරතුරු ලක්හඬි
0: බෙත්පර අනුග්‍රහය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි හාට් බීට්
3: උදේහයි වෙලාද 56යි ලක දහගෙන ඉන්නේ හාට් බීට් එක. ඉතින් සින්දුව කහන කට්ටියවත් එකතු කරගෙන සින්දුව කහන අනතුරේ ඒ අතරතුරේදී පැලත නිෂ්පාදනය ගැනත් මතක් කිරීමක් කරන්න තියෙනවා. පැලත නිෂ්පාදනය කියලා කිව්වහම මේ කිරිපිටි ගැන මම කිව්වනේ කිරිපිටි විතරක් නෙවෙයි තව ගොඩාක් දේවල් තියෙනවා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එදිනදා අපේ නිවසට අවශ්‍ය කරන නිෂ්පාදන විදිහට බටර්, එහෙම නැත්නම් යෝගට්, ඊට පස්සේ අපිට තෝරගන්න පුළුවන් විවිධ නිෂ්පාදන අතරේ තියෙනවා අයිස්ක්‍රීම්. අපි කැමැතිම රසවලින් අලුත් අලුත් රසවලින් අපිට පැලත අයිස්ක්‍රීම් මිලදී ගන්න පුළුවන්. හොඳ කිරි රහට රසට කන්න කැමති අයට පැලත නිෂ්පාදන විශ්වාසයෙන් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි මේ සින්දුවත් එක්ක හඩ්විට දෙවෙනි පැයට යනවා. සින්දුව කහන කැමති ඔයාට පුළුවන් මේ පැත්තට එන්න. 0703 935 937 මෙසේජ් එකක් එවන්න. පිටවැද්දර ශාලිකා, ඒ වගේම කරුණාගල අපර්ණා, චේතිය, සිතුම්, චානක, ඉසුරු බලංගොඩින් අහගෙන ඉන්නවා අපිව. කට්ටියෝම එකතු කරගන්නවා. එහෙනම් ඔන්න

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලියේ ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් කොඩි විතරණ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තාපිට වාර්තා කබලේ කෝටි යටේ NLB දනඩිතහනේ ලොතරයියේ රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: මෙම වසර අවසන් වන විට මෙරට ලැබෙන විගමනික ශ්‍රමික ප්‍රේෂණ ඇමරිකා ඩොලර් බිලියන 9 ඉක්මන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. එහි සභාපති කෝසල වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙම වසරේ ලැබිය හැකියි අපේක්ෂා කරන විගමනික ශ්‍රමික ප්‍රේෂණ මෙරට ඉතිහාසයේ හිමිව වැඩිම අගයක් ගනු ඇති බවට බලාපොරොත්තු වන බවයි. ජනවාරි සිට අප්‍රේල් දක්වා මුල් මාස 4 දී ඇමරිකා ඩොලර් බිලියන 3.6ක අගයක් වාර්තා වීමත් සමග අවසර අවසන් වන විට එම තත්ත්වය අපේක්ෂා කළ හැකි බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ. මේ දක්වා මෙරට ඉතිහාසය තුළ වසරකදී උපය ඇති වැඩිම විගමනික ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකා ඩොලර් බිලියන 2.4ක්. ඒ වාර්තා වූයේ පසුගිය 2025 වසරේදී. ලාවෝසයේ බෝකත ගුහාවක සිරවී සිටින පුද්ගලයන් 7 දෙනෙකු මුදා ගැනීම සඳහා එරට සහන සේවා කණ්ඩායම් දැඩි ප්‍රයත්නයක නිරත වෙමින් සිටිනවා. ඔවුන් මේ වන විට සතියකට ආසන්න කාලයක සිරවී සිටින බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ගුහාවට මිසී ඇතුළු වී ඇත්තේ අවට ප්‍රදේශයේ පදිංචි ගම්වාසීන් පිරිසක්. රන් සහ වනජීවීන් සෙවීම සඳහා ගුහාවට ඇතුළු වී ඇති අතර අනතුරුව ඇදහැලුණු ධාරා නිපාත වැසි හේතුවෙන් හටගත් නායම් සමග ගුහාවේ දොරටුව සම්පූර්ණයෙන් වැසී ගොස් තිබෙනවා. එම අවස්ථාවේදී බේරීමට සමත් වූ පුද්ගලයෙකු බලධාරීන්ට කළ දැනුම් දීමකට අනුව මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ වී ඇති බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. ලක්නෙ ප්‍රධාන පැවති ප්‍රකාශයේ 10:12ට බලාපොරොත්තු වන
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

එකොළහයි විනාඩි දහයයි. එකොළහයි දහයයි. හරි වෙනස් නේද එහෙම කියද්දි. වෙනස් දේවල් වලට අපි හරි කැමතියි. නිකන් හිතලා බලන්නකො දැන් සාමාන්‍යයෙන් අපි උදේට කෑම කනවා, දවල්ට කෑම කනවා, රෑට කෑම කනවා. දැන් උදේත් බත් කලා, දවල්ටත් බත් කලා, රෑටත් බත් කන්න උනොත් එහෙම පොඩක් නිකන් රෑට කෑම හදනකොට යෝජනාවල් එනවා නේද? බත්මද කන්නේ? ඕදත් රෑ බත්ද? දවල්ටත් බත් කෑව, උදේටත් බත් කෑව, අපෝ බත් හදන්නේ කියලා එහෙම කියනවා නේද? කියන්නේ කියන්නේ ආහරි නැත්තම් කමන්නේ. සාමාන්‍යයෙන් එහෙම අපිට කියවෙනවා. ඒ කියන්නේ වෙනස් කියලා කියන්නේ අපි කැමති දෙයක් වෙනස්කම් කිරීම අකමැති වුණාට වෙනස් කියලා කියන දේවල්, ඒ කියන්නේ වෙනසකට වෙනසක් දකින්න, වෙනසක් අත්දෙන්න අපි හරි කැමති. ඉතින් වෙනස් වෙනස් දේවල් එක්ක ගැටමින් තමයි ඉතින් අලුත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. හාට් බීට් අහගෙන ඉන්නේ මේ වෙනස් කටහඬක් ඇහෙනවා කියලා තියෙන හින්දා මම ඉතින් ඒක මතක් කරේ. ඒ වගේම තමයි මැසේජ් එකක් කැවිලා තියෙනවා අපි ජය මාමගේ. අනේ මේ මට පළවෙනි වතාවට මම හිතන්නේ මේ මැසේජ් එකක් එවලා තියෙන්නේ. අතකරෙන් ලියලා තියෙනවා. වාසනාවන්ත සුබ දාසනක් වේවා මොනිකා දුවේ. ඔබට කටහඬ ඇහුන ගමන් මට තේරුණා දුව ඔබ කියලා. ලස්සන සෙඳු ටිකක් ඇහෙනවා. අපිවත් එකතු කරගන්න කොටා වීරකුඩි බේකරි කට්ටිය තමයි. ලොකු බොස් උපොලිනෝ, පොඩි බොස් වරුණ ඉන්නවා, ලක්ෂ්මී මිස් ඉන්නවා, චම්පා මිස් ඉන්නවා, මදුශංක, ඒ වගේම ජගත්. මේ කට්ටියම ආදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා අපේ ජය මාමා. ගොඩක් ස්තුතියි. දැන් ඔය බොස්ලා දෙන්නගෙන් වැඩිපුර සැර කවුද? වැඩිපුර සැරයි කෙනා කවුද? වැඩිපුර හොඳ එක්කෙනා කවුද? ලොකු බොස් කිව්වහම ලොකු බොස් දන්නේ ගොඩක් සැරනේ. සමහරට එහෙම නොවෙන්නත් පුළුවන්. පොඩි බොස් ඊට වඩා සැර වෙන්නත් පුළුවන් නේද? හරි හරි. කට්ටියම සතුටින් වැඩ කරගෙන යන්න ආදරෙන් එකතු කරගන්නවා. හැමදාමත් ලකන අහගෙන ඉන්න කට්ටියක්. ඊට පස්සේ අපි යනවා චතුරි වාදරෙන් එකතු කරගන්න ගණිවත් ඉඳන් අපිව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. අවත් එකතු කරගන්නවා. අලවෙ උදයන්ගෙනි කොහොමද ඔයාට? ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා. බරු දැල් පොළ ඉඳන් එස්එල් ප්‍රනාන්දු අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඉතින් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ මාතලේ ඉඳන් දිලිනි. කොහොමද දිලිනි? ගිහන්න අයවත් ආදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම පවුලේ සුළු දෙනාමත් ආදරෙන් එකතු කරගෙන සෙන්දවක් අහමු කියලා තමයි කියලා තියෙන්නේ. කටියෝම එකතු කරගන්න. ඊට පස්සේ සින්දුවක් දෙන්න ගෙදර කට්ටිය හැමෝම එකතු කරගෙන අහන්න කැමතියි කියලා මේතිරිගල ඉඳන් ඉෂාර තමයි මෙසේජ් එක කියලා තියෙන. අමතාත්තා, ඒ වගේම සුනත් රපුංචි අතුර පොලිස්සර දෙන අමතාදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා. එතකොට තව ඉන්නව කට්ටියක් පොතුපිටිය වාද්දුව ඉඳන් සමන්ත අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. යමි යමි. හරි, කට්ටියෝම එකතු කරගන්න. ඊට පස්සේ මඩපාත සුබෝධි වැඩිහිටි සංගමයේ ඉඳන් අපිව මේ කටි අහගෙන ඉන්නෝ. ඉලේ පෙරුම තමයි සභාපතිතුමා. ආනන්ද, නන්දලාල්, හිමපාල, ජයතිස්ස, සෝමදාස, කරුණාදාස, ජයසේන, සිරි කුමාර සමග ලක්ෂ්මන් තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. සුපත් වේවා කියලා තියෙනවා. ඔව්, ඉතින් අපි හැමෝගෙම ප්‍රාර්ථනාව නේද? සතුටෙන් සුවෙන් ජීවත් වෙන එක. කටියෝ මාදරෙන් එකතු කරගන්න. ඒ වගේම මාමතුකම ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා වාසනා මැසේජ් එකක් එවලා තියෙනවා. වාසනාවත් ආදරෙන් එකතු කරගන්න. රෑට මං හීනෙන් ඇවිල්ලා රහසක් කියන්නේ සින්දුවක් කියන්නේ. 11:13යි දැන්.

0: Lakhanda Radio ITN Heart.
1: කලහයි වෙනදි තහස්සේ ආයි දැන් වෙලාව දුක හිතෙලා තියෙන්නේ මට. මොකද දන්නවද මට බැනලා තියෙනවා එක්කෙනෙක්. එක්කෙනෙක් තමයි බැනලා තියෙන්නේ. වෙන කවුරුත්ම බැනලා නැහැ. කවුද මේ බැනපු කෙනා? මේ බෝය ගොඩ ඉඳන් තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. සමා වෙන්න ඉතින් උදේම මැසේජ් එකක් එවලා තියෙනවා. ඉතින් ඒක මට මගේ ඇරිලා තියෙනවා. දැන් මම මැසේජ් එක කියවලත් නොකියු එක ගැන ලොකු චෝදනාවක් දාලා තිනවා. කුණු කුඩේට දැම්මේ නැහැ. WhatsApp message එකක් නෙවලා තිබ්බේ. ඔන ලියුමක් කියවලා තිබ්බනම් කුණු කුඩේට දැම්මා කියලා පිළිගන්න පුළුවන්. එහෙම කරේ නෑනේ. ඉතින් message එක කියෙව්වා. ඒ උනාට කියව ගන්න මට පුළුවන් උනාට මට රේඩියෝ එකේ ඔයාට ඇහෙන්න කියන්න බැරි වුණා. අන්න ඒකයි උනේ. උතන ප්‍රශ්නේ ඔන්න ඕක තමයි. දැන් හරින්නේ නේද? කවුද මේ message එක කියවලා තියෙන්නේ? සොමන සුසන්ත ලසන්ත ට්වින්ස්ලා, ඒ වගේම රුවන්ෂි, සුජා, ජගත් මේ කට්ටියම ඉන්නවා කියලා තියෙනවා. අසර සෙන්දුවක් අහන්න කැමතියි කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් අපි ඔයා ඉල්ලලා තියෙන සෙන්දුවත් වෙලාවක අහමු. හොඳේ ආදරේ හැමදාම ලකන අහගෙන ඉන්න. ඊට පස්සේ දුමින්ද ඔයාගේ මැසේජ් එක තාම්බ වුණා. ගෙදර හැමෝම ආදරයෙන් එකතු කරගන්න කියලා තියෙනවා. ලස්සන සෙන්දෝකට කට්ටියම එකතු කරගන්නම්. ඊට පස්සේ මම යනවා සංජීව දෙසානායකගේ මැසේජ් එක කියවන්න. අනුරාධපුර එයාපෝර්ට් රෝඩ් එකෙන් තමයි අපි වහගෙන ඉන්නවා කියලා තියෙන්නේ. හැමදාමත් හඩ් බීට් අහන යාළුවෙක්. ඔන්න ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා. යමනගේ මැසේජ් එකත් හම්බ වුණා. ගෙදර කට්ටිය හැමෝමත් එක ලස්සන සෙන්දෝකට එකතු වෙන කැමතියි කියලා තමයි කියලා තිබුණේ. ඒ වගේම සුජීවනී, එතකොට චතුරී, සුබේදා, නිලංක ඇතුළු කට්ටිය. නිලංකා හෝ නිලංක කට්ටියම එකතු කරගන්නවා ආදරෙන්. ඊට පස්සේ ගොඩක් ස්තුතියි. සඳතිය දහරත් අහනවා අපි හැමදාම කියලා තියෙනවා. ඉතින් හැමදාමත් ලකනෙකින් හිතට දැනෙන දේවල් ගොඩක් ලකනත් එක්ක ආදරයෙන් බෙදා ගන්න පුළුවන්කම තියෙනවා නේද? ත්‍රිකුණමලේ වහේ කණුවේ පුංචි බණ්ඩා ඇතුළු පවුලේ සෙළුම් දෙනාවත් ලකන හගෙන ඉන්නවා කියලා තියෙනවා. ඒ වගේම කේතකි චූටි දෝනි වාදරෙන් සෙන්දොකට එකතු කරගන්න. ඒ වගේම වජ්‍රපුංචිගේ අද උපන්දිනේ. එයාටත් සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම අපේක්ෂා ටීචර්ගේ උපන්දිනේ තියෙනවා කියලා තියෙන සති එදාට විශ් කරන්න ගියාට මැසේජ් එකක් කියවනවා. ගොඩක් ස්තුතියි. අපිවත් එකතු කරගෙන තියෙනවා. අපිටත් සුබ පැතුම එකතු කරලා තියෙනවා.

0: ITN
1: 11 වනට වැස දෙකයි.
0: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල්ස් ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්. ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
2: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින් දේශිත සම්බුද්ධ වචනයේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: තිළින කිරීමේ බැතිබරතා එකත්වය.
1: මේ සමර අඳුගුරු පත්තු කලාට සුවඳ නෑනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කූරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අමෘතා.

0: 11 වනාඩි 36
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: ලකන්ද රේඩියෝ ITN Heart
0: හඩ්වේට අහගෙන ඉන්න ගමන් පැලත නිෂ්පාදන ගැන ටිකක් කියන්න හිතුණා. දැන් ගෙදර ඉන්න අය විදිහට මේ වෙලාවේ ප්ලෑන් එකක් තියෙනවානේ. සාමාන්‍යයෙන් ගෙදර අයට කෑම කන බොන විදිහ ගැන, හදන විදිහ ගැන අද හවසට හිතනවා හෙට මොනවද හදන්නේ කියලා. දැන් ඔය හැම දෙයක්ම සැලසුම් සහගතව කරන්න උත්සාහ කරලා සමහර වෙලාවට ටිකක් වැඩිපුර නින්ද ගිහිල්ලා, එහෙම නැත්තම් සමහර විට මොකක් හරි කලබලයක්, කරදරයක්, අසනීපයක් එක්ක කෑම ටික හදාගන්නෙම බැරි වුණාම මොකද කරන්නේ? කොහොම හරි කිරි එකක් හරි දරුවට, ගෙදර අයට ගෙදරින් හදලා දීලා තමයි පිටත් කරන්න උත්සාහ කරන්නේ අපි ගෙදරින් ණය වේදිකට. වැඩක් වලට අම්මලා, අක්කලා, වැඩිහිටි අය. ඉතින් ඒ නිසා විශ්වාසයෙන් ඒ නිෂ්පාදන වෙලදී ගන්න තියෙන්න ඕනේ. එහෙම විශ්වාසයෙන් වෙලදී ගන්න නිෂ්පාදන අතරේ ලංකාවේ ප්‍රමුඛ නාමයක් කල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ. කල්වත්ත කිරිපිටි ග්‍රෑම් 400ක් ඔබට සාමාන්‍යයෙන් අනෙක් කිරිපිටි වලට සාපේක්ෂව හොඳ මිලකට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ළඟම දෙන සිලර බඩු කරේට ගියත්, එහෙම නැත්නම් සුපර් මාකට් එකට ගියත් ඔබට පුළුවන් පැල්පත නිෂ්පාදන මිලදී ගන්න. කිරිපිටි විතරක්ම නෙවෙයි, තව යෝගට් තියෙනවා, අයිස්ක්‍රීම් තියෙනවා, බටර් තියෙනවා. මේ ඕනම නිෂ්පාදනයක් පැල්පත නිෂ්පාදන ආයතනයෙන් ඔබට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. සෙල්ලුවක් අහන්න කටියෝ එකතු කරගන්නත් ඕනි. කාලවිල කන්ද බේරුවල ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා සර්විස් එකේ වැඩ කරන ගමන් කට්ටිය. මල් හිරු පුතාගේ නම තමයි තියලා තියන්නේ සර්විස් එකට. බෙරද සඳමිනි, ඒ වගේම මෙසේජ් එකේවන ලහිරු, සියලු සත්‍යයටම අද දිනේ කැම ලැබේවා කියලා තියෙනවා. හොඳ ප්‍රාර්ථනාවක්. අපි ඔය බොෆේ එකකට එහෙම ගිහෙල්ලා, නැත්නම් උත්සවයකට එහෙම ගිහෙල්ලා කැම බෙදාගත්තාම වැඩිපුර අහක දානකොට නිකමටවත් මතක් වෙන්නේ නැද්ද ලෝකේ කෑම කන්න නැති මිනිස්සු කොච්චර ඉන්නවද කියලා, දරුවෝ කොච්චර ඉන්නවද කියලා. එනිසා කෑම අපතේ යවන්නත් හොඳ නැහැ. එතකොට හැම කෙනෙකුටම කෑම ලැබෙන්න ඒකත් හේතුවක් වෙයි නේද? හරි. හඩ්බීට් අහගෙනයි ඉන්නේ. ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. උදාරි තමයි මෙසේජ් එක ඉවර තියෙන්නේ. වවාදරණිකට කරගන්න. හලවතෙන් පැට්‍රික් හොග මෙසේජ් එකත් හම්බ වුණා. ඇන්, සහන්, ෂනෙල්, රශ්මිතුව, ලිලි, මොනෙස්ටාදුව මාවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. ගොඩක් ස්තුතියි. අතිදේදාං සුවිමාලි මැසේජ් එක වල තියෙන්නේ ගෙදර කටි හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. දීපිකාගේ සින්දුවක් අහන්න කැමතියි කියලා කිව්වා. මේ වෙලාවේ මේ සින්දුව ඇහෙනකොට සමහර විට ඔයටත් අතීතය මතක් වෙනවා වෙන්න පුළුවන්. තව කෙනෙකුට අනාගතේ මෙහෙම වෙයිද කියලා මතක්

0: බහන්ඩ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
2: මේ හඳුන් ගුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද
3: නැතු අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා

0: ලක්හඬින්.
1: විසේකාරේ
2: අනේ මැනිකේ අන්නේ අහන්නකෝ. ඉතින් ඕකනේ කියන්නේ. ඉතින් යශෝදරාගෙන් ගුටි කාපු එකට ඉතින් ගෑණියන් ඉනම කියන්නේ ඔන්න ඕකට තමයි. ඉතින්
1: එයනේ මේ මනුස්සයා මට ගොනා කිව්වා.
3: හිතේ උපන් මාගේ විසේකාරේ.
4: මේ අයියෝ කවුරු හරි ගෑල් ළමෙක් පස්සෙන් යන දැක්කද?
5: ඇත්ත කියපන්, බොරු කියන්නේපා.
2: අපෝ බොරු කියන එක මම උපන්තේ කර දන්නෙත් නෑ, දැකලත් නෑ, කියන්නෙත් නෑ, කියනෙම ආශ්‍රය කරන්නෙත් නෑ. අක්කේ අක්කේ බොරු කියලා කියන්නේ එකක් කිව්වට පස්සේ ඒක වහන්න 100ක් විතර කියන වෙන මහා අසරාණ සංකල්පයක්. ඒක නිසා අපි ඇත්ත කතා කරමු.
4: අනේ හරි මල්ලි, ඔයා කියන්න මේ අයව එහෙම කොයිද හරි දැක්කද?
6: සතේ දින පහේම රාත්‍රී 9ට ITN බලන්න.
0: සිත නිවන පුතුපන
6: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.
7: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
6: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
0: ලකන්ද රේඩියෝ ITN
8: 11 වනරි 46
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
9: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
10: ඉවරයි.
11: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි Heartbeat.
8: එකලහයි වනාඩි 46 වෙලාව ලකඩහගෙන එන Heartbeat එක මේ දවස්වල මෙනින්ජයිටිස් රෝගී තත්ත්වය ගැන ගොඩක් කතා වෙනවනේ නේද? මේක භයානක තත්ත්වය තමයි බෝ වෙන එක. දැන් සාමාන්‍යයෙන් රැඩ රෝග පාලනය කරගන්නේ ගියාම මේ බෝ වීම මොකද පාසල් වෙන්න පුළුවන්, අනිකුත් අපි එදිනදා ගැවසන තැන්වලදී වෙන්න පුළුවන්, නේද? කාර්යාලේ පරිශ්‍රය වෙන්න පුළුවන්, මගතට එදී ප්‍රවාහන සේවාවලදී වෙන්න පුළුවන්. මේ වගේ රෝගී තත්ත්වයක් පැතිරෙන්න තියෙන අවදානම වැඩි. ඉතින් ඒ නිසා ගොඩක් කල්පනාකාරී වෙන්න වෙනවා අපිට. උණ හිසරදය වමනය තමයි මේ රෝගයේ ප්‍රධාන ලක්ෂණ. ඉතින් සාමාන්‍යයෙන් මෙනින්ජිටිස් රෝගී තත්ත්වයක් දින 7ක් වගේ අතරත සුව වෙනවා කියලා තමයි වසංගත රෝග විද්‍යාංශය අවධාරණය කරන්නේ. හැබැයි උනාට මේක බෝවීම වළක්වා ගන්න එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා සබන් ගාලා අත හෝදන එක කෑම ගන්න කලින් අතිශය වැදගත් වෙනවා. ඊට පස්සේ කැස්ස, එහෙම නැත්නම් කිවිසුම් යනකොට අපි සාමාන්‍යයෙන් අර කොවිඩ් කාලේ ගොඩක් හොඳ පුරුදු ඇති කරගත්තනේ වැලමිට ඇතුළු පැත්තෙන් මෙහෙම කවර් කරගන්න එක. දෙමඩ මේක කරලා පෙන්නුවට ඔයාලට පේන්නේ නැහැ නේද? හරි, එතකොට ටිෂු එකක් නැත්නම් ලේන්සුවක් භාවිතා කරන එක හරි වැදගත් වෙනවා. මොකද දැන් සාමාන්‍යයෙන් හිතන්නේ කොයි ට්‍රාන්ස්පෝර්ට් එකක එහෙම යනකොට හචිමක් ගියොත් එහෙම හචීන් කියලා හයියෙන් අර ආවට පැටවිටාවට කෙල විසි වෙලා හොටු විසි වෙලා නේ. ඒක හරි කරදරකාරී සාමාන්‍ය ජීවිතයත්. හැබැයි මේ වගේ රෝගී තත්ත්වයක් පැතිරලා යනකොට ඒක ලොකු අවදානමක්. ඉතින් ඒ ගැනත් වැඩිදුර අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් රෝග ලක්ෂණ තියෙන අයත් එක්ක කටයුතු කරනකොටත් ඒක ගැන පරිස්සම් වෙන්න ඕනේ. ඊට පස්සේ ගෙවල් ඇතුළට, ඔෆිස් ඇතුළට, පාසල් ඇතුළට හොඳ වාතාශ්‍රය ලැබෙන්න සලසන්න ඕනේ. ජනේල ඇරලා තියලා නේද, පිරිසුදු කරලා තියලා, ජනේල ඇරලා, දොරවල් ඇරලා මේ අලුත් වාතාශ්‍රය, පිරිසුදු වාතාශ්‍රය හොඳින් ලැබෙන්න ඉඩකඩ සලසලා තියන්නත් ඕනේ. ඉතින් මේ දේවල් ගැන වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕනේ. පුංචි දරුවෝ ඉස්කෝලේ යනකොට මේ ගැන මතක් කරලා ඉස්කෝලේ යවන එක හරි වැදගත් වෙනවා. ළඟ ළඟ එනවා මේ වසක් වෙනුවෙන්, අපි වසක් පොන් පොහොය දිනය වෙනුවෙන් පවත්වන විවිධාකාර වූ ආමිෂ පූජාවන් තියෙනවා, දානසල් දෙනවා නේද, එහෙම නැත්නම් තොරණ, මේ වගේ පිරිස ගොඩක් කටි එකතු වෙන දේවල් වැඩිපුර සිද්ධ වෙනවා මේ කාල. ඉතින් ඒ හැම දෙයකදීම අපේ පරිස්සම අපිට හරි වටිනවා. ඉතින් වැඩිපුර පොඩි අයව දැනුවත් කරලා තියන්න ඕනේ මේ වගේ දේවල් ගැන. ඉතින් සාමාන්‍යයෙන් අපිට මාස්ක් එකක් එහෙම පළඳින්න පුළුවන් නම් ඒකත් හරි වටිනවා. අපේ පරිස්සම කාටත් වඩා වැදගත් වෙන හින්දා. හරි, අපි සිඳුවක් අහමු. කට්ටිය එකතු කරගන්න සිතාරි මට මැසේජ් එකක් එවලා තියෙනවා. අපිව අහගෙන ඉනවා කියලා ලස්සන සිඳුවක් දෙන්න කියලා තියෙනවා. බුදු සරණයි සුදු මැණිකේ කියලා කියලා තියෙන බුදු සරණයි බොහොම ස්තුතියි ඒ ආදරණීය අමතුමට. මේ වෙලාවේ හැමදාමත් අපි වහගෙන ඉන්න චතුරි තමයි මැසේජ් කියවලා තියෙන කඳානේද. ඊට පස්සේ කුමාරි අහගෙන ඉන්නවා අපිව එරත්නේදන් ඔයවත් රත්නපුර එරත්නේදන් අහගෙන ඉන්නවා අපි ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ සින්දුවකට එකතු කරගන්න මීදිනිය කෑගල්ලෙන්දන් උපනන්ද මැසේජ් කියවලා තියෙන්නේ. ඒත් එක්කම මිනිස්සු සතුට පමණක් සොයමින් ජීවිතේ උත්සාහ කරන නමුත් නොදන්නා දේ තමයි සතුට රඳා පවතින්නේ දුකක් තිබෙනතුරු පමණි එහෙම නේද කියලා තියෙනවා. අනේ ඇත්ත නේද? ගිනිගත්තේ නේදන් සොපොන් තමයි මං හිතන්නේ මැසේජ් එක කියලා තියෙන්නේ. කලින් මැසේජ් එකකින් තමයි නම හොයාගත්තේ නැත්නම් නම දාලා තිබුණේ නැහැ. හොඳේ. ඊට පස්සේ අපි වහගෙන ඉන්නවා අලව කැකුලාවල රත්න කහඳව සුනිලා ජාංගනී ස්වර්ණි අතුරු කට්ටියව ආදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා. මත්තේ කොට ඉඳන් මලිති මැසේජ් එකක් කියවලා තියෙනවා. ආදරෙන් ඔයාවත් එකතු කරගන්නවා. ඊට පස්සේ කනාදෙන ගලේ වෙල ඉඳන් මැසේජ් එකක් කියවලා තියෙනවා. රත්නායක ඒ වගේම අම්බලන්තොට කොසොම් නැන්දතුල් පොලිස් සේනාවත් ආදරෙන් එකතු කරගන්න කියලා පූර්ණිමා තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. අංගඩ හිඹුටානේ ඉඳන් අපිව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. දිනූෂ බොස් වැඩ කරන ගමන් කට්ටිය නීල් විපුල අනුර රොෂාන් හැමදාමත් ලකඩ එකයි කියලා තියෙනවා.

0: එකොළහයි වනාට පනස් දෙකයි.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එල්වී තනට තහනය ලොතුරයිිය රුපියල් කෝටි දහතුන නමය අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයා ගලබාදමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතන සම්පත තන නිධහනය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලාගන්න.
5: ලුකයා මාර වෙඩනේ ඌනේ දොක්ටි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
6: මෙමරි ලොස් කවුද ඩොක්ටර්? යාද සුන්නද?
5: මම කිරිකේ පුණ්‍ය අයියා සීනි වෙඩනේ මුකුත් අතපය විඩ කරන්නේ අයියා මට.
6: සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
7: hina baby sindu ahanna FM 93.5 FM 93.7 handabe 4 weddi tune karala tiyaganna
0: evening drive with chamit and charu
1: sama anugrahaya
0: max pen samuha vyapare vithin genna api taharana dan navanimavakin ena domas entry wicket miyantrika sadambara himikaru ekuwanna aduma mutanna 01176 679 579.
8: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: කරන්න ඕනෙමනම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: අතර වෙන්න දෙන්නපා
0: හાર્ට් බීට්
2: අතර වෙන්න නොදී එක දිගටම හાર્ට් බීට් අහගෙන ඉන්න පුළුවන් හැබැයි 12ට ප්‍රවෘත්ති හොට පස්සේ අපිට ප්‍රවෘත්ති හන යනක් තියෙනවා ඉතින් ඒ වගේම තමයි දැන් 12ට කියන්නේ සාමාන්‍ය ලන්ච් බ්‍රේක් එක නේද දෙන්නේ ලන්ච් බ්‍රේක් එක දෙන්නේ ලන්ච් එක ගන්න එහෙම හැ යන්න නෙවෙයි සමහරවිට අපි 12ට ලන්ච් බ්‍රේක් එක තිබුණාට ඉතින් දවල්ට කනකොට දෙක විතර වෙනවනේ නේ. එහෙම නෙමෙයි ඉතින් දවල් 12ට විතර කන්න පුළුවන් නම් දවල් කෑම වේලා හරි වටිනවා. සමහරවිට අපේ ජීවිතේ ඒ වගේ පුරුදු ඇති කරගන්න එක නිරෝගීව ජීවත් වෙන්න සුවෙන් ජීවත් වෙන්න හරි වටිනවා. දවල්ට කල අයිස්ක්‍රීම් එකක් එහෙම කන එකත් හොඳයි. හැබැයි ඉතින් කල්පනාවේ තමන් කන්න ඕනේ මොකක්ද කියන දේ හොඳට හොයලා බලලා තෝරලා ගන්න ඕනේ. රසම රස අයිස්ක්‍රීම් එකක් සාමාන්‍යයෙන් ඉතින් අපි චොක්ලට්, ස්ට්‍රෝබෙරි, වැනිලා ෆ්ලේවර්ස් හොඳටම අඳුරනවා. ඊට අමතරව බනනා ෆ්ලේවර් එක, මේ වගේ කැමැතිම කැමැති රසවලින් කිරි රහට හොඳ අයිස්ක්‍රීම් එකක් කනනම් පැලවත නිෂ්පාදන තමයි තෝරගන්න ඕනේ. එහෙනම් ඉතින් බත් කාලා, අයිස්ක්‍රීම් කාලා සතුටින් ඉන්නකෝ. ඒ අතරතුරේදී දවල් 12ට ප්‍රවෘත්ති අහන්න. ඊට පස්සේ අපි ආයෙමත් එනවා. කැමතිම සින්දුව අහන්න ආදරෙන් එන්නේ ලකඳහගෙන හાર્ට් බීට් එක 11:57යි දැන්.

0: на столе.
1: අනාගත පරපුරට හරි මඟ පෙන්වන ITN ටේකියා දෙවන පියවර ඇරඹෙයි. එක් දින ප්‍රතිපත්ති පොලි අනුපාතකයේ 1%කින් ඉහළට. නීතිතික මෝසමින් ප්‍රදේශ රැස්සකට මිලිමීටර් 100ට වැඩි තද වැසි. අද ලබා දීම නියමිතව තිබූ සරණගේ නඩු තීන්දුව ජූලි 9ට කල්යයි. දකුණු දෙක ඉරානය ඉලක්ක කර ඇමරිකාවෙන් ප්‍රහාර මාලාවක්.
0: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගිනලිය. ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් කොඩ විතරණ. දිනින් දින ඉහළ යන මගතුට අනතුරු සම්බන්ධයෙන් සියලු පුරවැසියන් දැඩි අවධානය යොමු කළ යුතු බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාර නායක මහතා පවසනවා. අනතුරු වළක්වා ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලකට සියලු දෙනා එක්විය යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
2: ටේක්කයා කියන වැඩසටහන මූලික වශයෙන් අපගේ මාර්ගය භාවිතා කිරීමේදී අපි ඇති කළ ගත යුතු කිසියම් විදියක විනයක් එහෙම නැත්නම් ආචාර ධර්මික ක්‍රියාවලියක් පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ශ්‍රී ලංකාව දිහා බැලුවම අතිශයින්ම කනගාටුදායක තත්ත්වයක තමයි අපේ මාර්ග භාවිතාව තියෙන්නේ. ගිය අවුරුද්ද වෙනකොට මාර්ග අනතුරු වලින් සිදුවෙච්ච මරණ 2700කට වැඩි කියලා. මේ සඳහා අපේ කිසියම් විදියක වඩාත් වැඩි අවධානයක් යොමු විය යුතුයි.
1: ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාර නායක මහතා මේ පිළිබඳ සඳහන් කළේ ක්ලීන් ශ්‍රී ලංකා ආයතනයත් ස්වාති රූපහානියත් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ටේකියා සුරක මගතුර ව්‍යාපෘතියේ දෙවන අධිරේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්. ඒ පැවැත්වුණේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේදී. සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණ යටතේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ අරමුදල් භාවිත කර දිවිනේ පාසල් 60ක් ආවරණය කරමින් ටේකියා සුරකු මගදුර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. ශ්‍රී ලංකා පොලිසිය රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂා පිළිබඳ කොට්ටාසය අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය සමගාමී අංශ සමග සම්බන්ධීකරණය වෙමින් ඒ ක්‍රියාත්මකයි. පෙරවරුවේ පැවති සමාරම්භක උත්සවයේදී කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි තිලක්ෂණී හපුගොඩ මහත්මිය මෙසේ අදහස් දැක්වා.
3: මම දන්න තරමින් ඉගෙනුම් ඉගෙනවීම් ක්‍රියාවලිය පමණක් නෙමෙයි, මේ වගේ අත්දැකීම් දරුවන්ට ලබා දිය යුතුයි කියලා. මොකද අපි ජීවිත කාලය තුළ ලබන සියලුම අත්දැකීම් තමයි අපිට අවශ්‍ය වෙන්නේ නීති රීති පද්ධතියකට එකඟ වෙලා සියලුම කාර්යයන් සිදු කරන්න. ඒ නිසා මම හිතනවා අදින් මේ ආරම්භන පාසල් දරුවන් වැදගත් කිරීමේ වැඩසටහන දිගු කාලයක් ලංකාව පුරා සියලුම පාසල් දරුවන්ට ලබා දීම ඉතා උචිත කියලා.
1: ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල මහතාද සමාරම්භක උත්සවයේදී අදහස් පළ කළා.
4: රටට වග කියන ජාතික ආයතනයක් විදිහට මේ රටේ සුවහසක් ප්‍රේක්ෂක ජනතාවට අයිති ආයතනයක්. ඒ ආයතනයක් විදිහට අපිට බෑ මේ මහමග මිනිස්සු මැරෙනකොට ඒ දිහා නිකම්ම බලාගෙන ඉන්න. පොලිසිය ඉතා විශාල වැඩ කොටසක් මේ කාර්යයේදී ඈත අතීතයේ ඉඳලා කරමින් ඉන්නවා. අතිගරු ජනාධිපතිතුමාගේ සහාය වගේම ජනාධිපති ලේකම්තුමාගේ සක්‍රීය ශ්‍රී ලංකා ආයතනයේ මැදිහත් වීමත් අරගෙන මේ දැනුවත් කිරීමේ මහා දැවැන්ත වැඩසටහනක් රට පුරා ආරම්භ කරන්න. මේක ප්‍රධානම අරමුණ අපි මේ ප්‍රශ්නය නිවැරදිව තේරුම් ගැනීම, අවබෝධ කර ගැනීම, මේකේ බරපතලකම නිසි අයුරින් නිසි තැන තියලා තේරුම් ගැනීම අවබෝධ කර ගැනීම. 98.5%කට වැඩි ප්‍රමාණයක් අපේ රටේ දූපුතුන් පාසල් පද්ධතියට එනවා. අපේ රටේ ගෘහ ඒකක වලට මේ පණිවිඩය ගෙනියන්න පුළුවන් හොඳම මාධ්‍ය තමයි දුවේ පුතේ ඔබ. ඔබට තමයි පුළුවන් මේ පණිවිඩය අරගෙන යන්න. ඒ අරගෙන ගිහිල්ලා මේ පණිවිඩය නිසි ලෙස ඔබේ පවුල තුළ ස්ථාපනය කරගන්න අපිට පුළුවන් වුණොත් දුවේ පුතේ නිවැරදි ලෙසම අපිට මේ ව්‍යසනයෙන් ගොඩ යන්න පුළුවන්.
1: මගතුර සිදුවන රියන්තුරු සහයවා වළක්වා ගැනීමට මෙන්ම ටේකියා ව්‍යාපෘතිය පිළිබඳව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාද පැහැදිලි කළා.
5: මම කියන්නේ මේ මද්ද්‍රව්‍ය ව්‍යසනය, ළමා අපයෝජනය, රථවාහන වැරදි, රථවාහන නීතිය මේ අධ්‍යාපන පෙළ පොතට ඇතුළත් කළ යුතුයි කියලා. මේක පටන් ගන්න ඕන පාසල් පෙළපත් තුලේ. අද වන විට සිංගප්පූරුව, ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය ඒ වගේ දියුණු නොදියුණු බොහොමයක් රටවල මේ ව්‍යසනයන් සහ රථවාහන නීතිය ඔවුන්ගේ පාසල් පෙළපත් තුලට ඇතුළත් කළා කියලා. කළ යුතු දේ සහ නොකළ යුතු දේ මොනවද කියන එක ළමා මනසට වැටුණොත් ඔවුන් තමයි දවසක අනාගතය වෙන්නේ සහ ඔවුන් තමයි වැඩිහිටියෝ වෙන්නේ.
1: කොළඹ දේවිපාලිකා විද්‍යාලයේ පැවැත්වෙන තේක්කයා දෙවන අදිරේ පළමු වෙනි සටහන සම්බන්ධයෙන් ඒ සිරතරතුරු ගෙනෙන්නේ අපේ නියෝජිත සදීප සෙනවිරත්න.
6: මාර්ග අනතුරු හේතුවෙන් දෛනිකව ඒ වගේම වාර්ෂිකව අපේ රටට කොයිතරම් ජීවිත අහිමි වෙනවද, රටේ ආර්ථිකයට ඒ වගේම විවිධ පුද්ගලයන් ආබාධිත තත්ත්වයට පූර්ණපත් වෙනවා, ඒ වගේම රටේ ආර්ථිකයේ වගේම සමාජ බලපෑම ගත්තහමත් මේ මාර්ග අනතුරු නිසා එක්වන දේ විශාල බලපෑමක්. ඉතින් ඒ නිසාම තමයි රටේ මේ මාර්ග ආරක්ෂාව මාර්ගයේ තියෙන විනය මේ ඇති කිරීම වෙනුවෙන් ස්වාධින් රූපවාහිනිය ගෙවසරේ ටේක්කයා සුරැක්කෙමු මගතුට ආරම්භ කරේ. ඉතින් මේ වසරේදී ස්වාධින් රූපවාහිනිය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ එක්ව සංවිධානය කරනු ලබන ටේක්කයා සුරැක්කෙමු මගතුට වැඩසටහනේ දෙවන අදියර අද ආරම්භ කරනු ලැබුවේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහත්මයාගේ ප්‍රධානත්වයෙන් තමයි අද මේ වැඩ කටයුතු ආරම්භ වුණේ. ඉතින් කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ පාසල් දැරියන් ඇතුළු මේ අවට පාසල්වල දුවදරුවන් රැසක් මේ වැඩසටහන වෙනුවෙන් මේ සමාරම්භය වෙනුවෙන් එක්ව සිටින අයුරු තමයි අපිට අද දවසේදී දකින්නට හැකියාවක් ලැබෙන්නේ. ඉතින් මාර්ග විනය ඇති කරගනිමින් මේ මාර්ග අනුතුරු වළක්වන්න, රියා අනුතුරු වළක්වා ගන්න, අවම කරගන්න වන ජාතික වැඩපිළිවෙලට උර දෙන්න රටට වග කියන මාධ්‍ය නාලිකාව විදියට ස්වාධින් රූපවාහිනියත් කටයුතු කරනවා. ඉතින් අපි සූදානම් මේ වැඩසටහන දිවයින පුරාම අරගෙන යන්න අපේ රටේ පාසල් දුවා දරුවන් වෙනුවෙන් ඔවුන්ව දැනුවත් කිරීම වෙනුවෙන් මේ සමාජ පණිවිඩය, මේ සමාජ වගකීමට උර දෙන්න අපි රට සූදානම් කරන ගමනක් තමයි මේ යන්නේ. එහෙමනම් ඉතින් මේ ආකාරයෙන් තමයි අපිට මේ අවස්ථාවේ මේ පවතින තත්ත්වය සහ මේ වෙන වැඩ කටයුතු පිළිබඳ ඔබට තොරතුරු ගෙනෙන්න හැකියාවක් ලැබෙන්නේ. අපි සූදානම් ඉදිරි ප්‍රවෘත්ති විකාශයන් තුලිනුත් මේ පිළිබඳ තොරතුරු ඔබට සමීප කරන්නට RMS නිරෝෂණ සමගින් මම සදීප සෙනවිරත්න කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ සිට.
1: ශ්‍රී ලංකා මහ බැංකුව එක් දින ප්‍රතිපත්ති පොලි අනුපාතිකය 8.75% දක්වා ඉහළ නංවා තිබෙනවා. ඊයේ පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදී තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව එක් දින ප්‍රතිපත්ති පොලි අනුපාතිකය 8.75% දක්වා පදනම් අංක 100කින් වැඩි කිරීමට පීවරගෙන තිබෙනවා. දේශීය සහ ගෝලීය වශයෙන් පවතින තත්ත්වයන් මෙන්ම ඉදිරියේ ඇතිවී හැකි තත්ත්වයන් මෙන්ම සලකා බැලීමෙන් පසුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අදාළ තීන්දුව එළඹ බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ. මේ වසරේ මාර්තු මාසය තුලදී එක් දින පොලි ප්‍රතිපත්ති අනුපාතිකය 7.75% ලෙස පවත්වා යෑමට මහ බැංකුව මීට පෙර තීරණය කර තිබුණා. මෙම වසර අවසන් වන විට මෙරට ලැබෙන විගමනික ශ්‍රමික ප්‍රේෂණ ඇමරිකා ඩොලර් බිලියන 9 ඉක්මවන යන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. ඒ සභාපති කෝසල වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙම වසරේ ලැබිය හැකියි අපේක්ෂා කරන විගමනික ශ්‍රමික ප්‍රේෂණ මෙරට ඉතිහාසයේම වැඩිම අගයක් ගන්න ඇති බවට බලාපොරොත්තු වන බවයි. ජනවාරි සිට අප්‍රේල් දක්වා මුල් මාස 4 අමෙරිකානුල බිලියන 3.06 අගයක් වාර්තා වීමත් සමග වසර අවසන් වන විට එම තත්ත්වය අපේක්ෂා කළ හැකි බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ. මේ දක්වා මෙරට ඉතිහාසය තුල වසරකදී උපය ඇති වැඩිම විගමනික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානුල බිලියන 2.4. ඒ වාර්තා වූයේ පසුගිය 2025 වසරේදී. පොහුණු ශ්‍රමිකයන් විදේශ රැකියා සඳහා යොමු කිරීමෙන් රටට වැඩි වශයෙන් විදේශ විනිමය උපයා ගැනීමට අවධානය යොමු කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසනවා. ඒ ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ සංවර්ධන කමිටු පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතන මීට පෙර අයවැය ලබා දී තිබූ මුදල වන රුපියල් මිලියන 100 නංවමින් වත්මන් රාජ්‍යය ඒ මිලියන 1000ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කළ යුතු බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.
7: අපි රජයක් හැටියට විශාල මුදලක් අධ්‍යාපන විනාම් කරනවා. අපි එනකොට 2024 අධ්‍යාපන වෙන් කළ දරජාතික නිෂ්පාදයෙන් 1.8%. අපි පළවෙනි අයවැයෙන්ම මේක 1.9% දක්වා වැඩි කළා. දෙවන අයවැයෙන් 2.04% දක්වා වැඩි කළා. අවුරුදු දෙකට අධ්‍යාපනයට අපි 1,17,000 වැඩි කළා. තිබිච්ච මුදලට වඩා විතරක් නෙවෙයි මෙවර අපි 76,000 රාජ්‍යසේවයට බඳ ගන්නවා. ඒකෙන් විශේෂයෙන්ම ගුරුවරු විතරක් බඳ ගන්නවා 23,000. වැඩිම ප්‍රමාණයක් බඳ ගන්න අධ්‍යාපනයේ. ඒක තමයි අපේ ඉන්ටෙන්ෂන් එක පෙන්නන තැන. දැන් පහුගිය වසරවල ගත්තොත් මේ ආයතනයට වින් කරපු මුදල් ප්‍රමාණය නම් හිතෙන්නේ 20-30 ගුණකින් වැඩි කළා තමයි මේ අවුරුදු දෙකට අපි දුන්නේ. 2005 දීලා තියෙන්නේ මිලියන 5යි. 2010 දීලා තියෙන්නේ මිලියන 91යි. 2015 දීලා තියෙන්නේ මිලියන 56යි. අඩු වෙලා. 2020 ක්‍රයිසිස් එක තමයි මිලියන 22යි. හැබැයි 2025 අපි දෙනවා 2020 දීලා තියෙන මිලියන 22යි. 2026 දෙනවා මිලියන 715. විශාල වැඩිවීමක්. අපිට හොඳ සැලැස්මක් තියෙන මේ ආයතනයේ තව අවුරුදු 3ක 4ක 5ක කෝපරේට් ප්ලෑන් එකක් ඇතුලේ අපි කොතෙන්ටද ගන්නෙ මේක? ඒක තමයි අපිට අවශ්‍යතාවය. මේ වෙනස් වෙන ලෝකයට අනුව අපේ දෙන පාඨමාලාවේ ගුණාත්මක භාවය වර්ධනය කරා. මේ ආයතන පද්ධතිය මේ නූතන කරණයට අනුව වෙනස් වෙන්න ඕන.
1: දීප සුලකු නටින් විවිධ පද දෙවරින් සඳහා දෙල් ආම්පන්න ලබා දීමට දීවර අමාත්‍යංශය පීවරගෙන තිබෙනවා. ඒ අර්ථයේ කොළඹ දිස්ත්‍රික්කයේ දීවරින් සඳහා දෙල් ආම්පන්න කටළ ලබා දීම සිදු කරන්නේ නියෝජ්‍ය අමාත්‍ය රත්නකමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.
8: ක්‍රමානුකූලව දිස්ත්‍රික් මට්ටමින් ලබා දිය යුතු දේ ඔබට ලබා දෙන්න කටයුතු කරනවා. කාලයක් යනවා. හැබැයි බඩු හොඳට දෙන්න ඕනේ. ඒ නිසා තමයි රජෙන් තීරණය කරේ අපේ අමාත්‍යංශයට අදාළම සීනෝර ආයතනයේ නෝත්සි ආයතන මගින්ම ප්‍රමිතියෙන් යුත් තීවර උපකරණ යාත්‍රා ලබා දීම අලුත් වැඩියා සිදු කළ යුතුයි කිය. දැන් මේ කාලේ වෙන විට මිරිදිය තීවර කර්මාන්තයට අදාළ යාත්‍රා ටික අලුත් වැඩියා කරලා අවසන් ශාල ප්‍රමාණි. හරිදී තීවර කර්මාන්තයෙන් තීවර ප්‍රජාවගේ විශාල ප්‍රමාණයක්ගේ බෝට්ටු අලුත් වැඩියා කරලා අවසන් තා ප්‍රමාණයක් කරමින් පවතී. මුදල් ප්‍රතිපාදන වෙන් කර සාමාන්‍ය කර්මාන්තයක් අපේ රටේ නිෂ්පාදනයට සම්බන්ධ වෙන සියලුම දීවර කෘෂිකාර්මික කර්මාන්ත ශේෂ සියල්ලන්ටම අපේ රජෙන් ලබා දිය යුතු සහනය ලබා දුන්නා.
1: දීවර සහ ජලද සම්පත් දෙපාර්තමේන්තුවේ අධිෂ් ජෙනරාල් සුසන්ත කහවත්ත මහතාද එහිදී අදහස් දැක්වා.
9: අපේ දිට්ඨා කුළුකුණාටුවෙන් පස්සේ හරදිය දීවර කර්මාන්තයට අදාළව විනාශ වූ දීවරයන්ගේ දැල්ලාම්පාන ලබා දීමට එකඟුණා. ඒ වගේම කුඩා යාත්‍රා එක් දින දීවර යාත්‍රා සම්පූර්ණයෙන්ම විනාශෙච්ච යාත්‍රාවලට නැවත යාත්‍රා ලබා දීමත් ඒ වගේම හානියට පත් වූ බහුදින සහ එක් දින දීවර යාත්‍රා වලට අවශ්‍ය අලුත් ඇඩියා කර දීමට අපි එකඟුණා. රජ්‍ය විධිහර සහ දීවර අමාත්‍යාංශයේ විදිහට අපි ඒ වැඩපිළිවෙල ඒ අවසානයේ දක්වා අපි ක්‍රියාත්මක කරමින් පවතිනවා. එවනකොට ඇතැම් දිස්ත්‍රික්වල ප්‍රතිලාභ ලබා දීමට අවසන් වෙලා තියෙන අතර තවත් සමහර දිස්ත්‍රික් වල තවදුරටත් මේ කාර්ය සිදු කරමින් පවතිනවා.
1: තලපත් පිටියේ ළමා ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කර යළි විවෘත කෙරුණා. ඒ අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. කොවිඩ් වසංගත සමයේදී භාවිත නොගැනීමත් සමග වසාතමා තිබෝ තලපත් පිටියේ ළමා ක්‍රීඩාංගණය යළි ප්‍රතිසංස්කරණය කෙරුණේ මහරගම නගර සභාවේ මැදිහත්වීමෙන්. ඒ විවෘත කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා මෙසේ අදහස් පළ කළා.
10: අපේ වගකීමක් තියෙනවා මේ වගේ ආයතන නඩත්තු කරන්න, අලුතෙන් හදන්න සහ ඒව පිළිබඳ සොයා බලන්න. ඒකද අපේ රජයේ ප්‍රධානම අරමුණ තමයි අපේ රටේ කොහොසත් රටක ලස්සන ජීවිතයක් කියන්නේ. ඒ වටපිටාව අපි රජයේ විදිහට නිර්මාණය කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ දරුවෝ අපේ අනාගත පරම්පරාව ගොඩනගා ගැනීම තමයි රටක් ගොඩනගනවා කියන්නේ. තෝ මේ රටක් ගොඩනගනවා කියන්නේ විල්ලින් හදන එකම නෙවෙයි. මේ රටේ ජනතාව, මේ රටේ අනාගත පරම්පරාව ගොඩනැගුවේ නැත්නම් මේ රට කවදා හරි දවසක ආපහු වැටෙනවා, විනාශ වෙනවා. ඉතින් අපි උත්සාහ ගන්නනේ අපේ රටේ අනාගත පරම්පරාව ගොඩනගන්න මීටත් වඩා දියුණු පරපුරක් ගොඩනගන්න.
1: උත්සවයේ නතරවද මාධ්‍යවේදීන් නගු ප්‍රශ්න වලට අමාත්‍යවරයා ප්‍රතිචාර දැක්වා.
11: අපි LPL එක ජුනි 28 වෙනිදා තමයි දැනට දින තීරණය කරලා තියෙන්නේ. කණ්ඩායම් පහක් සහභාගී වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ සැරේ හොඳ තරඟාවලියක් ඉදිරිපත් කරන්න. අපේ රටේ LPL එක ඉතා ඉහළ මට්ටමකට ගෙන යවති. මම හිතන්නේ අර IPL වගේම අපිට පුළුවන් ඉදිරියට ජාත්‍යන්තරයේ උනන්දු වෙන තරඟාවලියක් බවට පත් කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ක්‍රිකට් ට්‍රාන්ස්ෆෝමේෂන් කමිටි එක තීරණය කළා තියෙනවා තේරීම් කමිටුව වෙනස් කරන්න ඕන කියලා. අපි ඒවට ඍජුව මැදිහත් වෙන්නේ නැහැ. මම අමාත්‍යවරයා විදිහට මෙතනින් එහාට ලංකාවේ ක්‍රිකට් වල සියලු දේ තීරණය කරන්නේ ඒගොල්ලෝ තීරණය කළා තිබ්බා තේරීම් කමිටුව වෙනස් වෙන්න ඕන කියලා. ඉතින් අදාළ නීතිමය ක්‍රමවේදයට අනුව තේරීම් කමිටුව වෙනස් කරලා තියෙනවා. මං හිතන්නේ ඒකේ අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම තේරීම් කමිටුවක වගකීම තමයි ඒ අදාළ ක්‍රීඩකයන් අදාළ තරගාවලි වලට සුදුසුම අය තෝරා ගැනීම, කිසිම ෆේවරේෂන් එකක් නැතුව. ඉතින් මේ තේරීම් කමිටුවනොත් අපි බලාපොරොත්තු වෙන්නේ එවැනි ක්‍රියාවලියක්.
1: හිටපු නියෝජ්‍ය අමාත්‍ය සන්න ගුණවර්ධන මහතාට එරෙහිව පවර ඇති අල්ලස් නඩු 4ක තීන්දුව කොළඹ මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. සංවර්ධනතරයි මණ්ඩලයේ සභාපතිරයා ලෙස කටයුතු කළ සමයේ නිසි ක්‍රියාපටි පාටියෙන් බැහැරව වාහන 11ක් කුලී පදන මත ලබාගෙන රජය රුපියල් ලක්ෂ 104කට අධික පාඩුව සිදු කිරීමේ චෝදනාව යටතේ මෙම නඩුව ගොනු කර ඇතේ. එහිදී විත්තිකරු අත්පිට මුදලට වඩා වැඩි වටිනාකමකින් කොළී පදනම් මත එම ආයතනයට වාහන ලබා ගැනීමට කටයුතු කර තිබුණා. මෙම නඩුවල තීන්දුව පසුගිය අප්‍රේල මස 30 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද එදිනට අදාළ නඩු තීන්දුව සූදානම් නොතිබීම හේතුවෙන් කොළඹ මහාධිකරණ විනිසුරු මොහමඩ් මිහයිල් මහතා විසින් අදිනේදී තීන්දුව ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නා. ඒ අනුවෙන් නඩු තීන්දුව අදිනේදී කොළඹ මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇතේ. නීති විරෝධීව මෙතර රැගෙන විදේශ දුම්බඩි තොගයක් සමග චීන ජාතික ගුවන් මගින් 3 දෙනෙකු කර්ණාටක ගුවන් ත්‍රිපලයේදී රේගු බහරයට ගෙන තිබෙනවා. සිය ගමන් මළුවල සංගමාගෙන ඔවුන් සිගරට් තොගය රැගෙන විත් ඇති බවයි රේගුව සඳහන් කළේ. කාටුන් 125ක් තුළ තිබේදී සොයාගෙන ඇති දුම්බඩි සංඛ්‍යාව 25,000ක්. ඒ වටිනාකම රුපියල් 37,50,000ක් බව රේගු නිලධාරීන් පවසනවා. නීතිතික මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින් දිවයින නීතිතික ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලනුපිත්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්සාහිර, සබරගමුව සහ වයම් පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරළිය යන දිස්ත්‍රික්වල විටින් විට වැසි හෝ ගිගරුම් සැති වැසි ඇතිවන බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. එම දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තදවැසි ඇතිවිය හැකි බවයි කාර්යනිරත කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.
12: නිරිතදික මෝසම දිවයින හරහා ක්‍රමෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින් දිවයින නිරිතදික ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලපත් වෙනවා. ඒ අනුව අද දවසේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල, තාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වල වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙවි. මේ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇති වෙන්න පුළුවන්. ගුව පළාතේ, තම්පාර සහ මඩකල්පුව දිස්ත්‍රික්වල ස්ථාන ස්වල්පයක පස්වරු එකෙන් පසුව වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙවි. ඒවා පවතින විශේෂම ගිගුරුන් සහිත වැසි පවතින අවස්ථාවල ඇතිවිය හැකි. තව කාලයක තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවිය හැකි. අනතුරුවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට මතක් කර සිටිනවා. ඊට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු උතුරු මැද වයඹ සහ දකුණු අතල වගම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පිටිනට හවන 5 කිලෝමීටර 1.4 පමණ වන අරමක තද සුළං අද දවසේදී පැවතිය හැකි.
1: දකුණු ඉරානයේ මිසයිල් සහ බෝම්බ ස්ථානගත කිරීමට යොදා ගන්නා බෝට්ටු දෙකක් ඉලක්ක කර ගනිමින් අමරිකානු ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා. ප්‍රහාර මාලාව ඉරාන හමුදාව එල්ල කරනු ලබන තර්ජනවලින් ආරක්ෂා වීම සඳහා ස්වයන් ආරක්ෂා වෙනුවෙන් දියත් කරන ලද්දක් බවයි අමරිකානු මධ්‍යම අන්දින මූලස්ථානයේ ප්‍රධානී අද්මිරාල් බ්‍රැඩ් කූපර් පවසන්නේ. දැන්ට පවතින සරන් විරාමය පිළිබඳව අමරිකාව ඉතා සංයමයෙන් යුතුව කටයුතු කරමින් සිටින බවද ඔහු අවධාරණය කර තිබෙනවා. අමරිකාව එල්ල කරන ලද ප්‍රහාරය සඳහා ඉරානය තවමත් ප්‍රතිචාර දක්වා නැහැ. ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රොයල් චැලෙන්ජර්ස් බැංගලුරු කණ්ඩායම සහ ගුජරාටි ටයිටන්ස් කණ්ඩායම අතර තරගය අද රාත්‍රියේදී පැවැත්වෙනවා. ඒ ඉන්දියාවේ ධර්මශාලා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී රාත්‍රි 7:30ට තරගය ආරම්භ වීමට නියමිතයි. අවසන් මහා තරගයේ සුසුකම් ලැබීමේ පළමු තරගය ලෙසයි මෙම තරගය පැවැත්වෙන්නේ. අනාගත පරපුරට හරිමග පෙන්වන ITN ටේකියා දෙවන පේවර ඇරඹෙයි. එක් දින ප්‍රතිපත්ති පොලි අනුපාතික 1%කින් ඉහළට. නීතිතික මෝසමින් ප්‍රදේශ රැස්සකර මිලිමීටර 100ට වැඩි තද වැසේ. අද ලබා දීම නියමිත තිබූ සරණගේ නඩු තීන්දුව ජුලි 9ට කල්යයි. දකුණු දිග ඉරානයේ ඉලක්ක කර ඇමරිකාවෙන් ප්‍රහාර මාලාවක්. ලකඩ මේළඟ ප්‍රවති ප්‍රකාශයේ පසුරු එකට බලාපොරොත්තු වන්න. දැන් හෙල්ත් වොච් විශේෂාංගය.
13: හෙල්ත් වොච් ඔබ වෙනුවෙන් විමසිල්ලෙන් ඔබ වෙනුවෙන්
14: වෙසක් සමය වෙනුවෙන් ලංකාව පුරාම දන්සැල් දහස් ගණනක් සූදානම් වනවා. පැතිසිතින් දෙන මේ දන්සැල සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වන්නේ කොහොමද? ඒගනයි අද හෙල්ත් වොච් අවධානය යොමුවන්නේ. එවෙනුවෙන් අපි සම්බන්ධ කරගන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ මහතාව. මුතුකුඩ මහත්මයා, වෙසක් දන්සලක් පැවැත්වීමට පෙර ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ලියාපදිංචිය ලබා ගැනීම අනිවාර්යයිනේ. මේ ලියාපදිංචියේදී ඔබතුමන්ලා සැලකිලිමත් වන ප්‍රධාන කරුණු මොනවද?
15: විශේෂයෙන්ම දන්සල ලබා දෙන ස්ථානය පරීක්ෂාවක් සිදු කරන මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා විසින් එම දන්සල ලබා ගැනීමේදී දූෂණ තත්ත්ව තියෙනවාද අදාළ පරිසරයේ කියන දේ දන්සලක් ඉවත් කරන්න නෙමෙයි, ඔවුන්ට අදාළ උපදෙස් ලබා දීලා සුදුසු පරිසරයක් තෝරා ගැනීම තමයි අදාළ උපදෙස් ලබා දෙන්නේ. ඒ වගේම ලබා ගන්න අමුද්‍රව්‍ය පිළිබඳ පරීක්ෂාව සිදු කරනවා. එමෙන්ම දන්සලේ ආහාර පිළියෙල කිරීමේදී පිළිපැදිය යුතු සෞඛ්‍ය ක්‍රමානුකූල උපදෙස් මොනවද කියන දේ ඔවුන්ට ලබා දෙනවා. ඒ නිසා තමයි දන්සල ලබා දීමට ප්‍රථම අදාළ ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කරගන්න කියලා කියන්නේ. යම් කිසි හේයකින් දන්සලේ ලබා දෙන ආහාර සෞඛ්‍ය ක්‍රමානුකූල ලබන්න දුන්නොත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම හැකියාව මහජන සෞඛ්‍ය පරිශ්‍රවලු තියෙනවා. නමුත් මහජන සෞඛ්‍ය පරිශ්‍රවලුනේ නීතියම ක්‍රියාත්මක කරන්න සූදානම් වන්නේ නැහැ දන්සලකදී. ඒ නිසා තමයි මුලින් ලියාපදිංචි වෙලා අදාළ උපදෙස් ලබා දීලා දන්සල ක්‍රමානුකූලව සිදු කරන්න උත්සාහ ගන්න.
14: දන්සලකදී ආහාර පිළියෙල කිරීමේදී සහ ඒවා බෙදා දීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවද?
15: දන්සලක ආහාර පිළියෙල කරන්න සම්බන්ධයෙන් ඔය අදාළ ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කිරීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පූර්ව පරීක්ෂාවක් සිදු කරනු ලබනවා. ඒ වගේම උපදෙස් පන්ති පැවැත්වීමකුත් සිදු කරනවා සෞඛ්‍ය වෙළඳාම් කාර්යාල මට්ටමින්. අපි ජනතාවගෙනුත් ඉල්ලා සිටින්නේ දන්සලක ආහාර පිළියෙල කිරීමේදී ඒ සඳහා හොඳ ඵලපුරුද්දක් තියෙන අය වගේම බෝවන රෝගවලින් පෙළෙන්නේ නැති සහ නිරෝගී තමන්ගේ පුද්ගලික ස්වස්ථතාව උපරිම වශයෙන් හොඳින් තියෙන පුද්ගලයන් පමණක් මේ සඳහා නියැලෙන්නේ. ඒ වගේම දන්සලක ආහාර පිළියෙල කරන ස්ථානයට බාහිර පුද්ගලයන් කිසිම කෙනෙක්, එහෙම නැත්නම් ආහාර පිළියෙල කිරීමට දායක නොවන කිසිම කෙනෙක් අතුල් නොකර ගන්න නිසාත් අපි එම දන්සල් සංවිධායකයන් ඉල්ලා සිටිනවා.
14: මේ වැසි සහ ගම්මතුරු තත්ත්වයන් සමග පිරිසිදු පානීය ජලය පිළිබඳව වඩාත් අවධානය යොමු කළ යුතු වනවා. ඒ සම්බන්ධයෙන් ඔබ ලබා දෙන උපදෙස් මොනවාද?
15: දැන් මේ වනවිට ලංකාවේ විවිධ ප්‍රදේශවල අධික වැසි තත්ත්වයක් පවතිනවා, ගංවතුර තත්ත්වයක් පවතිනවා. එතකොට පානීය ජල මූලාශ දූෂණය වෙලා තියෙන්න පුළුවන්. එම නිසා දන්සලකදී ලබා දෙන පානීය ජලය ඉතාමත් හොඳ පිරිසිදු තත්ත්වයෙන් තියෙන්න ඕන. යම් කිසි හේකින් මෙම ලබා ගන්න ආහාර වලින් හෝ ජලය මගින් යම් කිසි රෝගයක් පැතිරීමක් සිද්ධ වුණොත් මෙම ආහාර ලබා ගන්නා ජනතාවට පමණක් නෙමෙයි, ඔවුන් එම දන්සල ආහාර ලබා ගන්න පැමිණෙන දිවයිනේ විවිධ ප්‍රදේශ තුන් වෙන්න පුළුවන්. එතකොට මෙතනින් ඔවුන්ට

0: පසුගියදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්සල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව පානීය දන්සල් ක්‍රියාත්මක කරනවා නම් වඩාත් සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?
1: පිළිගැනීම සඳහා ලබා ගන්නා රසකාරක සහ විවිධ වර්ණක ලබා ගන්නවා, ඒ වගේම විවිධ කෝඩියල් වර්ග ලබා ගන්නවා. මෙතනම ලංකාවේ වෙළඳපොළේ තියෙන කෝඩියල් වර්ග නැත්නම් පළතුරු නිස්සාරක කියන දේවල් විවිධ රසකාරක කල්තව ගැනීමෙන් අපි යොදලා තියෙනවා. ඒ වගේම දැනට ලංකාවට බලපාලා තියෙන මේ අයහපත් කාලගුණ තත්ත්වය නිසා ජලය බොහෝ විධ දූෂණ වෙලා තියෙන්නේ. එම නිසා සිසිල් බීම දන්සල් ලබා දීම ඉවත් වෙන එක වඩා සුදුසුයි. ඒ වගේම ඕනෑම පානීය දන්සලක් ලබා දෙනවා නම් ඒ සඳහා ලබා ගන්නා කෝප්ප සෑම විටම පිරිසිදු ජලයෙන් නැවත නැවත පිරිසිදු කරගතිය යුතුයි. ඒ සඳහා භාජනවල එක්රැස් කරපු ජලය ගන්න එපා. භාජනයකට කෝප්ප දාලා තෝදලා ගැනීමෙන් කිසිදු ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. නැවත නැවත භාජන කෝප්ප දූෂණය වීම තමයි සිද්ධ වෙන්නේ. එම නිසා උණු වතුරෙන් සෝදලා සහ ගලා යන ජලයෙන් සෝදලා තමයි නැවත නැවත කෝප්ප භාවිතා කරන භාවිතා කළ යුතු වෙන්නේ. ප්ලාස්ටික් භාජන වලට වඩා බෙලෙක් හෝ වීදුරු කෝප්ප භාවිතා කරන වඩාත්ම සුදුසුයි. මොකද ප්ලාස්ටික් නැවත නැවත භාවිතා කරනකොට මේ ප්ලාස්ටික් වලින් කුඩා අංශු ආහාර වලට මිශ්‍ර වෙලා පිළිකාකාරක වෙන තත්ත්වයන් උද්ගත වෙන්න ඉඩ තියෙනවා.
0: අවසාන වශයෙන් දන්සල් සංවිධානය කරන සදහැවතුන්ට ඔබතුමා මේ වෙලාවේ ලබා දෙන පණිවිඩය කුමක්ද?
1: දන්සලක් පූර්ව පරීක්ෂාව වගේම දන්සලක් ලබා දෙන ස්ථානයේ පසු පරීක්ෂාවකුත් මහජන සෞඛ්‍ය පරීක්ෂාවරුන් සිදු කරනු ලබනවා. එනම් ඔබ ලබා දුන් දන්සලේ අපජලය ක්‍රමානුකූලව බැහැර කර තිබෙනවාද, අප ද්‍රව්‍ය ක්‍රමානුකූලව බැහැර කර තිබෙනවාද යන සියල්ලම පරීක්ෂාවට භාජනය කරනවා. එම නිසා ඔබ දන්සලක් ලබා දීමට අදහස් කර තිබෙනවා නම් හැකි ඉක්මනින් ඔබ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට ගොස් එම දන්සල ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කරගන්න.
0: ඉතාමත් ශ්‍රද්ධාවෙන් ඔබ ලබා දෙන දන්සලෙදී කිසිම කෙනෙකුගේ සෞඛ්‍යයට කුඩා හෝ හානියක් වෙන්න ඉඩ දෙන්න එපා. ඒ නිසා සෞඛ්‍ය ආරක්ෂිත දන්සලක් පවත්වමින් සැබෑ පින්කමක් කරගන්න ඔබේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාගේ උපදෙස් නිවැරදිව පිළිපදින්න.
2: Health Watch. ඔබ වෙනුවෙන් විමසින්න. ඔබ වෙනුවෙන් විමසින්න. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: Radio ITN.
1: දවල් 12:32.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: ලකන්න රේඩියෝ ITN
1: නතර වෙන්න දෙන්න එපා.
0: හાર્ට්බීට්
2: දවල් 10යි වරන්ට 6යි වෙලාව. හાર્ට්බීට් එක අන්තිම පැය භාගෙනේ. අපි සින්දුවකුත් අහමු කටිය වේගතු කරගෙන. දියුරුම් පිටිය රේඩියන්ට් චම්ස් එකෙන් ලක්ෂාන් අමිල කනිෂ්ක නදීර අතුල කටිය එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ වැසිබර උදෑසනක අපි වහගෙන ඉන්න ගමන් ඒක කලින් දවස මැසේජ් එකක් නුවරින් සංජීව තමයි මැසේජ් එක වල තියෙන්නේ. ඔනවවත ආදරණීය එකතු කරගන්න ආයිලප සින්දුව අපි දෙන්න උත්සාහ කරන්න. හරි, පොල්ගාස් ඕවිට ඉඳන් දිමුතු අපි වහගෙන ඉන්න අමමානේ නංගි සඳුව ඇතුළු කට්ටිය එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම අලව කොහලානේ ජය කලනී එකතු කරගන්න කියලා තියෙනවා. උපාලි චිත්‍රානි, ඒ වගේම මාධව කසුන් ඇතුළු කට්ටිය, ඒ වගේම ලක්කන අහගෙන ඉන්න හැමෝමත් ආදරෙන් එකතු කරගන්නලු කියලා තියෙන්නේ. ඊට පස්සේ සින්දුවකට අපිවත් එකතු කරගන්න අකුරැස්සෙන් දෙව්මිනි මහත්තයා, අමිත්, අපච්චි, අමිලයියා, දෙවිනංගි, නුවන්, අජත්, හිමාක්, භීමාක්කද, හිරු අක්ක, හිරුෂ, ලෝචි, වත්සල ඇතුළු කටියව එකතු කරගන්න කියලා තියෙනවා. එතකොට දෙකට නේද අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. මාධව, සංගීත, ඒ වගේම ඉනුක නේද, ඉනුක, ඊට පස්සේ සිතාරි, සුජා, සුලෝචනා, නාමලි කටියුම එකතු කරගන්න කියලා තියෙනවා. වැඩ කරන ගමන් තමයි ඉන්නේ කියලා තියෙනවා. ඊට පස්සේ එහෙමම යනවා කොලියපිටියට. කොලියපිටියෙන් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකේ වෙලා තියෙන්නේ. මාධවි, නිලෝකා, ඒ වගේම චතුරි, දේවින්ද, සුපුන් ඇතුළු කටිය වාදරණ එකතු කරගන්න කියලා තියෙනවා. කුමාරි, එරමුදු, ගොල්ල, නයනි, ගාමිණි, සුභාෂිණි ඇතුළු කටිය එකතු කරගන්න කියලා මාතලෙන්දන් තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. මාතලෙන්ද තමන්ද මාතලේ මැසේජස් කීපයක්ම ඇවිල්ලා තිබ්බා. සුබ දවසක් වේවා. අපි අහගෙන ඉන්නවා කියලා තියෙනවා බුලත් සිංහල ඉඳන් දහරා, අම්ම ඉන්ද්‍රණි, තාත ජයසිංහ, ඉනුමැණික, හබී, රංග, චූටිමල්ලි, ඉන්දුනිල් සහ මේ වෙලාවේ ලක්කන අහගෙන ඉන්න හැමෝම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ වෙන්නප්පුෙන් රසල් අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. නෝනා, මානෙල්, දෝලදෙනා, සොසානි, සුරේනි, එත් එකම පුතා සුලලිත, ජේකබ්, ඔබෙත්, නේදන්, චූටි දෝ, තීෂා, අයල දෙන රංජිත්, නිහාල්, අකල දෙන සෙලින්, ෂර්ලි ඇතුළුව ලැකඩහගෙන ඉන්න හැමෝම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. දවල් 10:00 වෙනකන් සටයි දැන් බලව.

0: රටට වග කියන රේඩියෝ
1: ලකඩහගෙන ඉන්නේ 12යි වෙනද 43යි දැන්
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් හීටරයක් ගැව්වාම යනවා
4: ඉවරයි
5: TVS Sport 110 පෙට්‍රල් හීටරයකට කිලෝමීටර 80කට පැදීෙන් දුවන්නා මේක තමයි
6: කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි

0: ලක් හඳින්.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකන දවල් එකේ ඉඳන් හතර වෙනකන්
1: Overtime Beats with Jam Jam.

0: ඩෙංගු රෝගීන්ගෙන් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර දිස්ත්‍රික්ක 25න්ම මේ වන විට රෝගීන් වාර්තා වීම සිදුවේ. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර, නුවර දිස්ත්‍රික්ක වලින් වැඩිපුර රෝගීන් හමු වී ඇත. ඩෙංගු රෝගියෙකු වීමට පෙර ඩෙංගු මදුරුවන් මර්ධනයට එක්වන්න ඔබ ක්‍රියාත්මක වනවා නම් සමාජයම ආරක්ෂිතයි.
1: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: දන්සැල් සංවිධායකවරුණි, පොලිතීන් ලන්ෂීට් ප්ලාස්ටික් කෝප්ප භාවිත කිරීම පහසු වුවත් භාවිතයෙන් පසු පරිසරයට එක්වීමෙන් සිදුවන පරිසර හානිය විශාල බව සලකා පරිසර හිතකාමී ලෙස ඔබේ දන්සැල සංවිධාන කරන්න.
1: පරිසර හිතකාමී වෙසක් සැමරමට අපි පෙළගැසෙමු.
2: Lakanda Radio ITN. Hi.

0: දවල්දොළහයි වෙනට පනස්තනයි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලාගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0771 711 701

දළහ වෙනඩි පනස් පහයි කාන්සිය පාලුව මහන්සිය නැති කලාට ස්තූරී කියලා තියෙනවා. රක්සෝදී දිගටම අපිත් එක්ක හිටියට සුබ දවසක් කියනවා ඔයාලට.

0: අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග්. මෙගා පවර්.
2: ආදරි අහංකාරි හිතේ උපන් මාගේ විසේකාරී.
3: ඔය අයියා මේ අකගේ ලෙක්චර් එක ඉවරට පස්සේ මේ අකගේ පස්සෙන් ගියේ නැද්ද? ආ ඒක තමයි මම දැක්කේ.
4: විසේකාරී.
5: ලස්සන වෙලා. හිත හොඳ මිනිස්සු කොහොමද ලස්සනයිද? දැන් එතකොට මේ බක පණ්ඩිතයෝ උනොත් මොකද? ආ සර් කන්නඩියක් ඉස්සරහ ගිහලා බලන්න. එතකොට පේනේ.
4: විසේකාරී. සත්‍ය දින පහේම රාත්‍රී 9ට ITN බලන්න.
6: Channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: ලක්න ප්‍රවෘති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘති සංස්කරණයේ මනෝජ් කොඩි විතරන.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා කබනේ කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයින් රටේ සංවර්ධනයේ තැමන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය. සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයිනපුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TBS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: රට තුල කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. කළමනාකාර අධ්‍යක්ෂ මයුර නිත්‍ය කුමාර මහතා සඳහන් කළේ බොරතල රැගත් නෞකා දෙකක් ඉදිරි දින කිහිපය තුළ කොළඹ වරායට පැමිණීමට නියමිත බවයි. ඉන් එක් නෞකාවක අමරිකාවෙන් ලබාගත් බොරතල් මෙට්‍රික් ටොන් 90,000ක් ඇති බවද කළමනාකාර අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළා. අනෙක් නෞකාව එක්සත් අරාබියේ මිරාජයෙන් ආනයනය කළ බොරතල් මෙට්‍රික් ටොන් 90,000කින් සමන්විතයි. ඉන්ධන හිඟයක් ඇති බවට පැතිරෙන අසත්‍ය ප්‍රචාර විශ්වාස නොකරන ලෙසයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවට දැනුම් දෙන්නේ. උපාලි පුවත්පත් සමාගම ප්‍රකාශයට පත් කළ බුදුමග ධර්මග්‍රන්ථයේ ශාසනයට පූජා කිරීම අද සිදුවනවා. ඒ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පසුරු 5:30ට සිදු කරන බවයි උපාලි පුවත්පත් සමාගම සඳහන් කළේ. පුරාණ විහාරස්ථානවල බිදු සිතුවම් 60කට වැඩි සංඛ්‍යාවක් එහි ඇතුළත් වන අතර සිතුවම් සහිත බුද්ධ චරිතය ශාසන ඉතිහාසයේ මෙන්ම බුද්ධ ධර්මයේ සහ යන පරිච්ඡේදවලින් ග්‍රන්ථය සමන්විතයි. වෙසක් සමය වෙනුවෙන් බුදුදහම ධර්ම ග්‍රන්ථය දිවි නිපදාන පිළේ පොත්තල්වලින් ලබා ගැනීමටද පාඨකයින්ට අවස්ථාව සලසා දී තිබෙනවා. හොමු සමුද සන්ධියේ ඉරාන මිසයිල මධ්‍යස්ථානවලට අමරිකාවෙන් ප්‍රහාර එල්ල වී තිබෙනවා. දිනට අතර සටන් විරාමයක් සඳහා අඛණ්ඩව සාකච්ඡා පැවැත්වමින් තිබෙන පසුබිමක මෙසේ ප්‍රහාර එල්ලවීම විශේෂත්වයක් බවයි විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ. මේ අතර හොමු සමුද සන්ධිය ඔස්සේ ගමන් කරන නෞකාවලින් ගාස්සු අය නොකරනද ඒ ඔස්සේ යාත්‍රා කිරීමේදී ලබා දෙන සේවාවට අදාළ මුදල් ගෙවිය යුතු බවයි ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ. අමරිකාව සමග ඇති කරගන්නා කිසිදු කිවිසුමක් සම්බන්ධව විශ්වාසයක් තිබිය නොහැකි බවද අමාත්‍යංශය ප්‍රකාශ කර තිබෙනවා. ලකුණ වීලංග ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස දෙකට බලාපොරොත්තු වන.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් ආරීජේ හිස්තනක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: ආදරේ බෙදාගන්න ඕනම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: Anaconda Radio ITN.
1: ගෙන ගහන මත්දහනේ ද හිත නිවන හැන්දෑව වෙනකන් චෙල්ලකේම ලස්සන සින්දු පිරුණු පෑතුන
0: All time beats me.

දවල් එක පහු වෙලා වෙනාටිය කොළහයි වෙලාව අයිබෝවන් සුබත අවසක්. අත දදස් වෙසි හයේ මැයි මාස වෙසි හයවනිදා. ලස්සන දවසකන අපි මුණ ගැහෙලඉන්නේ. විශ්වාස කරන්න අපිට මේ ලස්සන වචන ලැබෙලා තියෙන්නේ මිනිස්සු ජීවත්වෙලා ඉන්නකොට කියන්න. ඔයාගේ කටින් පිටවෙන එක කාරුණික වචනයක් අගේ කිරීමක් තව මනුස්සෙක්ව එක දවසක් හරි සතුටින් ජීවත් කරවනවා කියන කාරණය පිළිගන්න. දැන් ඔයා හිතනවා කෙනෙක්ට ලස්සනයි කිව්වා කියලා. එහෙම කිව්වහම ඕනම මනුස්සෙක් උත්සාහ කරනවා තව තවත් දිගටම ලස්සනටම ඉන්න. ඔයා කෙනෙක්ට කිව්වොත් ඔයා හොඳ කෙනෙක් කියලා ඒක අහපු මිනිස්සු තමන්ගේ දැනට තියෙන වැරදි හදාගෙන හැමදාම හොඳ මනුස්සෙක් වෙලා ඉන්න උත්සාහ කරනවා. හැමදේම එපා වෙලා කියලා හිතන් ඉන්න මනුස්සයෙක්ට ඔයා ළඟට ගිහිල්ලා කිව්වොත් එහෙම නෙවෙයි ඔයා හරි වටින මනුස්සයෙක් කියලා ඒ මනුස්සයා කොහොම හරි මේ ජීවිතය අල්ලගෙන යන උත්සාහ කරයි දරයි. එහෙම තමයි වෙන්න ඕනේ. ඔයා මේ ලෝකේ අනිත් මිනිස්සු තුලින් ලබා ගන්න ඕනේ කියලා ආස කරන දේ මං යෝජනා කරනවා ඔයා විසින් මේ ලෝකයේ ආයට ලෝභ නැතුව බෙදලා දෙන්න කියලා. ඒ සමහර විට මේ බොහෝ විට ආදරය වෙන්න පුළුවන්. ඔයා අනිත් අයගේ ආදරය ලබන්න ආසයි වගේම ඔයාට පුළුවන් මේ ලෝකෙන හැම කෙනෙක්ටම නොඅඩුව ඔයාගේ ආදරය බෙදලා දෙන්න. ඒක නිසා ආදරයෙන් ඉන්න. අදත් එනම් හවස 4 වෙනකන් all time bits with charming.

0: සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග්ය ලක්ෂ 20ක්. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයටත් ටැග් ගා. මෙගා පවර්.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හතට හවස හතර වෙන්න කලින් මෙසේජ් එකක් එවන්න පුළුවන්. ඒ වගේම ලක්කන් ෆේස්බුක් පේජ් එකට ගිහිල්ලා අපේ අද පෝස්ට් එකක් තියෙනවා. ඒකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒකයි

0: රටවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
1: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.

0: තොරමින් තොරණට ලක්කන වෙසක් සැරිසර ලක්කන වෙසක් සැරිසර FM 93.5 FM 93.7 ලක්කන Radio ITN
1: මේ ලෝකේ මිනිස්සුන්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?

0: වගේමත් කලාටයි
1: බී චාම
0: සතේ දෙනවන දවල් එක එඳ හතර වෙනකා
2: සංචල හිතකිති කැවුණා තැන්බරවදනට ඩිංගක් ලං වෙන්න
1: හිතුණයි
0: ඒක තනි කරන ඇපැය පසරු එක පහු වෙලා වෙනට විසි පහයි බලාව එම නොතුනයි දශම පහෙන් හරි අනුතුනයි දශම හතෙන් හරි මේ වෙලාවේ අහගෙනන්නේ ලක්හඳ ඕල්ටයිම් බේට්ස් විත් චාමිලිය හවස හතර වෙනක වෙලාවතියනවා කියලා නේද වැඩ ඔකෝමිවර කරගෙන මට මැසජයක්කවන්නවා හිතහිතානන් ඉන්න හෙම කරන්න එපා ඊට කලින් මට මැසජයක්කවන්න හතර වෙන්න කලින් බින්දුවයි හත

බුද්ධිමත් මිනිස්සු අත්තරලා දානවා. ඔය කොයි කාණ්ඩෙටද අයිති වෙන්නේ ඇත්තටම කියන්න බලන්න. මම නම් මං හිතන්නේ බුද්ධිමත් කාණ්ඩේ. දන්නාගෙන් අහලා බලන්න ඕනේ එකනේ. දීපා චූටි සුපුනේ කසුන් යමුනා ඉනෝකා සෙව්වන්දේ කාවින්ද්‍යා රෙස්නි දිලිනි මිනෝලි මංජු පොඩි ප්‍රදීප් කුමුදු පාටලි නිකේශලා අක්ෂියේ මෙයාලු ඔක්කෝමලව එකතු කරගන්නවා ලකේ. තැන්ක් යූ මැසේජ් එකක් එව්වට සුබ දහම ලක් වේවා බරුදල් පොලින්. SL ප්‍රනාන්දු ලහෙරු ශහනේ නතාලි ශනාරා දොමින්ද සයුරේ ශනල් මිරොන්ව එකතු කරගන්න. ඊට පස්සේ අපි යනවා මාතලේ පැත්තට. අයස්වේ ඔයා මට මැසේජ් එකක් කියලා තියෙනවා. Thank you. සමදාව ලකේ වාචාමි අපිටත් සින්දුවක් දෙන්නකෝ. ඒජි අනුර පුස්සල්ලාවෙන් BF ජනපදෙන් එකතු කරගන්න වෙන්නේ. චාමි අපිත් ඉන්නවා යමි ප්‍රොඩක්ට්ස් පොතුපිටිය වාතුවේ. සමන්ත වගේ මැසේජ් එකේ මං කිව්වේ ඔයාවත් එකතු කරගන්න. සින්දුවක් අහන්න ඕනේ මාපලකම පියල්ජේ සින්දුවක් අහමු. ඊට පස්සේ අපි යනවා කොහෙටද පිටකොටට. සින්දුවක් අහමු ඩක්කේ කියලා අහන්න තියෙන්නේ තුෂාරා. ඔබට සින්දුවක් අහන්න ඕන උනා. එහෙනම් ඉතින් මම වෙලාව ගන්න නේද සින්දුවක් අහන්න දෙන්න බෑ වගේ. එහෙම දෙයක් නැහැ. දවල් එකයි වෙනාඩි 27යි. මතකද මැසේජ් නම්බර් එක 0.7.3.93.5.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: දවල් 1යි වෙනාඩි 2යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: පසරු එකයි විනාඩි 37යි.
2: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද?
2: මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකු තත්පය වෙඩ කරන්නේ අය මට.
3: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දිනවානේ.
4: hina levi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala tiyaganna
1: evening drive with chamit and charu
4: sama anugrahaya
1: rasayenut ihala gunayenut ihala vijaya tose mishranaya
4: vijaya products ape rasaya rate samata

0: හැංගිලා තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනගේ ඇහෙන මතක මම් පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All Thai beats with Chami.
2: Suno na sang mal mal.
0: දවල් එක පහු වෙලා විනාඩි 39යි වෙලාව. දවල්ට කෑම හැම කාලද ඉන්නේ. අහන්නත් බැරි වුණා. ඔය අතරේ ගෙවල් ඉන්න සමහර ගෘහණියෝ තාම උයන්න ප්ලෑන් කරනවා වෙන්නත් පුළුවන්. දවල්ට තාම ප්ලෑන් කරන උයන්නෙත් නැහැ. ඔහොම මිඳලා රෑටම කෑවොත් නරකද මං කියන්නේ. ඔය කොහොම කොයි හැටි වුණත් ඔයාට මේ වෙලාවේ වාගේ කම්මැලිකම මහන්සිය නැති කරලා දෙන ලස්සන සිද්ධ ටිකක් අහන්න දෙන්න මම ලෑස්තේ. හවස හතර වෙනකන් ඒ අවස්ථාව තියෙනවා. ඊට පස්සේ ඉවින් ඩ්‍රයිව් එක අපේ චමිත් චාරු දෙන්නයි වකකීම බාර ගන්නවා. එතකොට මම ඉන්න පැය තුන ඇතුලේ ඔයාට ඕනේ නම් ඔයාගේ මැසේජ් එකක් මගේ හඬින් අහගන්න. ඔයාට පුළුවන් මට මැසේජ් එකක් එවන්න හවස හතර වෙන්න කලින්. 0607-03-5-93-7 ඒ අපේ මැසේජ් නම්බර් එක. කොහෙටද යන්නේ? මහරගම ඔපෙල් ෆැෂන් ආයතනයේ විමල සෙන දිලංක නදේශාන් රසික චනිත පසිදු චමෝද් ගයාන් සිරිවංශ ගාමිනී ලසිත චුට්ටි අනුර ශාන්ති කුමාරී නිරෝෂා හර්ෂණී සුභා දිනෝෂ කමනි චන්ද්‍රානි ඉරේෂා නයනි දෙල්ප චිත්‍ර මෙයාලව එකතු කරගන්න කියලා මැසේජ් එකක් යවලා තියෙනවා. ඊට පස්සේ සුබතාවලක් මම පින්නවලින් චන්දි කවුද ඉන්නේ පුතාලා ඉන්නවා සිතූ නෙතූ හස්බන්ඩ් සමී අක්කා අයියා තාත්තා අකිල අමාතුව චූටි පුතාගේ ක්‍රිකට් ටීම් එකේ යාළු ඔක්කොමලවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. Thank you. ඊට පස්සේ මේ ඉන්නේ කවුද? අයිබෝවන් ආදරණීය ලක්කඩ අපිට අහගෙන ඉන්නේ පොල්ගහවල සුරේකා රේනු. කෙසේද තොරතුරු රේනු? මල්මිටේ රේනු. කවදී නහසදරා දෝනින්නෝ සාගරයිය තුෂාරි පන කියලා තියනවා. ඒ ආදරේ ඇස්වාක් නම් වදින්න එපා. ඊට පස්සේ රංජි අයියා කහතඩුවෙන් ප්‍රියන්ත අයියා කේමිත පුතා මනුප පුතා දුව ශශී හර්ෂී චාමි ඔයාව තාතරෙන් එකතු කරගන්නවා කියලා තියනවා. ස්තුතියි. ගුඩ් ආෆ්ටර්නූන් චාමි අක්කි. කළුතර තිලින සඳ කැළු මාලවට්ටම් ගොඩයි ඉතින් මේ මැසේජ් එකේ. Thank you. මහියංගනේ සුපුන් මොකද්ද මේ කියන්න කියලා බලන්න. මිනිස්සු මරණට පස්සේ වැළලෙන්නේ එයාලගේ ශරීර විතරක් නෙවෙයි. මට සමා වෙන්න. මම ඔයාට ආදරේ. මට ඔයාව මතක් වෙනවා වගේ කවදාවත් කියන්න බැරි වුණු වචන මිලියන ගාණක් ඒ පපුව ඇතුළෙම හිරවලා පොළවට දිරාගෙන යනවා. ලෝකේ තියෙන ලොකුම සුසාන භූමියේ තියෙන්නේ පොළව යට නෙවෙයි අපේ හිත ඇතුළේ. ඒකේ ලස්සන බලන්න. ලෝකේ තියෙන ලොකුම සුසාන භූමිය තියෙන්නේ පොළව යට නෙවෙයි අපේම හිත ඇතුලේ. ඒක නිසා ප්‍රමාද වෙන්න එපා. ආදරේ නම් ආදරේ කියන්න. කාට හරි සමාව දෙන්න ඕන නම් සමාව වෙන්න කියලා කියන්න. එතකොට ඔක්කොම හරියි.

0: FM 93.7 Lakhana Radio ITN
1: Pasaru ekaye venade hatale sayai
2: velawa obaweta gena aave
3: me TVS Sport 110 petrol liter ekak gewama yanawa
4: iwara
5: TVS Sport 110 petrol liter ekata kilometer 80 ekata pediye duwanna nan meka thamai
1: හැම කාලෙටම කැලපෙන හැම තාලෙම සින්දු හැමෝටම කැලපෙන්න
0: පැය
1: තුනක් එක දෙකට සද්දටම හමන සතියේ දිනවල දවල් එකේ දන් හතර වෙනකන්

පසරු එකයේ විනාඩේ 47 වෙලාව. දැන් ගෙතන තියෙන සෞඛ්‍ය ආරක්ෂිතව පොල් තෙල් ඇතුළු සමහර කෑම වර්ගවලට සමහර බෙහෙත් වර්ගවලට උමනා වෙන තෙල් ටිකවට හදා ගන්න පුළුවන්කමක් තියෙනවා. මොකක්ද මේ ලේසි පහසු ක්‍රමේ? ඔයාට වෙනවා ඩෝමා හෝම් ඔයිල් මේක එකක් ගන්න. මිල වෙන රුපියල් 88,000 සිංගල් පේස් වෙදලි මගින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධාර්තාවය පැට බෝතල් 1-2 ප්‍රමාණයක් වෙනවා. දැන් මං කිව්වනේ පොල් තෙල් විතරක් නෙවෙයි කියලා. එහෙනම් තව මොනවද කියලා මගෙන් අහනවා නම් ඔයා මං කියන්නම්. හිතුවද මට බෑ කියලා? මොකද මම හොයාගන්න තියෙන විස්තර ටික. ඔයාට පුළුවන් රට කජෝ, එතකොට එඬරු, අබ, කොහොඹ, වටක, සූර්යකාන්ත මේ වගේ දේවල් වලින් තෙල් හදාගන්න මොනාවක් එනවනම් ඒ තෙල් වර්ග ටික ඩෝමා හෝම් ඔයිල් මේකකින් හදාගන්න. සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන සුදු යකඩ වලින්, ඒක නිසා ගෙවි යෑම අවමයි. තව වැඩි විස්තරයක් ඕන නම් 01176779579 ට කෝල් එකක් අරගෙන දැනගන්නවද ප්ලීස්? මට ඔක්කොම කියන්න බෑනේ. හැබැයි මම ඔක්කොම කිව්වා ඉතින්. ඔයාලා නිකන් කෝල් එකක් ගන්න ඕනේ වගේ නම් ඒ නම්බරෙට කෝල් එකක් කරන් ඩෝමා හෝම් ඔයිල් මේකක් ගැන විස්තර

0: තිලින කිරීමේ බැතිබර දායකත්වය.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: ලකන්න රේඩියෝ ITN
1: දවල් 1යි විනාඩි 56යි. ඒ කියන්නේ අපි යන්න ඕනේ අපේ දෙවෙනි පැයට කියන එක නේද? මතක නැහනම් ඒ පැයට මුණ ගැහුවා.

0: FM 93.5 93.7 ලක්කඩ රේඩියෝ ITN
1: වෙලාව සවස දෙකයි.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමනි කෝටි යටේ එන්.එල්.වී. දනඩිතහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතිය කුවන්.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: මෙම සිටේ ජනවාරි සිට අප්‍රේල් දක්වා විදෙස් ප්‍රේෂණ වශයෙන් ඇමරිකා ඩොලර් බිලියන 3.1ක් උපයාගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළා. ඒ පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව 25%ක ඉහළ යාමක්. අප්‍රේල් අවසානයේ වන විට විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකා ඩොලර් බිලියන 6.8ක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ. උද්දමනයේ යම්තාක් මට්ටමකට ගොස් ස්ථාවරව පවතින ඇති බවත් මහ බැංකුව පෙන්වා දුන්නා. දකුණු ලෙබනේ ප්‍රදේශ කිහිපයකට ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කර තිබෙනවා. බරාබි උපයෝගී කරගනිමින් මෙහෙම සිදු කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. කෙසේ වෙතත් සිදුව ඇති හානි පිළිබඳව නිශ්චිත තොරතුරු හෙළි වී නැහැ. ගුවන් මෙහෙයුමක්ද සිදු කර තිබෙනවා. ත්‍රස්තවාදී ඉලක්ක මුල් කරගනිමින් මෙම මෙහෙයුම් ආරම්භ කළ බවයි ඊශ්‍රායලය පවසන්නේ. ලක්ෂණ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 3ට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලක්ෂණ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: කරන්න ඕනෙමන සතිය දෙනකල දවල් එක ඉඳන් හතර වෙනකන්.
1: Overtime Beats with K.

හවස දෙකපහ වෙලා විනාඩි 5 වෙලාව 0.7 0.3 93.5 93.7ට මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: FM 93.5, FM 93.7, La Conda, Radio ITN.
1: දන්නවද සමහර පැදෙම් වලට නමක් නැහැ. හැගීමක් විතරයි තියෙන්නේ. ආදරය පිරුණු සතුටු පැතුනක්
0: ඕල්ඩයි බීට්ස් විත් චාන්ස්
2: දිල් කියෝ මචලා ජය
1: විස්කරගන්න එපා

හවස දෙකයි වෙනටේ කොළහයි වෙලාව ඔල්ටම් බිට්සිත් චාමී අපින් අපේ දෙවනි පැයේ බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හතට හවස හතර වෙන්න කලින් මැසජ් එකක් එවන්න පුළුවන් නේද? ඒ වගේම ලක්කන ෆේස්බුක් පේජ් එකට ගිහම ඔල්ටම් බිට්සිත් චාමී අපේ පෝස්ට් එකක් තියෙනවා. එකට ලයික් එකක් දාලා අහන්න කැමති සෙන්දුවක් තියෙනවා නම් ප්‍රෝග්‍රෑම් එක ගැනවට හිතන දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් විතර දාගෙන යන්න. ඊළඟ පැහැදි මං ඒක ගැන මතක් කරන්න. එතකොට ප්‍රියන්ත කුවේට වලින් කාන්තිවත් එකතු කරගෙන ම සින්දුවක් අහන්න ඕනේ කියලා WhatsApp එකට මැසේජ් එකක් එවලා තිබුණා නේද? දැන් දැක්කේනේ. දැකපු ගමන් මං කිව්වා. හසලක මදුශංක ලක්කට ආදරේ කියලා තියෙනවා. ලක්කට අපිත් ඔයාලට ආදරේ. මේ මොකද මේ කියන්නේ? උත්තරේ ඌ කියල තමයි තියෙන්නේ. මොකද කියලා බලමු. අපි පාරවල් දෙකක ගියත් අවුරුදු 60න් හරිය අහම්බකින් හරි හම්බ වෙලා ඔය මගෙන් ඇහුවොතින් තාමත් මාව මතකද? තාමත් මට ඒ වගේ මාතරේද කියලා මන් දෙන උත්තරේ ඔව්. තාමත් ඒ වගේමයි. එහෙම කියන අයත් ඇති නේද? හසලක ස්තුතියි ලස්සන පෝස්ට් එකක් අපිත් එක්ක ෂෙයා කරගත්තට. ඊට පස්සේ අයවෝවන් අපිවත් එකතු කරගන්න ජා ඇල ඇන් ඉරෝෂනී සහ පෞලයාත් එක්ක කාන්තේ කෑගල්ලෙන් චන්දිම සෙල්ලටේච ඉසුරු මල්ලි ඒ හැමෝ මතක් කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ කියනවා මෙහෙම පෝස්ට් එකකින් දවසක මට වඩා හරියන්න ඕනේ වචනකින් හරි මට උදව් කරපු හැමෝටම. ඒ කියන්නේ අපිටත් එක්ක අපි තිතින් වචනකින් හරි වට සපෝට් එකක් දෙනවන නේද අනේ. ඊට පස්සේ අපි යනවා කොටියක් උබරට වසන්ත වගේ මැසේජ් එක චුටිදුව මදෝෂී ඉන්දිකාවත් එකතු කරගන්නෝ. අයබෝවන් වාසනාවත සුබ දවසක් වේවා. අමෙලියා දුවලෙන්ඩ ඔගේ මැසේජ් එක නේ කියන්න හදන්නේ. අනුරගමේ නනුලාවති මහත්තයා සිරිල් දුවල දෙන්න පුතර දෙන්නවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. කමන්න යානේ ඊයේ වාසනාවත දවසක් කියන එකට අයන්නක් මුලට වැටිලා මං කිව්වනේ නේද? එහෙම වුණා කියලා ඉතින් දවස අවසනාවන්ත වෙන්නේ නැහනේ. ඔයා එක වැඩිය ගණන් ගන්න එපා. මගේ විහිළුවට කිව්වේ අක්කේ මං චතු මට සෙද්දුවක් දෙන්න මං ගම්පහින් කියලා මැසේජ් එකක් තියෙනවා. වට පිළිමයක් ඔයා සින්දුවද උනේ මට බෑනේ. දැන් මං දෙන්නේ මේ සින්දුව. අර සින්දුව තහමුකු දෙකට මහගෙන ඉන්න වෙනවා. හැබැයි හවස දෙකයි වෙනාදී 14යි.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: හවස 2යි විනාඩි 17යි
2: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කිරීමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN
1: පසර දෙකයි වෙනාට 21යි. කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: වෙත තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.

0: වා මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී සහ නායම්බල මධ්‍ය විද්‍යාලය පරිශ්‍රයේදී
1: බෞද්ධ උරුවයේ අභිමානය සමරන්න බොටුසි පුබුදන්න ඔබත් එක්වන්න
0: රාජ්‍ය වෙසක් මංගල්‍ය හා වෙසක් කලාපේ සජීව තොරතුරු ලක්හනි
1: බෙත්පර අනුග්‍රහය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි.

0: දසට ජුනි තුන්වෙනිදා දක්වා
1: බිලියන් දල පුරවරේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: ඕනද? ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දිනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

හවස දෙකයි වෙනට විසි නවයයි වෙලාව සෑහන වෙලාකට වගේ පස්සනේ ද අපි මුණ ගැහුණේ. ඒත් කමක් නෑයි තින්නේද කොහොමරි අපි දැන් මුණ ගැහුණා නේකන වටින්නේ. චබියක්කේ කොහොමද සිින්දුවක් ඉල්ලලා තියෙනවා ධර්ණය කලින් තරුෂි බස්නායක. මම නොරදවාමයි සිින්දුව හෙටාරං එන්නම්. අතගේන්න මතක අමතක වුණානෙ මට. හයි චාමියකේ, මේ තරුෂි කෙනෙක් කොට්ටාවෙන් මාවත ලස්සන සිද්ධුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණා. අය බොහෝ වේවා මට පහතින් ලක්ෂ්මන්, තමරා, නිශානි, චේතනා, තේජාවෝර්, පුංචි පුතා භාග්‍ය, අවිෂ්කත් එක්ක සේරුවා විලින් KDA සමරසිංහවත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණා. වසමවත සුබම සුබ දවසක් වේවා චාමී. අදත් වහන් එන්නවා කියලා තියෙන්නේ වීරකොඩි බේකරියකින් ලොකු බොස් උපුල්, පොඩි බොස් වරුණ, ලක්ෂ්මි මිස්, චම්පා මිස්, මදු ශංක, ධනුෂ්ක, ජගත, ජයමාම එයාව එකතු කරගන්න හොඳේ. ආම මොනිකට කියන්න සුපදාව ලක්ෂාමී. අපිවත් එකතු කරගන්න සිින්දුවකට අම්මා ඉන්ද්‍රාණී, තාතා ජයසිංහ, ඉනූ මැණික කියලා කෙනෙක් ඉන්නවා, හබි රංග, චුටිමල්ලි ඉඳුනිල්, ලොකුමල්ලි ප්‍රනීත්, නංගිල දෙන සහ මේ වෙලාවේ ලකඩහන හැමෝම එකතු කරගන්නම්. බොලත් සිංගලෙන් දහරා මට මතකයි මුලින්ම මට මැසේජ් එකක් යවපු දවස. දැන්වත් දිගටම අපිව හනවනේ. ස්තුතියි ඒ වෙනුවෙන්. ප්‍රතිමා ෆැෂන් ආයතනයේ චන්ද්‍රු, ලක්ෂී, පොඩි මාමා, ඉශානි, ගගුල්, රශ්මි, සඳුනි, තිලකයිය, සුමිත් අයිය, කමනි මිස්, අදත් අපි හැමෝම ඔයා වහගෙන ඉන්නවා කියලා තියෙන ස්තුතියි. එතකොට මේ කවුද? සුබතම සක්ෂාමි, කුඩමා දෝවෙන්, බොස්සිනෝ, සම්පත්, පහන්, රේණුකා, මානෙල්, නන්දනී, නයනා, පුෂ්පා, දෙලානි, උදේශී, නිලෝකා, කැට්මි එකතු කරගන්න කියලා දෙලේක තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. කට්ටියම එකතු කරගෙන බලන්න මේ සින්දු ලස්සනයිද කියලා. ලස්සනයිනේ. ඒකනේ මං අහන්න දෙන්නේ. හවස දෙකයි, විනාඩි 31යි.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි වෙන අඩේ 35
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තැකි දෙන තැකි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න

0: සතියේ දිනමලා රාත්‍රී 7ට ලක්කනේ
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ දහනේ ලොතරයියේ රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න
3: ලුකයා මාරේ වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා
4: මෙමරි ලොස්
3: කෝල් ද ඩොක්ටර් යාද සුන්නද මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත අතපය වෙඩ කරන්නේ අය මට
5: මයි ගොඩ්
3: සුපරි ඩොක්ටර් නේ ඩොක්ටර් හරියටම කියලා දිනවානේ
6: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
7: batamisu batamisu maridam maridam
8: even in driving chamit and charu

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට FM 93.5 FM 93.7 ලකන Radio ITN
1: හවස දෙකයි වෙනාඩේ 37යි
2: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි.
1: 0.7 3 93.5 93.7 මැසේජ් එකක් එවුවා නම් මේ සින්දුවෙන් පස්සේ මං කියන්නම්.

0: ලකඩ රේඩියෝ ITN
1: හවස දෙකයි වෙනාඩි 40යි.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
1: දෙකයි වෙනාඩි 41යි වෙලාව. ඩෝමා හෝම් ඔයිල් මේකක ගැන අප පොඩ්ඩක් කතා කරගෙන යම් මැසේජස් ටික බලන්න. සිංගල් පේස් විදුලිය මගින් තමයි ඩෝමා හෝම් ඔයිල් මේකක ක්‍රියාත්මක වෙන්නේ. ධාරිතාවේ පැට බෝතල් 1-2-4 ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. පොල්තෙල් විතරක් නෙවෙයි රට කජෝ සූර්යකාන්ත වට්ටක අප කොහොඹ එඬරු සමහර කෑම වර්ග වලට වගේම බෙහෙත් වර්ග වලට උමනා වෙන තෙල් වර්ග වට ඩෝමා හෝම් ඔයිල් මේකකින් හදා ගන්න පුළුවන්කමක් තියෙනවා. සම්පූර්ණ යන්ත්‍රයේම හදලා තියෙන සුදු යකඩ වලින් නිසා ගෙවි යෑම අවමයි. මිල වෙන රුපියල් 86.117 679.579ට කෝල් එකක් දීලා තව වැඩි විස්තර අහ ගන්න පුළුවන්. එතකොට ඔයා මට මැසේජ් එකක් එවන්න ඕනේ නම් මොකද නම්බරේ කියලා දන්නවද? 0.7 0.3 93.5 93.7. චාමිදුව බලන්නේ ආදරේ වෙන්ඩප් වෙන් රසල් මහත්මයා, නෝනා මානෙල්, දුවර දෙන්නා සුසාන, සුරේනි, පුතා සුලලිත, ජේකබ්, ඕබේඩ්, නේතන්, චුරි දූ තීර්ෂ ඇතුළු ලක්කඩහගෙන හැමෝම මං ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ සුබ දවසක් ඒවා චාමිනාගේ. මාත් ඉන්නවා වැඩ කරන ගමන් අහගෙන ආගේ ප්‍රෝග්‍රෑම් එක සේෂෙල්ස් වලින් ප්‍රදීප් ලංකා තැන්ක් යූ මැසේජ් එකක් එවර මන් දැක්ක. ෆේස්බුක් පේජ් එක අපේ පෝස්ට් එකකට කමෙන්ට් එකක් දාලා තිබුණා. ඒ වෙනුවෙන් ස්තුතියි. සුබ සන්ධ්‍යාවක් ශාමී. ඔන්න අපි අද ආවා දෙන්න කන්සිය මාසිය මැකෙන ලස්සන සින්දු. ඒක නෙවෙයි මන් දැන් දැනටමත් කරමින් ඉන්නේ නේද? හරණින් මහින්ද කුමාර වඳුරඹ මා බෝතුවනින් හරණේ මන් නමකම ගමින් බුටි කන්න වෙන්නේ. ඉස්සර මුදේශන් රසික යමුනා ඉමාශ දෙනෙත් කුමාර සවත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණා. හායි චාමී, කොහොමද සබ දවසක්? ලස්සන සින්දුවක් ඕනේ. හින්දි සින්දුවක් ඔයා ඉල්ලුවට මං හින්දි සින්දුවක් නෙමෙයි දෙන්න යන්නේ. අනුරාධපුර එයාපෝර්ට් රෝඩ් එකේ සංජීව දිසානායක වන්දනාවට ගේන්න යා කියලා කිරිසා අපි මේ සින්දුව හවු. කේන්ති ගියත් ඉතින් දැන් ඉතින් කේන්ති අරන් වැඩක් නැහැ නේ. මං කියවන කේන්ති යන්නේ නැහැ කියලා. ඒක බොරු කරන්න බෑනේ. හවස දෙකයි වෙනාඩි 43යි. මැසේජ් එකක් කියවලා තියන්න. අන්තිම මොහොතේ වෙන මැසේජස් කියවන්න වෙලාව නැහැ.

0: Yakanda Radio ITN.
1: හවස දෙකයි වෙනාඩේ 49යි වෙලාව. සියල්ලන්ටම සෙට් වේවා කරදරයක් නොවේවා. සරච්චන්ද්‍ර ඩයස් ගලේකඩේ රයිකමින් එවලා තියෙන මැසේජ් එක. අයිබෝවන් චාමි ඔයාට කියලා මැසේජ් එක එවලා තියෙන ආසිරි සම්පත්. කියනවා ජීවිතේ හෙදා වෙලා සතුටින් නිදහසේ ඉන්න ඕනේ නම් නොලැබෙන දේවල් අතහරින්න, රවටපු මිනිස්සුන්ව අමතක කරන්න, හැමෝටම ඕනවට වඩා ලං වෙන්නයි හැමදේම විශ්වාස කරන්නයි යන්න එපා. අහුණ නේද? ඕවා නිකන් හිතේ කොටා ගන්න ඕන වචන. අමතක කරන්න හැම නැහැ. චාමි නවකහ ඇල ඕසිස් ඇග්‍රෝ එකෙන් ඖෂධ රත්විටව සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් තියෙනවා. හරි හරි හරි, සින්දුවක් අහමු. සුභ දවසක වේවා පිටා වහගෙන ඉන්නේ කියලා ත්‍රිකුණෝ මලින් පුංචි බණ්ඩා ඔයගේ මැසේජ් එක සින්දුව අහන්න දෙන්නම්. සුභ දවසක් ශාමි, හැමදාම වගේ අදත් ඔයාව අහගෙන ඉන්න බණ්ඩාරගමේ ඉන්න ප්‍රියා, ස්තුතියි. ශාමිදුව සතුටින් ඉන්න මම ලක්කඩහන මම දන්නවා කියලා තියෙනවා. එහෙම කියලා හිතන් දෙපා, මම සෑහෙන දුකින් ඉන දවස්වල මෙහෙම හිනා වෙලා කතා කරලා තියෙනවා. හරිද? හිනා වෙන්න හෝ කතා වෙන්න බෑ මනින්නට මේ නිසා. හරි, හලාවත විජය කටපොත, ඔදිල් තෙරස්, පුතා සුසත්, දුව සුජිත මගේ කටලට ආදරේ කියලා තියෙනවා. ස්තුතියි. හයියක්කේ මම කෑගල්ල ඇපල තොටුවේ හිරුඩි නවෝදය අම්මා තාතා ඇතුළු පවුල හැමෝමත් එකතු කරගන්නම් කියලා තියෙනවා. යටි අන්තට ටෙක් එකේ හලුව තහගෙන දෙන්නේ මෙන්න ඔයාලගේ නම් ටික කිව්වා. අක්කේ මට දෙමංකගේ ආසයි පවසන්න සින්දුව දැන් දෙන්න පුළුවන් ද? අනේ අක්කේ දැන් දෙන්නකො, දැන් දෙන්නකො අක්කේ, දැන් දෙන්නක්කේ මේ සින්දුව දෙන්නක්කේ, ආසයි පවසන්න දෙන්නක්කේ කියලා තියෙනවා. ඉතින් මට පුළුවන් ද ඒක නොදෙන්න? මොනවහරි කියන උත්සාහ කරනවා. අහන්නකෝ.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස දෙකයි විනාඩි 55යි. අපි එහෙමනම් පෑ දෙකකට සමුදේලා අපේ අන්තිම පෑ පිළිගන්න ලෑස්ති වෙමුද? All time bit zip charming. අපි අපේ අන්තිම පෑදි මොන ගහනවා? 0.7 0.3 93.5 93.7ට. message එකක් එවන්න බලවා.

0: මේ සමහර හඳුන් කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
1: හැබැයි අංග්‍රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන් කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අම්‍රිතා.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි අටේ NLB දනඩිතහනේ ලොතරැයියේ රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: කුෂ්මටවී තොගයක් සමග පුද්ගලයෙකින් කටනැග්ගුවන්තරපලයේදී අත්අඩංගුවට තිබෙනවා. හරිත මාවත ඔස්සේ ඒවා රැගෙන යාමට උත්සාහ දැරීමේදී බ්‍රේකු මධ්‍යවේ පාලනශීලී ධරීන් වැටලීම සිදුකර තිබෙන්නේ. මත්වවිතුගේ වටනාගම රුපියල් 8,36,00,000 වන බවයි කටනායක අප වාර්තාකරු සඳහන් කළේ. එම් පුද්ගලයා තායිලන්තයේ සිට කටනායකට පැමිණ තිබෙනවා. ඔහුගේ ගමන් මල්ලතුර සඟවාගෙන මධ්‍යවේ රැගෙනීමේ ඇති බවටයි තොරතුරු හෙළිවුණේ. රුසියාව යුක්‍රේනයේ තවත් කලාප කිහිපයකට බැලස්ටික් මිසයිල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඒ රුසියාව එල්ල කළ දෙවැන්ත ප්‍රහාරවලින් එකක් බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. සිතින් පුද්ගලින් 4 දිනක මියගොස් තිබෙනවා. තවත් කිහිප දිනකින් තුවාල ලැබුවා. ප්‍රහාර වැළැක්වීම සඳහා ජාත්‍යන්තර සහාය හිමි විය යුතු බවයි යුක්‍රේනය පවසන්නේ. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 4ට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙකු තෝරගන්න

0: නේද? ආදරේ බෙදා ගන්න ඕනෙම නම් සතිය දිනකන දවල් එකේ ඉඳන් හතර වෙනකන්
1: Overtime Beats with Jam Jam.

හවස තුන පහ වෙලා විනාඩි 4යි වෙලාව. All time bed set charming. අපි අපේ අන්තිම පැය පටන් ගන්නවා.

හවස 9 වෙනාට 10යි. ලස්සනනේ සින්දුව. ඒක නිසානේ මම ඔයාලට අහන්න අරගෙන ආවේ. හරි 0.7 0.3 93.5 93.7 අපේ මැසේජ් නම්බර් එක. මේ පැය විතරයි මං ඉන්නේ. ආදරණීය දවසක් වේවා. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න මහත්තයා දමින්ද පුතාලා දෙන්නා සඳළු සහ රෙෂ්මිතවත් එකතු කරගන්නවා කියලා පොකුණු විට සංජීවනී ඔය මැසේජ් එකක් එවලා තිබුණා. මහත්මයා අසනීප වුණා කියලා තියෙනවා. දැන් යාට කොහොමද? එක් මිනිස් සනීප වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා සජීවනී. ඔය හැමදෙස්සම නේද? කියන්නේ ධනාත්මකව හිතන කෙනෙක් නිසා හැමදේම හොඳින් බාර ගන්න, හැමදේම හොඳින් කරගන්න. එවලා තියෙන පෝස්ට් එක මොකක්ද කියලා බලන්න හදන්නේ. සම්බෝලයි බතේ කාලා හරි කකුල් දෙකෙන් ගමන් ගෙහින් හරි මඩුවක ජීවත් වෙලා හරි මිනිහෙක්ට සතුටෙන් ඉන්න පුළුවන්. අනුන්ගේ පිගන් ගැන, අනුන්ගේ වාහන ගැන, අනුන්ගේ ගෙවල් ගැන තමන්ට සැසඳීම නවත්ත පුදාට. ඒක ඇත්ත නේද? සසඳ සසඳ කොයි ලොව යන්නද මං අහන්නේ. අන්තිමට හුස්ම ගන්නකන් බරක් වෙනවා. ආදරණීය සුන්දර දවසා කදරේලා කඩ කෑගල්ල කංගිරි හෙට්ටි මුල්ලේ චන්දිමා ඔයාගේ මැසේජ් එක. ලාලනේ නිශානේ රේනු දෙනෝ ක්වෙට්වරෙන් චන්දනාගේ අම්මවත් එකතු කරගන්න කියලා තියෙනවා. වහින්න එනෝ කියලා තියෙනවා. දැන් ඉතින් වහිනවත් ඇති. එහෙම මැසේජ් එක කියවන වෙලාව වෙනකොට ඇහලියකට පැතර ගියාම ආනන්ද වසන්ත වගේ මැසේජ් එක දැන් දැක්කේ. ආවත් එකතු කරගන්න. ඊට පස්සේ හෙලෝ චාමියාකේ කොහොමද? මම මාතලෙන් දිලිනේ. දැන් තමයි අහන්න ටිකක් අස්නීපෙන් ඉන්න කියලා තියෙනවා. ඇයි ඒ මොකද උනේ ආට? වැස්සට තෙමුණද? හැඹිරිස්සාව කැස එහෙමද? හැබැයි උණ හැදලා ඉන්නේ. දවස්වලකට වඩා වැඩි නම් වුණා. ඩෙංගු පරීක්ෂාවක් කරගන්න. හරිද? ජේම්ස් ෆරීඩා, දීප්ති සිල්වා, ශිරින් ඩයස්, ගයාන සිල්වා, රොසට ගම්මගේ නිරෝසා, චන්ද්‍රනි මාරසිංහ, ඒ හැමෝම එකතු කරගෙන සින්දුවා කහන්න ඕනි කියලා මැසේජ් එකක් තියෙනවා. ආසයි පවසන්න සින්දු තුනට ස්තුතියි. මම ගොඩක් ආසයි සින්දුට කියලා තියෙනවා. හරි හරි, ඔයා සතුටින් නම් එච්චරයි මට. අලවතකට ටාගට් අපරල්ලකේ උතුල අක්කා, නොනක්කා, අමාලේ නීට අක්කා, මාලි අක්කා, අබ්දුල් බොස් ඇතුළු ඔක්කොම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. ඔයාලමට අලුතෙන් එකතුණු යාළුවෝ ටිකක් නේද? ආදරෙන් පිළිගන්නවා. ටිකට වහගෙන ඉන්න. හැබැයි ටික දවසකින් අපි වෙනස් වෙනවා. අපි කියන්නේ මම වෙනස් වෙනවා. 9:12

0: ලකඩ රේඩියෝ ITN
1: හවස 9 වෙනාට 15යි. වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි. දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකියි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
4: හවස 3:00 වෙනාට 17:00 වෙනාව ලක්කන Facebook page එකට ගිහලා අපේ post එකට like දාපුවයි comments දාපුවයි මේ සිද්දෙන් පස්සේ කියන්න

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: හවස තුනයි විනාඩි 20යි. ඩෙංගු රෝගීන්ගෙන් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර දිස්ත්‍රික්ක 25න්ම මේ වන විට රෝගීන් වාර්තා වීම සිදුවේ. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර, නුවර දිස්ත්‍රික්ක වලින් වැඩිපුර රෝගීන් හමු වී ඇත. ඩෙංගු රෝගියෙකු වීමට පෙර ඩෙංගු මදුරුවන් මර්ධනයට එක්වන්න ඔබ ක්‍රියාත්මක වනවා නම් සමාජයම ආරක්ෂිතයි.
0: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩගහණය ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
3: ලෝකේ මනුස්සයෙක්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
4: ඔව්, ඒ මනුස්සේ

0: හැදීමත් කලාමටයි චාමි සතේ දෙනවන දවල් එක එඳ හතර වෙනකම්
1: සංචල හිත කිති කැවුනා තැන්බරවදනට ඩිංගක් ලං වෙන්නට
2: හිතුනා
0: ඒක තනි කරම ඇපැය හවස තුන පහුවල විනාටි විසි දෙකයි වෙලාව ලක්කන ෆේස්බුක් පේජ් එක පැත්තට මන්නංගාවා අසරි සම්පතවා කියනවා ඇත්තටම චාම හිනා වෙලා සතුටින් ඉන්නකොට ලෙඩ රෝගත් අටුවේ හොඳට නිින්ද යනවා කියලා. සාමාන්‍ය මනුස්සෙක්ට දවසහවඩ වෙලා දවස නිමා වෙලා හොඳ නිින්දක් ලබා ගන්න පුළුවන් කියලා කියන්නෙම පුදුමාකාර සනසීමක් නේද? සමහර අයට බෙහෙත් බොන්න වෙනවා නිින්ද යන්න. එහෙම එකේ සුවසේ සැපසේ නිදා ගන්න ලැබෙනවා කියන්නේ ඉතින් වෙනම වාසනාවක් තමයි. දවසම ජය වේවා චාමි ඉනු මණිකයි දහරාජා සිංහා ඉන්නෝ බුලත් සිංගලින් කියන කමෙන්ට් එකක් තියෙනවා. සුබම වේවා චාමි එල්සේම වේවා ආලාටත් කටුනායක HF එකේ විශ්ව වේහඟ ටීම් එක හැමෝම එකතු කරගන්නන් තරුෂි thank you වගේ කමෙන්ට් එකට නිලංක තුෂාර පින්න පොලගේ ස්තුතියි ඔයාට. මාවත් එකතු කරගන්න පොතහර ප්‍රේමසිරි කොහොමද තොරතුරු ප්‍රදීප් ලංකා කවදාවත් මිස් කරගන්නේ නැහැ හොඳේ කියලා තියෙනවා සිෂස් වලින් හැමදාම අහගෙනා කියලා තියෙනවා ස්තුතියි වෙනුවෙන් නදී thank you. දුර රටක ඉඳන් චාමි ගෑනු ළමයව හනවා අපේ වෙලා වෙන්නේ හතමාරයි දායමාරයි අම්මෝ ඉතින් මේ කැපගිරීම බලන්න මට නම් සාමාන්‍ය හරි අමාරුයි. ඒක නිසා මගේ ආදරේ පිළිගන්න දුලිප සමරසිංහ අපේ වහතරෙන් මතක් කරනවා ස්තුති කමෙන්ට් එකකුත් දාලා තියෙනවා. ඒ අතරේ මට මෙසේජ් අය ඉන්නවද චුට්ටක් ඉන්න. හරිනේ ඉතින් හරි. සරන්දි සශිනි කුමාරි අංජන ජයතිලක වසන්ත කුමාර ආලවාදරින් මතක් කරනවා ස්තුතියි. හැබැයි මං හැමදාම කියනවා වගේ WhatsApp එකෙන් 10%ක්වත් Facebook යන්නේ ඔයාලා හරි හොඳයි යන්නේ. අපේ අම්මා හිටියනම් කියනකොට හරිම හොඳයි කියලා. ඒකට අපි Facebook එකේම තමයි. හරි. Good afternoon Chami. සුරංග ජින්ගල් කියලාගෙන ගුත් ඉන්නවද? ඒක වෙනස් නමක් නේද? රුක්මා ඩේමියන් නොවන් නිරෝ ක්ලෙමෙන්ට් රවි ඉසුරු ප්‍රියම්ත් උදය කුමාර වැකතු කරගන්න කියලා මෙසේජ් එකේ තියෙන්නේ. ස්තුතියි. ඊට පස්සේ හයි චාමිනාගේ සුබ දවසක් වේවා. අඹ මල්ලේ මාලි ෆැෂන් එකේ අද චම්මිගේ උපන්දිනය කියලා තියෙනවා. චාමිගෙන් චම්මිට උණුසුම් සුබ පැතුම්. Happy birthday to you චම්මි. ආද විශ් කරනවා මාලේ රංගිකා සිරෝමි චතුරිකා චෝටිනංගි ගීතා මේ හැමෝමත් එක මම හොදේ හැමදාම සතුටින් ඉඳලා වෙන්නවනේ. හයි චාමි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා සමන්තව මට ලොකු මැසේජ් එකක් මම ඊට කලින් කිව්වා. චාමි මිස් ඉතින් කොහොමද ලක්ක දහන වගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා කියලා තේනවා. පොල්ගහවල ඉහළගම ගම්මානයේ සුදායියා චෝටි අක්කව ලවාතරින් මතක් කරනවා. පොල්ගහල් තුෂරි සහ රංජි සුරේකමට මැසේජ් එකක් කිව්ව. එයා අහලා තිනා සුරේක මැසේජ් එකක් කිව්වේ නැද්ද කියලා. මුලින්ම මට මැසේජ් කළා. අද මේ ප්‍රමාදයි යන්නේ. චාමියාගේ යන්න කලින් මට සින්දුවක් ඕනේ කියලා තියෙනවා. තරුෂි නිපුණිකා නේද? බලමු අපි සින්දු හරන හොඳේ. අලවපුර අපරල් එකේ ගෑන ළමයි ටික එකතු කරගන්නවද කියලා දර්ශනී කුමාර්තුංගව මට මැසේජ් එකක් කියවලා තිබුණා. ස්තුතියි. මේ මම ටෙක්ස් මැසෙජස් පැත්තට ගියවත් නෑ කියන ලස්සන වල මේ සිද්ධිය පස්සේ අපි යමු ටෙක්ස් මැසෙජස් පැත්තට. හරි 3:26

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: හවසට 9 වෙනාට 2යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: හවස 3 වෙනාට 2යි. ගෙතදෙනම් අපි කියන තුන හමාරයි කියලා නේද? හරි, දැන් මං කියවනේ text messages එපුවා ඉන්නයි ඩෝ කොබලම. කවද මුලින්ම text message එකක් යවලා තියෙන්නේ? නොවරේ සංජීව, අපි සින්දුවක් අහමු. thank you message එකක් ඇව්වට. සුබ දවසක් ශාමී, හැමෝටම ආදරේ සතුටින් ඉන්න කියලා දුමි මල්වත්ත. ඔය message එකක් යවලා තියෙනවා. සේරුව වෙල කෙටිය සමර් සිංහ යාලුව කෝමල එකතු කරගෙන සින්දුවක් දෙන්න. අහමු සින්දුවක්. හයි චාමි, මට නම් හිතන්නේ අපි ජීවත් වෙනවා කියලා කරන්නේ ජීවිතේ මොහොතින් මොහොත තේරුම් ගන්න උත්සාහ කරනවා කියලා. ඒක ඇත්ත නේද? ඔයාගේ නම් මොකද්ද? සුපුන් ගිනිගත්තේනේ. ඔයා කියන කතාවට මම එකඟයි. අපි ජීවත් වෙනවා කියලා කරන්නේ ජීවිතේ මොහොතින් මොහොත තේරුම් ගන්න උත්සාහ කරනවා කියන එක තමයි. සුබ දවසක් සින්දුවකට මාවත් එකතු කරගන්න. මේ දිනියේ ගමේ ඔබ නම්ද? හරි, චාමි මං ශ්‍යාමලී කෙතුල් කලේ. හයි, කොහමද? වැස්ස දහයට අහන්න දෙයක්දනේ, මං නිකන් ඇහුවේ පුරුද්දට. දුව සදමිනි අහිංසා මහත්තයා රුවන් චාමර කලවල් දෙනී ඉන්නව නේද අම්මා? අර්සලිනා ජනපදයේ තමයි ආයේ ඉන්නේ නේද? අහගෙන තින්නේ මාව. තාත්තා කීර්ති රත්න, මල්ලි සම්පත් කීර්ති රත්නවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ අලව්වට යමු. උපාලිගේ මැසේජ් එක. පත්මිනී මිස් උදයකුමාර සර්, සිසිර, නිලන්ති, වසන්ති, සුජානි ඇතුළු ලක්කඩහන්ගේ ඔක්කොමලව එකතු කරගන්න. මුළු ජීවිතේම තනි උණු කෙනෙක්ට අද ඔයාගේ කී ලිස්ට් එක මාරම ආදරණීයයි කියලාද කියන්නේ? ස්තුතියි. කවුද නම? නම හරියන යනවා නම් ඉතින් වෙන වෙලාවක්. පටකින්නක නම කොයි හරියද තියෙන්නේ කියලා හොයාගන්න. තමරා කුමාරී පැහැදිලිව කරුණා කළ මීට පසු මේ වගේ මැසේජස් එවනවද? නම හොයන්න වෙලාව නැවනි අනේ මට. එතකොට තව කෙනෙක්ගේ මැසේජ් එකක් කියන්න තියෙන වෙලාව නේද? නැති වෙන්නේ. හිතරිද්ද ගන්න එපා. ස්තුතියි මැසේජ් එකට.

0: සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
1: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිලා ගියට පස්සෙත් සුවඳයි.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා.

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: හවස 9 වෙනාඩි 46
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් හීටරයක් ගැව්වාම යනවා
4: ඉවරයි.
5: TVS Sport 110 පෙට්‍රල් හීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි
6: රීදා වයි බී එකට mix winner.

0: සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනවාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග්ය ලක්ෂ 20ක්. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග්. මෙගා පවර්.
2: ලකන්ද රේඩියෝ ITN.
3: හවස 3යි විනාඩි 41යි වෙලාව. හයි, කොහමද ඔයාට කියලා අහලා තියෙන මාතලේ ස්ටේෂන් රෝඩ් එකේ රාජසලොන් එකේ සුජිත්. අපිවත් සින්දුවකට එකතු කරගන්න කවුද ඉන්නේ ඔයාලත් එක්ක? රංජේ නාකෝලිත දුලංජ මේ හැමෝම ආදරෙන් මතක් කරනවා. තැන්කියු. ඊට පස්සේ සුබ දවසක් ඒවා ශාමේ කිරිපත් කොට උපුල් ඔයාට සතට මහකට ඉන්නවා කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. හෝ හෝ හෝ කියලා දෙනවා. ඇයි මේක බස් එකක් කියලා හිතුවද? ලස්සන සින්දුවකට එකතු කරගන්න. අද මට වැඩ වැඩි දවසක්. කොහොමහරි වෙලාවක් වාගෙන මැසේජ් එකක් දැම්මා කියලා. උපුල් රශ්මි සලෝන් එකෙන් පම්වැල්ල නේද? තැන්කියු. කොච්චර වැඩ දෙමුණාද නේද? මේක මිස් කරගන්න නෑ අපේ ප්‍රෝග්‍රෑම් එක. හරි, ඊට පස්සේ මේ කවුද ඉන්නේ කියලා බලමු. අකේ, ලස්සන දවසක් වේවා ඔයාට. යටියන්තොට සීපොත ජනපදයේ ධනුෂ්‍ය දෙදලං දිතු ලංගන මන් ලස්සන රසකෝඩුවක් හදන කමං. ඔව් නියමයි. ගුඩ් ආෆ්ටර්නූන් චාමේ. මමත් ඔයා අහගෙන ඉන්නේ කියලා කියන්නේ. නවකොතනද තියෙන්නේ? දමයන්ති වික්‍රමරත්න ගල පිටමරෙන් ගවලා තියෙන ආදරේ පිරුණු මැසේජ් එකක්. ස්තුතියි ඔයාගේ ආදරය සහ ඒ කමෙන්ට් එකට. නංගී මාතාව ලස්සන සින්දුවක් දෙන්න. මතුක මනෝ මා ටික දවසකට පස්සේ මොකද වැටුනේ? අපි සින්දුවක් අහමු. ඊට පස්සේ අයි මා ටෙක්ස්ට් මැසේජස් පැත්තට යනවා. කොතරින්ද මම නැවැත්තුවේ? අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අලෝභ කොහලානේ ජයකලනේ චේත්‍රහනේ මාතව උපාලිය කසුම් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණා. හෙබුතාන පේට හප් එකේ දිනුෂ බොස් සුසන්ත රොෂන් යටියන්තොට ටිංක ආනන්ද යටියන්තොට සෙල්වන් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණේ. අපිත් ඔයාව සුපුරුදු පරිදි අහගෙන ඉන්නවා කියලා තියෙන නාවුලෙන් විනෝදින් තැන්කියු. සුබ සන්ධ්‍යාවක් ශාමිනාගේ. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. හොරණින් ඉනෝකා උපාලේ දුව සිතූ අකා හේමාලේ අයියා සරත්තාත් එකතු කරගන්න. සමාවෙන්න එහෙම වෙනවා නේ? තීරු ගමන් ටාම් වෙලා ඩූම් වෙලා යනවා. හැබැයි මම බය වුණා. ඇති කෑ ගැහුවේ නැතුව. 3:43.

0: FM 93.5, FM 93.7, La Kana Radio ITN.
1: Lukaya, mare vede ne une. Dokki ki wale mare memory loss kila.
2: Memory loss? Call the doctor. Yaar sunnadu?
1: மம கிரிக்கு புண்ணிய ஐயா சீனி விடுனு முக்கு தத்த போய் விடுக்கிறேன் ஐயா
3: மாட்டா
1: சூப்பர் டாக்டர்னே டாக்டர் ஹரியிடம் கீழ தீரலானே
0: இனா வெவி சிந்து அண்ணே FM 93.5 FM 93.7 හැන්දෑවෙ හතර වෙද්දී ටියුන් කරලා තියාගන්න.
4: Evening drive with Chamit and Charu.
0: Sama anugrahaya.
4: Marksman samuha vyapare vithin genwa api taharana dan navani mavakin ena Domas entry VKT miyantrika sadambara himikaru ekuwanna. Adama mutanna 01177 679 579.
0: FM 93.5 FM 93.7, Lakana Radio ITN.
5: හවස 3:48 වෙලාව. තව මැසේජස් දෙනවද කියා ගන්න. චාමි මරත් ලස්සන සින්දුවක් දෙන්න පටිය තලාවෙන් නිශාන්ත මතු ශංක වගේ මැසේජ් එක ස්තුතියි. චාමි යකේ කොහොමද ඔයාට තාගට අප්‍රල් එකේ අපිටත් සින්දුවක් ඕනේ කියලා තියන්නේ. එදා නෑ ගෝහන් තුටුපලේ සින්දුව දෙන්නකෝ. චාමි ඔයා ඉන්න ඉසව්වට එන පොලිමේ අන්තිමයට ඉන්න මට සිදු වුණා කියලා තියෙනවා. කරේ නෑ සඳ ඔය අන්තිමයට හැරි ආවනේ. බොයකට සුමනා ඇතුළ යාලෝ කොමල වැකතු කරගන්න කියලා තියෙනවා. ස්තුතියි. ඊට පස්සේ මේ කවුද ආකෝමද කියලා අහලා තිබුණේ ධනංජනී පුෂ්පමාලානේ. ඊට පස්සේ ලස්සන ගීතයක් ඕනේ චන්දි මහවත්ත පස්සාලෙන් මැසේජ් එකක් එවලා තියෙනවා. දවස් කවියක් ලිව්ව නැද්ද? අද මොකද අද හිත කලබලයිද? එකතු කරගන්නම්. ඊට පස්සේ නෑ තමර මහත්මිය, එහෙම දෙයක් නෑ. හොඳේ මං ඉන්නේ නැද්ද කියලා බලන්න. මේ මං ඉන්නේ, මේ මං හිට ලයිව් එකක් එන්නද? එන්නද? එපාද? එපා කිව්වත් මං එනවා. වැස්ස නැත්තං එන්නම්. 3:50.

0: ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jamie.

හවස 3:54 වෙලාව. හයි ජාමී, ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ කොරියාවෙන් කසුන්. කොහොමද? ස්තුතියි අනේ මැසේජ් එකක් එවුවට. අන්තිම මොහොතේ එකතු කරගන්න චාමියෝ ඔයාව අහගෙන ඉන්නේ කියලා වැල්ලවයෙන් තරු. Thank you මට මැසේජ් එකක් එවුවට. වෙලානේ රසික බස් එකේ අක්කවත්, විශේෂයෙන් ලක්ෂාන් පුතාවයි, දුව නිලූකවයි, සුජානිවයි, එසඳි බබාවයි එකතු කරගන්න කියලා මැසේජ් එකක් තියෙනවා. අපි හැමෝටම ලස්සන සින්දුවක් අහන්න දෙමු. ඊට පස්සේ කාවද මට මිස් වුනේ කියලා බලන්න හදන්නේ ටෙක්ස් මැසේජස් පැත්තේ. නුවරින් සංජීව, ඔයාගේ මැසේජ් එක මං කිව්වා, ඔයාව තාතරින් මතක් කරනවා. හොඳ තිරින, ස්තුතියි ඔයාගේ මැසේජ් එකට. එහෙමනම් චලෝන, අපි ආපහු හෙට දවල් එකට මුණ ගැහනවා. ලස්සනත්ත මම ලයිව් එකක් එන්න, ඒකත් බලන්න ලස්සෙ වෙලා ඉන්න, වෙන වැඩක් නැත්නම්. එහෙනම් පරිස්සමට සතුටෙන් ඉන්න ඕනේ, hina වෙලා ඉන්න ඕනේ, මොන දේ සිද්ධ වුණා අඩුම තරමේ හොස්ම ගන්න ඕනේ නේද? මම චාමිකා මනෝජිනී, හැට මොන ගහමු.

0: වේමත් කලාවන
1: ඔයටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවන දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්නට හිතුනා
1: ඔයටයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරම ඇප්

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරගින් එළිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩිතහනේ ලොතරැයියේ රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: පොත්තලම පානි ජල ව්‍යාපෘති ගැටළු වලට කඩිනම් විසඳුම් ලබා දීමේ විශේෂ සාකච්ඡාවක් පැවැත්ුණා. ඒ අමාත්‍ය මහාචාර්ය චන්දන අභිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කලාවේ සහ මාවේ ජල සම්පාදන ව්‍යාපෘති ආශ්‍රිතව මතුවැති ගැටළු පිළිබඳව එහිදී අවධානය යොමු තිබෙනවා. අවශ්‍ය පාරිසරික වාර්තා වලට අනුකූලව ව්‍යාපෘති ආරම්භ කර ජනතාවට කඩිනමින් පානීය ජලය ලබා දීමට කටයුතු කිරීමටයි එහිදී පියවරගෙන තිබෙන්නේ. අමෙරිකාවට තවදුරටත් ගල්ෆ් කලාපය තුල ආරක්ෂිත ස්ථානයක් නොමැති බව ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා මොජ්තාපි ඛමේනි ප්‍රකාශ කළා. අමෙරිකාවේ හමුදා මූලස්ථාන වලට කලාපයේ ආරක්ෂාව සපයාගත නොහැකි බවයි ආධ්‍යාත්මික නායකයා සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. අමෙරිකාව සහ ඉරානය අතර සාමක්‍රියාවලියක් වෙනුවෙන් මෙවැනි විට විවිධ පාර්ශ්ව වැදගත් වී සිටිනවා. කෙසේ වෙතත් විවිධ අවස්ථාවල දිරට අතර ආතතිය උත්සන්න වෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ලක්කන ප්‍රධාන පැවති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ කනට රහත හවස හතරට evening drive with Chanit and Chanu සම අනුග්‍රහය
1: රසයෙනුත් ඉහළ ගුණයෙනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579
2: සුබ සන්ධ්‍යාවක් කවස 4:04 වෙලාව

0: හතරයි විනාඩි 8යි වෙලාව. සුභ සන්ධ්‍යාවක් ෂාරෝ.
1: Good evening. සුභ සන්ධ්‍යාවක්.
0: අපිට ඔක වෙනස් විදිහට කියන්න විදියක් නැහැ නේද? හැමදාම ඉතින්
1: මම try කරනවා.
0: Good morning කියන්න බෑ නේද? හැමදාමම වෙනස් විදියට කියන්න කියලා.
1: ඔව්. එහෙනම් Good evening. සුභ සන්ධ්‍යාවක්.
0: සුභ සන්ධ්‍යාවක්. Good evening තමයි.
1: ඔව්.
0: ආයි හටාවසලත් ඔක තමයි කියන්නේ. කවුරුහරි කියනවා නම් ඔයාලා හැමදාම එක විදියට පටන් ගන්නේ ඔය Good evening සුභ සන්ධ්‍යාවක් නේද වෙන විදියකට නැද්ද පටන් ගන්න ක්‍රමයක් කියලා කියනවා.
1: නෑ.
0: Right එහෙමනම් අපිට පුළුවන්
1: Good morning කියලා. මේ වෙලාවේ අපිට Good morning.
0: Good morning කියන්න පුළුවන්. එතකොට ලංකාවේ නේ වෙන රටක අහන අයට අපි එහෙම කියනවා කියලා හිතමු.
1: සාමාන්‍යයි වැඩේ.
0: මේ වෙලාවට එළිය වැටලා පාන්දර වෙලා තියෙන රටවල් තියෙනවනේ ලෝකේ. ඒ තැන් වලත් අපි අහනවනේ.
1: ඔව්. එනිසා යාලට සාධාරණයක් කරන්න
0: බෑ. කරන්න බෑ. දැන් යාල අහගෙන ඉන්නව නම් අනේ මෙයාලා අබදාව අපිට Good evening කියන්නේ.
1: Good morning.
0: Good morning ආලට. හතරයි විනාඩි 9යි වෙලාව. එපමණක් අදත් ඉවිනින් drive අපි පටන් ගන්න ලෑස්තිය. හවස 6:00 වෙනකන් ලස්සන සින්දු ගොඩක් එක්ක ඔයාට අතරවන් වෙන්න පුළුවන්.
1: අන්න හරි.
0: පොඩි වෙනස්කමක්
1: දුන්නා. පොඩක් වෙනස් වෙන්න ඕනේ.
0: වෙනස් විදියට අපි ගියා. ඔයාට ලස්සන සින්දු ගොඩක් එක්ක අපිත් එක්ක අතරමං වෙන්න පුළුවන්.
1: හරි. පාරවහ ගන්න බැරි නෝත.
0: පාරවහ ගන්න බැරි නෝතේ IT එකට එන්න.
1: එන්න. අපි පාර කියලා දෙන්න.
0: අපි පාර කියලා දෙන්න. දැන් ඔය චාරු මේ කම්මැලි වෙලාවට
1: හරි
0: එක එක අය එක එක දේවල් කරනවනේ.
1: ඔව්.
0: ඔමනා සාමාන්‍යයෙන් කම්මැලි කියලා හිතන වෙලාවට මොනවද තෝරගන්නේ කරන්න?
1: මම නටනවා.
0: නටනවා. දැක්ක පෞගේ දවසේ හොඳ නැටිලා නටලා තියනවා කියලා.
1: දැක්ක නේද ඔයා?
0: ඔව් දැක්ක. එතකොට තව මොනවද?
1: තව මොනවද?
0: කියන්නේ කම්මැලි මට දැන් ගන්න
1: කන්න යනවා.
0: කන්න.
1: ඔව්.
0: ඒක පේනවා. වා හරි දේවල් හැතරම කියනවා. කම්මැලි වෙලාවට සෑහෙන වැඩිපුරම ඉඳලා තියෙන කම්මැලි කමෙන් කියන එක පේනවා.
1: හැමෝම මේ
0: වැඩිපුරම වෙලාවක් ඉඳලා තියෙන්නේ
1: හැම වෙලේම කන ඉඳන
0: කම්මැලි කමෙන් කියලා පේනවා.
1: මම හැම වෙලේම හිතන්නේ මගේ පාටය කන්නේ මේ හැමදේම කරන්නේ කියලා එකද
0: කාලා මරණ.
1: එනිසා අපි කාලා ඉන්න ඕනේ සතුටින් ඉන්න.
0: මරණත් කාලා මැරෙන්නේ කියලා.
1: අන්න හරි.
0: කාලා මරණ.
1: ඔව් ඒ දේවල් තමයි මම කම්මැලි කමර කරන්නේ. මොනවද කරන්නේ? ඔවා කියන්න බලන්න.
0: දැන් මෙහෙමයි සින්දු කියන්න පුළුවන්.
1: හරි හරි.
0: කම්මැලි කමක් ආව වෙලාවට.
1: ඔය සින්දු කියනවානේ කොහොම?
0: සින්දු කියනවා. ඊළඟට සමහර අය ඉතින්
1: පොතක් කියවනවා.
0: පොතක් කියවනවා.
1: ඔව්.
0: පොතක් කියවලත් කම්මැලි වෙන වෙලාවල් තියෙනවා.
1: අන්න ඒකනේ. අපි හින්දේ ඒවා තෝරගන්නේ.
0: ඔව් ඒ නිසා එතකොට සමහර පොඩි අස්තිය අදු පාරක් ගහනවා.
1: ඔව් යාළුවෝ හම්බෙන්න යනවා.
0: ඔව් ගේම් එකක් ලේ කරනවා. ඒ වගේ කේක දේවල් තියෙනවා.
1: ඔව්
0: තව සමහරු ඉන්නවා. ඔය ආකීප එකක් කරනවා. කෑම කනම කියන එක. එතකොට දැන් ඔය කම්මැලි කමට කන සුවිශේෂී කෑමක් තියෙනවා. කම්මැලි කමක් ආවහම කාලය ගත කරගන්න ඕනුනහම කල්පනා කරන වෙලාවට කන කෑමක් තියෙනවා.
1: මොනවාද?
0: මොකද්ද ඔයා ගෙස් කරන්නේ?
1: කම්මැලි කමට කන කෑමක්.
0: ඔක හරි ගුණයි කියලා කියනවා. ඒ කෑම අපි දන්න එකක්.
1: බඩ ඉරිඟුද?
0: නෑ. ඒකත් ඒ වගේ එකක්. කන කෑමක් ඒක.
1: හරිද?
0: එතකොට මේක මේ තව මම ඉංගියක් දෙන්නම් ඔයාලට. මේක මේ අපි කොච්චර ගොඩක් අපි අරගත්තත් එකින් එක තමයි කන්නේ.
1: හපොයි.
0: දැන් මේකෙන් ගොඩක් ගත්තත්
1: හහා
0: ඒකින් අපි එකින් එක තමයි කන්නේ.
1: එකින් එක?
0: ඔව් හරි ගුණයි. මේක හෘද රෝග වලට හරි ප්‍රතිකාරයක් හොඳ මේ ආහාරයක් කියලා කියනවා. ඒ වගේ මේ එතකොට අපේ ප්‍රතිශක්තිය වර්ධනය වෙන්න හොඳ ආහාරයක් කියලා කියනවා.
1: ඕකේ.
0: මේ වගේ බොහොම පෝෂ්‍යදායි ආහාරයක් එක. එකින් එකකින් තමයි අපි සාමාන්‍යයෙන් ඒක කන්නේ.
1: කම්මැලි කමට.
0: ඔව්. බත් කන වගේ ගොඩක් එක සැරේ අරගෙන කන්නේ නැහැ. මොකද්ද ඔයා ගෙස් කරන්න කියලා අපිට මැසේජ් එකක් එවන්න.
1: ඔව්. මේ පැත්තට මැසේජ් එකක් එවන්නට පුළුවන් කම තියෙනවා. 0.7 0.3 93.5 93.7 0.7 0.3 93.5 93.7ට ඒ කෑම මොකක්ද කියලා අපිට කියන්න බලන්න.
0: සමහර විට මේ වෙලාවේ බස් එකක යනවනම්.
1: හා?
0: සමහර විට මේක කකා යනවා වෙන්නත් පුළුවන්.

0: හතරයි විනාඩි 20යි වෙලාව ITN පූජා වෙසක් කලාපය. මේ මාසේ 30 වෙනිදා. අද 26යි. 27 28 29
1: 30.
0: තව දවස් 4යි තියෙන්නේ. ඉතින් ඔබට පුළුවන් වෙසක් මංගල්‍ය වෙනුවෙන් මේ ITN පූජා වෙසක් කලාපයත් එක්ක පිළියන්දලට ආවුතින් එකතු වෙන්න. ඉතින් භක්තිගීත සඳර්ශන, තොරණ, පහන් කූඩු, දන්සැල් ඇතුළු සුවිශේෂාංග රාශියක් ඔබට මේ වෙසක් කලාපය තුළ දැක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. පිළියන්දල ප්‍රදේශයේ ජනතාව වගේම කැස්පෑව නගර සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු මේ සියලු රාජ්‍ය ආයතන එකතු වෙලා තමයි අය ස්වාධීන රූපණී මාධ්‍යාලයත් එක්ක, ලක්හඬත් එක්ක මේ දැවැන්ත කටයුත්ත සංවිධානය වෙන්නේ. ඉතින් කොළඹට වෙසක් බලන්න එන හැමෝම පිළියන්දලට නොවරදවාම යන්න.
1: පිළියන්දලට
0: වෙසක් තියෙන පිළියන්දල.
1: එහෙම
0: කිව්වොතින් වඩාත් නිවැරදි. මොකද දැවැන්ත වෙසක් කලාපයක් සංවිධානය වෙමින් තියෙනවා. ඉතින් ඒ දැවැන්ත වෙසක් කලාපය නොදැක ගියෝතින් වැඩක් නැහැ. ඒක නිසා දන්සැල් වලට යන්න, වෙසක් බලන්න, එතකොට මේ දේවල් වලට කොළඹට එනවා නම් අනිවාර්යයෙන්ම පිළියන්දලට එන්න.
1: මේ මාසේ 30 වෙනිදා ඉඳන් ජූනි 3 වෙනිදා වෙනකන් තියෙනවා.
0: ජූනි 3 වෙනිදා වෙනකන් වෙසගේ අසිරිය දැක බලා ගන්න පිළියන්දල ප්‍රදේශයේදී ඔබට පුළුවන්කම තියෙනවා. ITN පූජා වෙසක් කලාපය සමගින් එකතු වෙනවා. ඉබිලින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ වාගේ කැම වේල රසවත් කරන විජේ නිෂ්පාදන ගැන අපි මතක් කරන්න ඕන. කැම වේල විතරක් නෙමෙයි, බොන තේකේ ඉඳලා කෝපියේකේ ඉඳලා වාට රසවත්ම නිෂ්පාදන පෙළක් තමයි විජේ නමින් හඳුනා දෙන්නේ.
1: ඉතින් ඔයා දන්නා තත්වෙන් වගේම ගුණාත්මක බවෙන් සියලුම නිෂ්පාදන අපිට ලැබෙන්නේ අපේ රසේ රටේ සැමට බෙදෙන විජය නිෂ්පාදන කියන නමින්. ළඟම තියෙන වෙනසලෙන් වෙන්න පුළුවන්, සුපිරි වෙනසලෙන් වෙන්න පුළුවන්. ඔයාට විජය කියන නම කොහිගියත් වරදින්නේ නැහැ. ඉතින් නම බලලම විජය කියන නිෂ්පාදන මිලදී ගන්න.
0: ඔව්, දැන් ගොයන් කැපෙන කාලේ නම් නෙවෙයි මේක. මේ කාලේ දැන් වැපුරුම් සිද්ධන
1: කාලේනේ.
0: දැන් ගොයන් හිටවනවා, එතකොට වී වපුරනවා. දැන් ඔය අස්වැන්න එනකොට වී ටික අරගත්තට පස්සේ මේ ටික වී ටික කොටා ගන්න මෝලකට, වී මෝලකට අරගෙන යනකොට ඔයා ගිහිල්ලා රස්තියාදු වෙන තැනකට ගියොතින් වැඩක් නැහැ. ඉක්මනට වැඩේ කරගන්න පුළුවන් තැනකට තමයි යන්න ඕන. ඒකට තමයි ඩෝම මැෂින් එකක් තියෙන වී මෝලක් හොයාගෙන යන්න කියලා කියන්නේ. ඉතින් සහ නිෂ්පාදනය ආශ්‍රිතව ව්‍යාපාර කරන අය දැන් දන්නවා මේක පොඩි ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන්නේ.
1: ඩෝම
0: මැෂින් එකක් තියෙන්න ඕන, නිකන් ගැම්මට වගේ තියෙන්න ඕන. එහෙම තියෙනනේ සමහර නිෂ්පාදන තියෙනනේ, එහෙම එකක් තියෙන්න ඕන. බිස්නස් එකක් නම් එහෙම එකක් තියෙන්න ඕන වගේ එකක් තියෙනවනේ. ඒ වගේ තමයි දැන් ගෙදර කුස්සියේ කැම වේල රසවත් කරන්න විජේ නිෂ්පාදන තියෙන්න ඕන කියලා තියෙන වගේම තමයි වී මෝලක් පවත්වාගෙන යනවා නම් සහ නිෂ්පාදනය ඇස්සෙතොට ඩෝම මැෂින් එකක්
1: තියෙනවනේ.
0: ඒක තමයි ට්‍රෙන්ඩ් එක. ඒ නිසා ගන්න හොඳ අලෙවෙන් පසු සේවාවක් එක්කවට බිස්නස් එක දියුණු කරගන්න පුළුවන් ඩෝම මැෂින් එකක් ගත්තොත්.
1: දැන් සහල් ආශ්‍රිතව ව්‍යාපාර කරන හිමිකරුවන්ට ඩෝමා කළුවැටි ඉවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන යන්ත්‍ර උපකරණ වගේම ඇඹරුම් යන්ත්‍ර, පොල්තල් හිඳින යන්ත්‍ර, මෙන්න මේ හැම යන්ත්‍රයක්ම වට ගන්න පුළුවන්කම තියෙන අවශ්‍ය මාදලි වලින් අවශ්‍ය ධාරිතාවලි. ඒකට යන්න හොඳම තැන තමයි මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. නොම්බර 30 කැල්හෙන පාර මහරගම මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙනවා. එතනට යන්න පුළුවන්. නැත්නම් කතා කරලා වඩ සම්බන්ධ කරගන්න පුළුවන්
0: රටට වාසනාව අරගෙන ඔබට වාසනාව ළඟා කරගන්න අතරෙම ඔයාට කරන්න තියෙන මහජන සම්පතලු තරයක් මිලදී ගන්න එක. ඔබේ වාසනාව විතරක් නෙමෙයි රටේ වාසනාව වෙනුවෙනුත් රුපියල් 40ක් වැය කරාට පාඩුවක් වෙන්නේ නැහැ.
1: ඉතින් ඔයාට පුළුවන්කම තියෙන සුපුරුදු විදිහටම කෝටි 2 සුපිරි තෑග, ලක්ෂ 25 ප්‍රථම තෑග වගේම ලක්ෂ තියාග වැඩි වැඩි ඉඳලා ගන්න මහජන සම්පත වරද්දන්නේ නැතුව හැමදාම මිලදී ගන්න.
0: 4:24 වෙලාව.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස 4:29යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: නී හඳුන් කූරුවලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
1: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
4: වාර්තාපිට වාර්තා තමන කෝටි අටේ NLB දනඩිතහනය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතාන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
5: FM 93.5 FM 93.7 ලකනා.

0: සත්වයේ කුළුබඩු 25කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුල්තැන්ගේ ජයගත් විජය.
1: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: FM 93.5

0: 4:34 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව චාරු කවුද ඉන්නේ අපිට සිද්ධාක් අහන්න මේලා මැසේජ් කරන කටිකමට මතක් කරන්න ඕන.
1: ටාගට් ඇපරල් එකෙන් මේ වෙලාවෙ සද්දටම අපි වහගෙන ඉනෝ කියලා මැසේජ් එකක් දාලා තිනු. ඔයාලව ගොඩක් ආදරෙන් එකතු කරගන්න ඔයලගේ සින්දුවට. මාම සින්දුකට එකතු කරගන්න කුලියා පිටින් නිලක්ෂි තමයි මැසේජ් එක දාලා තින්නේ. අම්මා ඉරංගනි. එතකොට තාත්තා කරන අදස නංගි දනුෂ්කා මේ හැමෝම එකතු කරගන්න කියලා තිනවා මැසේජ් එකේ. ඊට පස්සේ එකතු කරගන්නවා MS ද සිල්වාව එකතු කරගන්න මේ වෙලාවෙ අපි සින්දුව කෙල්ලලා මැසේජ් එකක් දාලා තියෙනවා බලමු. ඒත් එකම පැලන් දෙනියෙන් අපිට මැසේජ් එකක් දාලා තියෙන හිනුනිවවත් එකතු කරගන්න මේ වෙලාවෙන් ගොඩක් ආදරේ. ඊට පස්සේ හැමදාමත් වගේ එකතු වෙනවා අපිත් එක්ක බණ්ඩාරගම ප්‍රදීප් ලංකා. ඔයාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන අපි ලෑස්ති.
0: එතකොට දැන් අපි අර ඉස්සෙල්ලාම කිව්වනේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නදී අපි කිව්වා.
1: ඔව්.
0: ඔයාට සමහර වෙලාවට මේ කම්මැලිකමක් නිදිමත ගතියක් එහෙම තියෙන වෙලාවට
1: හරි
0: අපි කන කෑමක් තියෙනවා. මොකක්ද ඒ කෑම? මේක ගොඩක් තිබුණත් අපි කන්නේ
1: එක එක.
0: ගොඩක් තිබුණත් අපි කන්නේ එක. අහුරක් අතර ගත්තත් අපි කන්නේ එක. ඒක තමයි ඒක ටෙක්නික් එක. ඉතින් ඒ මොකද්ද කියලා අපි ඇහුවා. සමහර අය කියලා තියනවා නේද?
1: ඔව් කියලා.
0: සමහර අය උත්තර දීලා තියනවා.
1: මාට
0: හිතලා දේ තබිට මැසේජ් එකක් දාගෙන යන්න WhatsApp
1: එකේ. දැන්මම කියන්නේ.
0: පස්සේ ගිහම ඒක ගැන ගොඩක් විස්තර ටිකක් තියෙනවා මට කියන්න.
1: හහ්.
0: මට ඒක කියන්න කලින්
1: මොකද්ද කියලා කියන්න
0: ඕන. ඔයා මොකද්ද කියලා මේක අඳුර ගන්න ඕන. මේක heart එකට හරි හොඳයි කියලා කියනවා. ප්‍රතිශක්තිය වර්ධනය වෙනවා කියලා කියනවා.
1: හහ්.
0: ඉතින් මේ වගේ කාරණා ගොඩක් එක එතකොට නිදිමත ගතිය නැති වෙන්න මේ වගේ කාරණා ගොඩකට හොඳ ආහාරයක් කියලා කියනවා.
1: මේ මහත් වෙනවා කියලාත් කියනවනේ.
0: මහත් වෙනවා කියලා කියනවා.
1: කියනවා.
0: ඔයගේ කියන රට කඩ කනවා. අර රට කඩ කනවාද? කවන්නේ.
1: දැන් නේද තේරුනේ? දැන්ම කියන්නේ ඇයි කියලා?
0: මං ඒක ගැන කියන්නම් විස්තර ටික. නිරතදිග මෝසම අයිමත් සක්‍රිය වෙන්න පටන් අරන් තියෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා. ඉතින් මේකත් එක්ක දිවිනේ නිරතදිග ප්‍රදේශවල වැසේ තත්ත්වය වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා තියෙනවා. එතකොට බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික් වලත් විටින් විට හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. ප්‍රදේශවල ඇතම් ස්ථානවල මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති වෙන්න පුළුවන් කියලා තියෙනවා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව. ඉතින් පහුගිය දවස්වල කියන්නේ මෝසම් නෙවෙයි තිබිලා තියෙන්නේ, පෙර මෝසම්.
1: ඔව් ඔව් ඔව්.
0: ඒකට දැන් තමයි
1: මෝසම් හරියටම තියෙන්නේ.
0: නිතිත දිග මෝසම් හරියටම පටන් ගන්නෙ. හරිද?
1: හා අපි රැවටුණා පොඩ්ඩක් ඉතින්නේ.
0: අපි මේ රැවටුණා හොගේ දවස්වල මෝසම් කියලා නෑ, මෝසම් නෙවෙයි.
1: ඔව්.
0: දැන් තමයි අපි එන්නේ.
1: ඔව්.
0: කලින් අපි එව්වේ කසකාරයෝ. දැන් තමයි
1: නැට්ටුවෝ
0: එන්නේ කියලා යාලා කියලා තියෙනවා. ඉතින් කසකාරයෝ කරපු හරිය හැටියට
1: ඔව්
0: නැට්ටුවෝ මොනෝ කරයිද? 4:37 වෙලාව. අපි කිව්වා රට කජු කියලානේ.
1: ඔව් ඔයා කිව්වා අපි නෑ, ඔයා කිව්වා.
0: එච්චර දෙයක්වත් පරිස්සම් කරගන්න
1: බෑ චොමිට.
0: එච්චර දෙයක්වත් බෑ පරිස්සම් කරගන්න. ලොරි ටොක්ස් දීලා
1: අයියෝ අයියෝ
0: මං කියන්න රට කජු කියන ලොකු විස්තරයක් තියෙනවා කියන්න. තව පොඩ්ඩෙන් කියන්න.

0: හතරයි විනාඩි 41 වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන නම් මේක තමයි.
5: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 7 9 5 7 9
1: ITN ලක්හඬ පූජා සම්

0: දා සිට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් බල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය
1: දකිනවා.

0: හතරයි විනාඩි 45 වෙලාව ඔය අනුරාධපුර පොළොන්නරුව පැත්තට. එතකොට ඔය මහියංගනේ පැත්තේ වගාවන් කරන පැතිවලට ගියාට පස්සේ චරුව දැකලා තී සමහර විට වගා ලින් කියලා තියෙනවා. සමහර වෙලාවට ටීවී එකේ පෙන්නනෝ වල්ලලි එහෙම වැටිලා සතුන් වැටිලා මේ යන වෙලාවල් තියෙනවා මේ වගාලින් වලට වැටිලා. මේව හදන්නේ අර වගාවට වතුර නැති කාලෙට, වතුර අඩු කාලෙට වතුර ටික ගන්න. ඉතින් මේකෙන් වතුර ටික ගත්තා කියලා අපිට වතුර ටික ලිඳෙන් ගැසරේට වගාවට නිකන් එන්නේ නැහැ. නිකන් එන්නේ නැහනේ. පණිට්ටුවෙන් අරගෙන දාන්නෙත් නැහනේ.
1: එහෙම දැම්මොත් දැමින්නේ නැහැ.
0: ඒ කරන්නේ නැති වැඩක්නේ. ඉතින් ඔකට වතුර මෝටරයක් දාලා විතර තමයි වතුර ටික ගන්නෙ. ඉතින් ඒ නිසා දැන් වගාලිඳක් තිබුණට මදි වතුර ටික උඩට ගන්න හොඳ මෝටර් පම්ප් එකක් තියෙන්න ඕන. ඒකට ලොකු විදුලි බිලක් දරන්න වෙනවා නම් අපි කරන වගාවෙන් ඇත්තටම වැඩක් නැහැ. ලයිට් බිල ගෙවුවට පස්සේ
1: ඇති ලාභයක්
0: නැහැ. ඔව්. ආයිමත් තව තියෙන රත්තරන් බඩුවක් උකස් කරලා තමයි පෝර ටික ගන්නෙ වගාවට. ඒ නිසා මේ අපි වගාවක් කරනවා නම් අපි බලන්න ඕන අඩු පිරිවැයකින් වැඩි ආදායමක් ගන්න පුළුවන් විදියක් යන. ඒකට තමයි ඩීප් ටෙක් වෝටර් පම්ප් එක හොඳ උත්තරයක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ.
1: අනිත් එක තමයි ඩීප් ටෙක් ආයතනයේ අපේ ගොවි මහතුන් වෙනුවෙන්ම සුවිශේෂී උමිලාඩු කිරීම එක්කම තමයි මේ ඩීප් ටෙක් සෝලා වතුර මෝටරය දෙන සූදානම්ෙන් ඉන්නේ. අපේ ගොවි මහතුන්ට පුළුවන්කම තියෙනවා ඒ නිසා අස්වැන්න සරු කරගන්න පිරිවැය අඩු කරගන්න ඩීප් ටෙක් සෝලා වතුර මෝටරයක් දැම්මම මිලදී ගන්න 0711711 0711711 කතා කරලා ඔයාට පුළුවන්කම තියෙනවා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
0: සූර්ය ශක්තියෙන් පමණක්ම වැඩ කරන මේ ඩීප් ටෙක් වෝටර් පම්ප් එක අරගෙන වගේ වගා බිමේ ඕන කරන ජල අවශ්‍යතාවය සපුරගන්න ඔන්න දැන් පුළුවන්කම තියෙනවා. අර ඔරුවක් තිබුණට වැඩක් නැහැනේ, හබලක් නැතුව. ඒ වගේ තමයි වගා ලිඳක් තිබුණට වැඩක් නැහැ. හොඳ වතුර මෝටරයක්
1: නැත්තම්
0: නේද? හරි, ඒ වගේම තමයි දැන් වගාව ගැන කතා කරනකොට කසාගල ප්ලාන්ටේෂන් කියන්නේ අපිට කෘෂිකර්මාන්තයේ නව මගකට ප්‍රවිෂ්ඨ කරලා හොඳ ආයෝජකයෙක් වෙන්න, හොඳ ව්‍යවසායකයෙක් වෙන්න ඕන කරන මග කියා දෙන ආයතනයක් කසාගල ප්ලාන්ටේෂන් කියන්නේ. ඉතින් යාළුවත් එක්ක එකතු වුණොත් ඔන්න දැන් ඔයාලට පුළුවන් හොඳ ව්‍යවසායකයෙක් වෙන්න කෘෂිකර්මාන්ත ශාස්ත්‍රයේ ඉදිරියට ගිහිල්ලා.
1: ඒ වගේම තමයි කසාගල ග්‍රීන් සුපර් වෙනන්සල් ජාරය හරහා ඔන්න ඔබට ලබා දෙන්නේ තෝරාගත් නැවුම් උසස්ම තත්වයේ පාරිභෝගික අත්දැකීමක්. ඉතින් සරුසර අනාගතයක් පැහැබර හරිත ශ්‍රී ලංකාවක් යන දැක්මත් එක්ක ඔන්න ඔබට විශ්වාසයෙන් යුතුව එකතු වෙන පුළුවන්කම තියෙනවා කසාගල සමූහ ව්‍යාපාරයත් එක්ක.
0: එවගේම මතක් කරන්න ඕන විජය නිෂ්පාදන කියන්නේ 100%ක්ම අපේ රටේ රසවත්ම නිෂ්පාදන පෙළක්. ඔබට හඳුන්වා දෙන කෑම වේල රස ගන්න ඔය වගේම විශේෂයෙන්ම ඔයාට තේ එකක් බොනකොට, කෝපි එකක් බොනකොට වෙනස් විදිහට කෑම ටිකක් හදාගෙන කන වේලාවට මතක් වෙන්න ඕන නම තමයි විජය කියන්නේ නූඩ්ල්ස්, ඉන්දියාප පිටි, එතකොට තෝසේ, කුරක්කා, මේ වගේ නිෂ්පාදන පෙළක් ඔබට හොඳම ස්වභාවික රසය රැකෙන විදිහට, ස්වභාවික ගුණය රැකෙන විදිහට, ස්වභාවික රසය ආරක්ෂා වෙන විදිහට තමයි මේ සිළු නිෂ්පාදන සකස් කළ දෙන විජය නමත් එක්ක.
1: එනිසා තමයි අපේ රසය දැන් රටේ සමටත් බෙදන්නේ. ඉතින් පාරිභෝගික අධ්‍යක්ෂක කියන පාරිභෝගික විශ්වාසය වසර 30ක් තිස්සේ, වසර 37ක් තිස්සේ විජය නිෂ්පාදන දිනාගෙන තියෙනවා. ඉතින් ඔබට පුළුවන්කම තියෙනවා ළඟම තියෙන වෙනසලින් සුපිරි වෙනසලින් විජය නිෂ්පාදන නම බලලම මිලදී ගන්න.
0: ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව පිළිබඳවත් මතක් කරන්න ඕන. ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව කියන්නේ අවුරුදු 57ක් නොබිදෙන ජනතා විශ්වාසයක් ඇති නියමිත ප්‍රමිතියට ආයුර්වේද නිෂ්පාදන සගසා, ආයුර්වේද නිෂ්පාදන එකතු කරන, ලබා දෙන, ජනතාව අතරට පත් කරන, පාරිභෝගිකයන් අතරට පත් කරන නිෂ්පාදන ආයතනයක්. විශේෂයෙන්ම අවුරුදු 57ක් කියවම් පොඩි කාලයක් නෙවෙයිනේ. ඉතින් ඒ විශ්වාසයත් එක්ක තමයි ප්‍රමිතිගත නිෂ්පාදන පෙළක් අපිට හඳුන්වා දෙන්නේ, ඔබට හඳුන්වා දෙන්නේ ප්‍රවීණ ආයුර්වේද වෛද්‍ය මණ්ඩලයකගේ තත්ත්ව පාලන අංශයේ අධීක්ෂණය යටතේ ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන 200කට අධික ප්‍රමාණයක් දේශීය වෙළඳපොළට දායාද කරමින් ශ්‍රී ලංකා ජනතාවගේ විශ්වාසය, ආදරය, ඒ වගේම ගෞරවය දිනාගෙන තියෙනවා මේනකොට ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව. ඒ ගැන අපි විශේෂයෙන් මතක් කරන්න ඕන. 4 විනාඩි 49 වෙලාව විනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ සිංදු අකහන මැසේජ් එකක් එවන්න පුළුවන් අපිට.
1: 0705 93 5 0305 93 7 0305 93 7 ඔයාගේ WhatsApp මැසේජ් එකක් දෙන්න. ඒ වගේම තමයි අපේ Facebook post එක තියෙනවා.
0: Like කරන්න. Comment කරන්න.
1: හරි.
0: Share කරන්න. යන ලකඩ අපේ official Facebook page එකට.

0: ඩ්‍රයිව්වෙක්වෙට
1: ලක්කඩ ඒවිලින් ට්‍රයි.
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනඩතහනය ලොතරැයිෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතාන සම්පත ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකු වන්.
3: NLB හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලාගන්න.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: පැමිණ කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන්කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා සිත් සුවඳින් පිරේවා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ශනික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: අවස පහයි වෙලාව සුබ සන්ධ්‍යාවක් අපි දෙවෙනි පැයේ.
1: සුබම සුබ සන්ධ්‍යාවක්.
0: එවිදින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ මං ඉස්සලා කිව්වනේ අර මට වැරදුණු
1: ප්‍රශ්නය.
0: මට වැරදුණු ප්‍රශ්නේ නෑ. අතර මං ඒ ප්‍රශ්නයක් ඉදෙත් නෙමෙයි අහුවේ. මට ඕනුනේ පොඩ්ඩක්
1: කටිව මේකට මේ කාරණේට ඇදලා ගන්න.
0: ඔව් පොඩ්ඩක් මේ වැඩේට සම්බන්ධ කරගන්න. ඉතින් රටකජු ගැන හැමෝම දන්නවනේ.
1: ඔව්.
0: රටකජු කිව්වහම අපි ඔය නිකන් බස් එක යන වෙලාවට කම්මැලි කමට
1: කටිදා ගන්න.
0: ඔව්. එකක් එකක් අරගෙන කටට විසික් කරගන්න.
1: ඔව්.
0: මේක දැන් අර මං කියවන ගොඩක් අහුරක් තිබුණත් අතට අරගෙන මේක අපි කන්නේ එකින් එක.
1: ඔව් ඔව්.
0: අර මේ බෑබදපු රටකචු එකකන පොත්ත සුද්ධ කරන ගමන් අපි මේක කනවා. හැබැයි බස් වල එහෙම කනවට මේකට කැමති නෑ බස් වල,
1: විශේෂයෙන්ම AC බස් වල.
0: ඒසී පද්ධතියට හානි වෙනවා කියලා, විශේෂයෙන්ම මේ රටකජු කන්න එපා කියලා යන බෝඩ් ගහලම
1: තියෙනවා.
0: ඉතින් එහෙම දැක දැක රටකජු අරගෙන ඒ වගේ බස් වල නගින්න එපා. පවුනේ මිනිස්සු එච්චර බෝඩ් එකක් ගහගෙන පරිස්සම් කරන්න හදන්නේ.
1: ඔව්.
0: ඒකෙන් ප්‍රශ්නයක් වෙන නිසානේ. ඊපස්සේ වාල්ටමයි AC නැත්තේ.
1: ඔව්. එහෙමයි. ඒකට යන්න වෙයි රස්නේ.
0: හරිද? ඉතින් ඒ නිසා මේ ඒ වගේ දේවල් කරන්න එපා. කොහොම වුණත් මේක හරි සෞඛ්‍යම වශයෙන් ප්‍රතිලාභ ගොඩක් තියෙන ආහාරයක් කියලා තමයි කියන්නේ.
1: ඔව්.
0: විශේෂයෙන්ම ප්‍රෝටීන් බහුලයි කියනවා. ශරීරයේ වර්ධනයට සහ පටකලු තෙඩියාවට අවශ්‍ය ශාක්‍යමය ප්‍රෝටීන් මේ හරහා ලැබෙනවා කියලා කියනවා.
1: ඒ
0: වගේම හදවතට හිතකරයි. මං කියවනේ හાર્ට් එකට හරි හොඳයි කියලා. ඉතින් මේකේ අඩංගු වෙනවා කියලා කියන්නේ අසන්තෘප්ත මේදය.
1: අසන්තෘප්ත මේදය.
0: ඒ කියන්නේ healthy fats. අපි කියන්නේ fats හොඳ නෑ කියලානේ. ඒ වුණාට මේකමයි තියෙන්නේ healthy fats. ඒ නිසා මේ අසන්තෘප්ත මේදය කියලා කියන්නේ සිංහලෙන්.
1: හරි හරි.
0: healthy fats කියන්නේ අපි
1: සිංහලෙන්.
0: සිංහලෙන්. එතකොට මේකෙන් ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කරලා හෘද රෝග වැළඳීමේ ප්‍රවණතාවය අඩු කරනවා කියලා කියනවා. ඒ වගේම තව ප්‍රතිලාභයක් තියෙනවා. ඔයාලට ගොඩක්ම වැදගත්.
1: හරි.
0: මේක ගොඩක්ම වැදගත් වාට.
1: මොකද්ද?
0: වා කියවනේ මහත් වෙනවා කියලා.
1: නැද්ද? කෙට වෙනවද?
0: මහත් වෙනවා කියන එකක් නෙවෙයි මේකෙන් වෙන්නේ. රටකජු ආහාරයට ගත්තට පස්සේ බර පාලනය කරන්න.
1: හා
0: මේකෙන් උදව් වෙනවා කියලා කියනවා. ඉතින් ඒක ගොඩක් හොඳ ප්‍රතිලාභයක් නේද? සමහරව මේ බර අඩු කරගන්න කියලා නොකරන
1: දෙයක්
0: මංගල්‍යයක් නෑනේ.
1: මේ බර අඩු වෙන්නේ නැහැ. බර පාලනයක්
0: වෙන්නේ. ඉතින් කොහොමනම් ඉතින් මේකෙන් ඒ වගේ ලොකු වාසියක් සලසෙනවා කියලා කියනවා.
1: අපි ඔහේ කටේ දාගත්තට මෙන්න මේ දේවල් ලැබෙනවා ඒකේ.
0: මේ වගේ ප්‍රතිලාභ ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා මේ නිකන් ඉන්න වෙලාවට නේද?
1: ඔව්.
0: ගොඩක් රටකජු ටිකක් අරගෙන කන්න පුළුවන් නම්
1: හොඳයි.
0: මේක හොඳ ප්‍රතිලාභයක්. ඉතින් නිතර මේක කැමරට ගත්තට පස්සේ අර බර පාලනය කරගන්න ඔයාලට සපෝට් එකක් ලැබෙනවා. ඒ වගේම තමයි දියවැඩියාව පාලනය කරන්නත් මේකෙන් පුළුවන් කියලා තියෙනවා. ග්ලයිසමික් දර්ශකය ඉතා අඩුයි කියලා කියනවා. ඒ නිසා ලේවල සීනි මට්ටම එකවර ඉහළ දාන්නේ නැහැ කියලා කියනවා.
1: පාලනයක්
0: කරගන්න පුළුවන් කියනවා. වගේම මොළයේ ක්‍රියාකාරීත්වය ගොඩක් වැදගත්.
1: ඔව් ඔව්.
0: ගන්න. අදම කන්න. රටකජු කිලෝ එකක් අරගෙන.
1: කවන්නේ අද කන්න ගෙනල්ලා.
0: ප්ලීස් ගෙදර අයහගෙන ඉන්නවා නම් රටකජු ගෙනත් තියන්න.
1: කිලෝ එකක් හරි කමක් නැහැ.
0: කිලෝ එකක් හරි කමක් නැහැ. මොළයේ ක්‍රියාකාරීත්වයට චාරුට. හරි වැදගත්.
1: හොඳට
0: පැහැදිලි. ඉතින් මේකේ මේ අඩංගු වෙනවා කියනවා විටමින් B3.
1: හා
0: ඒ වගේම කොලෙස්ටරෝල් වැනි ප්‍රතිඔක්සිකාරක.
1: හරි.
0: සමාවන මේ රෙස්වොට්‍රෝල් කියන ප්‍රතිඔක්සිකාරක මොළයේ සෛල ආරක්ෂා කරන්න, මතක ශක්තිය වැඩි කරන්න ඉවහල් වෙන මේ වගේ දේවල් අඩංගු වෙනවා කියලා කියනවා.
1: එහෙනම් අර පොඩි ළමයිට එහෙම ගොඩක් වටිනවා. දැන් පාඩම් කරනකොට එහෙම පාඩම් කරන ළමයිට එහෙම රටකජු ටිකක් දෙනවා නම් හොඳයිනේ.
0: ඔව්. ඒක නිසා මේ රටකජු කියන්නේ මේ වගේ ප්‍රතිලාභ සෞඛ්‍යම වශයෙන් ගොඩාක් තියෙන ආහාරයක්.
1: ඔව්.
0: ඒක නිසා අපි නිකම ඩෝක හිතලා නෙමෙයි අපි කන්නේ. කන්නේ අපි කෑවේ අපි කන්නේ ඕක කම්මැලි ගවට නිකන් කරගන්න එකක්
1: උදාට.
0: ඉතින් මේකේ ಗುಣ ගත්තට පස්සේ මේ වගේ ගොඩක් තියෙනවා කියලා තමයි කියන්නේ.
1: ඒ
0: වගේම තමයි මේ මේක තඹ ආහාරයට ගන්න පුළුවන්.
1: හරි. තඹල.
0: තඹල ගත්තාම සමහර කියන මේක තව ගුණේ වැඩි කියලා.
1: වැද
0: රටකජු වලට වැඩි යන.
1: ඉතින්
0: ලුණු සහ මිරිස් අරන් මනින් එකතු කරලා කන රටකජුකට වඩා මේක බදලා හරි.
1: එහෙම
0: නැත්නම් අපි අර කියන්නේ අර මේ මේ මේ අමු රටකජු
1: තඹල
0: කරගෙන ඒ විදිහට කනවනම් මේකෙන් ගොඩක් ප්‍රතිලාභ සෞඛ්‍යම වශයෙන් ලැබෙනවා කියලා කියනවා. දැනගෙන රටකජු
1: කන්න
0: කන්න මීට පස්සේ
1: මොලේ හරි පොඩ්ඩක් වර්ධනය වෙනවා.
0: මොලේ හරි වර්ධනය වෙයිනේ දෙයිනේ කියලා.
1: ඒ නිසා කවක් නෑ.
0: ඒ නිසා අදින් පස්සේ කනකොට
1: මොලේ වර්ධනය වෙනවා කියලා
0: මොලේ වර්ධනය වෙනවා කියලා හිතාගෙන කන්න.
1: රටකජු ටිකක් කන්න වැඩිපුර.
0: හවස 5 විනාඩි 6 වෙලාව මැසේජ් එකක් එවන්න අපිට.
1: 0703 93 5 93 4.
0: අපිට මැසේජ් කරලා තියෙන ගොඩක් අය නේද? ඉක්මනට මතක් කරමු ද රටකජු ගැන කියලා තිබුණ ගොඩක් අය.
1: ඔව් ගොඩක් අය රටකජු කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඉස්සුරු මදුසංකව අපි එකතු කරගන්න ඔයා රටකජු කියලා දාලා තියෙනවා. ඊට පස්සේ වින්ද්‍යා ඔයාත් රටකජු කියලා අපිට මැසේජ් එක දාලා තියෙනවා. ඔයාවත් එකතු කරගන්න සින්දුවකට. ඊට පස්සේ තරු වැල්ලවයි මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයාවත් එකතු කරගන්න ගමන් හලාවතෙන් ඉන්නවා තෙරෙස්. ඔයාලා අහපු ප්‍රශ්නට උත්තරේ රටකජු කියලා දාලා තියෙනවා. ඔයාවත් ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට එකතු කරගන්න. ඊට පස්සේ පන්වැල්ලෙන් මැසේජ් එක දාලා තියෙන උපුල්. ඔයාවත් ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට එකතු කරගන්නවා.

0: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.

0: හවස 5:19 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. චර්දංග අපිට පහුගිය කාලේ අපි අපේ රටේ මිනිස්සු ගොඩාක් හොඳ බුද්ධිමත් සල්ලි තියෙන දේපල තියෙන මිනිස්සු බවා සමහර පිරමීඩ ජාවාරම් වලට අහුණා.
1: ඔව්.
0: හරිම පුදුම විදියට. අම්මෝ මෙයාත් අහුණාද?
1: හිතාගන්න බැරි අය.
0: අම්මෝ මෙයාටත් එහෙම වුණාද කියලා.
1: ඔව්.
0: හිතන තරමටම අපි මේ වගේ දේවල් වලට අහුණා. ඒ අහුණේ විශේෂයෙන්ම මේ අපි මේ තරමටම ඇඳුවා.
1: ඔව්.
0: ඒ තරමටම ඇඳුවා.
1: විශ්වාස කෙරෙව්වා.
0: විශ්වාස කරන්න පුළුවන් වෙන මට්ටමට
1: අපිව ඇඳුවා.
0: අපිව ඇඳුවා.
1: ඇත්තම
0: කතාව. විශ්වාස කරන්න පුළුවන් වෙන මට්ටමටම අපිට සාක්ෂි. එතකොට ඒ වටපිටාව
1: මෙහෙම දේවල් වෙලා තිනවා.
0: මෙහෙම දේවල් වෙලා තිනවා. හොඳ බයාලුව. ඒ වගේ දේවල් හරහා අපිව මේ ලස්සනට ඇඳුවා. ඉතින් ගොඩක් අයට මේ පිරමීඩ චාවාරම් වලට අහුවෙලා තමන්ගේ තිබුණු සන්තකය නැති කරගන්න සිද්ධ වුණු වෙලාවල් තිබ්බා. ඊට පස්සේ දැන් එහෙම දෙයකට අහුණු කෙනෙක්, එහෙම වංචානිකයන්ට අහුවෙච්ච කෙනෙක්,
1: හරි,
0: ආයිමත් ඇහුවතින් ආයෙ වගේ දෙයකට අහුවෙනවද කියලා. අපෝ නෑ පිස්සුද,
1: ආයෙනම්
0: පැත්තවත් බලන්නේ නෑ. ඔය පිරමීඩ නෙවෙයි, මොන
1: මොකක්වත් කියන්න එපා.
0: මේ පිරමීඩ
1: වචනෙත් එපා.
0: ඔව්. මොකක් කරන් ආවත් අපි නම් අහුවෙන්නේ නැහැ කියලා වගේ කියන්නේ.
1: ඔව්.
0: ඉතින් මේවා මොකද තිබ්බ සන්දකේම නැති වෙලා ඒවා මේ ආයෝජනය කරද්දී හිටපු යාළුවොත් නැති වෙලා.
1: පළවෙනි අවස්ථාව දෙවෙනි අවස්ථාව හරි විදිහට අපිට ඒක මේවා පෙන්නලක් දෙනවා.
0: ඔව්.
1: ඊට පස්සේ තමයි
0: ටික ටික ආයිමත් අපිට බෙල්ලට තොණ්ඩුව
1: වැටෙන්නේ.
0: ඉතින් අන්තිමට මේ ඇයි අර මේවට ලං කරගත්ත යාළුවොත් නැති වුණා.
1: ඔව්.
0: ආයෝජකයොත් නැති වුණා. අන්තිමට ඒවයි හිටපු කම්පැනිත් නෑ, මුකුත් නෑ. අවසානයේ මේ
1: මං තනි වුණා.
0: උන් හිටි තැන් නැති වුණා. ඉතින් එහෙම වුණානේ ගොඩක් අයට. ඒ නිසා තමයි ආයි කියන්නේ මේ ආයි වගේ දෙකට කතා කරමු. මම නෑ යන්නේ පිස්සුද? පොවඩ අහුවෙන්නේ නෑ කියලා කියන්නේ. හැබැයි මතක තියාගන්න ඕන දේ තමයි මේ චාරු, මේක දැන් ආයි එන්නේ ඒ විදියට නෙවෙයි. ඔයාට මේ පිරමීඩ ක්‍රමයක් තියෙන මේක මරු මෙහෙම කියලා නෙවෙයි ඉන්නේ. මේක එන්නේ දැන් වෙන විදියකට. මේක වෙන ක්‍රමයකින් තමයි ඔයා ළඟට එන්නේ. ඔයාගේ සල්ලි ටික අරගන්න, හොරා ගන්න, සෝරා ගන්න. ඒකට මේ ආයිමත් අර පරණ අහුවෙච්ච ක්‍රමයටම ඇවිල්ලා මෙන්න තියනවා මේක ආයෝජනය කරන්න. එහ�ම කියලා
1: සල්ලි මෙච්චර
0: ලැබෙනවා කියලා එහෙම ක්‍රමයකට දැන් ආයි එන්නේ. මොකද එයාලා දන්නවා මේ වංචනික මිනිස්සු දන්නවා ඒකට ආයි මිනිස්සු අල්ලගන්න බෑ
1: කියලා. ගොඩක් අය දැනුවත් කියලා.
0: ගොඩක් අය දැනුවත් ඒ ක්‍රමය ගැන කියලා. දැන් වෙන ක්‍රමයක් හොයාගන්න ඕන කියලා තමයි දැන් ඒ වෙන ක්‍රමයකින් එන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් වලට අහුවෙන්න එපා. ෂණිකව අපිට මුදල් ලැබෙන ක්‍රම හොයාගෙන කවුරු හරි එනවනම් පොඩක් පරිස්සම් වෙන්න.
1: එහෙම ෂණිකව මුදල් ලැබෙන ක්‍රම තියෙනවා නම් අපේ රටේ මිනිස්සු හැමෝම එහෙම පිරමීඩ පස්සේ යන්න එපා.
0: එහෙම ලැබෙනවා නම් ඉතින් ඔය ලොතරැයි එකකින් දිනුවකින් ලැබුණොත් ඇරෙන්න. මේ ෂණිකව එහෙම මුදල් දෙන්න කවුරු හරි
1: ඉන්නවා නම්
0: ඒක ඉතින් මැජික් එකක් වෙන්න ඕන. යාට මොන හරි ඇලඩින්ගේ පුදුම පහන හම්බෙලා හරි.
1: ඔව්.
0: ඒ වගේ මොන හරි
1: මැජික්
0: බලයක් තියෙන්න ඕන. එහෙම නැත්නම් එහෙම වෙන විදියක් නැහැ කියන එක පොඩ්ඩක් තේරුම් අරගෙන
1: ඒ
0: වගේ වංචනික මිනිස්සුන්ට අහුවෙන්න එපා. හරි විදියට හරි දේ තෝරගෙන ඔයාගේ සල්ලි යොදවන්න මොන හරි දෙයකට යොදවනවා නම් එහෙම නැති වුණොත් ජීවිත කාලෙම හම්බ කරගත්ත සල්ලි ටික මෙහෙත් ඒත් ටික ගන්න ඉතුරු කරගත්ත මුදල් ටික වෙන්න පුළුවන්. විශ්‍රාමයේ ගිහිල්ලා විශ්‍රාමයේ වැටුප වෙන්න පුළුවන්. අන්තිමට ජොබ් එකකින් අයින් වෙනකොට ලැබුණු අර්ථ සාධකේ වෙන්න පුළුවන්. මේ දේවල් ඔක්කොම වංචනිකයන්ට දීලා අතපිහිදගෙන
1: පැත්තකට බලන් ඉන්න තමයි වෙන්නේ.
0: ඔව්, මානසික වැටිලා ධනිස් තුවාල කරගෙන.
1: හරි,
0: මානසික වැටිලා ධනිස් තුවාල වෙන්න පුළුවන්.
1: වැටෙනකොට
0: තුවාල වෙනවානේ. එහෙම තුවාල කරගෙන අන්තිමට අන්තිම කාලේ මැරෙන්න වෙන්නේ විස්සෝපෙන්. විස්සෝපෙන් මැරෙන්න වෙන්නේ. මොකද මේ සිත් ඇවුලෙන් කලකිරීමෙන් තමයි මේ මැරෙන්න වෙන්නේ.
1: දැන දැනනේ අපි යන්නේ ඉතින් ඕවට.
0: ඒ නිසා පොඩ්ඩක් ඒව ගැන හිතන්න පරිස්සම් වෙන්න. ඔයාගේ වටිනා කියලා මුදල් ආය යොදවද්දි පරිස්සමෙන් ඒවා ආයෝජනය කරන තැනකට දාන්න. මොකද එහෙම නැතුව ගියොත් අර කිව්ව දේවල් තමයි වෙන්නේ.
1: අපි දැන් රචනාවක් වගේ එක කිව්වා, ඒ ටික තමයි
0: වෙන්නේ. ඒ ටික තමයි වෙන්නේ. විස්සෝප වෙලා මැරෙන්න වෙන්නේ.
1: ඔව්. ඒ නිසා එහෙම රැවටෙන්න එපා. රැවටෙන අයට තටාබයි කියන්න.
0: ඔව්, මේවා මේ අර ඒව වෙන කාලෙට විතරක් කතා කරලා වැඩක් නැහැ. වෙන්න කලින් කතා කරන්න ඕන දේවල්.
1: උනාට පස්සෙත් වැඩක් නැහැ.
0: උනාට පස්සේ කරලා තයල් වැඩකුත් නැහැ. වෙන්න කලින් ඒව ගැන පොඩ්ඩක් දැනුවත් වෙලා ඉන්න. සමාජය ආශ්‍රය කරන්නේ නේද ලෝකේ තොරතුරු දේවල් පොඩ්ඩක් හොයලා බලන්න. ඒවත් එක්ක ඉන්නකොට ඔය අප්ඩේට් වෙනකොට
1: දවටෙන්නේ නැහැ.
0: මේවට අහු වෙන්නේ නැහැ.
1: ඔව්. අප්ඩේට් නැති එක තමයි අවුල.
0: 5:24 වෙලාවෙ විලින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. දේශාරෝග්‍ය දෙපාර්තමේන්තුව පිළිබඳව මතක් කරන්න ඕන. අවුරුදු 57ක් පුංචි කාලයක් නෙවෙයි. එයාලා සර්විස් එක දීලා තියෙන අපිට. ඉතින් ඒ සර්විස් එක ඒ විදිහට අවුරුදු ගාණක් අපිට දෙන්න පුළුවන් උනේ විශ්වාසවන්ත විදිහට අවුරුදු ගාණක් තිස්සේ අපිව ආරක්ෂා කරපු නිසා ඒගොල්ලොන්ගේ නිෂ්පාදන වලි.
1: දැන් ප්‍රමිතිගත ආයුර්ද නිෂ්පාදන ප්‍රවීණ ආයුර්ද වෛද්‍ය මණ්ඩලයකගේ හා තත්ත්ව පාලන අංශයේ අධීක්ෂණය යටතේ තමයි ආයුර්වේද ඖෂධ හා නිෂ්පාදන 200කට අධික ප්‍රමාණයක් දේශීය වෙළඳපොළට දායක කරමින් ශ්‍රී ලාංකේය ජනතාවගේ නිරෝගීකම ආරක්ෂා කරමින් සෞඛ්‍ය තත්ත්වය නන්වාලීම සිදු කරන්නේ.
0: හවස 5:25 වෙලාවේ විනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරවාගේ මැසේජ් එකක් එවන්න අපිට 0673
1: 93.5 93.7
0: අපේ පෝස්ට් එක බැලුවද?
1: බැලුවේ නෑ නේද?
0: බැලුවේ නෑ නේද? යන්න ලක්කඩ ඔෆිෂියල් Facebook page එකට. ඔයාලට පුළුවන් පෝස්ට් එකට ලින්ක් කමෙන්ට් එකක් දාන්න.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හන්දි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
2: වාර්තාපිට වාර්තා කබිනේ කෝටි 8 NLV දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
4: හවස 5:30
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා

0: හවස පහයි දිහ වෙනකොට එගොඩත් මෙගොඩත් යාකරමින් මෙයාල යන්නේ කඩවතයි මහරගමයි යාකරමින්.
1: හරිද,
0: කඩවතයි මහරගමයි යාකරමින් යන බස් එකක් තියෙනවා.
1: අපි වහගෙන යනවලු.
0: හයිවේ කියන්නේ හයිවේ කියන බස් එකක් මේ වෙලාවේ අපි වහගෙන යනවා කියලා තියෙනවා. ND 37.95 ගහන අපුඩිය. Thank you ජයවේවා. කට්ටිය පරිස්සමට යන්න ඕන. ඔය බස් එකේ ඉන්න අපේ නෝනා කෙනෙක්.
1: හා.
0: යාව පරිස්සමට කියන්න. ගිහිල්ලා කඩවතින් ලස්සනට බසන්න. වහිනවා කියලා කිව්වා.
1: හා.
0: පරිස්සම යන්න ඕන.
1: හිමින් යන්න.
0: හයිවේ එක යනකොට යන්න ඕන මේ වේග සීමාවන් දාලා තියෙන මේ දවස්වල වැස්සත් එක්ක.
1: ඔව්.
0: 60 කිලෝමීටර 60ක වේගෙන් යන්න ඕන.
1: ඔන්න අපේ රියදුරු මහත්තයාටයි අපි මේ කියන්නේ.
0: ඔය කියන වේගෙන් යන්නවද?
1: යනවනේ.
0: බලන්න පොඩ්ඩක් මීටරේ.

0: මග සලකුඩුට
1: ලක්කාඩ ඒවිෙන් ට්‍රයි
2: එල්ප හදහන ලංකාවේ වැඩිම තෑකි දෙෙන තෑකි අවස්ථා වැඩිමලොතරයිය එල්ප හඳහන ඔබත් අදම එල්ප හඳහඩ බලාගන්න
1: නියමයිනි ලක්කාඩ ඒවිෙන් ට්‍රයි
3: සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහැනි. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
4: හැබැයි අම්රිතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා.
6: ශාන් විජේරත්න නිර්මාණයක්.
7: තේරුම් ගන්න කලින් ඇඳුමක් දාගෙන ඉන්නකෝ. ඔයාව හොම දැක්කම මට මතක් වෙන්නේ අනුරාධපුරේ අටවුන් මැද තියෙන වාමන රූප.
8: බඩ තිබ්බට නංගි ඉතින් මං එච්චරම කැත නෑනේ. ඇතෙක් වුණත් ලස්සන නංගි ඉතින් බඩ තියෙද්දිනේ. බඩ නැති ඇත්තු දැකලා තියෙනවා. කැතයි බඩ තියද්දි තමයි ඇතෙක් වුණත් ලස්සන.
9: පහේ ළමයි.
10: අන්න ප්‍රසන්නේ අපි කෙල්ලයි දෙන්න මුකුළු කර කර ඉන්නවා.
11: මුකුළු කර කර කිව්ව කොහොමද මුකුළු කරන්නේ?
10: ඇයි මිනිස්සු? දැන් නැති මුකුළු කර කර ඉන්න විදිය?
11: වැඩි කරලා පෙන්නන්නකෝ.
10: අනේ
6: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න. පහේ ළමයි.

0: වෙසක් කලාපය
1: මැයි 27 සිට ජුනි 2 දක්වා මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී සහ නායම්බල මධ්‍ය විද්‍යාලය පරිශ්‍රයේදී
0: බෞද්ධ උරුමයේ අභිමානය සමරන්න බොතුසි පුබුදන්න ඔබත් එක්වන්න
2: ලෝකානුකම්පා
1: රාජ්‍ය වෙසක් මංගල්‍ය හා වෙසක් කලාපේ සජීව තොරතුරු ලක්හණි
0: බෙත්පර අනුග්‍රහය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි.
3: හවස 5 විනාඩි 40යි වෙලාව. චාරු කවුද ඉන්නේ අපිට මැසේජ් කරපු අය සිද්ධාක් අහන්න මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා.
4: පොල්ගහ වලින් එකතු වෙනවා සුරේකා රේනු. එතකොට රුවන් සාගර යසින්දි හසදරා මේ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. ඊට පස්සේ බොයගොඩ පැත්තට යනවා. ගොඩ වෙලාවකින් මැසේජ් එක කිව්වේ නැහැ කියලා තියෙනවා. බොයගොඩ ඉස්සුමලව එකතු කරගන්නවා ගඩක් ආදරෙන් ඊළඟ සිද්ධුවට. ඊට පස්සේ පානතරේ මැසේජ් එකක් දාලා තිනෝ ප්‍රියංගනි පුතාවත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. අනිවාර්යයෙන්ම එකතු කරගන්නවා. ඊට පස්සේ අනුරගමෙන් අනුනාවති එකතු වෙනවා. මහතේ සිරිල් ප්‍රදීප පේස්සලා අනුෂිකා හර්ෂණ අමේලියා මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඒතිකම අද ලස්සනයි අද අපි දෙන්නගේ පෝස්ට් එක කියලා තියෙනවා එකතු කරගන්න කියලා තියෙනවා. මුලත් සිංහල දහර තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අම්මා තාත්තා එතකොට හස්බන් මේ හැමෝම එකතු කරගන්න චූටි මල්ලි ඉදුනිල් එතකොට ප්‍රනීත් මේ හැමෝමත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ.
3: මාපලකම පියාලා අපේ පෝස්ට් එකට කමෙන්ට් කරලා තියෙනවා හඬකාරකමත් එක්ක මාත් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම කසුන් ඒ වගේම සුරේකා රේණු අයබුවන් දෙන්නටම අපි තින්නවා ආදරණීය ලක්හඬ සමග කියලා. ඊට පස්සේ දිහාරා එස් ජයසිංහ ලස්සනයි කියලා තියෙනවා දෙන්නම. තැන්ක් යූ ඔය දෙන්නටම කියලා මැසේජ් කරනවා. ඒ වගේම දමයන්ති, ඒ වගේම ප්‍රදීප් ලංකා, ඒ වගේම සුජීව මధుරංග, ඒ වගේම වසන්ත මේ ගැතුළු කට්ටියම ඉන්නවා. අපි අහගෙන අපි පොස්ට් එකට කමෙන්ට් කරපු කට්ටිය අතර ඉන්න ටික දෙනෙක් මට මතක් කරේ.

0: රටට වග කියන රේඩියෝ
1: වෙලව සෝස පහේ විනාඩි 45
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න
3: සම අනුග්‍රහය
4: POC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට බැංකු කටයුතු කරගන්න ඔබේ ලයිෆ් එක ෆ්ලෙක්ස් කරගන්න POC Flex අදම ඩවුන්ලෝඩ් කරගන්න
5: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග්ය ලක්ෂ 20ක් ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයකට ටැග් මෙගා පවර්
6: සහයෝගීතා අනුග්‍රහය
7: ඔබේ දෙමව්පියන් විශ්වාසයෙන් දඹදිව යවන්න වසර 25ක අභිමානය සමගින් ගැමුණු ට්‍රැවල්ස් 0777 377 770
8: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
7: වකුගඩු හානි වලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි 071.397
1: ආර්ථිකයේ හැකිලීමක් හෝ අනතුරක් නැතැයි මහබැංකු අධිපති කියයි. ඉතිහාසයේ වැඩිම විගමනික ප්‍රේෂණ මේ වසර අවසානයේදී. පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ගේ දුරය අහිමි වන පනත කඩිනමින්. ජූලි අවසන් වන තෙක් තෙල් සංචිත ඇතැයි සංස්ථාව කියයි. එකඟතාවයක් නොමැති ඇමරිකා ඉරාන සාකච්ඡා
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න

කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: පෑහිනවා කියන්නේ කොතේ වැළපෙනවා කියන එකනේ.
2: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
1: කොහොමද බෙරිවිලා?
2: බෙරිවිලා විතර නෙමෙයි මේ ඇලිලා.
1: තුමයි මේ කඩල බලන්නකෝ. මං හදන්නා විජය කීරි මාළු කරී.
3: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු.
4: අත්තම්නේ මේ දෙක නම් හොඳට පෑහිනවනේ.
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
5: Cool drive එකට
6: ලක් කරන. Even in drive.

0: පහයි විනාඩි 53යි වෙනව කාලය එක්ක අපිට තියෙන ලොකු සටනක්.
1: ඒක අපිට මේ වෙලාවේ තවදුරටත් තහවුරු වෙනවා.
0: තහවුරු වෙමින් තියෙන වෙලාවක් කාලයත් එක්ක අපිට සටනක් තියනවා කියලා. ඒ අතරේ මතක් කරන්න ඕන අපේ ගෙදර කෑම වේල රස කරගන්න ඕන කරන කෘතිම දේවල් නැති වසවිස නැති නිෂ්පාදන පෙළ හඳුන්වා දෙන විජේ නිෂ්පාදන ගැන කියන්න ඕන. කෑම වේල රසවත් විතරක් නෙමෙයි ගුණවත් පෝෂදායි විදියට හදාගන්න විජේ නිෂ්පාදන එකතු කරගන්න.
1: දැන් ඔයාට පුළුවන් කෑම ටික රස කරගන්න විජේ නිෂ්පාදන විජේ කුළුබඩු එකතු කරගන්න. අපි දන්නා තත්වයෙන් වගේම ගුණාත්මක භාවයෙන් උසස් නියම රසට කුළුබඩු ටිකේ ඉඳන් හැම නිෂ්පාදනයක්ම අපිට ලැබෙන්නේ විජේ කියන නමින්. ඒ නිසායි ඔබට නම බලලම අපේ රසේ රටේ සමර බෙදෙන විජේ නිෂ්පාදන මිලදී ගන්න කියලා කියන්නේ.
0: ඔයා හිතනව නම් ඔයාට මේ ලොකු ලොකු බිස්නස් වලට යන්න බෑ. මට මේ මහ වීමෝලක් කරන්න එහෙම තරම් වත්කමක් නෑ දෙයියනේ ඔයාලා ඔච්චර කිව්වට කියලා හිතනවනම්.
1: හරි එහෙම නෑ.
0: හරි කේන්ති ගන්න එපා.
1: කේන්ති ගන්න.
0: කලබල වෙන්න එපා.
1: Calm down.
0: බැලන්ස් එක නැති.
1: ඕ
0: ඕ ඕ කලබල වෙන්න එපා.
1: කලබල වෙන්න එපා.
0: බැලන්ස් එක නැති. Right? ඒක නිසා ඔයාලට පුළුවන් ඩෝමා මැෂින් වලින් තියන
1: ඔව්
0: පුංචියට ව්‍යාපාර කරන අයට තියෙන ස්ටීම් බට්ට ගන්න. ඒක ගත්තොතින් ප්‍රශ්නයක් නෑ. ඔයාලට පුළුවන් වැඩේ ගොඩ දා ගන්න එතනින් පටන් ගන්න. පුංචි තැනින් පටන් ගන්න. ඔය ලොකු ව්‍යාපාර වෙච්ච ලොකු ව්‍යාපාර කරන හැමෝම පොඩි පොඩි පොඩි තැනින් පටන් ගන්න
1: තියෙනවා. පොඩි තැනින් පටන් ගන්න.
0: ඒ නිසා පොඩි වැඩි පොඩි විදිහට පටන් ගන්න.
1: ඊට පස්සේ පුළුවන් කණු දෙක එලිබෙට යන්ත්‍රයට යන්න.
0: ඒකට යන්න පුළුවන් ස්ටීම් බට් එක ඉස්සලා ගන්නකෝ. ඒක එක පොඩියට ගන්න මේ පොල් තෙල් හිඳන යන්ත්‍රයක. සයිඩ් එකෙන් තියා ගන්න පොල් තෙල් හිඳීම සහල්
1: කොටන්න
0: බෑ නෝන යන්ත්‍රයක් ගන්න අරගෙන දියුණු වෙන්න. දියුණු වුණ දවසක අපිටත් කෝල් එකක් දීලා කියන්න. ඔන්න ඔයාලා කිව්ව හින්දා අපි මේ හැමදාම කියන හින්දා මලවදේ ගත්තා. හැබැයි වැඩේ ගොඩ ගියා.
1: එම්
0: කියන පණිවිඩය අහන්න අපි හරි ආසයි.
1: යන්න මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් එකට නම්බර 30 කැලේහෙන පාර මහරගම මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙන එතනට යන්න පුළුවන් ආට. නැත්නම් කතා කරලා උනේ විස්තර දැනගන්නත් අවස්ථාව තියෙනවා 0117 679 579 0117 679 579 ට කෝල් එකක් දෙන්න.
0: හවස 5 විනාඩි 56යි වෙලාව.
2: FM 93.7 Lakhana Radio ITN
3: Dhammapade Tathagata Sambuddha Deshane Sanatana Madhura Bhashane Sakala Manushya Vargyage Buddhi Mahimaya Saha Jnana Darshane Koota Prapta Kiriminda Laukika Menma Louturavu Vimukti Margaya Elipeheli Kiriminda Deshita Sambuddha Vachane Haraya ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: ලක්හඬ සමග බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: ජීවිත තිළින කිරීමේ බැති පරදායකත්වය.
1: මේ හඳුන් ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්රිතා සෙත් සුවඳින් පිරේවා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: ඉවිනි ඩ්‍රයිවෙක් අදත් ඔන්න ගොඩක් හවස්සලා තියෙන හැන්ද වෙලා තියෙන හැත් පහු වෙලා තියෙන්නේ. අපි මතක් කරන උන විජේ නිෂ්පාදන පිළිබඳව ගෙදර කෑම වේල රසගන්ව ගන්න ඔයාලට ගෙදර තියෙන්න මොන් නිෂ්පාදන පෙළක් තමයි විජේ නිෂ්පාදන කියන්නේ. සීද සියක්ම අපේ රටේ රසවත්ම නිෂ්පාදන ඔයා ගෙදර ගෙනියනවා නම් ඒ නම බලලම ගෙනියන්න විජේ නිෂ්පාදන වලින්.
1: ඒ විජේ කියන නම කොහෙවත් වරදින්නේ නැහැ. ළඟම තියෙන වෙනසලෙන් වෙන්න පුළුවන්, සුපිරි වෙනසලෙන් වෙන්න පුළුවන්, ආට පුළුවන්. අපේ රසේ රටේ සම්පත බෙදෙන විජේ නිෂ්පාදන මිලදී ගන්න.
0: ඒ වගේම අද සම්පත කියන්නේ, මහජන සම්පත කියන්නේ වාසනාව ඔයාගේ දොරකඩට අරගෙන එන ලොතරැයි කියලා අමතක කරන්න එපා. ඉතින් කොතනින් හරි ඔයාට අවස්ථාවක් ලැබෙන තැනකින් ටිකට් එකක් ගන්න. සමහරු ඉන්නවා චාරු මේ මෙන්න මෙතනින් ගන්න ඕන, මෙතනින් තමයි වාසනාව තියෙන්නේ එහෙම කියලා හිතාගෙන ඉන්නවා. සමහරට එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි අපි නොහිතන තැනක අපේ වාසනාව තියෙන්නත් පුළුවන්. ඒ නිසා ඔයාට හම්බ වෙන ළඟම තැනින් ඔයාට අවස්ථාව ලැබෙන මුල්ම තැනින් ඔයා මහජන සම්පතක් අද ගෙදර අරගෙන යන්න. සමහර විට අද දවස වෙන පුළුවන් ඔයාගේ ජීවිතේ වෙනස් කරන දවස.
1: ලොතරැයි ලොව රජ කිරුළ තමයි මහජන සම්පත කියලා කියන්නේ. ඉතින් ඒ කිව්ව විදිහටම ඔයාට පුළුවන්කම තියෙනවා මහජන සම්පත වැඩි වැඩියෙන් මිලදී ගත්තොත් එහෙම. කෝටි දෙකක සුපිරි තෑග්ග, ලක්ෂ 25 ප්‍රථම තෑග්ග වගේම ලක්ෂයේ තෑග්ග වැඩි වැඩියෙන් දිනා ගන්න. ඒකට ඉතින් හැමදාම ඔන රුපියල් 40ක් නේ පුංචි රුපියල් 40ක් වෙනදන් කළා මහජන සම්පත මිලදී ගන්න.
0: රයිට්, සින්දුවක් අහගෙන මැසේජ් එකක් එවන්න. ඔයාට තව පුංචි වෙලාවක් තියෙනවා. අපි සින්දුවක් අහලා ආයෙත් කතා කරමු.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: හවස 6යි විනාඩි 19යි.
2: මේ හඳුන් කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අමෘතා. සිත සුවඳින් පිරේවා.
5: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සුළුහා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679 579.

0: බුදුු ගීතයා ඔබ වෙත තිලින කිරීමේ බැතිබරදායකත්වය.
1: මේ සමර හඳුකුරු පත්තු කලාට සුවඳ නෑන ඒවට ස්ටන්ඩස් නැද.
2: හැබයි අංග්‍රතා ස්ටන්ඩඩ් සල්ට හදර නිසා හැම හඳුකූරම හොඳ සුවඳයි. නිවිලගයට පස්සෙත් සුවඳයි.
3: කෙසිවකට කෙසිවෙකුට හානියක් නැති එස්සලස් ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා.

0: Game Try. ඉබිනින් ට්‍රයිව් එක අපිට වෙලාව ලං වෙලා තියෙන්නේ යන්න. ඉතින් යන්න කලින් මතක් කරන්න ඕන, වාගේ කෑම වේල රස ගන්නවා වගේම විශේෂයෙන්ම තේ එකක් බොනකොට, කෝපි එකක් හදාගෙන බොනකොට නම විජය කියන එක මතක් වෙන්න ඕන. විජය නිෂ්පාදන වලින් විජය තේ, විජය කෝපි අරගෙන රසට තේ එකක් කෝපි එකක් හදාගෙන බොන්න. ඒ වගේම වෙනස් විදිහට කෑම ටිකක් හදා ගන්නවා නම් තෝසේ ඉඳියාප්ප පිටි, ඒ වගේම කුරක්කම් පිටි, මේ වගේ නිෂ්පාදන පෙළක්ම ඔබට ගන්න පුළුවන් විජය නමත් එක්ක. අපේ රටේ අපේ දෙයක් විදිහට, දේශීය දෙයක් විදිහට, දේශීය කුළුබඩු සාරය එකතු කරමින් තමයි මේ සියලු නිෂ්පාදන ඔයාලට හඳුන්වා දෙන්නේ විජය නිවසින්.
1: අපේ රසේ රටේ සමර වෙදෙන විජය නිෂ්පාදන ගැනත් ඔන්න මතක් කරන ගමන් අපි අදට ගිහින් එන්නම්. හෙටත් හවස 4ට ඔයාව හම්බෙන්න බලාපොරොත්තුෙන් තමයි අපි යන්නේ ගිහින් එන්න. ඔයාට සුබ දවසක්. මම චාරු.
0: සුබ දවසක් අපි යනවා. මම චමිත්.

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට
1: ලංකේ විශ්වාසදිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117 579 579

0: අනුග්‍රහය.
1: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙකහමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ.
0: සහයෝගීතා අනුග්‍රහය.

0: на столе.
1: ආර්ථික හැකිලීමක් හෝ අනතුරක් නැතැයි මහබැංකු අධිපති කියයි. ඉතිහාසයේ වැඩිම විගමනික ප්‍රේෂණ මේ වසර අවසානයේ. පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ගේ දුරය අහිමි වන පනත කඩිනමින්. ජූලි අවසන් වන තෙක් තෙල් සංචිත ඇතැයි සංස්ථාවෙන් ප්‍රකාශයක්. පළාත් සභා ඡන්දයට ප්‍රතිපාදන ගැටලුවක් නැතැයි ඇමති නලින්ද කියයි. අනාගත පරපුරට හරි මඟ පෙන්වන ITN ටෙක්යා දෙවන පියවර ඇරඹෙයි. එකඟතාවයක් නැති ඇමරිකා ඉරාන සාකච්ඡා.

0: ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ. ශ්‍රී ලංකා මහ බැංකුව එක් දින ප්‍රතිපත්ති පොලි අනුපාතිකය 8.75% දක්වා ඉහළ නංවා තිබෙනවා. ඊයේ පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදී තීනයට එළඹ ඇති බවයි මහ බැංකුව පවසන්නේ. ඒ අනුව එක් දින ප්‍රතිපත්ති පොලි අනුපාතිකය 8.75% දක්වා 14% වැඩි කිරීමට පේවරගෙන තිබෙනවා. දේශීය සහ ගෝලීය වශයෙන් පවතින තත්ත්වයන් සහ ඉදිරියේ ඇතිවිය හැකි තත්ත්වයන් සලකා බැලීමෙන් පසුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ තීරණයට එළඹ බවයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පරිශ්‍රණ නියෝජ්‍ය අධ්‍යක්ෂ නවීන් පෙරේරා මහතා සඳහන් කළේ. ප්‍රතිපත්ති පොලි අනුපාතයේ ඉහළ දැමීමේ අරමුණ අනවශ්‍ය ලෙස ණය ලබා ගන්නා ප්‍රමාණය අඩු කිරීම බව මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළා. එමෙන්ම මෙරට ආර්ථිකයේ කිසිදු හැකිලීමක් මේවනතෙක් සිදුව නොමැති බවයි මහ බැංකුව අධිපතිවරයා කියා සිටියේ.
1: ප්‍රතිපත්ති පොලි අනුපාතය වැඩි කිරීම බලපොරොත්තුම වෙළඳපොළ පොලි අනුපාතය තීව්‍ර විදිහට වැඩි වෙන්න ඕනේ. වැඩිම තුලින් ඒක ණය ලබා ගැනීම සහ ණය ලබා ගැනීමේ විදී වෙන ආර්ථිකය වර්ධනය වෙනවා. ඊළඟ වාරික දෙකේදී ආර්ථිකය වර්ධනය වෙනක තමයි බලවෘත්තු. ඒ කියන්නේ කිසිම ආකාරයක හැකිලීමක් බලවෘත්තු නැහැ මේක. ආර්ථිකය 4% වර්ධනය වුණා කියන්නේ ආර්ථිකය වර්ධනය වෙනවා. හැකිලීම කියන්නේ ආර්ථිකය ඍණ වෙනවා කියන එකනේ. 2022 සිද්ධ වුණේ

0: හැකිලීම. ව්‍යවස්ථාවේ පොඩ සංචිත තිබෙන්න රුපියල් තිබෙන්න රජයට විනියෝගපාත පාලනය නැතුව යනවා. ආනයන් කරන බඩු මුකුත් නැතුව රට ලොකු අරමුදක තිබිච්ච වෙලාවකන. එතකොට ඒ වෙලාවේ ආර්ථිකය පොලි මුදල් ප්‍රතිපත්තිය දැඩිව 7%කින් නෙවෙයි 15-10% කමෙන්ට් වුණා. ඒ තුලෙන් තමයි ආර්ථිකය අමුසාකාර සංකෝචන කිරීමෙන් තමයි ස්ථාර තත්ත්වය ලබා ගන්න පුළුවන් වුණේ. මේ අවස්ථාවේ එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ආර්ථික දිකටම වර්ධනය වෙන ගමන් තමයි අමුසාකාරට වැඩිපුර තියෙන ඉල්ලුම පාලනය කිරීම තුළින් තමයි මේ කියන්නේ. පොඩි අර උදාහරණයක් මම කියවන්නේ මුලින්ම ආපු වෙලාවේ අර මේක අර ඒ වෙලාවේ තිබ්බේ මේ වාහනයක් පල්ලඹට කඩාගෙන යනවා ක්‍රෑෂ් වෙන්න ගිහිල්ලා කුඩු වෙන යන පත්මත්තුම තියෙනකොට එතකොට ඒ වෙලාවේ ඒකට දැඩි ප්‍රතිපත්ති අරගෙන මේක නවත්තගෙන උස්සාවර කරන්න අවශ්‍ය වුණා. ඒක වෙලා පස්සේ දැන් ඊට පස්සේ මේක එළියට අරගෙන උඩට අරගෙන උස්සාවර ඉදිරියට යනකොට දැන් පේන්නේ තාමත් ඉදිරියට යම් කිසි වේගකින් යනවා. 2023 24 23 මැග බාගෙන මේ වෙනකම්ම තාමත් 5% වර්ධනයක් වුණා කියන්නේ ඒක උඩට යනවා කියන එකනේ. පල්ලෙහාට නෙවෙයි යන්නේ. අර නෙගටිව් කියන්නේ කන්ට්‍රැක්ෂන් කියන්නේ පල්ලෙහාට යන්නේ. මේක උඩට යන්නේ. මේ වෙලාවක ගිහිල්ලා තියෙන උඩට මේක දිගටම යන්නත් ඒ විදිහට තමයි.
1: ඩොලරයට සාපේක්ෂව රුපියලයාගේ ක්ෂණිකව ඉහළ යාම පිළිබඳවද මහබැංකු අධිපතිවරයා කන්නු පැහැදිලි කළා.
2: පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද එක රැයකින් කොහොමද ඩොලර එක පල්ලයට ආවේ කියන එක?
0: මේක තියෙන අවිශ්වාසතාවය සහ යම්කිසි සිකුලේෂන් නිසා තමන්ට කැමති ගානකට ඕනම ගානකට බැංකුවලින් විදේශ විනිමය මිලදී ගන්න ගත්තට බැංකුව අතර වලින්ද පල 330 වගේ මට්ටමක තියෙනකොට බැංකුවෙන් පිටත අපන ආනයන කරන අය බැංකුවල ඉල්ලන ගත්ත 345ට 50ට 54ටත් ගියානේ අර ඒ පෙන්වනේ වෙලාව. එතකොට ඒක පොඩි එතකොට මේක ගැල්පීමක් නැහැ. බැංකුව අතර ගනුදෙනු වෙන්නේ ගනුදෙනු එක අඩුයි කොටක් ගනුදෙනු නියමිත වෙන 330 වගේ. බැංකුවෙන් පිටත විශේෂයෙන් ආනයන කරුවන් 350 ඊට අමතර අර ඕඩ් වලින් අරගෙන 380ට 400ටත් සමහර අය මේ කලබල වෙලා පැනික් කළා විදේශ විනිමය අරගෙන තමන්ගේ ආනයන වලට මේ වියදම කාකරගෙන බලපෑ. එතකොට ඒ තත්ත්වය තුළ අපි කත් එක පිරත් තමයි බ්‍රහස්පතින්දා දවසේ අපි බැලුවා මේ අතර ලොකු වෙනසක් තියෙනවා. එතකොට ඒ අනුව අපේ අන්තර් බැංකු වෙළඳපළේ යම් කිසි ආකාරයක විනිමය අනුපාතයක අර තැනට ගැලපෙන ආකාරයට ඉදිරියට ගෙනාට පස්සේ ඒ ඉන්ටර් බැංක් මාකට් එක ඇක්ටිවේට් වුණා අතරින්ද ට එක්කම ඉම්පෝර්ට්ස් එක්ස්පෝර්ටර්ස්ලාට බැංකු හරහා ගන්න දුණු තුළින් හැමෝටම වෙළඳාම කරන්න පුළුවන්. ඒක නිසා මේක ස්ථාවර වුණේ. එතනදී අනිත් එක්ක කියන්න ඕන ඔය වෙලාවේ කලබල වෙලා ගත්ත අය විශේෂයෙන් ඔය වාහන ණය කරන අය වෙන අවස්ථාශ්‍රය ඒගොල්ලෝ විනිමය අනුපාතය 350ට 60ට ෆෝඩ් එකට 70ටම ගන්න ඇත. නමුත් ඒ අයගෙන් බඩු ගන්න අය විශේෂයෙන් දැනගන්න ඕනේ. ඒගොල්ලන්ගේ අපි වාහනයක් ගන්නවා කියලා. ඒගොල්ලෝ කිව්වොත් අපේ විනිමය අනුපාතය අපි 350ට ගත්ත ඒ නිසා මේ ගානේ වඩන ඕනේ කියලා මං හිතන්නේ මගේ ලීම ඒ පවතින විනය අනුපාතයෙන් මිසක් ඒගොල්ලෝ වැඩිපුර ගත්තාම ඒ පාඩුව ඒගොල්ලෝ ගන්නවා. ඒක කස්ටමර්ට පාස් කරන්න එක වැරදි. ඒ නිසා කලබල වෙලා වැඩිපුර ගත්තා එක දැන් ඒ පාඩුව ඒගොල්ලන්ට දැන් දරා ගන්න වෙනවා. දැන් 323ට ඇවිල්ලා
1: තියෙනවා. මේ අතර රුපියල ශක්තිමත් කිරීමට අවශ්‍ය පාර්ශ්වයන් සිදු කළ නිසි මැදිහත්වීම් පිළිබඳව කැබිනට්ේ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැහැදිලි කළා. නිසි අවබෝධයෙන් සැලසුම් සහගතව රුපියල තවදුරටත් ශක්තිමත් කිරීම රජයේ අරමුණ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
3: මේ ප්‍රශ්නය මතුණු පළවුණු මොහොතේ සිට ජනාධිපතිතුමා දළ මාතුරා ලෙස දළමාත්‍ය ලේකම්තුමා ප්‍රමුඛ ඒ කණ්ඩායම මහ බැංකුවේ අධිපතිතුමා ප්‍රමුඛ කණ්ඩායම නිරන්තරයෙන් සාකච්ඡා කරමින් මතුවිය හැකි තත්ත්වයන් පිළිබඳව පුරෝකථනය කරමින් මේකට මැදිහත් වුණා. අපි එතන සාර්ථකත්වයක් අත්පත් කරගෙන තිබෙනවා. තාම කෙටි කාලයක් ඇතුළතදී යලිත් ශක්තිමත් වුණු මුදල් ඒකයි බව රුපියල පත් වෙලා තිබෙනවා. ඉතින් පළවෙනි වෙලාවේදී ඒකත් එක්ක ඇති වෙච්ච තත්ත්වයන් පිළිබඳවත් ඒ වෙලාවේ ඇති වුණු කලබලය පිළිබඳව අපිට අවබෝධයක් තිබෙනවා. ඒ ඇති වුණු තත්ත්වයේ දේශපාලනික වාසියක් කරගන්න කණ්ඩායම් පිළිබඳව අපි අවබෝධයක් තිබෙනවා. නමුත් අපි බොහොම ප්‍රවේශමෙන් සැලසුමක් සහිතව මේ ප්‍රශ්නේ මැදිහත් වෙලා අදාළ කණ්ඩායමක සාකච්ඡා කරමින් යම් තැනකට අරගෙන ආවිලා තියෙනවා. මේ ස්ථාවරත්වය දිගටම පවත්වා ගැනීම සහ තවදුරටත් රුපියල් ශක්තිමත් කර ගැනීම තමයි කටයුතු කරමින් ඉන්නේ. ඒකට ගෝලීය පවතින අර්බුදයක විශේෂයෙන් තෙල් මිල වැඩිවීමේ ප්‍රශ්නයෙන් අපේ මුදල් ඒකක මත ඇතුළත් තියෙන පීඩනය. ඒ පීඩනය කළමනාකරණය කර ගැනීම සඳහා විවිධ පැතිවලින් අපි කටයුතු කරමින් යනවා.
1: මේ වසර අවසන් වන විට ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම විගමනික ප්‍රේෂණ ප්‍රමාණය ලෙස ඇමරිකා ඩොලර් බිලියන 9ක් වාර්තා කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. මැදපෙරදිග යුදමේ වාතාවරණය පැවතියද ශ්‍රමිකයන්ගේ මූලික වටු වැඩි කිරීම සහ නව රජයේගත් ක්‍රියාමාර්ග ඇතුළු කරුණු හේතුවෙන් මෙම තත්ත්වය ඇති කර ගැනීමට හැකිවන බවයි සභාපතිවරයා සඳහන් කළේ.
4: මෑත කාලයේදී ඇතිවෙච්ච යුදමය වාතාවරණය සමඟ යම්කිසි විදියකට විදේශගත වීමේ ප්‍රමාණය යම් අඩුවීමක් දක්නට ලැබුණා හැම ශ්‍රේෂ්ඨයකටම අදාළව. මේ වෙනකොට ඒ තත්ත්වය සමනය වෙමින් දැන් යුද වාතාවරණය නැතිතරම් මට්ටමකට පත් වෙලා තියෙන නිසා අපි ශ්‍රී ලාංකික ප්‍රජාව විශේෂයෙන් දැනුවත් කිරීමකට කරන්න කැමතියි. නැවතත් අපගේ රැකියා අවස්ථාවන් සම්බන්ධයෙන් ක්‍රියාවලිය සක්‍රියවම සිදුවෙමින් තියෙනවා. ඒ වගේම විගමනික ප්‍රේෂණවල නම් එහි කිසිම අඩුවීමක් වාර්තා වෙන්නේ නැහැ. වාතාවරණ තත්ත්වය තුළ වුවත් රටට විගමනික ප්‍රජාව එවන විගමනික ප්‍රේෂණ ප්‍රමාණය වැඩිවීමක් තමයි දක්නට ලැබෙන්නේ. 2025 මුල් මාස 4 තුළ එවල තිබුණු විගමනික ප්‍රේෂණ අපගේ බිලියන 2.4 කගේ 2026 මුල් මාස 4 වෙනකොට US ඩොලර්ස් බිලියන 3.6 කගේක් දක්වා ශීඝ්‍ර වර්ධන වේගයක් තියෙනවා. අපි විශ්වාස කරන්නේ මේ වසර අවසාන වෙනකොට ඩොලර් බිලියන 9 ඉක්මවා ගිය විගමනික ප්‍රේෂණ ප්‍රමාණයක් ලංකාවට ලැබෙයි කියලා. එසේ වුණොත් ඉතිහාසයේ දවන්තම ගමනික ප්‍රේෂණ ප්‍රමාණය වෙනවා. ඒ වගේම තමයි 2025 වර්ෂයේදී වාර්තා වුණු ඩොලර් බිලියන 8.1. ඒ මොහොතේ වැඩිම අගය තමයි එය ඊට කලින් වසරට වඩා ඩොලර් බිලියන 1ක වගේ අගයක්. 2024 වර්ෂයේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් එවපු විගමනික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 7.1.
1: මහජන ඡන්දයෙන් තේරිපත්ේ පක්ෂ මාරුකන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීතුරේ අහෝසි කිරීමේ පනත්කිනු පත කඩිනමින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතික්ස මහතා ප්‍රකාශ කළා. ඒ කැබිනට් තින දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්
3: මෙරට ජනතාව 2024 නොවැම්බර් මාසයේදී අලුත් පාර්ලිමේන්තුවක් පත් කළා. ආණ්ඩු පක්ෂයට 159 දෙනෙක් පත් කළා. කොටසක් විපක්ෂයට පත් කළා. ඒ ජනවරණ අපි ගරු කරනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ ඉන්න කිසිම කෙනෙක් විපක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට ගන්න අපේ කැමැත්තක් උත්සාහයක් නැහැ. සමහරුන් එහෙම කැමති තිබුණට අර හීනෙන් හරි උදේහරමට හරි කිව්වට මටත් කතා කරා. අර ඒගොල්ලන්ගේ ප්‍රාර්ථනා තියෙන්න පුළුවන්. නමුත් අපේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඒ විපක්ෂයෙන් කවුරුවත් ආණ්ඩුව පැත්තට ගන්නට. එපමණක් නෙමෙයි ජනවරමට එරෙහිව පක්ෂ මාරු කරන අය සම්බන්ධයෙන් මන්ත්‍රීතුමා අහෝසි කරන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ කඩිනමින් ඉදිරිපත් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.
1: පළාත් සභා මැතිවරණයේ පැවැත්මට අවශ්‍ය ප්‍රතිපාදන පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. මැතිවරණයේ පැවැත්මට නොහැකි ගැටලු මුදල් ප්‍රතිපාදන නොව නීතිමය ප්‍රතිපාදන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ඒ කැමති දින දනුන් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්
3: රජයේ බලාපොරොත්තුව සහ රජයේ ඉලක්කය හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම. මොකද මේ රජය මාස 8ක් තුල මැතිවරණ දෙකක් පවත්වපු ආණ්ඩුවක්. පළාත් පාලන මැතිවරණයත් එක්කම හෝ ඊට කලින් හෝ පළාත් සභා මැතිවරණය පවත්වන්න තිබ්බා නම් හොඳයි. ඒ සම්බන්ධයෙන් ප්‍රතිපාදන ප්‍රශ්නයක් නැහැ. මුදල් වෙන් කළා තිබෙන්නේ මුදල් වෙන් නොකරත් සාමාන්‍ය පරිපූර්ණ ගැසමෙන්තුවකින් වුණත් ඡන්දය සඳහා අවශ්‍ය කරන මුදල් වෙන් කරන්න පුළුවන් කමක් තියෙනවා. රජයේ බලාපොරොත්තුව සහ ඉලක්කය ඉක්මනට පළාත් සභා මැතිවරණය පැවැත්වීම වුණත් ඒකට අවශ්‍ය කරන නීතිමය ප්‍රතිපාදන ගැටලුවක් තියෙනවා. ඒ නිරාකරණය කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ කාර්ය සභාව දැන් ක්‍රියාත්මකවෙමින් පවතිනවා. ඒ සාකච්ඡා වෙමින් පවතිනවා. ඒ නීතිමය ප්‍රතිපාදනය සලසලා දුන්නොත් අපිට හැකි ඉක්මනට පළාත් සභා මැතිවරණය පවත්වන්න පුළුවන්කම ලැබේවි. අපිට කියන්න බෑ ඒක මොන මාසෙත් තියන්න පුළුවන් වෙන්නේ කියලා. හැකි ඉක්මනින් පළාත් සභා ඡන්දය ජනතාවට ලබා දීම තමයි රජයේ බලාපොරොත්තුව. අපි හිතමුකෝ හදිසියෙ මැතිවරණයක් ආවා කියලා මේ අපි නිශ්චිත කරන් තියෙන මැතිවරණට අමතරව ඒත් යන්න අමතර වශයෙන් ප්‍රතිපාදන භාණ්ඩාගාරයේ පවතිනවා. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ.
1: ජූලි මාසයේ අවසානයේ දක්වා අවශ්‍ය ඉන්ධන සංචිත ශ්‍රී ලංකාව තුළ පවතින බව කණිජ තෙල් නීතිගතය සංස්ථාව සහ තොග පරියන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නිත්‍යකුමාරගේ මහතා ප්‍රකාශ කළා. ඉදිරියේදී ඉන්ධන මිල විශාල ඉහළයාමක් අපේක්ෂා කළ නොහැකි බවයි ඒ මහතා සඳහන් කළේ. ඒ රට තුළ ඉන්ධන හිඟයක් නොමැති බවද අවධාරණය කරමින්
5: මේ වන විට ප්‍රචාරයක් කැමින් තියෙනවා ලංකාව තුළ ඩීසල් සහ පෙට්‍රල් හිඟයක් තියෙන බවට. නමුත් එහෙම කිසිදු සත්‍යතාවයක් නැහැ. මේ මාසේ අවශ්‍ය කරන සියලුම තෙල් සහ හත්වැනි මාසේ අවසාන දක්වා තියෙන තෙල් තොග මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ මාසේ අපි අපේක්ෂිත මට්ටමට තිබිච්ච සියලුම නෞකා මේ වෙනකොට ලංකාවට ළඟා වෙලා තියෙන්නේ. ඒ වගේම මේ මාසේ 28 සහ 31 කියන දින දෙකේදී තවත් බොරුතෙල් නෞකා දෙකක් ලංකාවට ළඟා වීමට නියමිතයි. එම නෞකා ලංකාවට පැමිණීම සමගම එම බොරුතෙල් පිරිපහදු කිරීම මගින් ලබා ගන්නා තෙල් තවදුරටත් ඉදිරි මාසවලදීත් ලබා දීමේ හැකියාව තියෙනවා. ඒ අනුව ගත්තහම ලංකාව තුළ මේ වෙන විට 7 වැනි මාසයේ අවසානය දක්වාම තෙල් තොග පවතිනවා. කිසිදු හිඟයක් පවතින්නේ නැහැ. ඒ වගේම කන්තෙල් නීතිගත සංස්ථාව කිසිදු අඩුවකින් තොරව තමන්ගේ පිරුමල් වලට තෙල් ලබා දෙමින් තිබෙනවා. ඒ වගේම මේ වන විට සාමාන්‍යයෙන් කන්තිල් නිදිගස් සංස්ථාවේ තියෙන වෙළඳපොළ පංගුවටත් එහා යමින් අවශ්‍ය කරන තෙල් ජනතාවට ලබා දීමට කන්තිල් නිදිගස් සංස්ථාව ක්‍රියා කරමින් ඉන්නවා. ඒ වගේම තෙල් නැතිවීම යන පදනම මත හෝ මිල වැඩිවීම කියන කාරණේ මත තෙල් බෝලිම් වලට රැස් වීමේ කිසිදු උමනාවක් නැහැ කියන එක කන්තිල් නිදිගස් සංස්ථාවට තහවුරු කරන්න පුළුවන්. අවශ්‍ය තරම් තෙල් තොග ලංකාව තුළ තියෙනවා.
1: දිනින් දින ඉහළ යන මගතර අන්තර් සම්බන්ධයෙන් සියලු පුරවැසියන් දැඩි අවධානය යොමු කළ යුතු බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාර නායක මහතා පවසනවා. අන්තර් වළක්වා ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලකට සියලු දෙනා එක්ව යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
6: ටේක්කයා කියන වැඩසටහන මූලික වශයෙන් අපගේ මාර්ගය භාවිතා කිරීමේදී අපි ඇති කළ ගත යුතු කිසියම් විදියක විනයක් එහෙම නැත්නම් ආචාර ධර්මික ක්‍රියාවලියක් පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ශ්‍රී ලංකාව දිහා බැලුවම අතිශයින්ම කනගාටුදායක තත්ත්වයක තමයි අපේ මාර්ග භාවිතාව තියෙන්නේ. ගිය අවුරුද්ද වෙනකොට මාර්ග අනතුරු වලින් සිදුවෙච්ච මරණ 2700කට වැඩි කියලා. මේ සඳහා අපේ කිසියම් විදියක වඩාත් වැඩි අවධානයක් යොමු විය යුතුයි.
1: ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාර නායක මහතා මේ බව සඳහන් කළේ ක්ලීන් ශ්‍රී ලංකා ආයතනයත් ස්වාධීන රූපහණී මාධ්‍ය ජාලයත් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ටේකියා සුරකුම් මගුතර ව්‍යාපෘතියේ දෙවන අදියරේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්. ඒ පැවැත්වුණේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේදී. සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණ යටතේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ අරමුදල් භාවිත කර දිවිනේ පාසල් 60ක් ආවරණය කරමින් ටේකියා සුරකුම් මගුතර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. ශ්‍රී ලංකා පොලිසිය රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂා පිළිබඳ කොට්ටාසය අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය සමගාමි අංශයේ සමග සම්බන්ධීකරණය වෙමින් එය ක්‍රියාත්මකයි. පෙරවරු විපති සමාරම්භක උත්සවයේදී කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි තිලක්ෂිණී හපුකට මහත්මිය මෙසේ අදහස් දැක්වා.
7: මම දන්න තරමින් ඉගෙනුම් ගැනීම් ක්‍රියාවලිය පමණක් නෙමෙයි, මේ වගේ අත්දැකීම් දරුවන්ට ලබා දිය යුතුයි කියලා. මොකද අපි ජීවිත කාලය තුළ ලබන සියලුම අත්දැකීම් තමයි අපිට අවශ්‍ය වෙන්නේ නීති රීති පද්ධතියකට එකඟ වෙලා සියලුම කාර්යයන් සිදු කරන්නේ. ඒ නිසා මම හිතනවා අදින් මේ ආරම්භන පාසල් දරුවන් වැඩගත් කිරීමේ වැඩසටහන දිගු කාලයක් ලංකාව පුරා සියලුම පාසල් දරුවන්ට ලබා දීම ඉතා උචිත කියලා.
1: සාධින උපහණී මාධ්‍ය ජාලයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල මහතාද සමාරම්භ උත්සවයේදී අදහස් පළ කළා.
8: රටට වග කියන ජාතික ආයතනයක් විදිහට මේ රටේ සුවහසක් ප්‍රේක්ෂක ජනතාවට අයිති ආයතනයක්. ඒ ආයතනයක් විදිහට අපිට බෑ මේ මහමග මිනිස්සු මැරෙනකොට ඒ දිහා නිකම්ම බලාගෙන ඉන්න. පොලිසිය ඉතා විශාල වැඩ කොටසක් මේ කාර්යයේදී ඈත අතීතයේ ඉඳලා කරමින් ඉන්නවා. අතිගරු ජනාධිපතිතුමාගේ සහාය වගේම ජනාධිපති ලේකම්තුමාගේ සක්‍රීය ශ්‍රී ලංකා ආයතනයේ මැදිහත් වීමත් අරගෙන මේ දැනුවත් කිරීමේ මහා දැවැන්ත වැඩසටහනක් රට පුරා ආරම්භ කරන්න. මේක ප්‍රධානම අරමුණ අපි මේ ප්‍රශ්නය නිවැරදිව තේරුම් ගැනීම, අවබෝධ කර ගැනීම, මේකේ බරපතලකම නිසි අයුරින් නිසි තැන තියලා තේරුම් ගැනීම අවබෝධ කර ගැනීම. 98.5%කට වැඩි ප්‍රමාණයක් අපේ රටේ දූපුතුන් පාසල් පද්ධතියට එනවා. අපේ රටේ ගෘහ ඒකකවලට මේ පණිවිඩය ගෙනියන්න පුළුවන් හොඳම මාධ්‍ය තමයි දුවේ පුතේ ඔබ. ඔබට තමයි පුළුවන් මේ පණිවිඩය අරගෙන යන්න. ඒ අරගෙන ගිහිල්ලා මේ පණිවිඩය නිසි ලෙස ඔබේ පවුල තුළ ස්ථාපනය කරගන්න අපිට පුළුවන් වුණොත් දුවේ පුතේ නිවැරදි ලෙසම අපිට මේ ව්‍යසනයෙන් ගොඩ යන්න පුළුවන්.
1: මගුතර සිදුවන රියන්තුරු සායවා වළක්වා ගැනීමට මෙන්ම ටේකියා ව්‍යාපෘතිය පිළිබඳව පොලිස්පතේ ප්‍රියන්ත වීරසූරිය මහතාද පැහැදිලි කළා.
9: මම කියන්නේ මේ මද්‍රව්‍ය ව්‍යසනය, ළමා අපයෝජනය, රථවාහන වැරදි, රථවාහන නීතිය මේ අධ්‍යාපන පෙළපොතට ඇතුළත් කළ යුතුයි කියලා. මේක පටන් ගන්න ඕන පාසල් පෙළපත් තුලේ. අද වන විට සිංගප්පූරුව, ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය ඒ වගේ දියුණු නොදියුණු බොහොමයක් රටවල මේ ව්‍යසනයන් සහ රථවාහන නීතිය ඔවුන්ගේ පාසල් පෙළපත් තුලට ඇතුළත් කළා කියලා. කළ යුතු දේ සහ නොකළ යුතු දේ මොනවද කියන එක ළමා මනසට වැටුණොත් ඔවුන් තමයි දවසක අනාගතය වෙන්නේ සහ ඔවුන් තමයි වැඩිහිටියෝ වෙන්නේ.
1: වේලවි මණ්ඩලයේ සතු වීතොග විධිමත් ටෙන්ඩර් ක්‍රමවේදයක් අනුගමනය කරමින් අලෙවි කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ගොවීන්ගේ මිලදී ගත් වී මෙට්‍රික් ටොන් 115,000කට අධික වීතොගයක් වේලවි මණ්ඩලයේ ගබඩාවල පවතිනවා. යලකන්නේ වේ මිලදී ගැනීම සඳහා එම ගබඩාවල ඉඩකඩ සහ අරමුදල් සපයා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒ අනුව වීතොගයෙන් ප්‍රමාණවත් ආරක්ෂිත තොගයක් රඳවාගෙන ඉදිරිය අලෙවි කිරීමටයි කැබිනට් අනුමැතිය හිමි වුණේ. මේ අතර ඉහළ අස්වැන්නක් ලබා දෙන ලබනතාවට ඔරොත්තු දෙන වීපමේද නිපදවීමේ ව්‍යාපෘතියක් සඳහා වන යෝජනාවකටද කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඒකාබද්ධ ජාන සම්පත්ව මාරුකටද අවස්ථාව සලසමින්. එමෙන්ම ලෝක සීන නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන බ්‍රසීලයේ සමග ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මෙරට සීනි අවශ්‍යතාවෙන් 90%ක් ආරණය කිරීමනුයි සපුරා ගන්නේ. ඒ අනුව දේශීය උක්ෂේත්‍රයේ දුර්වලතා සහ අභියෝග ජය ගැනීමට ජාත්‍යන්තර සහභාගිතාවේ ලබා ගැනීමයි මෙම ගිවිසුමේ අපේක්ෂාව. කැස්පර්ව නගර සභාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සදිනුපානේ මාධ්‍යාලය සමග එක්ව සංවිධාන කරන ITN පූජා සම්බුද්ධ වන්දනා මිසක් කලාපය පිළියන්දල කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා. සර්වඥ ධාතු ප්‍රදර්ශනයක්ද ඊට සමගාමීව පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ. මෙවැනි විටත් ITN පූජා සම්බුද්ධ වන්දනා මිසක් කලාපයට අවශ්‍ය කටයුතු සූදානම් වෙමින් පවතිනවා.
10: කැස්බෑව නගර සභාව සංවිධානය කරන ITN පූජා සම්බුද්ධ වන්දනා මිසක් කලාපය පිළියන්දල ඓතිහාසික ජුනි 3 දක්වා
1: ITN පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපයේ සහ සර්වඥ ධාතු ප්‍රදර්ශනයේ පිළිබඳ පූජ්‍ය ගොම්බතල දමිත ස්වාමීන් වහන්සේ මෙලෙස අදහස් පළ කළා.
11: ලෝතර බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා දැකබලා ගන්නට ප්‍රදේශවාසී පින්වතුන්ට අවස්ථාව සලසලා දීලා තියෙනවා. නගර මැද්දේ ඓතිහාසික පිළියන්දල ධර්මශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන වෙසක්පුර 15ක් පොහොය යෙදෙන මැයි මස 30 වෙනිදා සිට පුරා දින 5ක් පුරාවට එම විහාරස්ථානයේ ධර්මශාලාවෙහි එම සර්වච්ඡ ධාතුන් මහන්සේලා සකස් කළ විශේෂ මණ්ඩපයක තැන්පත් කරමින් ජනතාවට වන්දනාමාන කරන්නත් අවස්ථාව සලසලා දීලා තියෙනවා. මේ වටිනා අවස්ථාව ස්වාධීන රූපවාහිනිය සජීව විකාශනය කරන අතර හැම දවසකම සවස 6 සිට රාත්‍රී 12 දක්වා සර්වඥ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්නටත් අවස්ථාව සලසලා තියෙනවා. හදවත තුළ බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගෙන ශ්‍රද්ධාව පෙරදරිව සුදු අතින් සැරසී ඒ උතුම් ආගමික කටයුත්තේ නිරත වන හැටියට සියලු දෙනාටම ඉතාමත්ම කරුණාවෙන් ආරාධනා කර සිටිනවා.
1: දෙවිලි නීත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ නීත දිග මෝසම දෙවිලි හරහා ක්‍රමයෙන් ස්ථාපිත වීම හේතුවෙන් බසහිර සබරගමුව සහ වයම් පළාත්වල මෙන්ම ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවන බවයි කාර්යනිරත කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාල මහත්මිය සඳහන් කළේ.
12: නිර්සදික මෝසම් තත්ත්වය දිවෙන හරහා ස්ථාපිත වී තිබෙනවා. ඒ නිසා දිවෙන්නේ නිර්සදික ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා. අස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි යෝගිකුරුම් සහිත වැසි ඇති වෙනවා. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසීමේ හැකියාවක් තියෙනවා. ඌව පළාතේ තම්පාර සහ මඩකල්පුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරයකින් පමණ පසුව වැසි යෝගිකුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. මධ්‍යම කඳුකරේ බටහිර බෑම් ප්‍රදේශවලත් උතුර උතුරුමැද වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන 8 කිලෝමීටර 30-40 පමණ තරමක තද සටන් ඇතිවීමේ හැකියාවකුත් පවතිනවා.
1: රබකෙන්නුවේ සහ පොල්ලිබත්ත ආදිවාසී ජනතාවට ඇතන් පාරම්පරික ඉඩම් යළි ඔවුන් වෙතම ලබා දෙන බව මහවැලි අධිකාරියේ අභ්‍යාචනාධිකරණයට අද දැනුම් දුන්නා. එසේ පාරම්පරික ඉඩම් පෞද්ගලික සමාගම්වලට පැවරීම අභියෝගයට ලක් කරමින් ආදිවාසී නායක උරුවරියේ වනිලැත්තෝ සහ පාරිභෝගික පදනම ගොනුකුල පෙස්සමක් අද කැඳවූ අවස්ථාවේදී එහිදී මහවැලි අධිකාරිය කියා සිටියේ ආදිවාසීන්ට අයත් ප්‍රදේශවල ඉඩම් යළි ඔවුන්ට ලබා දීමට කටයුතු කරන බවයි. පෙස්සම ලබන සැප්තැම්බර් මාස 2 වනදා යළි කැඳවීමටයි අභ්‍යාචනාධිකරණය නියම කළේ. අමරිකා ආරක්ෂකංශය දකුණු දෙක ඉරානය ඉලක්ක කරගනිමින් නව ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත කලාපය තුළ පිහිටි මිසයිල මධ්‍යස්ථාන සහ යාත්‍රා ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කළ බවයි අමරිකා ආරක්ෂකංශය සඳහන් කළේ. ඉරාන තර්ජනයෙන් තම හමුදා ආරක්ෂා කරගනිමේ ස්වයන් ආරක්ෂක පියවරක් ලෙස මේ ප්‍රහාරය එල්ල කළ බවද ඔවුන් ප්‍රකාශ කළා. දෙරට අතර සටන් විරාමයක් ක්‍රියාත්මක පසුබිමක සාම සාකච්ඡා අතරතුරයි මේ ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ. සාකච්ඡා පළදායි හෝ කිසිදු එකතාවකින් තොරව අවසන් විය හැකි බව අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියා. එමෙන්ම ඉරානයේද සඳහන් කරන්නේ සාකච්ඡාවල ප්‍රගතියක් පෙන්නුම් කළද ගිවිසුමක් සඳහා එළඹීමට අමරිකාව ඉක්මනින් සමත් නොවනු ඇති බවයි. ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටේ තරඟ අද ආරම්භ වෙනවා. පළමු තරගයේ පැවැත්වෙන්නේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවන ස්ථානට පත්ව සිටින රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර සහ ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම් අතරයි ඒ රාත්‍රී 7:30ට ආරම්භ කරනවා. ඉන් ජයග්‍රහණය කරන කණ්ඩායම අවසන් මහා තරගයට ඍජුම සුසුකම් ලබා ගැනීමට නියමිතයි. මෙම තරගයෙන් පරාජයට පත්වන කණ්ඩායම ලකුණු සටහනේ තුන්වෙනි සහ හතරවෙනි ස්ථානවලට පත්ව සිටින රාජස්ථාන් රොයල්ස් සහ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අතර තරගයෙන් ජයගන්නා කණ්ඩායම සමග තරඟ වැදීමටයි නියමිතව තිබෙන්නේ. එම තරගයෙන් ජයගන්නා කණ්ඩායම අවසන් මහා තරගයට සුසුකම් ලබා ගන්නා දෙවන කණ්ඩායමට බවට පත්වෙනවා. ආර්ථික හැකිලීමක් හෝ අනතුරක් නැතැයි මහ බැංකු අධිපති කියයි. ඉතිහාසයේ වැඩිම විගමනික ප්‍රේෂණ මේ වසර අවසානයේ. පක්ෂ මාරුකන මන්ත්‍රීවරුන්ගේ දුරය අහිමි වන පනත කඩිනමේ. ජූලි අවසන් වන තෙක් තෙල සංචිත ඇතැයි සංස්ථාවෙන් ප්‍රකාශය. පළාත් සභා චන්දිර ප්‍රතිපාදන ගැටලුවක් නැතැයි ඇමති නලින්ද කියයි. අනාගත පරපුරට හරි මඟ පෙන්වන ITN ටේකියා දෙවන පියවර ඇරඹෙයි. එකඟතාවයක් නැති අමරිකා ඉරාන සාකච්ඡා. එසමගින් අපගේ ප්‍රධාන පැවති ප්‍රකාශය මෙන් නිමාවට පත්වනවා. යළි තාමෙමු හෙට පෙරවරු 9ට.
13: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
14: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
0: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
2: හවස 6:57 දැන්.

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය දස ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 විසිරි තැගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන්පත් තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙක වන්න අදම අවතන්න 011176679
3: අයිබෝන් ඉතින් කොහොමද අපි අඟහරුවාදා සඳදිය දහරදී මුණ ගැහෙන වෙලාව. අද අඟහරුවාදා සඳදිය දහර අන් කවරදාකටවත් වඩා වෙනස්. සහෘද ඔබට සිංහල ස්වභාවිත ගීතේ බොහොම අරුත්බර රසවත් ගීතාවලියක් සිත නිවාගන්නමින් විඳින්න ඉඩකඩ ලබා දෙන්න බලාපොරොත්තුවෙන් තමයි අද ඔබව මුණ ගැහෙන්නේ. මම ආදරෙන් සෙනෙහසින් ඔබට ආරාධනා කරනවා රාත්‍රී 9 වෙනතෙක් එන්න ඒකාත්මිකව අඟහරුවාදා සඳදිය දහරේ අපූර්වත්වයේ විඳින්න. මුලින්ම තෝරගත්තේ සංගීත පුන් සනත් නන්දසේරේ ප්‍රවීණ ගායන ශිල්පියාගේ ගීතාවලියක්. 1942 පෙබරවාරි 15 උපත ලබන එතුමන් 2023 මාර්තු 28 වෙනිදා දිවිසරිය හමාර කරන තෙක් අවුරුදු 81ක් වූ ජීවන චාරිකාව තුළ අපිට ඉතාමත් අරුත්බර රසාලිප්ත ගීතාවලියක් තිළිණ කරනවා. ඒ ගුවන්විදුලි සරල ගීතය හරහා සහ චිත්‍රපට පසුබිම් ගීතය හරහා ඒ සංගීත චාරිකාව තුළ එතුමන්ගේ හැකියාව තුළ දක්ෂතාවය තුළ ප්‍රතිභාව තුළ එතුමා අත්පත් කරගත් සම්මාන මෙතකයි කියලා නිම කරන්න බෑ. ජනාධිපති සම්මාන, සරසවි සම්මාන, දීපශිඛා සම්මාන ඇතුළු සම්මාන රසක් එතුමගේ නම ඉදිරියේ සටහන් කරගන්න මේ අග්‍රගන්නේ ගායන ශිල්පියා සමත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, එතුමා අපේ රටේ අලුත් පරම්පරාවට සංගීත ඥානයේ දායාද කළ ගුරුවරයෙක්. එතුමන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා විදිහටත් කටයුතු කරමින් ඒ සඳහා වන අනභිභවනීය මෙහෙවරක් සිදු කරනවා. ඉතින් ඒ අතීත මතකයන් එක්ක අද අඟහරුවාදා සඳදිය දහරමේ නවුම් ගමනේ පළවෙනි පියවර තියන්නේ සංගීත නිපුන් සනත් නන්දසිරි ප්‍රවීණ ගායන වේදියානන්ට උපහාරයක්ම වේවායි කියන ප්‍රාර්ථනාවෙන් එතුමන්ගේ මේ රසාලිප්ත ගීත සමුච්චයත් එක්ක අපි රසවිඳිමු.

අපි අඟහරුවාද සදදිය දහරෙන් සංකෙත්ති පුන් සනත් නන්දසිරි ප්‍රවීණ ගායන වේදයනන්ගේ බොහොම අපූරු ගීතාවලියක් රසවිඳමින් ඉන්නේ. මේළඟ ගීතය ටිකක් සුවිශේෂී ගීතයක්. එක් පසෙක තමා හදා වඩාගත් අම්මා, අනෙක් පැත්තේ තමන් කැන්දාගෙන බිරිඳ. කාට කොයි විදිහටද ආදරේ කරන්න ඕන, ආදරේ දෙන්න ඕනේ? එහෙම තැනකදී ඔබ අන්තසරණ වෙනවා වෙන්ට පුළුවන්. බිරිඳට වඩා තමන්ගේ මවට ආදරේ කළොත් ඇය ඔබ උදාලයාවිද, ඔබෙන් පලිගනිවිද? මවට වඩා බිරිඳට ආදරය කළොත් තමාගේ සදාදරණීය මව තමන් එක්ක උරණ වේවිද? මෙහෙම දෙලොවක් අතර අතරමං වුණු හිත් මොනතරම් ඇත්ද? ඔබෙ ගිනි නිවා ඇගේ සිත දවා අප එක් වෙලා කුමටද? වෙනසක් නොවී මගේ හිස් අතින් පිසලන්නේ කොයි කා

ආදරණීය සහෝදරයනි, අපි අඟහරුවාදා සඳදිය දහරේ බොහොම ආදරණීය ප්‍රේමණීය ගීතාවලියක් රස විඳින්න ඉන්නේ. මේ ගීතාවලිය රස විඳින අතරතුර අඟහරුවාදා සඳදිය දහරට අනුග්‍රහය එකතු කරන අනුග්‍රහක බෞද්ධ පිළිබඳවත් මතක් කරන්න ඕනේ. අපිත් කප්පල් බඳගෙන ඉන්නවා ජීවිතයේ සිහිනයට වාසනාවෙ ආශිර්වාදේ අරගෙන ඉන්න ජාතික මිත්‍රයි මණ්ඩලේ. කෝටිපති සිහින යථාර්ථයක් කරන ගමන් ඕන දැන් ඔබේ සන්දේ ෆනිදේ එකේ වැඩි වාසියක් ඔබට අත්කර දෙන්න ධනනිදානේ ලොතරැය මාර්තු පළවෙනිදාසෙට සෑම ඉරුදා දිනකම විශේෂ කරලා තියෙනවා. ඒ සුපුරුදු මුදල් තෑගි වලට අමතරව ධනනිදානේ ලොතරැයි පත්වල සන්දේ බෝනස් ලක්කම් 4කින් සමන්විත අංක පිළිවෙලට ගලපා රුපියල් 10,000 තෑගි රසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ජාතියේ මහදන සම්පත ධනනිදානේ ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනේ සැබෑ කරගන්න අමතක කරන්න එපා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ වගේම තමයි අපිත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නවා අංක 1 ඩෝමා විකුණන යන්ත්‍ර ගෙන්වා බෙදා හරින මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ආයතනයේ. දැන් මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් ඩෝමා කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් ඇතුළෙන් ඔන්න ඔබට ලබා ගන්න පුළුවන්. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගැනීමේ හැකියාවත් පහසුකමත් සලසලා තියෙනවා. නම්බර 31 ඇල්හින පාර මාර්ගම් තමයි ඔවුන්ගේ ලිපිනේ 0117 67 95 79 තමයි දුරකථන අංකය කතා කරලා ඔන්න ඔබට අවශ්‍ය කරන උපකරණ මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් මිලදී ගන්න පුළුවන්. ඒ පිළිබඳව මාතුරේ බලන්න.

0: වාර්තාපිට වාර්තා කබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණයේ නා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
2: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි.
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
4: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය ඩීප් ටෙක් ප්‍රෙෂර් පම්ප්ස් අමතන්න 077 777 7374.
5: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
6: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9:00.

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: FM 93.5 FM 93.7 Lakhana Radio ITN

ආදරණීය සහෝදර රසවතුනි, අපි විරාමයෙන් අනතුරුව නැවතත් අඟහරුවාදා සඳදිය දහර සමගින් අද සඳදිය දහරේ මීළඟ තෝරා ගැනීම ඔබ බොහෝ සෙයින් ආදරය කරන ප්‍රවීණම ශිල්පිනියගේ අපූර්ව වූ ගීතාවලියක්. ඇය ගීතස්වේශයට ප්‍රවිෂ්ට වෙන්න මුලින්ම එකල ජාතික ගුවන්විදුලියේ විකාශය වූ ළමා මණ්ඩපයට සහභාගි වෙමින් බුදුසාදු ගීතේ ගායනා කරමින් ගීතස්වේශයට ප්‍රවිෂ්ට වෙන ඇය පළමු චිත්‍රපට පසුබිම් ගායනයට 1961 දී එකතු වෙනවා. ඒ රන්මුතු දුව චිත්‍රපටයේ වෙනුවෙන් චිත්‍රපට පසුබිම් ගායනය, ගුවන්විදුලි සරල ගීතය, ඒ වගේම වේදිකා නාට්‍ය, ඒ වගේම ටෙලි නාට්‍ය, මේ හැම ඉසව්වකම ඇගේ හන රාව ප්‍රතිරාව නම් වන තැනකට පත් වෙනවා. වසවතුනේ ඒ ආගමන් මඟ තුල ඒ ප්‍රතිභාව නිසාම, ඒ දස්කම නිසාම ඇයට සම්මාන රසක් හිමි වෙනවා. විශේෂයෙන්ම ජනාධිපති සම්මාන 10කට වැඩි සංඛ්‍යාවක්, ඒ වගේම සරසවි සම්මාන 12කට වැඩි සංඛ්‍යාවක් ඇතුළු සම්මාන රසක් ඇගේ නම ඉදිරියේ සටහන් වෙනවා. ඒ ඈතුල තිබුණු ප්‍රතිභාව නිසාමයි. ඉතින් ඒ ප්‍රතිභාවෙන් උපත ලද ඇගේ හඬින් ගැයුණු මියුරුතම ගීතාවලියක් අපි මෙතැන් සිට රස විඳිමු. මේ උභෝසයෙන් ආදරය කරන විශාරද නන්දාමාලනී ස්වරය. එකල ඇගේ හඬින් ගැයුණු, එකල අතිශයින්ම ජනප්‍රිය වූ, නමුත් මෙකල වැඩි ඇසෙන්නේ නැති ඇගේ හඬින් ගැයුණු අතිශය රසවත් ගීතාවලියක් තමයි

ජීවිතය ගැටගහගන්න කාසිපනම් හොයාගෙන යන අපි මොහොතක් ගිමන් නිවන්නේ හතර වටින් අඳුර මෝදු වෙනවත් එක්ක. ඒත් සමහරු අඳුරටත් හීලෑ නැහැ. අඳුරෙත් කාසිපනම් හොයනවා. ජීවිතයේ තරගේ තරම් දරුණු වෙලා. ඉස්සර වැව්ගම්මානවල ඇත්තන්ගේ ජීවිතේ මේ තරම් සංකීර්ණ වුණේ නැහැ. ඔවුන් ජීවිතේ වින්දා ඒ අවට පරිසරයේ සබාධමේ තිබුණු සෞන්දර්යයත් එක්ක. ඒ අපූර්වත්වය මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විශාරද නන්දා මාලනියගේ ගීතයකට හරි අපූර්වට සිත්තම් කරනවා. කන්ද උඩින් අටවක සඳ හිනා වෙනව මෝදු වෙන්න, රෑන් පිටින් බට්ටිච්චන් පියාඹනව කූඩු වෙන්න, අඬති ළමා වසු පැටියෝ උණුහුමකට ගාල් වෙන්න, එන්ඩ පිලට සැනසිල්ලේ ඇහැඩිංගක් පියාගන්න. හතරවටින් අඳුර මෝදුවනකොට පරිසරයේ සිද්ධ වෙන සංසිද්ධිය හරි අපූර්වට චිත්‍රණය කරනවා. ඒ තුළ මෝදුවන අඳුර ඇතුලේ ප්‍රේමණීය ඉසුඹුවක් ලබන්නට හේ කරන ආදරණීය ඇරයුමත් හරි අපූර්වට තියෙනවා. පිදුරු පියස්සේ තැවරෙන කලා මැදිරි කාන්තියේ, නිවි පහන් වී දුරුවේ ශෝක තැවුල් කාන්සියේ, හිම කැට මිදෙන හීතලේ සීතල නොමැත රෑපැලේ, හිමකට මිදෙන්න තරම් සීතලක් දැනුණත් රෑ පැල ඇතුලේ එහෙම හීතලක් නොදැනෙන්න ඔහුගේ උණුහුම මොනතරම් ප්‍රබලව දැනෙනව ඇත්ද? ඒ උණුහුම එහෙම දැනෙන්නත් ආදරය මොනතරම් උතුරා පිටාර ගැලිය යුතුද? මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පබැඳුම ආචාර්ය රෝහණ වීරසිංහන් තමයි අපූර්ව උත්තනුව නිර්මාණය කරන්නේ. විශාරද නන්දා මාලනියයි ගයන්නේ.

0: லகாண்ட ரேடியோ ITN அடகுமுரே ரலுமாவதி நில்குருல்லா சோனாலிகா அஷ்வபல 50ක என்ஜின் ධාරිතාව அவම ඉන්දන දහනේ පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම 2 wheel 4 wheel සෝනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS Agri Business වෙතින් සෝනාලිකා ට්‍රැක්ටරය මහපුලවට මහබලයක්
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6767 579
3: ක්‍රෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාදය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාදයයි.

නෝතුනෑදශම්පහෙන් අද අඟහරුවාදා සඳදිය දහරේ මීළඟ දිගහැරුම. අපි තෝරගන්නේ ප්‍රවීණ ගායන ශිල්පී අභිවර්ධන බාලසූරිය මහත්මයාගේ ගීත ගුණය. බොහොම රසවත් මත්මතක අවදි කරන ගීත කිහිපයක්. අභිවර්ධන බාලසූරිය මහත්මයා 1947 මාර්තු 9 උපත ලබනවා. ඒ වගේම 2010 මාර්තු 26 වෙනිදා තමන්ගේ දිවිසැරිය නිමා කරනවා. එතුමා තමන්ගේ දිවිසැරිය ගෙවූ කාලච්ඡේදය තුළ බොහොම රසවත් ආදරණීය මතක සමරුම් ගුණක් ශ්‍රී ලාංකේය ගීත වංශාවලියට එකතු කරන්න සමත් වෙනවා. එක් පැත්තකින් සංගීතඥයෙක් විදිහට, තව පැත්තෙන් ගායන ශිල්පියෙක් විදිහට, ඒ විතරක් නෙවෙයි එතුමා ලේඛකයෙක් විදිහටත්, රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකයෙක් විදිහටත් තමන්ගේ වටිනාකම, තමන්ගේ ප්‍රතිභාව ශ්‍රී ලාංකේය කලාව වෙනුවෙන් දායාද කරන්න සමත් වෙනවා. මේ එතුමා සිංහල ගීතය වෙනුවෙන් එකතු කළ අපූර්ව වූ වචන.

බැඳි ආදරේ සඟවාහිතේ නොකියා මෙමා වුණා. ඔබ දන්නේ නැ මා කීවෙන හඳනා හැඟුම් පෙන්නාලයේ ආදරෙන් දමතා. එක බැල්මකින් එක වදනකින් හදවතේ පිළිසිඳගත් ආදරයන් නොකියාම හේදිලා රූරා වැටුණු තැන් මොනතරම් තියනවද නේද? ආදරේ කියාගන්න බැරුව මොනතරම් හිතින් රිදවු බින්දද? ඉර නම් ලෙසින් වෙන්වී මගෙන් හෙට හෝ ඔබත් යාවි. තනි වූ මගේ පිම් චේතනා මට රෑ රිදුම් දේවි හදේ පසුතැවී කන්.

විරාමයෙන් අනතුරු නැවතත් අපි අඟහරුවාදා සඳදිය දහරත් එක්ක මෙලකට මම තෝරගත්තේ ඔබත් එක්ක එකතුව රස විඳින්න සුපෙම් හදවත් නලවන බිඳුනු හදවත් සනසන ආදරණීයම ගීහනක්. ඔහු මිල්ටන් මල්වරච්චි. මිල්ටන් මල්වරච්චි මහත්මය උපත ලබන 1947 අප්‍රේල් මාසේ 7 වෙනිදා කෝට්ටේදී. එතුමගේ දිවිසරිය නිමා වෙන්නේ 1998 මාර්තු මාසේ 10 වෙනිදා. එතුම ජීවත් වුණු වසර 54කට ආසන්න කාල පරිච්ඡේදය තුළ ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් ගීත දහස් ගණනක් ගායනා කරලා තියෙනවා. චිත්‍රපට 150කට වැඩි සංඛ්‍යාවකට එතුමා පසුබිම් ගායනෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම තමයි මිල්ටන් මල්වරච්චි මේ අසහාය ගායන වේදියා මෙරට සංගීත ශිෂ්‍යයෝ වාර්තා දෙකකට හිමිකම් කියනවා. එකක් තමයි සිංහල සිනමාවේ චිත්‍රපටයක් සඳහා ප්‍රථම වරට ස්වතන්ත්‍ර හින්දි ගීතයක් ගැයීමෙන් එකක්. එතුම ගායනා කළ හින්දි ගීතය තමයි ඔබට මතක නම් සිරිල් මල්ලේ චිත්‍රපටයේට ඒකලීති කියන හින්දි ගීතය. ඒ වගේම තමයි මෙරට නිෂ්පාදනය කළ ප්‍රථම කැසට් පටයට ගීත ගායනා කරමින් එතුම තැබූ වාර්තාව. එතුමගේ ගීත ඇතුළත් සඳින්න හැ කැසට් පටේ තමයි අපේ රටේ ප්‍රථම ගීත ඇතුළත් කැසට් පටේ බවට පත් වුණේ. ඉතින් මිල්ටන් මල්වරච්චි මහත්මයාගේ ගායන දිවියට මුල් අත්පොත් තැබෙන්නේ 1965 අවුරුද්දේදී. තව මිතුරන් කිහිප දෙනෙක් එකතු කරගෙන ගොඩනගාගත්තේ සාක්‍යන්ස් කියන සංගීත කණ්ඩායම හරහා. සාක්‍යන්ස් කියන සංගීත කණ්ඩායමෙන් පස්සේ එතුමා ලාසිලේනියස් සංගීත කණ්ඩායමත් එක්ක බද්ධ වෙනවා. ඒ ගායකයෙක් බවට පත් වෙනවා. ඉන් අනතුරුව තමයි එතුමන්ට වරම් ලැබෙන්නේ එකල ශබ්ද පරිපාලකයෙක් විදිහට කටයුතු කරපු මර්වින් රුද්‍රිගෝ මහත්මයාගේ ඇරයුමෙන් සහ මඟ පෙන්වීමෙන් ප්‍රථම වරට ගීත හතරක් ගායනා කරන්න. ඒ ගීත හතර උනේ ඔරුවක පාවෙන රෑ ගණඳුරේ, මංගලේනෙත් මංගලේ, රන් කූඩුව ඔබ සෑදූ සහ සංසාර සෙවනල කියන මේ ගීත හතර. මේ ගීත හතර ගායනා කරන 45 වේගයට දුවන කල තිබුණු පොඩි LP තැටියකට ගෞරි ලේබලයෙන් ඒ ගායනා කරපු ගීත අතරින් ඔරුවක පාවෙන රෑ ගණඳුරේ කියන ගීත අතිශයින්ම ජනප්‍රිය වෙනවා. ඒ ජනප්‍රියත්වයත් එක්ක තමයි මිල්ටන් මල්වරච්චි කියන සංගීත ශිල්පියා ගායන ශිල්පියෙක් විදිහට ජනතාව අතරට යන්නේ. ඉතින් මර්වින් රුද්‍රිගෝ, පැට්‍රික් පෙරේරා, කරුණාරත්න අබේසේකර සහ මොහොමඩ් සාලි කියන මේ යුග පුරුෂයන්ගේ මඟ පෙන්වීමෙන් සියලු දෙනාට රස විඳින්නට හැකි ගීතාවලියක් සිංහල ගීතයට දායාද කළ මිල්ටන් මල්වරච්චි ස්වරයට අද අඟහරුවාදා සඳදිය දහරේ මෙලෙසින් අපි ඉදිරිපත් කරමු.

ජීවිතයකට ප්‍රේමය වෙනුවෙන් පැමිණිය අය අවශ්‍යතාව වෙනුවෙන් පිට වෙන්නේ නැහැ. අවශ්‍යතාව වෙනුවෙන් පැමිණිය අය ප්‍රේමය වෙනුවෙන් කවදාවත් නවතින්නේ නැහැ. මිල්ටන් මල්ලවරච්ච මහත්මයාගේ මීළඟ ගීතය ඇතුළේ මේ ආදරණීය හැඟීම හරි අපූර්වවට සිත්තම් වෙනවා. මෙහෙම සෙවන ලදිමි තුරු ගොමුවල එය නොවේසුවේ, ගිමන නිවන මහදාරණ තුරුල ඔබ ප්‍රියේ, වෙහෙස නොම බලා සොයනිමි සසර සැරිසරා සිහින

0: ක්‍රෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: මුදලාලි
3: අනෝනා
2: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපේ ස්කුඩු ග්‍රෑම් 200ක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
4: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි මෙවත උදව මට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
3: විජේ දාන්න ඔක්කොටම.
4: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
2: හොඳ වෙලාවට ඔයා හරි නැත්තම් අපි කහු වෙනවා.
5: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
6: විසක් මංගල්‍යයට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුම සනසුම හදවතේ රැලි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

FM 93.5 FM 93.7 අපි ලක්කඳ සඳදිය දහරත් එක්ක ඒකාත්මික වෙන්නේ අඟහරුවාද දවසේ බොහොම ආදරණීය ප්‍රේමණීය ගීතාවලියක් රස විඳින්න. අපි මීළඟට තෝරාගත්තේ ඔබ වෙනුවෙන් ඔබ බොහෝසෙයින් ආදරය කරන ආදරණීයම ශිල්පිනියකගේ ගීතාවලියක්. අපි ඉන්නේ සිංහල ස්වභාවිත ගීතයට පනපවන දෙවන පරම්පරාව ළඟට. ඇය බෙල්ලුඩ් සෞන්දර්ය නිකේතනයේ හරහා තමයි අපේ රටේ ස්වභාවිත ගීතකිත අස්වද්දන්න සංගීත ඥානයෙන් ගායන හැකියාවෙන් පෝෂණය වෙන්නේ. එසේ පෝෂණය වුණු ඇය තමන්ගේ ගායන දිවිය තමන්ටම ආවේනික වූ රටාවක් ඇතුලේ රිද්මයක් ඇතුලේ ස්ථාවර කරගන්න සමත් වෙනවා. රාගධාරි සංගීතය තුළත් පොප් සංගීතය තුළත් තමන්ගේ හඬ පෞරුෂය මනාව කළමනාකරණය කරගන්න. එනිසා තමයි අද අපි මේ රසවිඳින සූදානම් වෙන ගීත සමුච්චයේ සේම ඇගේ හඬින් ගීත සිය ගණනක් පනවනවා. ඇය ප්‍රවීණ ගායන ශිල්පිනී චන්ද්‍රලේඛා පෙරේරා. අපි අගහරුවාද සඳදිය දහරේ මීළඟ දිගහැරුම ඇගේ නමින්.

ආදරණය සහෘදයිනි, අපි අඟහරුවාදා සඳදිය දහර බොහොම ආදරණය ප්‍රේමණය ගේතාවලයක් රසබැඳීමෙන්න්නේ. මේ ගේතාවලේ රසබඳන අතරතුර අඟහරුවාදා සඳදිය දහරට අනුග්‍රහයකතු කරන අනුග්‍රහක බෞතන් පිළිබඳවත් මතක් කරන්න ඕනේ. අපිත කත්වල් බැඳගෙනවා ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය අරගෙන ජාතික මුත්‍රායි මණ්ඩලේ කෝටිපති සිහිනි යථාර්ථයක් කරන ගමන් ඕන දැන් ඔබේ සන්ඩේ ෆනිඩේ එකේ වැඩි වාසියක් ඔබට අත්කර දෙන්න ධන නිධානයේ ලොතරැය මාර්තු පළවෙනිදා සිට සෑම ඉරිදා දිනකම විශේෂ කරලා තියෙනවා. ඒ සුපුරුදු මුදල් තෑගිවලට අමතරව ධන නිධානයේ ලොතරැයි පත්වල සන්ඩේ බෝනස් ලක්කම් 4කින් සමන්විත අංක පිළිවෙලට ගල්පා රුපියල් 10,000 තෑගි රසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ජාතික මහදන සම්පත ධන නිධානයේ ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනේ සැබෑ කරගන්න අමතක කරන්න එපා. ජීවිත සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ වගේම තමයි අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා අංක 1 ඩෝමා විකුණන යන්ත්‍ර ගෙන්වා බෙදා හරින මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ආයතනයේ. දැන් මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් ඩෝමා කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් ඇතින් ඔන්න ඔබට ලබා ගන්න පුළුවන්. මෙම යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගැනීමේ හැකියාවත් පහසුකමත් සලසලා තියෙනවා. නම්බර 31 ඇල්හින පාර මාර්ගම් තමයි ඔවුන්ගේ ලිපිනේ 0117 67 95 තමයි දුරකථනාංකය කතා කරලා ඔන්න ඔබට අවශ්‍ය කරන උපකරණ මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් මිලදී ගන්න පුළුවන්. ඒ පිළිබඳවත් ඔබ මාතරේ මතක් කරනවා. හොඳයි, එහෙනම් අපි නැවතත් අඟහරුවාදා සඳදිය දහරෙන් දිගහැරෙන චන්ද්‍රලේඛා පෙරේරා ගීතාවලියත් එක්ක

කවුරුහරි ඇහුවොත් ඔබෙන් මේ සුන්දරම කාලය මොන කාලයද කියලා. ඔබ කියන්නේ පාසල් කාලය. බොහෝ දෙනෙකුට අමතක කරන්න බැරි මතක ගොන්නක් එකතු වුණු කාලයක් තමයි පාසල් කාලය කියලා කියන්නේ. අධ්‍යාපනයේට වගේම අධ්‍යාපනයේ මෙපිට ප්‍රේමෙත් මුල් අත්පොත් තියෙන තැන එතන. හැඟීම් දැනීම් මෝරණ තැන එතන. එකිනෙකා මුවගින් ආදරයයි කියලා නොකීවාට හදවත් ඇතුලේ ආදරණීය හැඟීම් දරාගෙන ඉන්න කාලය. ඒ අතීතය යලි මතකයට නැගෙන අපූරු ගීතයක් තමයි ආචාර්ය අජන්ත රණසිංහන් චන්ද්‍රලේඛා පෙරේරා ගායන ශිල්පිනිය වෙනුවෙන් රචනා කරන්නේ. පාසල් සමයේ අපි දෙන්නගේ නම් කුරුටු ගෑ කඩදාසි ඒ ගිනි අවුලුවා නටඹුන් වෙමින් අපි වෙන්වෙමු දෛවයේ ලෙසින්. බොහෝ වෙලාවට ප්‍රේමණීය හැඟීම් උපද්දන ආදරණීය හමුවීම් සදාතනික නැහැ. නමුත් ඒ හැඟීම් උපදිද්දී බොහෝ දෙනෙකුගේ ප්‍රාර්ථනාව එක්ව ගමනක් යන අවසන තෙක්. නමුත් සිදුවෙන්නේ කවදාක හෝ එක්තැන් වෙලා සුව හා සුසුම් සමසේ දරා අත්වැල් බැඳන් යමු ජීවිතේ ඒකී වදන් බොල්හීනකි. බලන්න ආචාර්ය ජන්තරන් සිංහන්ගේ වචන ඒකී වදන් බොල්.

0: අදරණීය රසවතුනේ අපි ගහරුවාද සඳදිය දහරත් එක්ක එකතු වෙන්න වෙලාව. අපි කියමනක් තියෙනවනේ මේ ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත කියලා. හැබැයි ඔය කියමන අභියෝගයට ලක් කළ බොහෝ දෙනෙක් අපිට අපේ සමාජය තුළ හඳුනා ගන්න පුළුවන්. මීළඟට මම තෝරගෙන ඉන්න ගීතාවලිය ගයන උහුත් ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත කියන කියමන අභියෝගයට ලක් කළ කෙනෙක්. ඔහු ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පියෙක්. ඔහු ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක්. ඒ වගේම ඔහු අපේ රටේ දේශපාලන ගමන්මඟ වෙනස් කරන්න ශක්තියක් තිබුණු දේශපාලකයෙක්. අවාසනාවකට අපට ඔහුව වයස අවුරුදු 42 පිරෙනකොට අහිමි වෙනවා. ඔහු නමින් කෝවිලගේ ඇන්ටන් විජේකුමාර් තුංග 1945 ඔක්තෝබර 8 වෙනිදා චායල් දූපත ලැබුණ එතුමන් 1988 පෙබරවාරි 16 වනදා පොල්හේන්ගොඩදී මෙලොවින් සමු ගන්නවා. ඒ කුරිරු මිනිසෙකුගේ රුදුරු වෙඩි පහරකට ගොදුරු වෙලා එතුමන් අවුරුදු 42ක් තුල තමන්ගේ ජීවන චාරිකාවේ ඔබට මට ඉතිරි කළ දෑ බොහෝයි. ඒ අතරේ හන්තානේ කතාවෙන් ප්‍රධාන රංගනයට ප්‍රවිෂ්ඨ වෙමින් එතුමන් මේ යන විට චිත්‍රපට 114ක ප්‍රධාන චරිතවලට පණ පොවනවා. ඒ වගේම තමයි එතුමන් පාරදිගේ චිත්‍රපටයට පාවෙලා යන පාරවටේ කියන ගීතේ ගායනා කරමින් ගීත සේකට වැඩි සංඛ්‍යාවක් සිංහල ගීත ශේෂ්‍රය වෙනුවෙන් දායාද කරනවා. ඒ අවුරුදු 42 තුළ රංගන ශිල්පියෙක් විදිහට ඒ වගේම ගායන ශිල්පියෙක් විදිහට එතුමා සම්මාන රසකින් පුද ලබනවා. ඒ එතුමාගේ තිබුණු ප්‍රතිභාව දක්ෂතාවය නිසාම තමයි ඒ ජීවන චාරිකාවේ කෙටි කාල පරිච්ඡේදයක උනත් ඒ තරම් ගෞරවයට ආදරයට එතුමන් පාත්‍ර වෙන්නේ. ඒ මහා රංගන පෞරුෂය මනසෙම වාගෙන අපි එදා ඔබ නැලවූ ඔබ සැනහූ ඒ ආදරණීය ගීහලින් අද සඳදිය දහරේ සමාප්ති දිග හැරුම රස වෙනවා. මේ විජේ කුමාරතුංග ස්වරේට අගහරුවාද සඳදිය දහරේ ඉඩ වෙන්න වෙලාව.
1: තව ටික දුහයි මාසේ අන්තිම වෙන්න මගේ රත්තරන් අම්මේ මම පඩි අරන් අද හෙට එන තුරු ගමට

විජය කුමාරතුංග ස්වරයෙන් ගැයෙන මේ ගීතය රචනා කරන්නේ කුලරත්න ආර්යවංශ මහත්මයා. මේ ගීතය සංගීතවත් කරන්නේ සංගීත නිපුන් සනත් නන්දසිරි මහත්මයා. විරහව කියලා කියන්නේ හැර යන්නාට නොදැනෙන, තනි වෙන්නාට දරාගන්න බැරි දෙයක් කියලා කියනවනේ. ඒ හැර යාම සමහර විට වෙන කෙනෙකුගේ ආදරයක් පතාගෙන වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඇය හෝ ඔහු මේ ආත්මයෙන්ම නික්මලා වෙන්න පුළුවන්. මේ කියන්නේ එහෙම කතාවක්. තනි තරුවේ උපවිලසින් තනි වී ඇත මා සසරේ, ජලමේ බවයේ නෑ හමුවන්නේ.

එවනම් අගහරුවාදා සඳදිය දහරහ මාර කරගෙන් ආදරණය ඔබට සුබ වාසනාවන්ත ප්‍රේමණය රාත්‍රයක් ප්‍රාර්ථනා කරලා නික්මයන් අපි දැවසරයි මම දසුන් වසන්ත අපි ජලිත් ලබන අගහරුවාදාවෙත් විඳින් නැහැ ගීතාවලියක් සමගින් සඳදිය දහරෙදි මුණගැහෙමු.

0: සන්තතිය දහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිධාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිධානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 769 579

0: දෙවනිදා සිට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් බිල පුරවරේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසත් කලාපය
1: දකි

0: ප්ලාස්ටික් පොලිතින් නැති වෙසක් කොළලක්.
1: දන්සැල් සංවිධායකවරුණි, පොලිතීන් ලංචේට් ප්ලාස්ටික් කෝප්ප භාවිත කිරීම පහසු වුවත් භාවිතයෙන් පසු පරිසරයට එක්වීමෙන් සිදුවන පරිසර හානිය විශාල බව සලකා පරිසර හිතකාමී ලෙස ඔබේ දන්සැල සංවිධාන කරන්න.
0: පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපි පෙළගැසෙමු.

සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

සසර කතරේ අතරමඟ දම් අමා ආලෝකය වෙත ඔබ කැඳවා යන සදහම් පාරමිතාව පන්නපිටිය ධර්මපාල විද්‍යාලීය

0: ඊටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොනින් ඒසල්.
2: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ. පත්තරෙන් පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලන්න.

0: everyone. Jay Grahi Vasanavanta Subaratriyak Dan Velava Ratri Dhaya Yada Dawasa Miladi Gattalu Tarai Patatragan Mahajana Sambata Ada Sambata Wagema Inil Bijaya Megapava Dananidhani Hadahana Govisata Wagema Suba Dawasak Lu Tarai Patatragan Me Thamai Obe Jay Grahi Pratipala Hena Velava
1: අයිබෝවන්. ඔබට වටින ඔබේ හීන හැමදෑමත් හැබෑ කරන්නේ මෙතන. ඒත් එක්කම රටක් විදියට අපි එකට දකින රටේ හීන වැඩි වැඩියෙන් හැබෑ කරන්නේ මෙතන. ඉතින් අදත් නොඅඩුව වාසනාව ඔබේ කරන්න මේ අපි ආරම්භ කරන්නේ NLB ජාතික චැවල්නේ ඔබේ වාසනාවේ සුබ අඩහෝරාව. NLB අපි වාසනාවන්ත ඔබට වගේම රටටත් නොඅඩුව වාසනාව රැගෙන එන බවට අද තවත් සාක්ෂියක් එකතු වුණා. උතුම් වෙසක් මංගල්‍යය නිමිති කරගෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ සිදු කරනු ලබන තවත් ප්‍රජා සත්කාරකයක් ලෙස රත්මලාන බිහිරි විද්‍යාලයට අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම අද දින එම විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී සිදු වුණා. එම අවස්ථාවට ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති MDCA පෙරේදා මහතා, සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, අතිරේක සාමාන්‍ය අධිකාරී නීතිඥ සංජීව එදිරිසිංහ මහතා සහ ඉහළ කළමනාකාරීත්ව නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය මෙන්න මේ ආකාරයෙන් සම්බන්ධ වුණා. ඉතින් අදත් අපි සූදානම් මදි නොකියන වාසනාව ඔබේ කරන්න. එවෙනුවෙන් වාසනාවේ පරිගණක නිල වාර්තාවන් ලබා දෙන්නේ පරිගණක නිලධාරී සුපුන් චාමර මහතා විසින්. එතකම දැන් අපි හඳුනාගමු අද අධීක්ෂණ මණ්ඩලය. කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් කුසුම් බණ්ඩාර මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේන්ස්ලි ගුණසේකර මහතා, එතෙක්කම ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී PD ඒකනායක මහතා. ලොතරැයි වර්ග 8ක් සූදානම් අදත් ඔබව දිනවන්න. එහෙමනම් මේ ආරම්භ වෙන්නේ ඔබේ වාසනාවේ සුබ ගමන. අතේ සල්ලි වැඩි වැඩියෙන් තියනවා නම් කවුද අකමැති? එහෙම නේද? ඉතින් අදත් ඔබේ අතට සල්ලි වෙනුවෙන් මේ අපි ආරම්භ කරන්නේ NLB ජය ජයග්‍රහී 469 වන දිනුම් වාරය. එහෙමනම් ඔබේ ජය වෙනුවෙන් අපි යනවා අද දිනුම් මැදීමට. NLB ජය වාසනාවේ රටාවයි මේ අපි තෝරාගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ X, ජය අංක 0.79 සහ 4. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ඔබේ මුලතරැයිය NLB ජය තුළින් මෙවරුතදී ₹500,000 තෑගී 188ක්, ₹50,000 තෑගී 4,729ක් ඔබට ලබා දී අවසන්නකි. බොහොම ස්තුතියි. බලමු අද ඔබේ වුණ වාසනාව ගැන. NLB ජය මේ දිනම් වාරෙන් තවත් 500,000 වාසනාවන්තෙක් අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයි පත ඔබ චලිත කළේ මහරගම NLB අලෙවි නියෝජිත L ප්‍රේමදාස විසින්. එතෙක්කම ₹50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 36 දෙනෙකුත් අද ඔබ අතරින් බිහි වෙනවා. ඒ අනුව රට පුරාම වාසනාවන්තින් 75,631 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ ₹64,68,080 මුදලක් NLB ජය තුළින් මේ දැන් අපි බෙදා දුන්නා. වාසනාවන්ත ලග්න සංකේතයත් සමගින් ජයංක 4ක් අදත් සෝදානම් නියත ධනයෝගයක් ඔබේ කරන්න. ඒ වෙනුවෙන් මේ අපි ආරම්භ කරන්නේ තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හදාන ජයග්‍රහි 1510 වන දිනුම් පාරය. ලග්න සංකේත 12ක් අතරින් වාසනාවන්ත ලග්න සංකේතයක් දැන් අපි තෝරා ගන්නවා. අද දවසේ වාසනාවන්ත ලග්න සංකේතය කටක. නියත ධනයෝගයක් ඔබේ කරන ජයංක 4ක් දැන් අපි තෝරා ගන්නවා. වාසනාව ඔබේ කරන පළමු ජයංකය අංක 55. එහෙමනම් මේ තෝරාගන්නේ අද හඳහමින් වාසනාව ඔබේ කරන දෙවන ජයංකය. අද දවසේ දෙවන ජයංකය අංක 17. අපි දැන් සූදානම් තෝරාගන්න අද ඔබට වාසනාව රැගෙන එන තෙවන ජයංකය. අද වාසනාව ඔබේ කරන තෙවන ජයංකය අංක 14. හදහනින් ඔබට වාසනාව රැගෙන එන අවසන් ජයංකයයි මේ අපි තෝරා ගන්නේ. අද වාසනාව ඔබේ කරන අවසන් ජයංකය අංක 27. අපේ රටේ ශක්තිය රණවරුවන් ඔවුන් රැක් ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිට වූ රණවිර සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන් ලොතරැයියෙන් මේ අවුරුද්දේදී සුපිරි ත්‍යාගලාභීන් 6 දෙනෙක් දස ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 99 දෙනෙක් මේ වෙනකොටත් අපි බියකට අවසන්. බොහොම ස්තුතියි. බලමු අද ඔබේ වුණ වාසනාව ගැන. අද අපිට හැකියාව ලැබුණා තවත් දස ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභියෙක් බිහි කරන්න. මේ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළේ එල්පීටීඑ එන්එල්බී අලෙවි නියෝජිත නයනා චන්ද්‍රකාන්ති විසින්. ඒ අනුව රට පුරාම වාසනාවන්තයින් 137,658 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 93,85,441 මුදලක් අද හඳහනින් අපි බෙදා දෙන්න. නියත දැනුවක ඔබේ කරන හඳහනින් හෙට ඔබේ වන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 36,1327,784ක්. වාසනාවන්ත ඔබට වගේම අපේ රටේ කෘෂි කර්මාන්තයටත් වැඩි වැඩියෙන් වාසනාව රැගෙන එන සත් දිනම ජයනීත ගොවසත මේ අපි ආරම්භ කරන්නේ ජයග්‍රහී 4443 වන දින වාරය. රුපියල් කෝටි 6ක් මාගේ සුපිරි ත්‍යාගයක් ඔබේ කරන්න අපි යනවා අද දිනම මැදීමට. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි අපි මුලින්ම තෝරාගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය P. මතකයිනේ රුපියල් 6 කෝටි 1 මාගේ සුපිරි ත්‍යාගයක් ඔබ වෙනුවෙන් සූදානම්. එහෙමනම් දැන් අපි තෝරා ගන්නවා අද දවසේ ජය අංක 4. වාසනාව ඔබේ කරන පළමු ජය අංකය අංක 73. එහෙමනම් අද ඔබට වාසනාව රැගෙන එන දෙවන ජය අංකයයි දැන් අපි තෝරා ගන්නේ. අද වාසනාව ඔබේ කරන දෙවන ජය අංකය අංක 33. ඉංග්‍රීසි අක්ෂරයක් සමගින් ජය අංක දෙකක් අපි තෝරා ගත්තා. මේ තෝරා ගන්නේ අද ඔබට වාසනාව රැගෙන එන දෙවන ජය අංකය. අද ගොවිසත වාසනාව ඔබේ කරන තෙවන ජය අංකය අංක 29. ඔබට වාසනාව රැගෙන එන සිංහවන ජය අංකයයි දැන් අපි තෝරා ගන්නේ. අද දවසේ අවසන් ජය අංකය අංක 66. කෘෂි කර්මාන්තය නගස් සිටුවන්න දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන සත් දිනම ජයනීත ගොවිසතින් මේ අවුරුද්දේ සුපිරි ත්‍යාගලාභීන් 2 දෙනෙක් එතෙකම 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 43 දෙනෙක් මේ වෙනකොටත් අපි බිහිකට අවසන්. බොහොම ස්තුතියි. බලමු අද ඔබේ වුණ වාසනාව ගැන. ඉංග්‍රීසි අක්ෂරය සමගින් ජය අංක 3ක් ගලපාගෙන රුපියල් 250,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 3 දෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතයින් විසින්. IS බණ්ඩාර තිඹිරිගසාය, K චන්ද්‍රකාන්ති තැඹිලිගස්මුල්ල, HMK ඩිංගිරි බණ්ඩා ගල්නෑව යනුව අද රට පුරාම වාසනාවන්තින් 123,299 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 81,23,841 මුදලක් මෙදැන් ගොවිසතින් අපි බෙදා දෙන්න. සත් දිනම ජයනීත ගොවිසත 4,444 වන දිනුම් වාරයෙන් හෙට ඔබේ වන දැවැන්ත සුපිරි ත්‍යාගය රුපියල් 6,44,28,486යි 760ක්. වාසනාවන්ත ඔබේ දවස සුභ කරවන සිහින දිනවන සුභ දවසක් ලොතරැයියේ ත්‍යාගරාජාව අලුත් වෙලා පහසු වෙලා එතෙකම තෑගිත් වැඩි වෙලා කියලා ඔබ දන්නවනේ. සුභ ලග්න සංකේතයේ සමගින් සුභ ජය අංක 3 ගලපාගෙන මුදලින් රුපියල් 105,000 ඉලෙක්ට්‍රික් ඇදරපදයක් ඔබේ කරගන්න ඔබට අවස්ථාව තිබෙනවා. ඒ විතරක් නෙමෙයි සුභ ජය අංක 3 ගලපාගෙන රුපියල් 50,000ක් ප්‍රවර්තන ත්‍යාගාංකයේ ගලපාගෙන රුපියල් 25,000ක් ඔබේ කරගන්න අතරේ තවත් මුදල් ත්‍යාගයන් ඔබට ලබා දෙන්න සුභ දවසක් තුළින් අපි සූදානම්. ඔව්, ඉතින් අද ඔබේ දවස සුභ කරන්න සිහින දිනවන්න මේ අපි ආරම්භ කරන්නේ සුභ දවසක් ජයග්‍රහී 317 වන දිනුම් වාරය. ඔබට වාසනාව රැගෙන එන සුභ ලග්න සංකේතයයි මේ අපි තෝරා ගන්නේ. අද දවසේ සුභ ලග්න සංකේතය කුම්භ. වාසනාව ඔබේ කරන සුභ ජය අංකත් දැන් අපි තෝරා ගන්නවා. පළමු සුභ අංකය අංක 59. දෙවන සුභාංකය අංක 52. අද දවසේ අවසන් සුභාංකය අංක 22. රුපියල් 25,000 බැගින් මුදල් ත්‍යාගයන් ඔබට ලබා දෙන්නයි දැන් අපි සූදානම් වෙන්නේ. අද සුභ දවසක් ප්‍රවර්තන ත්‍යාගාංකය 5046. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජමදායකත්වය ලබා දෙන සුබ දවසක් ලොතරැයියෙන් මෙවරුදෙදී ඉලෙක්ට්‍රික් යතුරුපැදිදි හෝ රුපියල් ලක්ෂ 5 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 186 දිනක් මේ වෙනකොටත් අපි බීගට අවසන්. බොහොම ස්තුතියි. බලමු අද ඔබේ වුණු වාසනාව ගැන. අද රුපියල් ලක්ෂ 5ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි දිනා ගන්නා තවත් වාසනාවන්තින් දෙදෙනෙක් අපි බී කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා. ඒ චූලරත්න තෙලංගපාත WGU කුමාර ජයනන්ද කොල්ලපිටිය කියන NLB අලෙවි නියෝජිතින් විසින්. ඒ විතරක් නෙවෙයි රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 6 දෙනෙකුත් අද ඔබ අතරින් අපි බී කරනවා. එතෙක්ම ප්‍රවර්ධන ත්‍යාගාංකය ගලපාගෙන රුපියල් 25,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 40 දෙනෙකුත් අද බිහි වෙනවා. ඒ අනුව සුබ දවසක් මේ දිනුම් වාරයෙන් රට පුරාම වාසනාවන්තින් 111,095 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 1,59,520 මුදලක් මේ දැන් අපි බෙදා දුන්නා. ඔබේ වාසනාවේ සුබ අඩහෝරාව NLB ජාතික ජයවර්ණයෙන් තව තවත් වාසනාව බෙ කරන්න අනුෂි සමගින් ඩේමියන් සූදානමි.
2: මීළඟට මෙගා පව
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටෑග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: මේ රුපියල් කෝටි 27 තමයි ඔබේ ජීවිතේ වෙනස් කරන්නේ. මේ රුපියල් කෝටි 27 තමයි ඔබේ ජීවිතේ අලුත් කරන්නේ. රුපියල් කෝටි 23ත් රුපියල් කෝටි 47ත් ඉක්මවා ගිය අති දැවැන්ත මෙගා සුපිරි තෑගි දෙකක් ඔබට දැනටමත් තිලින කළ මෙගා පව වෙතින් අපි අදත් සුදානම් ඔබව වාසනාවන්තේ කරන්න. ඔබේ ජීවිතේ හීන ලයිස්තුවේ උඩින්ම තියෙන හීනයක් තමයි තමන්ගෙම කියලා වාහනයක් තමන්ටම කියලා අරගන්න එක. අනේ හීන වෙනුවෙන් අපි අපේ ග්‍රෑන්ඩ් සුපිරි තෑග වෙනුවෙන් මේ අති නවීන සුපිරි මෝටර රථය ඔබ වෙනුවෙන්ම වෙන් කරනවා. එහෙමනම් සුපිරිම තෑගි තුනක වාසනාව සමග ඔබේ හීන හැබෑ කරන මෙගා පව 2549 වන දිනුම් වරේ අපි මේ ආරම්භ කරන්නේ. මේ අපි මුලින්ම තෝරාගන්නේ ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද මෙගා පව වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය Y. දැන් අපි තෝරා ගන්නවා අද සුපිරි අංකය. අද සුපිරි අංකය අංක 25. අපි දැන් බලමු ජයග්‍රහී අංක 4 අද තිරණය වෙන්නේ කොහොමද කියලා. වාසනාවන්ත පළමු අංකය අංක 67. ජයග්‍රහී දෙවන අංකය අංක 32. තුන්වන අපිට වාසනාව ගිනෙන්නේ අංක 24. මෙගා පව අවසන් වාසනාවන්ත අංකය අංක 56. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වා ගැනීම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පව ලොතරැයියෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 30 දෙනෙක් වගේම 20,30,000 38 දෙනෙක් අපි දැනටමත් රට බිහි කළා තියෙනවා. අද මෙගා පව වෙතින් රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 7 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහ ලොතරැයිපත් අලෙවි කරන මෙන්න මේ NLB අලෙවි නියෝජිත වරුන්. නිශාන්ති මනම්පේරි අඟුණකොළ පැලැස්ස PWS රණවක බත්තරමුල්ල පියසිරි රාමවික්‍රම පින්නදුව ධම්මික ක්‍රිෂාන්ත ආඩියම්බලම මදන් කල්මුණේ සහ අචලා නානායකාර කුරුණෑගල වගේම තවත් වාසනාවන්තෙක් කළුතර දිස්ත්‍රික්කයෙන් බිහි වෙනවා. ඒත් සමගින් ජයග්‍රහකින් 1,23,978 දෙනෙක් අතරේ රුපියල් 85,18,080 මුදලක් අපි අද බෙදා දෙනවා ඩේමියන්. නිසකවම දිනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරගත් මෙගා පව වෙතින් හෙට අපි ඔබ වෙනුවෙන් අගෙන සුපිරි තෑගි තුන මෙගා සුපිරි තෑගි රුපියල් 27,30,04,554 පව සුපිරි තෑගි රුපියල් කෝටි යක් ග්‍රෑන්ඩ් සුපිරි තෑගි සුපිරි මෝටර රථයක්. රුපියල් 12 කෝටි එක්ම වාගේ අති දැවැන්ත නිධානයක් සමග ජාතියේ මහ ධන සම්පත ධන නිධානේ 2231 වන දිනුම් වරේ අපි මේ ආරම්භ කරා. බලමු අපි මුලින්ම තෝරාගන්නේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද ධන නිධානේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය I. අපි මේ දැන් තෝරාගන්නේ ධන නිධානයේ වාසනාවන්ත අංක 4. ඒ අතුරින් පළමු ඔබට වාසනාව ගෙනෙන්නේ අංක 39. ජයග්‍රහී දෙවන අංකය අංක 1. තුන්වන වාසනාවන්ත අංකය අංක 80. අද ධන නිධානයේ අවසන් වාසනාවන්ත අංකය අංක 63. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයි පතින් මේ වසරේ 20 ලක්ෂ ප්‍රතිප්‍රථම ත්‍යාගලාභීන් 23 දෙනෙක් අපි දැනටමත් රටට බිහි කර අවසන්. අද ධන නිධානයෙන් රුපියල් ලක්ෂ 2ක ත්‍යාගයකට හිමිකම් කියන්ට ඔබ සමත් වෙනවා. ජයග්‍රහ ලොතරැයි පත අලෙවි කරන්නේ බටුවන්දර NLB අලෙවි නියෝජිත චන්දිම රාජරත්න මහතා. ඒත් සමගින් වාසනාවන්ත 95219 දෙනෙක් අතරේ රුපියල් 55 ලක්ෂ 20720ක මුදලක් අපි අද ධන නිධානයෙන් බෙදා දෙනවා. කෙටිම කාලයක් තුළ රුපියල් කෝටි 13, කෝටි 9, කෝටි 8 ලෙසින් දැවැන්ත නිධානයන් ඔබේ කළ ධන නිධානේ හෙට ඔබේ නිධානයේ වටිනාකම රුපියල් 12 කෝටි 41 ලක්ෂ 85920යි සත අටක්. ලංකාවේ අසක් මුලක් නෑර දශක ගණනක් ඔබව වාසනාවන්තයින් කළ ලොතරැයි ලොව රජ කිරුල දිනු මහජන සම්පතේ 6201 වන දිනුම් වාරයට අපි සූදානම්. ඔහුටමින් රුපියල් 2 කෝටි 25 ලක්ෂ ඉක්ම වාගිය මුදලකුයි අපි අද සුපිරි තෑග්ග විදිහට ඔබ වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ. අපි මේ තෝරාගෙන ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 6. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය T ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 9, 4, 1, 8, 2 සහ 8. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 8 දෙනෙක් වගේම 25 ලක්ෂ ප්‍රතියන් 157 දෙනෙක් අපි බිහි කළ තිනු ස්තුති. අදත් අපි බිහි කරනවා 25 ලක්ෂ ප්‍රති ප්‍රථම ත්‍යාගලාභී ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ යක්කල මුල්ල NLB අලෙවි නියෝජිත BW ශ්‍රියාලතා මහත්මිය. ඒ විතරක් නෙවෙයි ලක්ෂ ප්‍රතියන් 23 දෙනෙක් අපි අද දවසේ බිහි කරනවා මහජන සම්පතෙන් ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ මෙන්න මේ NLB අලෙවි නියෝජිත වරුන් S රාජේන්ද්‍රන් අක්‍රේපතු, V තේවරස අක්‍රේපතු, MK සිරිසෝම හම්බන්තොට, WS කල්යනදාස අම්බලන්තොට, WS පෙරේරා බත්තරමුල්ල, TAD ධර්මසේන හෝමාගම, ප්‍රිය සමන්ද සිල්වා අඟුරුවාතොට, PDA ගුණවර්ධන ගෝනපොල, මදුරංග චූලරත්න බඩල් කුඹුර, රංගන ආර්යදාස නාරම්මල, සුනිල් විජේරත්න මුරුතලාව, සුනන්ද බාලගේ නුවර එළිය, WMSB වීරසූරිය සාලියබැව, SG සිවකුමාර් දම් ඕබිට, S කුමාරි කරුණාරත්න උඩුනුව, S මදන් කල්මුනේ, විජයරාජ සිංහම් වවුනියාව, P සුමනපාල හෝමාගම, ලලිත් කුමාර ජාඇල, සුසිල් ප්‍රේමලාල් ගණේමුල්ල සහ PD දයාවති රිදීගම, එවැගේමයි තවත් වාසනාවන්තින් දෙදෙනෙක් කොළඹ දිස්ත්‍රික්කෙන් බිහි වෙනවා. ඒත් සමගින් ජයග්‍රහකින් 263,584 දෙනෙක් අතරේ රුපියල් 2,15,11,360ක මුදලක් අපි අද මහජන සම්පතින් බෙදා දෙනවා. හෙට මහජන සම්පතෙන් අපි ඔබ වෙනුවෙන් අරගෙන සුපිරි තෑගේ වටිනාකම රුපියල් 2,29,67,588. අද සම්පත ලොතරැයි පතෙන් ඔබට වාසනාව උදා කියලා දෙන්නේ මහජන සම්පත දිනුම් නැදීමෙන් තෝරාගෙන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4. ඒ අනුව අද සම්පත 776 වන දිනුම් වාරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය T ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 1, 8, 2 සහ 8. ඒ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 4 සහිත කොටපෙළිය ගලපාගෙන රුපියල් 250,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් දෙදෙනෙක් අපි අද බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරනවා තුෂාර සංජීව මහනුවර සහ නිරාෂා නිසංසලා කලතර අපේ NLB අලෙවි නියෝජිත වරුන්. ඒ වගේමයි රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තයින් 49 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ඒත් සමගින් අද සම්පත ලොතරැයි පතෙන් අද වාසනාවන්ත ඔබ අතර රුපියල් 1,16,65,800ක මුදලක් අපි බෙදා දෙනවා. මිනිත්තු 30ක් තුල වාසනාවන්තයින් 9,56,349 දෙනෙක් අතරේ රුපියල් 8,12,52,840ක අති දැවැන්ත මුදලක් අපි අද ඔබ අතර බෙදා දෙනවා. ඒ NLB ජාතික ජයවර්ණයෙන් මතකයේ තියාගන්න. ජීවිතේ සිහිනයට
4: වාසනාවේ ආශිර්වාදය.
1: NLB
5: FM 93.5 FM 93.7 ලකනා.

0: Radio ITN. අයිබවන් සුපුරුදු ලෙස අඟහරුවාදා රාත්‍රී 10:30ට ඔබ ITN ලක්හඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශයන් ඔස්සේ එක්වන්නේ ඔන් එයා පොලිටික්ස් සමග. ඉතින් අදවසේදී අපගේ ආරාධිතය වශයෙන් කැඳවා ගත්තේ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග බිරත් මහතා. අයිබවන් කියලා ඔබතුමන්ට
1: පිළිගන්නවා.
0: දවසේදී අපගේ මාතෘකාව වන්නේ වත්මන් ආණ්ඩුවේ ඩිජිටල් ආර්ථික ගමන් මඟ. වත්මන් ආණ්ඩුවේ ඩිජිටල් ආර්ථික ගමන් මඟ ඔබතුමා දෙවන වරට අපගේ වැඩසටහනට සහභාගී වෙන්න. අපි ඩිජිටල් ආර්ථිකය කියන්නේ මොකක්ද? ඇයි ඩිජිටල් ආර්ථිකය කියන්නේ මේ වගේ දේවල්? අපි පසුගිය වැඩසටහන කතා කළා මේ කලින් බොහෝ කාලයකට කලින්. අපි මේ දවස්වල අපි මෙහෙම ආරම්භයක් ගත්තොත් බොහෝ දෙනෙක් අහන දේ තමයි ආණ්ඩුවේ අයගෙන්

0: ඒ ප්‍රධානමකක් තමයි රාජ්‍ය ඩිජිටල්කරණය. රාජ්‍ය ඩිජිටල්කරණය ගත්තහම අපි අවශ්‍යයි මේ එක එක ආයතනවල වෙන්වෙන් වශයෙන් තියෙන මේ ඩේටා සෙන්ටර්ස් වගේ දේවල් එකතු කරන්න. ඒකට ලංකා ගාමන්ට් ක්ලවුඩ් එකක් කියලා අපි ප්ලැට්ෆෝම් එකක් ගෙනත් තිනවා. ඒකට දැන් අපි අර වෙන වෙනම තියෙන ඩේටා සෙන්ටර්ස් වගේ දේවල් ඒ ආයතනවල තියාගෙන යනකොට ගොඩාක් ප්‍රශ්න තියෙනවා. සයිබර් සිකියුරිටි ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ ඔවා යාවත් කාලින කරන්න නැතුව ගිහිල්ලා මේ යල්පැන ගිය හාඩ්ය පාවිච්චි කරන ප්‍රශ්න තියෙනවා. ඔවා ඊට පස්සේ මුදල් සම්පාදනය කරගැනීම අපහසුතා තියෙනවා. ඒ වගේම ඒකට හරියට කළමනාකරණය කරන අවශ්‍ය පිටසක් නැහැ. ඒක හින්දා අපි ලංකා ගවර්න්මන්ට් ක්ලවුඩ් එකක් දැන් වෙරි හොඳට, ඒ කියන්නේ සයිබර් සිකියුරිටි පැත්තෙන්ද, ඒ වගේම ඩිසාස්ටර් රිකවරි කියලා ඒ කියන්නේ සයිද්දෙක වගේ තියෙන අවශ්‍යයි, ඒකේ බෑකප් ගන්න හැකියාව තියෙන අවශ්‍යයි. ඒ වගේ හොඳ මාදිලියේ ලංකා ගවර්න්මන්ට් ක්ලවුඩ් එකක් හදලා දෙනවා. ඊට පස්සේ ඊළඟ එක තමයි ඩිජිටල් ID කියන එක. මොකද අපි බලාපොරොත්තු වෙනවා දැන් තියෙන මේ
1: ඩිජිටල් ID ගැන පුළුල්ව කතා බහ කරන්න අවශ්‍ය. අපි කෙටියෙන් කියන්න ගියොත්,
0: ඔව්, හැඳුනුම් පතනේ පාවිච්චි ගන්න, ඒ කියන්නේ ප්ලාස්ටික් කාඩ් එක. ඒක වෙනුවට ඩිජිටල් ID එක හැම පුරවැසියෙකුම ලබා දෙන එක. ඒකදී අවශ්‍ය ප්‍රසම්පාදනය කටයුතු මේ දෙන වෙනකොට සිද්ධ වෙගෙන යනවා. ඒක අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්ද තුත පළවෙනි ඩිජිටල් ID එක නිකුත් කරන තත්ත්වයට යන්න. තුන්වෙනි කාරණාව තමයි අපි ගත්තහම මේ එක එක විදියට විසිරුණු ඩිජිටල් පද්ධති කොහොමද එකිනෙක සම්බන්ධ කරලා මුළු රාජ්‍යකරණයම, ඒ කියන්නේ සම්බන්ධතාවය ඇති රාජ්‍යකරණයක් බවට පත් කරන ඩිජිටල් මාධ්‍ය. එතකොට ඒකට අවශ්‍ය නැෂනල් ඩේටා එක්ස්චේන්ජ් කියන ප්ලැට්ෆෝම් එක දැන් මේ ප්‍රසම්පාදනය කරන කටයුත්තක් කරගෙන ආරම්භ වෙනවා. ඒකෙදී මේ අවධාතත ඒකත් සම්පාදනය කළ එළි දක්වන තමයි අපි බලපත්ව තින්නේ. ඊට අමතර අපි මේ ඩිජිටල් ගෙවීම් නගා සිටවන්න අපි ගෞපේ කියන එක ගියවුද්ද ගෙනාවා. ඊට පස්සේ මේ අප්‍රේල් 7-6 වෙනිදා මේ QR ගෙවීම් ක්‍රමවේදය අපි යළි නගා සිටුවා. ඉතින් ඔන්න වගේ සටහන් රාජ්‍ය ඩිජිටල් කරනට ගෙනත් තියෙනවා. දෙවැනි වලට තමයි මේ අපේ මේ තියෙන ඩිජිටල් කර්මාන්තය ගත්තා. ඩිජිටල් කර්මාන්තය අපේ ඩොලර් බිලියන 1.2 වගේ විදේශී විනිමය උපයන කර්මාන්තයක් විදිහට තිබ්බේ. ඒක දැන් ඩොලර් බිලියන 2ක් දක්වා වගේ වර්ධනය වෙලා තියෙනවා. ඒ වර්ධනය වීමේදී සාම්ප්‍රදායික ආයතන වගේම එකිනෙක, ඒ කියන්නේ පුද්ගලයන් වශයෙන් කරන ගනුදෙනු පවා, ඒ කියන්නේ පිටරටවල් වලට දෙන මොනාරි සේවාවක් වලට සහ භාණ්ඩයක් වලට පිටරටින් මුදල් ගෙන එන ක්‍රමවේදයන් ඔස්සේ ඩොලර් බිලියන 2ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඉතින් අපි ඒකත් නගා සිටින්න එක එක වැඩසටහන් කළා තියෙනවා. අපි ඔන්ටර්ප්‍රනර්ස්ලා, ඒ කියන්නේ ව්‍යවසායකින් නවෝත්පාදනය සහ ව්‍යවසායකින් බිහි කරන වැඩසටහන් අපි ගිය අවුරුද්දේ ඉඳන් කරගෙන ආවා. ඒ වගේම දැන් PayPal ලගේ සේවාවම ලංකාවට ගෙනල්ලා තියෙනවා. මේ කියන්නේ ඇත්තම සෑහෙන කාලයක් ලංකාවට කරගන්න බැරි වෙච්ච දේවල් ගොඩක් දේවල් අපි මේ අවුරුද්ද කාමාරට කරගෙන ගිහිල්ලා තියෙනවා.
1: සරල උත්තරයක්. හොඳයි, දැන් ඩිජිටල් ආර්ථිකයක් හදන්න ඩිජිටල් ආර්ථික අවත්‍යංශයක් යනවා. ඩිජිටල් ආර්ථිකයක් හදන්න යන්නේ ඔබට එල්ල කරන චෝදනාව තමයි ඩිජිටල් ආර්ථිකයක් හදන්න ඇවිල්ලා මේ ඩිජිටල් හරහා කරන ගෙවීම් වල සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. සිදුවීම් කිහිපයක් අලලා එනවා. මොකක්ද ඔබට තියෙන උත්තරය? ඇයි එහෙම තත්ත්වයකට මත උනේ? මොකක් නිසාද පසුගිය තත්ත්වයන් මතද මේ තත්ත්වය ඇවිල්ලා තියෙන්නේ?
0: එහෙනම් දැන් රජයේ මම අර ඉස්සෙල්ලා කිව්ව විදිහට එක එක තැන්වල ඩිජිටල් පද්ධති හැදිලා තියෙනේ වයි සයිබර් සුරක්ෂිතභාවය එච්චරම හොඳට නැහැ. ඒක අපි පිළිගන්න ඕන. මොකද මේ දක්වා ඒ එක එක තැන්වල දාලා තියෙන සිස්ටම්ස් ගත්තාම ඒවයි සයිබර් සුරක්ෂිතව තියෙන්න ඕන මට්ටම ඉතාමත් අඩුමත් වෙන තියෙන්නේ. ඒක හින්දා ඒවයි යම්කිසි ප්‍රවණතාවයක් තියෙනවා මොනවා හරි සයිබර් ඇටැක් එකට බඳුන්වෙන්න. ඒක එක පැත්තක්. අනිත් එක තමයි දැනුවත් වීම රාජ්‍ය සේවකයන්ගේ. ඒතකොට රාජ්‍ය සේවකයන් දැනුවත් කරන වැඩසටහන් කොච්චර කරත් සමහරක් කරට අපි දැකලා තියෙනවා ඔවුන් එදිනෙදා කරන කටයුතු වලදී මේ සයිබර් ආරක්ෂාව ගැන එච්චරම තැකීමක් කරන්න නැති අවස්ථා දැකලා තියෙනවා. නමුත් අපි ඇත්තට බැලුවහම මේ පහුගිය දවස්වල වෙලා තියෙන කටයුතු බැලුවාම අපිට 100%ක්ම කියන්න බෑ මේක ඩිජිටල් ආරක්ෂිතාවය, ඒ කියන්නේ සයිබර් ආරක්ෂාව අඩුවීම නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් කියලා. මේක ගොඩක් වෙලාවට අපි දකින්නේ, ඒ කියන්නේ අපි ගත්තත් ඔය මේ
1: මුදල් අවකාශය ගත්තත්
0: ඩොලර් බිලියන 2.5 එකයි ඩොලර් බිලියන 2.5 එකයි ශ්‍රී ලංකන් එකේ වෙච්ච එකයි. ඊට පස්සේ ඩිපාර්ට්මන්ට්

0: වෙච්ච ඒ හැම එකක්ම බැලුවාම අපිට දකින්න තියෙන්නේ මේ වෙනත් පාශයක්. ඒ කියන්නේ යම්කිසි ආයතනයක් විදිහට පෙනී සිටමින් එවන ඊමේල් එකක් හරහා, ඒ ඊමේල් එක විශ්වාස කිරීම හරහා කිසිම ඒකේ විපරමක් කරන්න නැතුව මුදල් යවපු යැවීම හරහා වෙච්ච, මේ කියන්නේ වැරදි ගණදිනුවක් උඩ වෙච්ච දෙයක්. ඒකදී
1: ඔබතුමා කියන විදිහට මෙතන මේ ප්‍රශ්නවල බහුතරයක් තිබෙන්නේ ආරක්ෂාවට වඩා නොදැනුවත්කමද?
0: ඒ වගේ දේවල් හින්දා තමයි මේ කියන කාරණා තුනම වෙලා තියෙන්නේ. ඒ කියන්නේ හරියට නොදැනුවත්වීමත් කියනත් සමහර වෙලට අමාරුයි. මොකද අපි දන්නවා මේ මුදල් ගෙවන ක්‍රමවේදයේදී අපේ හොඳ රෙගුලාසියක් තියෙනවා. මේ වගේ දේවල් අනුගමනය කරන්න අවශ්‍යයි මුදල් ගෙවීමකදී. ඒ කියන්නේ යවන ගිණුම කොයි වගේද කියලා හරියටම තහවුරු කරගන්න එක, ඊට පස්සේ අවශ්‍ය නම් ඌට කතා කරලා ඒ ගිණුමේ නිවැරදි භාවය තහවුරු කරගන්න. ඒ වගේ ක්‍රමවේදයන් තියෙනවා ඒ ගෙවීමේ පටිපාටියේ. නමුත් ගොඩක් වෙලාවට ඒක හරියට අනුගමනය නොකිරීම හරහා වෙච්ච අඩුපාඩුවක් කියලා තමයි අපි දකින්නේ.
1: ක්‍රියාපටිපාටියක් අනුගමනය නොකිරීම.
0: ඔව්.
1: එවැනි දෙයක්. කොහොමද දැන් මේ මූල්‍ය අංශයේ සයිබර් අපරාධකරුවන්ට ලංකාව තෝතැන්නක් වෙච්ච ආකාරයක් දක්නට තිබෙනවද ඔබතුමාගේ නිරීක්ෂණය කුමක්ද? මොකක් නිසාද එහෙම තියෙන්නේ? අපි දකිනවා අතරින් විවිධ රටවල් නම් කිව්වොත් එහෙම කියන එක වැරදි. එක එක රටවල් ජාතිකයෙන් මෙච්චරක් අතලඟුට ගන්නවා. මෙන්න මේ සිදුවීම් වලට සම්බන්ධව මේ මූල්‍ය සයිබර් ක්‍රයිම් වලට ලංකාව තෝතැන්නක් කරගෙන තියෙනවද? ඇයි එහෙම වෙලා තියෙන්නේ? මොකක්ද අපිට ඒ සඳහා අරන් තියෙන පියවර මොනවද කරන්න පුළුවන් වෙලා තියෙන්නේ?
0: ඔව් එහෙම දැන් ඕක ලංකාව විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඕක රටවල් ගොඩ ගන්නවක්ම මූල පාන ගැටලුවක්. ඒ කියන්නේ මේ ওই ડિජිටල් කරන්නත් එක්කම ඒක එක්ස්ප්ලොයිට් කරන්න, ඒකෙන් ආයුත ප්‍රයෝජන ගන්න මේ ප්‍රජා යොමු වෙන එක සහ ඒක කණ්ඩායම් වශයෙන් එකතු වෙලා ඉවරලා ඒ වගේ මේ වංචාවන් වලට යන එක. ඒක ලංකාව විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. අපි ගත්තාම චීනය ගත්තත්, එහෙම නැත්නම් වියට්නාමය ගත්තත්, ওই වගේ රටවල් වලත් ඕක ඇත්තටම තියෙන බැරෑරුම් ප්‍රශ්නයක්. ඒක ලංකාවෙත් මේ මෑතකදී දැන් අපි වැඩි වැඩි ප්‍රවණතාවයක් දකිනවා ඒ වගේ දේවල් වලට යොමු වෙන එක. ඉතින් මං හිතන්නේ ඒක දැන් අපි අර අනිත් රටවල් එක්ක තියෙන සම්බන්ධතාවය අපි වැඩි කරමින් යන්නේ මේ වගේ වෙන, ඒ කියන්නේ කණ්ඩායමක් විසින් කරන ওই වගේ දෙවන්ත මංකොල ගෑම් සයිබර් අවකාශය තියෙන අඳුනා ගැනීම සහ ඒවට ප්‍රතික්‍රියා කරන්න ඉක්මනටම. ඒකට අපි ළඟදී කියන මාස දෙකකට වගේ උඩදී UN එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සයිබර් කන්වෙන්ෂන් අසංකර වියට්නාමේ හැනොයි නගරයේදී. ඉතින් ඒවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ගැන තියෙන දැනුම එක්ක අපි සම්බන්ධ වෙන්න. මොකද මේක එක රටකට විතරක් බලපාන කාරණාවක් නෙමෙයි. මේක දැන් ලංකාවේ ඉඳන් කවුරු හරි වැඩ කරලි වල සයිබර් ක්‍රයිම් එකකට
1: කරනවා. මම ප්‍රශ්නක දැවුව සයිබර් ආරක්ෂණය වෙනින් අරන් තියෙන පීවර මොනවද තවත් දුරටත් කියලා හෙව්වොත් මොනවද අරන් තියෙන්නේ?
0: ඔව්. එතකොට ඒ වගේ සයිබර් මොකක් හරි මේ වැරද්දකට යොමු වෙලා තියෙනවා නම් ඒක ලංකාවට විතර නෙමෙයි අනිත් රටවලට බලපාන. ඉතින් ඒක හන්ද අපි ඒ තොරතුරු හොමාරු කරගන්න එක ඉතාමත් අවශ්‍යයි. ඊට පස්සේ අනිත් කාරණාව තමයි දැන් අපේ තියෙන ඩිජිටල් පද්ධති හරියට සුරක්ෂිතව තියෙනවද කියලා බලන්න, ප්‍රයිවසි අතර පුරාම බලන්න ඕනේ. ඒ වගේම දැන් AI වගේ තාක්ෂණ පාවිච්චි කරලත් මේ පුළුවන් තරම් ඉක්මනට මේ සයිබර් ඇටැක්ස් එවෙනවා. ඉතින් ඒකට සාමාන්‍ය විදිහට සම්ප්‍රදායික විදිහට, ඒ කියන්නේ පුද්ගලයන් මාර්ගයෙන් සයිබර් ආරක්ෂාව තහවුරු කරන වැඩසටහන් පමණක් කරලා හරියන්නේ නැහැ. ඒකන්ද අපිට අවශ්‍යයි ඉතාමත් නවීන යන්ත්‍රෝපකරණ පාවිච්චි කරලා ඉවරලා මේ අපේ තියෙන ඩිජිටල් පද්ධති ජාලය හොඳට මොනිටර් කරන්න මේ සයිබර් ඇටැක්ස් එනවාද, ඒව එනවා නම් කොහෙන් දෙන්නේ, ඊට පස්සේ මේ ලෝකේ කොයි වගේ සයිබර් අලුත් සයිබර් ඇටැක්ස්ද යන්නේ, ඒ කියන එක නිරීක්ෂණය කරගනිමින් ඒවා ලංකාවට කොයි වගේ විදිහට බලපායද කියන එක පෙර දැන ගැනීම අඳුනා ගැනීම වැඩසටහනක් අවශ්‍යයි. ඉතින් ඒකට අපි දැන්
1: හඳුනාගෙන වැඩසටහනක්.
0: ඔව්. ඒකට අපි NCSOC කියලා National Cyber Security Operations Center ජාතික සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානයක් අපි ස්ථාපිත කරා ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේදී. ඒකෙදී අපි බලාපොරොත්තු වෙනවා රජයේ තියෙන ආයතන 37ක තියෙන ඩිජිටල් පද්ධති ওই පැවිසෙතර පුරා ක්‍රියාත්මක වෙන NCSOC එකට සම්බන්ධ කරන්න. ඒකෙන් අපි දැනට ආයතන 10ක් සම්බන්ධ කරලා තිනවා, ආයතන තව 4ක් සම්බන්ධ කරමින් තියෙනවා. තව ඇතන් දෙයක් දැන්ට අපි සම්බන්ධ කරගන්න පූර්ව ඔයදී තියෙනවා. සහ ඉතුරු ආයතන 21ත් අපි මේ අවුරුද්දට සම්බන්ධ කරන් තමයි ඉන්නේ. දැන් අපි ගත්තාම ඔය මුදල් අමාත්‍යංශය ගත්තාම ඇත්තටම අපි ඒ කාලේ වෙනකොට සම්බන්ධ කරන්න කතා කරගෙන යමින් තමයි තිබුණේ. නමුත් මේ කටයුත්ත ඉතිසල්ලාව කියන වැඩේ. නමුත් දැන් අපි ඒක සම්බන්ධ කරලා දැන් ගොඩක් දුරට ඒක සම්බන්ධය කරගෙන අවසන්.
1: මේ ඩිජිටල් කියන එක දිනෙන් දින වෙනස් වෙනවා, ලෝකය අලුත් වෙනවා. හැබැයි නිලධාරීන් යවත් කාලින් කරන්න මොකක්ද තරම් තියෙන පීවර? දැන් අපිත් ඩිජිටල් පරිවර්තනයකට යනවා නම් නිලධාරීන් මේ ආයතන යවත් කාලින් කිරීම උදෙසා මේ පුහුණු වැඩමුළු ඒ වගේ දේවල් ක්‍රියාත්මක වෙනවද මේ දිනවල? ඒවා වර්ධනය කරලා තියෙනවද? යවත් කාලින් කරලා තියෙනවද? ලෝකයේත් එක්ක මොනවද කරලා තියෙන්නේ?
0: ඔව්, දැන් කොහොමද SL cert කියන ආයතනය මේ පුහුණු වර්ධන දිගටම කරගෙන ගියා. ඒකින් ඒ කියන්නේ රාජ්‍ය නිලධාරීන් විශාල ප්‍රමාණයක් ඒ ආයතනය හරහා පුහුණුවීම් ලබාගෙන තියෙනවා. නමුත් ඒත් අපි දකින එකක් තමයි ඒ කොච්චර පුහුණුව දුන්නත් සමහරක් කරට ඇත්තම ඒ කට්ටිය වැඩක් කරද්දී ඕක කොච්චර දුරට ඒ පුහුණුව ඒ දැනීම පාවිච්චි කරනවද කියන එකේ ගැටලුවක් තියෙනවා. ඒකන්ද දැන් අපි ඉස්සරහට බලන්නේ මේ කරන පුහුණුවීම්, ඒ කියන්නේ දැන් ඉස්සර මේ දක්වා ඒ පුහුණුවීම් දුන්නේ මොකක් හරි තැනකට කට්ටිය ගෙන්නලි වෙලා කරන පුහුණුවීමක්. ඒකට අපිට කරන්න පුළුවන් තිබ්බ මේ ධාරිතාවත් ඉතාමත් සීමිතයි. දැන් අපි ඒක ඩිජිටල් මාධ්‍යෙන් කරන්න යනවා. ඩිජිටල් මාධ්‍යෙන් කරගෙන යනකොට ඒක අපි බලාපොරොත්තු වෙනවා ඒක අනිවාර්ය කරන්න රාජ්‍ය සේවකයන්ට. ඒක රාජ්‍ය සේවකයන්ට එකපාරක් විතරක් නෙමෙයි, මේක අවුරුදු පතා කරන ඇගීම් මේ ඉගෙනීම් සහ ඇගීම් කියන දෙකම අනුබද්ධ කරලා යන වැඩසටහනක්. එතකොට ඒක ඇගීමක් කරන එක ඇත්තටම ඒ පාඨමාලාව මොකක් හරි පොඩි කාලපරාසයක් එක තමයි පාඨමාලාව වෙන්නේ. ඒ පාඨමාලාව අවසානයේ ඌට ඇගීම සිද්ධ වෙනවා. ඒ ඇගීම ඇත්තටම මේ මොකක් හරි තියෙන ප්‍රශ්න පත්‍රයක උත්තර දෙන එකක් නෙමෙයි, ඌ ප්‍රැක්ටිකල් විදිහට, ඒ කියන්නේ ප්‍රායෝගික විදිහට ඒ දැනගත්ත ඒ පාඨමාලාව ගන්නපු දේවල් අනුගමනය කරනවාද කියලා හරියටම ඇගීමක් කරන වැඩසටහනක්. ඒතකොට ඒකට උදාහරණයක් ඉදිරිය ගත්තොත් දැන් සයිබර් සිකියුරිටි කියලා පැත්තකට ගත්තොත්
1: ඉගෙන ගත්තට ඇගීමකුත් කරනවා.
0: ඇගීමක් කරනවා.
1: මොකද මෙතන කාලයක් ගිහලා නැද්ද
0: කියන්නේ? මේ ඇගීමක් කියන එක ගොඩක් කරලාට එක්ක මේ ප්‍රශ්න පත්‍රේ උත්තර දෙන්න එක නෙවෙන්නේ.
1: ප්‍රායෝගික ඇගීමක්.
0: ඒ ප්‍රායෝගික නැන්නේ ගොඩක් කරලාට උත්තර දුන්නාම වෙන්නේ ඔහු එක්ක මේ අර මතකයෙන් මොකක් හරි දානවා. නමුත් ඇත්තටම මේ ඒ අවස්ථාවට මුහුණ දෙන්න එක, ඒ කියන්නේ උදාහරණයක් ඉදිරිය ගත්තොත් ඊමේල් එකක් ආවම
1: ප්‍රායෝගික ප්‍රශ්නක් නිසා
0: ප්‍රායෝගික මොකද ඊමේල් එකක් ආවම ඒක ස්පෑම් ඊමේල් එකක්ද නැත්ද කියලා හරියටම ඕකට තීරණ නිරීක්ෂණය කරන්න නම් ඕ යම්කිසි දේවල් ටිකක් බලන්න ඕන. ඒ ඊමේල් එක දිහා බලන්න ඕන. එතකොට ඒක අර ප්‍රශ්න පත්‍රයක උත්තරයකින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඕ ඒක ප්‍රායෝගිකව මොකක් හරි සිස්ටම් එකකින් ඒ වගේ ස්පෑම් සිමුලේෂන් ඊමේල් එකක් එවලා ඒකෙදී ඔහු ඒකට රැවටෙනවද නැද්ද කියන එක මේ ඇගීමක් කරන්න අවශ්‍යයි. අතින් අන්න ඒ වගේ පද්ධතියක් අපි නිර්මාණය කරගෙන යනවා මේ දවස්වල. අපි බලාපොරොත්තු වෙනවා ඒක ගෙනල්ලි වෙලා ඒ වගේ ප්‍රායෝගික පැත්තෙන් අපි මේක නිරීක්ෂණය කරන්නත් ඒ වගේ මේක අනිවාර්යෙන් අනිවාර්ය කරන්න රාජ්‍ය සේවකයන්ට.
1: හොඳයි, සයිබර් ආරක්ෂණය දිසා වෙන දේවල්. අපේ දිනවල වැඩි වශයෙන් කතා බහ වෙන දෙයක් තමයි මේ ඩිජිටල් හැදුණු පත සම්බන්ධයෙන් විවිධ දේවල් මේ සම්බන්ධයෙන් අදහස් පළ වෙනවා. අපි මම නිකම් මුලින් ඇහුවොත් ඔබෙන් ඩිජිටල් හැදුණුම් පතක් මොකටද, මොකක්ද ඒකෙන් මිනිස්සුන්ට වෙන සෙතේ කියලා ඇහුවොත්?
0: ඔව්, දැන් ඩිජිටල් හැදුණුම් පතක් ප්‍රධාන වශයෙන් අවශ්‍ය අපි දැන් තියෙන තත්ත්වයකමකුත් ඒකදී දැන් අපිට තියෙන්නේ ප්ලාස්ටික් කාඩ් එකක් තමයි තමන්ගේ හැදුණුම් පත කියලා තියෙන්නේ. එතකොට ඒ ප්ලාස්ටික් කාඩ් එකක් තමයි සමනකට ඔක පොර ප්ලාස්ටික් කාඩ් වලින් ගාලි වෙලා අයිඩියක් හදන්න පුළුවන්. ඒ වගේම තවත් එකක් තියෙන පුළුවන් එක්කෙනෙකුට කාඩ් එකකට වඩා තියෙන්න පුළුවන්. ඒ වගේම වැරදි තොරතුරු දීලා හදාගත්ත කාඩ්ස් තියෙන්නත් පුළුවන්. මොකද මේ අපේ රාජ්‍යයේ තියෙන ඩිජිටල් පද්ධති එකිනෙකට සම්බන්ධ නැති හින්දා තමයි ඔය ප්‍රශ්නේ එන්නේ. මොකද ඩිජිටල් මේ කියන්නේ ඩිජිටල් මේ හැදෙනු පත දැන් තියෙන විදිහට ප්ලාස්ටික් කාඩ් එකක් හදාගන්න ගියොතින් හැදෙනු පත හදාගන්න ගන්න ගියොතින් තමන්ගේ උපන සහතිකේ ඊට පස්සේ ගාම සේවක සහතිකේ ඒව දෙන්න ඕනේ. ඒව දෙන්නත් තනිකරම කවුරු හරි සහතික කළා අරගෙන යන කොලයක් මත තමයි මේ හැදෙනු පතක් නිකුත් කරන්නේ. ඒතකොට එතෙන්දී වෙන්න පුළුවන් තියෙන අක්‍රමිකතා ගොඩක් තියෙනවා. ඉතින් ඒක නැති කරන්න නම් අනිවාර්යෙන් ඩිජිටල් පැත්තට යන්න ඕනේ. දැන් ඩිජිටල් ID වෙනස තියෙන්නේ ඒ ඩිජිටල් ID දෙනකොට අර හඳුනා ගන්න තියෙන උපැන්න සහතිකේ ඒවා වලට අමතරව ජයමිතික දත්තත් මකට පාවිච්චි කරනවා. ජයමිතික දත්ත කියන්නේ තමන්ගේ ගිරිස ලකුණු වෙන්න පුළුවන්, මෝණේ හැඩරුව, ඊට පස්සේ කළුවෙන් ගිරියාව කියන තුන්න. එතකොට ඒකෙදී දැන් ඉංග්‍රීසි ලකුණු ගත්තතින් කිසිම විදිහකින් දෙන්නේගේ ඉංග්‍රීසි ලකුණු එක හා සමාන වෙන්නේ නැහැ. එතකොට කවුරු හරි කෙනෙක් එකපාරක් ඩිජිටල් ඐඩියක් ලබාගෙන තිබුණා තින් ඕකට තව විදියකට වෙනතරතුරු දීලි වෙලා තව ඐඩියක් ලබා ගන්න විදියක් නැහැ. මොකද ඔහුගේ ඉංග්‍රීසි ලකුණු වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඉංග්‍රීසි ලකුණු වෙනස් වෙන්නේ නැහැ කියන්නේ එක ඉංග්‍රීසි ලකුණක් විතරක් නෙමෙයි ඉංග්‍රීසි ලකුණු පහම ගන්න නිසා එක එක විදියට කවුරු හරි හිතුවොත්ින් මට පුළුවන් මගේ මහා පැන ඇගිල්ල දීලා තව කෙනෙක්ගේ දබර ඇගිල්ල දීලා එහෙම එහෙම කියලා තව ඐඩියක් හදා ගන්න කියලා එහෙම වෙන්නේ නැහැ. මොකද මහා පැන ඇගිල්ල දෙක සසුදාට පස්සේ කියනවා මේ මහා පැන ඇගිල්ල තියෙන ඒ තියෙන
1: සරලම ගොත් හොර ඐඩි හදන්න බෑ.
0: හදන්න බෑ. ඉතින් අන්නේ ඒ වගේ එතනදී අපි තියෙන මේ හැඳුනුම් හඳුනා ගැනීම තියෙන හැඳුනුම් පත 100% අපිට විශ්වාසනීය හැඳුනුම් පතක් දක්වා අපිට ගෙනියන්න පුළුවන් ඩිජිටල් කිරීම හරහා. අනිත් එක තමයි දැන් ඒ ඩිජිටල් ID කියන එක ඕනම ඒකෙන් තව ආයතනයකට ගිහිල්ලා ඒක ප්‍රදර්ශනය කිරීම හරහා තමන් කවුද කියන එක තමන්ගේ අනන්තය ඔප්පු කරන්න ගත්තාම ඒකෙදී ඉස්සෙල්ල කරේ එක්කෝ ID එක පෙන්නනවා. එහෙම නැත්නම් කියනවා ගිහිල්ලා ග්‍රාමසේවකගෙන් මේක සාධි කරන් එන්න ප්‍රාදි සභාවෙන් සාධි කරන් එන්න කියලා ඒ වගේ විධිවිධාන දෙනවා. එහෙම අවශ්‍ය නැහැ. මේක ආයතනයකට ගිය ගමන් තමන්ගේ ඉංග්‍රීසි ලකුණු දුන්න ගමන් තමන් කවුද කියන එක සිරසියක් නියවදිව ඔප්පු කරන්න පුළුවන්. එතකොට අර කරන කාර්ය ක්‍රියාවලිය කාර්යක්ෂමතාවය ඉතාමත් වැඩි වෙනවා සහ ඒකේ විශ්වාසනීයත්වයත් සෑහෙන වැඩි වෙනවා දැන් තියෙනවට වඩා. තුන්වෙනි එක තමයි මේ කියන සේවාවන් රජයේ සේවාවන් හැමයක්ම මේ කාර්යාලයකට අවිල්ල කරගන්න අවශ්‍ය සේවාවන් නෙවෙයි. මේවා ගොඩක් වෙලාවට දුරස්ත ඉඳන් දෙන්න පුළුවන් සේවාවක්. උදාහරණයක් විදිහට මට මගේ ෆෝන් එකේ ඉඳන් මගේ දුරකථනය පාවිච්චි කරලා ඉවරලා රාජ්‍ය සේවාවක් ලබා ගන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කම්පියුටර් පාවිච්චි කරලා රාජ්‍ය සේවාවක් ලබා ගන්න පුළුවන්. ඉතින් එතෙන්දී තමන්ගේ මුහුණේ හැඩරුව මේ සංසන්දනය කරලා තමන් කවුද කියලා සීසියක් අඳුන ගන්න පුළුවන් නම් තමන් කාර්යාලයකට යන්න අවශ්‍ය නැහැ. රාජ්‍ය සේවාව ගෙදරින් ඉඳන්ම ලබා ගන්න පුළුවන්. ඒකත් සෑහෙන අපිට වාසියක් වෙනවා. මොකද අපේ ජනතාවට ඒකට කාලිතුරු වෙනවා, මුදල් ධනය ඉතුරු වෙනවා. මොකද වීදම් කරන අවශ්‍ය නැහැ කොහෙට කාර්යාලයකට යන්න. ඒ වගේම රාජ්‍ය සේවන් කාර්යක්ෂම වීම හරහා රජුට මොකද සේවාවක් දෙන්නත් පුළුවන් ජනතාවට. අනිත් කාරණාව තමයි මේ රජයටත් අනවශ්‍ය විදිහට කාර්යාල හදන්නත් ඒ වගේම ඒවට අවශ්‍ය සේවක පිරිස නරත්තු කරන වැඩසට වැඩ කරන්න යන්නත් අවශ්‍ය නැහැ. මොකද
1: ජෛවමෙතික තත්ත් ලබා දීම ඇංගිලි සලකුණු හැසේ කළු ඉංග්‍රියාව මේ වගේ දේවල් ලබා දීම චෝදනා කරනවා එක අතකින්. මේක පුද්ගලික ආරක්ෂාවට තර්ජනයක් වෙන්න පුළුවන් කියලා. එහෙම තර්ජනයක් වෙන්න පුළුවන්ද? අනික මේ ලැබෙන තත්ත් ඉන්දියානු සමාගමට යන්න පුළුවන්. මේ වගේ චෝදනා ඇල්ලන මොකක්ද ඔබට ඊට දෙන පිළිතුර? සාමාන්‍ය ජනතාව බිය ගන්නවන ස්වරූපයේ චෝදනා මේවා. එහෙම වෙයිද? එහෙම නොවේද? මොකක්ද ඔබේ පිළිතුර?
0: මේමයි ඒක කොහෙත්ම එහෙම වෙන්නේ නැහැ. එකක් තමයි ජෛමිතික දත්ත දුන්නා කියලා ජෛමිතික දත්ත ආපහු තව කෙනෙකුට කොපි කරගන්න හැකියාවක් නැහැ. ඒ කියන්නේ ඉතින් මම ඩිජිටල් ඐඩියක් හදාගන්න මගේ ඉංග්‍රීසි ලකුණු දුන්නා කියලා. ඒ ඉංග්‍රීසි ලකුණ දුන්නාම ඒක ගිහිල්ලා පද්ධතියේ තමයි සේව් වෙන්නේ. ඒ සේව් වෙන එකෙන් ආපහු ඉංග්‍රීසි ලකුණු නිර්මාණය කිරීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ එක පැත්තකට තමයි මේක වැඩ කරන්නේ. ඉතින් නිර්මාණය කිරීමේ හැකියාවක් නැති හින්දා මේක කාටවත් කොපි කරලවත් එහෙම නැත්තම් මේක හිතන්න මේ සයිබර් ඇටැක් එකක් ඇවිල්ලි වෙලා මේ දත් එළියට ගියා කියලා. එළියට ගියා කියලත් ඒ දත්වල කිසිම ප්‍රයෝජනයක් නැති වෙනවා. මොකද මේ දත්වලින් කිසිම වැඩක් ගන්න බෑ. ආපහු ඉංග්‍රීසි ලකුණක් හදාගන්න බැරි හින්දා. අනිත් කාරණා තමයි මේක දැන් අපි ওই මොසෙප් කියන පද්ධතිය උඩ තමයි මේ අපිගෙන බලාපොරොත්තු වෙන ඩිජිටල් ඐඩියක හැදෙන්නේ. ඒක හැදෙන්න අපිට ඉන්දියානු රජින් අපිට ආධාරයක් දෙනවා. රුපියල් බිලියන ගත්තම බිලියන 10කටත් වඩා වැඩි ආධාරය. ඉතින් අපි ඒක අරගෙන අපි ඉන්දියානු සමාගමක හරහා මේ පද්ධතිය නිර්මාණය කර ගැනීම අපි යනවා. ඉතින් අපිට අපේ ජනතාවගේ ගින් හම්බෙන බදු සල්ලි රුපියල් බිලියන 10ක් වියදම් කරනවාද නැත්නම් ඉන්දියානු සමාගමගේ ඉන්දියානු රජයෙන් දෙන බිලියන 10ක්
1: අතම් චෝදනා කරන රුපියල් බිලියන 10 ගන්න තමයි මේක කරන්නේ ඉන්දියාවත් එක්ක එකතුලා කියලා.
0: නෑ එතන සල්ලි පමණක් නෙමෙයි
1: චෝදනාව.
0: හරි සල්ලි පමණක් නෙමෙයි. මොකද මුදල් කියන්නේ එක කාරණාවක්. මොකද අපේ ජනතාවගේ බදු මුදල් රුපියල් බිලියන 10ක්ද ඉන්දියානු රජයේ බිලියන 10ක්ද
1: කියන එක මේක කරන්න තියෙන දෙයක්. මේක ජනතාවගේ බදු මුදලින් කරනවද ඉන්දියාවේ ආදරයට කරන්න තියෙන තෝරගන්න.
0: අන්න ඒක තෝරගන්න ඕනේ. අනිත් කාරණා තමයි අපිට මේකේ මොසෙප් කියන පද්ධතියට දැන් ඉන්දියාව දැන් ආධාර් වගේ ඒක ඒරටේ තියෙන මේ ඔය මේ බයෝමැට්‍රික්ස් පාවිච්චි කරන ජෛමිතික දත්ත පාවිච්චි කරන පද්ධතිය එහෙ හොඳටම කරලා තියෙනවා. එතකොට ඒ කරපු පුද්ගලයන්ගේ දැනුමත් අපිට යම් කිසි විදිහකින් ලබා ගන්න පුළුවන් මේ ඉන්දියාවේ මේක සහයෝගය මේකට ලබා ගැනීම හරහා. ඉතින් ඒක එතකොට මුදල් සහ දැනුම කියන දෙකමත් ලංකාවට ලැබීමේ වැඩසටහන තමයි මේ යන්නේ. අනිත් එක තමයි දැන් මේ මං කිව් විදිහට නිර්මාණය කළා ඒ පද්ධතිය ලබා දුන්නට පස්සේ ලංකාවට ඒ පද්ධතිය තනිකම ක්‍රියාත්මක වෙන්නේ අපේ පුද්ගලික ලියාපදිංචි කිරීම දෙපාර්තමේන්තුවේ ඇතුළ. අපේ ජෛමිතික දත්ත ලබාගෙන පුද්ගලික ලියාපදිංචි කරන වැඩසටහන සියල්ලක්ම වෙන්නේ අපේ ඒ දෙපාර්තමේන්තුවේ ඇතුළ. ඒක ලංකාවේම කට්ටිය තමයි කරන්නේ. ඒ වගේම අපි ලංකාවේ ආයතනයක් යොදා ගන්නවා මේ කියන ඩිජිටල් හැඳුනුම් පද්ධතිය. ඒ කියන්නේ ඩිජිටල් පද්ධතිය ඉස්සරහට එන නඩත්තු කරන ඒවා, ඊට පස්සේ වෙනස් කරන ඒවා, සපෝට් කරන සහ මේන්ටනස් කරන වගේ වැඩසටහන් වලට ඒ ලංකාවේ ආයතනයක් තමයි පාවිච්චි කරන්නේ. ඒ හන්දා මේ දත්ත පිටගෙනකොට කිසිම විදිහකින් ලබා ගන්න ඕ ඇක්සස් කරන්න පුළුවන් ප්‍රවේශ වෙන්න පුළුවන් කියලා කවුරුහරි කියනවනම් ඒක එහෙම වෙන්නේ නැහැ.
1: ඒ කියන්නේ එහෙම ප්‍රවේශයට අවස්ථාවක් නැහැ.
0: අනිත් කාරණා තමයි
1: ඉන්දියා ආධාරවට සරණ කරදී ආත්ම වුණාට ප්‍රවේශය තිබෙන්නේ ප්‍රවේශය වලක් කළා තින්නේ
0: කියන්නේ මේක ප්‍රවේශන්නේ හැකියාව තින්නේ තනිකම ලංකාවේ තියෙන ආයතන සහ පුද්ගලයන්ට පමණයි. අනිත් කාරණා තමයි මේ පද්ධතිය ස්ථාපිත වෙන්නේ ලංකාවේ ඇතුලේ. ඒ ලංකාවේ පුද්ගල ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ විසින් සහතික කරපු ලංකාවේ තියෙන දත්ත ගබඩාවක් ඩේටා සෙන්ටර් එකක්
1: ඇතුළත තමයි මේ දෙන්නේ. ලංකාවේ ඇතුළත තියෙන දත්තයක් ලංකාවේ ධම්ම ලබා ගැනීමේ අපේ සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් කතා වෙනවා. කෙනෙක්ට මේක ගිහිල්ලා ගන්න පුළුවන් නේ? තවත් කෙනෙක්ට පාවිච්චි කිරීම හැකියාවක් ඒ වගේ තත්ත්වයක් එන්න පුළුවන්ද?
0: ඔව්, දැන් මම අර කිව් විදිහට
1: ජනතාව තුළ බිය උපවන්න නම් වන්න
0: එන ප්‍රශ්න කාරණානේ. ඔව්, එතකොට අපි දැන් මේ පද්ධතිය හදන්නෙම සයිබර් ආරක්ෂා කියන එක මේ අංක එක කරලා, කියන්නේ ඒක නම්බර් 1 ප්‍රයොරිටි සයිබර් ආරක්ෂා කියන එක, මේ දත්ත ආරක්ෂා කියන එක තමයි අංක එකේ අපි බලාපොරොත්තු වෙන දේවල්. අනිත් කාරණාව තමයි මම ඉස්සෙල්ලා කිව්ව විදිහට මේකේ මේ ස්ථාපිත වෙන දත්ත, ජෛමිතික දත්ත කිසිම දෙකින් ආපහු මුල් තත්ත්වයට පත් කරගන්න බෑ. ඒ කියන්නේ ඒක එළියට ගියත් හිතන්න මොකක් හරි විදිහකින්
1: ඉදිරියට කම්ප්‍රස් කිරීමක් වගේ දෙයක් කරලා තියෙන
0: එහෙම එන්ක්‍රිප්ෂන්. ඔව්, ඒක හෑෂ් කරලා එන්ක්‍රිප්ට් කරලා තමයි දත්ත ගබඩා වෙන්නේ. එතකොට අප මුල් තත්ත්වයට ගන්න බෑ. ඒක හන්ද කොයිම විදිහකින් හිතන්න මොකක් හරි ක්‍රමවේදයක්
1: ඇවිල්ලා අපරාධයකට භාවිත කරන්න බෑ.
0: ඒක අරගෙන අත ගත්ත කියලා කිසිම ඒකෙන් පපේජයක් එන්නේ නැහැ. මොකද ඒකේ තියෙන දත්ත ආපු මුල් තත්ත්වයට පරිවර්තන කරන්න බැරි එක. මේක අපිට දකින්න පුළුවන් එකක් තමයි දැන් අර ඉන්දියාවේ ඔය කියන ආධාර පද්ධතියේ යම් කිසි මේක සම්බන්ධ වෙලා තියෙන ඒ කට්ටියගේ ආධාර බෙදා සහනදාත බෙදා හැරීමේ ක්‍රම මේ සිස්ටම් එකට. එතකොට ඒකෙදී යම් කිසි දත්ත ප්‍රමාණයක් එළියට ගිහිල්ලා තියෙනවා. නමුත් ඒ එළියට ගියා කියලා ඒක ලබා ගත්ත පුද්ගලයන් ඒක එළිය ලබා ගත්තා කියලා ප්‍රචාරය කරාට ඒ දත්ත වලින් කිසිම මේ ගන්න පුළුවන් ප්‍රයෝජනක් නැහැ.
1: හොඳයි. ඒ වගේම ටෙන්ඩර් ක්‍රියාපටිපාටි සම්බන්ධයෙන් තවත් චෝදනාවක් කියලා කරනවා. මේක මම දන්නේ මේ නිවැරදිතාව මොකක්ද කියලා අසාධුගත ලේකන වෙච්ච සමාගමකට මේ ටෙන්ඩරේ පිරිනමන්න යනවා. පිරිනමලාද තියෙන්නේ මොකක්ද ඒක?
0: නෑ, මේ ටෙන්ඩර් එක දැන් ඇත්තටම ඒ කට්ටිය ප්‍රොපෝසල්ස් ටික ලබා ගත්ත එක මේ කඩීම තමයි පහුනේ. එතකොට ආයතන
1: කරවගේ ආයුධම් කැඳවීම
0: ආයුධපත්
1: කැඳවීම
0: කැඳවලි වල ආයුධපත් ලැබුණා, ලබා ගත්තා ගිය මාසේ මේ මාසේ මේ පස්සේද. එතකොට
1: සමාගම් කීයද?
0: සමාගම් හතරක්.
1: සමාගම් හතරක්.
0: එතකොට
1: සමාගම් හයක් කියන දත්තේ වැරදිද?
0: නෑ, සමාගම් හයක් මේකට ආයුධපත් දාලා තිබුණා මේ ටෙන්ඩර් එකට සහභාගී වෙනවා කියලා. එතකොට වුන් 6 දිනක් සම්බන්ධ වෙන තමයි හිටියේ. එතකොට එක සමාගමක් ආයුධම් ඒ කියන්නේ මේක දුන්නේ නෑ. ඔක වුන්ගේ ප්‍රොපෝසල් එක දුන්නේ නෑ. තවත් සමාගමක් ප්‍රොපෝසල් එකක් දෙනකොට අර මේක තියෙනවානේ මේ ඩෙඩ්ලයින් එක, කට් ඔෆ් ලයින් ටයිම් එකක් තියෙනවානේ. ඒ ටයිම් එක පහුවෙලා තමයි ඔවුන් මේක ටෙන්ඩර්
1: සීමාවෙන් පස්සු තමයි ඔවුන්
0: සීමාවෙන් පස්සේ ඒ කාන්ද ඔවුන්ගේ මේ ප්‍රොපෝසල් එක බාර අරගෙන තිබුණේ නෑ මේ NSC කියන ආයතනේ. ඒකෝර දැන් තියෙන්නේ සමාගම් හතරක්. එතකොට ඔය මම දැක්ක මේ සමාජ මාධ්‍යවල
1: එල්ල වෙන චෝදනා තමයි ගෝඨාභය රාජපක්ෂ සමයේ අසාධුකත ලේඛන වෙච්ච සමාගමම නැවතත් මේක ලබා ගන්නවා. ඒතර ඔවුන් මෙතන නැහැ.
0: ඔවුන් මෙතන නැහැ. මොකද ඔවුන් පමාවිලා තමයි ඔවුන්ගේ
1: පරිදිපත් කරලා තියෙන්නේ.
0: ඔව් තෙන්ද ප්‍රොපෝසල් එක දාලා තියෙන්නේ. ඒක හන්ද ඒ සමාගම බාර අරගෙන නැහැ. මේ මේ මේකේ ටෙන්ඩර් එකේ ඉවැලියුෂන් එකට.
1: දැන් අනුමාන කළොත් කොයි අවුරුද්ද විතර ආගේ ලබන අවුරුද්ද ආගේ වේද කොහොමද මේ ව්‍යාපෘති කොහෙන් පටන් ගන්නෙ
0: නියම ව්‍යාපෘතියක් විදියට මේ අවුරුද්ද අතට නියම ව්‍යාපෘතියක් විදියට පළවෙන්නේ ඩිජිටල් ID එක දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ කියන ප්‍රොජෙක්ට් එක සම්පූර්ණයෙන්ම ඉවර වෙන්න ලබන අවුරුද්දේ 3 වෙනි කාලතු වගේ වෙයි. නමුත් මේ අවුරුද්ද ඉඳන් ID එක දෙන්න හැකියාව තියෙනවා.
1: ඒ 2027 අවසන් වෙන කලින් හැමෝටම ඩිජිටල් ID එක ගන්න පුළුවන්.
0: නෑ හැමෝටම ගන්න පුළුවන් හැකියාව තියෙනවා. නමුත් අපිට දැන් මිලියන 17ක් වගේ ඉන්නවනේ. දැන්ට ඇඳුම්පත් තියෙන මිලියන ජනතාව මිලියන 17ක් වගේ ඉන්නවා. ඉතින් මේ මිලියන 17ම අලුතින් ඩිජිටල් ID එක දෙනවා නම් අපිට අවුරුදු දෙකක් තුනක් වගේ කාලයක් යනවා. මොකද අපිට කරන්නේ මේක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කරන්නේ. එතකොට 341ක් තියෙන්නේ. සහ අනික අපි බලාපොරොත්තු වෙනවා මේ ජංගම කාර්යාලයට අපි පිටුවලි කරලා කාර්යාල 1000ක් විතර ප්‍රමාණයක් හදාගෙන පුලුවන් ඉක්මනට දෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඒකටත් අවුරුදු දෙකක්වත් අනුතරමින් යනවා.
1: හොඳයි අපි විරාමයකට පළමු විරාමයට යමු. අන්තසනවන්නේ අද ඔන්න පොලිටික්ස් රසරණ දවසේදී අපගේ සාකච්ඡාවට එක්වන්නේ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය රංග වීරරත්න මහතා. ඉතින් කෙටි විරාමයකට යමු. රදී සිටින්න ITN ලක්කර සාපගේ ඩිජිටල් ප්‍රවේශය සමග විරාමයකට තුරු වෙලෙත් හමු වෙමු.

0: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.

0: ඉරමෙන් අනතුරුව බැලෙත් එක්වන්නේ ඔන් එයා පොලිටික්ස් සමග. ඉතින් අද දවසේදී අපගේ සාකච්ඡාවට එක්වන්නේ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරත් මහතා. වත්මන් ආණ්ඩුවේ ඩිජිටල් ආර්ථික ගමන් මඟ පිළිබඳ තමයි අපි කතා බහ කරමින් සිටි. ඩිජිටල් ID, ඩිජිටල් හැදුම් පද ගැන කතා බහ කරා. ගවර්න්මන්ට් සුපර් ඇප් මං හරිද?
1: ගවර්න්මන්ට් සුපර් ඇප්.
0: ගවර්න්මන්ට් සුපර් ඇප්. ඉදිරියේදී එන්න තියෙන දෙයක්නේ. මොකක්ද ඒක ගවර්න්මන්ට් සුපර් ඇප්?
1: දැන් අපේ ඩිජිටල් කරණයේදී අපි රාජසේවන් විශාල ප්‍රමාණයක් ඩිජිටල් කරණයට බඳුන්නේ. ඒ වගේම දැන් ජනතාව පැත්තෙන් ගත්තාම ජනතාවට මේ සේවා ලබා ගන්නේ කොතෙන්ද කියන ප්‍රශ්න එනවනේ. දැන් අපි දන්නවා, දැන් උදාහරණයක් ඉදිරි ගත්තොත් ගෞපේ කියන සේවාව ගොඩක් දෙනෙක් ආහන දෙයක් තමයි. මේ ගෞපේ සේවාවට වෙනම මොබයිල් ඇප් එකක් තියෙනවාද? අපි කොහොමද ඒක ලබා ගන්නේ? අපි දැන් ගෞපේ සේවාව හරහා මේ ඔය ට්‍රැෆික් ෆයින් ගෙවන පොලිස් දඩ මුදල් ගෙවන ක්‍රමවේදත් අපි හඳුන්වා දුන්නා. නමුත් සමහරක් වෙලාට කට්ටිය දන්නේ නැහැ කොහොමද ඒක ක්‍රියාත්මක කරන්න කියලා. ඒක හන්ද අපි රජ්‍ය ජනතාව දැනුවත් කරන ක්‍රියාවලියට ඒක පොඩ්ඩක් බාධාවක්. මොකද අපි රජයෙන් එක මේ මූලාශ්‍රයක් දීලා නැහැ රාජ්‍ය සේවාවන් ලබා ගන්න. ඉතින් අන්න ඒක හද ඒකට මේ විසඳුමක් කියලා තමයි මේ සුපර් ඇප් එක ගේන්නේ.
0: ඒ කියන්නේ රාජ්‍ය ඩිජිටල් සේවාවන් දෙක එකපාරට කරන එකට
1: එකපාරට කරලා එක තැනක කරා එක
0: යෙදුමක්
1: කරා ලබා ගන්න ක්‍රමයක්. එතකොට ඒක වෙබ් එකේ තියෙන්න පුළුවන්, එහෙම නැත්නම් මොබයිල් ඇප් එකක් විදිහට තියෙන්න පුළුවන්. ওই ක්‍රමවේදය. එතකොට මේ සුපර් ඇප් කියන එකේ මේ කැලේ දෙකක් තියෙනවා. එකක් තමයි තමන්ගේ අනන්තය ඔප්පු කරන එක. ඒ කියන්නේ ඒකට කියනවා my ID හරි නැත්නම් gov ID වගේ එකක්. එතකොට ඒක නම ඉස්සරට වෙනස් වෙන්න පුළුවන්. නමුත් හිතන්න ගව් ID කියලා. එතකොට තමන් කවුද කියන එක ඔප්පු කරන්න රාජ්‍ය සේවාවක් ලබා ගන්නකොට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවත්
0: ඒ කියන්නේ අපිට ගොඩක් කරලා අනිවාර්යෙන් ජංගම දුරකථනය අතේ තිබෙන ඕන කෙනෙක්ගේ දැන් ඕනම තැනකට ගියාම නමුත් හැදුනම් පත අමතකලා යන්න පුළුවන්. හැදුනම් පතත් සුපර් ඇප් එකේ තියෙනවා.
1: සුපර් ඇප් එකේ තියෙනවා. එතකොට අර ගව් ID කියන ඇප් එකේ ඒ කැලේ තමයි ඔය මේ ඩිජිටල් ID එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ අනිකුත් ලියකියවිලි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඩ්‍රයිවිං ලයිසන් එක, එහෙම නැත්නම් අපේ සෞඛ්‍ය කාඩ් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම්
0: උපන් සහතිකේ පවා
1: තවත් අධ්‍යාපන සහතිකත් ඒවත් ඕකේ තමන්ට සේව් කරලා තියාගන්න පුළුවන්. ඒකේ තියෙන විශේෂත්වය තමයි ඒක එතකොට අර කොළ අරගෙන යන්න අවශ්‍යතාවයක් නැහැ. තව කවුරු හරි කෙනෙක් තමන්ගෙන් ඒ සහතික ඉල්ලුවොතින් තමන්ටම පුළුවන් ඒ සාතිකය ඔවුන්ට ලබාගෙන ඩිජිටල් මාධ්‍යෙම එක පෙන්වන්න පුළුවන්. අනිත් ඒක බලන එක ඒක තහවුරු කරගන්න පුළුවන් ඒ ඩිජිටල් සාතික සහ අනිත් එක මේක හැමතිස්සෙම මේ යවත්කාලීන වෙලා තියෙන්නේ. ආයේ ගිහිල්ලා කාටවත් ගිහිල්ලා මේක සාතික කරන් එන්න කියලා කීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔන්න ඕක තමයි එක මේ කැලලා. අනිත් කොටස වෙන්නේ රාජ්‍ය සේවාවන්. එතකොට රාජ්‍ය සේවන් විදිහට ගෙවීම් සේවා වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි හිතන්නේ මේ අපේ පාදසේ කාර්යාලයෙන් කරගන්න
0: පරිසේවන්
1: තියෙනවා. පාදසේකම් කාර්යාලය නැත්නම් පළාත් සභා ආයතනවල ඉවෙන් කරගන්න සේවාවන් උනත් මේක හරහා ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ තව එක එක දේවල් වලට ඇප්ලිකේෂන් දාන එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒවයි දැන් යාත්කාලේ
0: ආයතනපත් කැදවර රාජ්‍ය සේවස්ථා ආයතනපත් කැදීම් වගේ දේවල් තන්ට එනවා.
1: තොරතුරු ගන්න පුළුවන් මේ වගේ දේවල් ඔක්කොම එක මූලාශ්‍රය කරලා දෙන්න තමයි අපි බලපත් වෙන්නේ.
0: රාජ්‍ය සේවය ඔබේ අතට එනවා නේද?
1: රාජ්‍ය සේවය අතට එනවා.
0: දැන් කවද්ද මේක එන්නේ? දැන් ඊළඟ හැමෝටම මතුවෙන ප්‍රශ්නේ කවද විතර වෙයිද මේක එනකොට?
1: දැන් මේ දවස්වල අපි ඒක ප්‍රසම්පාදක ක්‍රියාවලිය සිද්ධ වෙන ගමන් තියෙන්නේ. අපිට මේ අවුරුද්ද අන්තිම ලබන අවුරුද්ද මුල වගේ එනකොට පළවෙනි වර්ෂන් එක පළවෙනි යෙදුම අපිට ජනතාවට දෙන්න පුළුවන් කියලා බලාපොරොත්තු වෙනවා.
0: හොඳයි, අපිත් බලාගෙන ඉන්නවා. දැන් ගෞපේ අපි ඔබතුමන් දැන් කිව්වා ගෞපේ ආරම්භලා තියෙනවා, උපුලා දෙනෙක් භාවිත කරනවා. කොහොමද දැන් ඒකේ தත්ත්වය? ජනතාව කොතරම් නැඹුරු වෙලා තියෙනවද ගෞපේ සඳහා? කොහොමද ඒ දුමේ භාවිතය?
1: ගෞපේ භාවිතය තාමත් හොඳයි. දැන් වෙනකොට රුපියල් බිලියන 3.7ක වගේකට වැඩි ගෙවීම් ප්‍රමාණයක් ගෞපේ හරහා සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය ආයතන ගත්තාම 270කට වඩා ප්‍රමාණයක් ගෞපේ හරහා සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් ප්‍රධානම අපි බලාපොරොත්තු වෙන්නේ ඒ කාර්යල වලට ජනතාව එන්නේ නැතුව ඕන් ඉන්න තැන ඉඳන් ගෙවීම කරන්න ලබා දෙන හැකියාව. ඒ වගේම අපි ඒක තවදුරටත් ව්‍යාප්ත කරලා තියෙනවා මේ ට්‍රැෆික් ෆයින් ගිවන වැඩට
0: ස්ථානය
1: දඩ ගෙවන්න. එතකොට ඒවත් ගෙවන්න පුළුවන් ගෞපය සේවාව හරහා.
0: ගෞපය වැඩිම ජනප්‍රියුනේ ගත්තේ.
1: ඒකත් එක්ක. ඒ වගේම තමන්ට ගෞපය සේවාව ලබා ගැනීම නැත්තම් ඒ දඩ පුතන් සල්ලි මොනවා හරි ගෙවන්න අපි දැනට අනිකුත් මේ තැපල් කාන්තෝරුත් ගෞපය සේවාවන් හරහා මම මේ ඒක කරන්නේ ගෙවීම ලබා ගන්න අපි පහසුකම් ඇති කරගෙන යන ගමන් තියෙන්නේ. සහ ඊසි කැෂ් වගේ ආයතන විලඳ මහතුන්ටත් පුළුවන් දැන් පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන ගෞපය සේවා හරහාම ඔය මේ ස්ථානීය දඩ ගිවන වැඩේ කරන්න.
0: හොඳයි. ඊට පස්සේ තවත් වැඩක් ආවා ලංකා කිව්වාර් කියලා. කොහොමද ජනතාවගේ අනුගත වීම? මේ සඳහා ලංකා කිව්වාර් භාවිතය කොහොමද? ඇයි මේ ඩිජිටල් මාධ්‍යකින් කිවීම කිරීම ආරම්භ කළේ? බොහෝ රටවල් දකුණු ආසියාවේ පිට කරේ අපිට කලින් ගිය. නමුත් මොකද්ද මේකේ වැදගත්කම? අපිට දීර්ඝ පැහැදිලි කළොත් ඇයි ඩිජිටල් මාධ්‍ය ගෙවීම වලට යන්නේ කියලා රටකට තියෙන වාසිය, ජනතාවට වාසිය, ඒ වගේම රජයට තියෙන වාසිය මොකද්ද? කොයි වගේම කොහොමද ප්‍රගතිය? ටිකක් දීර්ඝ ප්‍රශ්නයක්.
1: ඔව්. දැන් මං කිව්වේ අර ගෞපේ සේවාව තියෙන්නේ දුරස්ථව කරන ගෙවීම වලට. දැන් QR ගෙවීම වෙන්නේ ඇත්තටම මොකක් හරි භාණ්ඩයක් හරි සේවාවක් හරි ලබා ගන්නවා නම් ඒ ස්ථානයේදී QR එක හරහා ගෙවීම කරන්න පුළුවන්. ඒක භාණ්ඩයක් හා සේවාවක් වලටත් එහා ගිහිල්ලා අපිට පුද්ගලයන් දෙදෙනෙක් අතර වෙන ගනුදෙනුත් QR හරහා කරන ක්‍රියාවලිය තමයි අපි මේ ළඟදී අප්‍රේල් 6 වෙනිදා මේ ආපහු ලොන්ච් කරේ.
0: කඩේකින් බඩුවක් ගත්තොත් ඒකට ගෙවන්න පුළුවන් QR එක පාවිච්චි.
1: ඔව්, ගෙවන්න පුළුවන්. එතකොට ඒකෙදී අපි අවශ්‍ය ඉස්සෙල්ලම අපේ තියෙන මේ වෙළඳ ප්‍රජාව මේ මේ පද්ධතියට සම්බන්ධ කරගන්න. දැන්ට 1,300,000 විතර සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් තාමත් ඔවුන් එච්චරම සක්‍රීය මට්ටමට ඇවිල්ලා නැහැ. අපිට අවශ්‍ය ප්‍රමාණයට ඇවිල්ලා නැහැ. ඒ වගේම මේ ඒ සේවාව හරහා කරන ගෙවීමත් අපි බලාපොරොත්තු වෙනවා මීට වඩා වර්ධනයක් ඇති කරන්න. ඒකට සෑහෙන ලොකු ප්‍රචාරණ වැඩකට සටහන් වගේ දැන් අපි නිර්මාණය කරගෙන යන ගමන් තියෙන්නේ. අපිට ලබන මාසයේ මැද වගේ වෙනකොට මේ වැඩසටහන් ටික පටන් ගන්න පුළුවන්. ඒකෙදි අපි බලාපොරොත්තු වෙන දෙයක් තමයි මේක ප්‍රචලිත කරන්න ඒ QR payment giving හරහා. කවුරු හරි ගෙවනවා නම් හරි, එහෙම නැත්නම් මොදල් ලබා ගන්නවා නම් හරි, ඒ දෙකොට්ටාශයටම දිනුම් ඇදීමේ මේ අවස්ථාවත් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. මොකද එතකොට තමන් ගෙවනවා, ගෙවන්නේ ඇත්තටම තමන්ට ගෙවීමට අවශ්‍ය දේවල් දෙකට, ඒ වගේම මුදල් ලබා ගන්නවා ව්‍යාපාරිකයෙක්ට. ඒ ගෙවීම හරහාම තමන්ටත් දිනුම් ඇදීමේ අවස්ථාවක් ලබා ගන්න පුළුවන්. සමහරක් රුපියල් 5000 10000 මිලියන දක්වා වුණත් දිනීමේ හැකියාව මාසපතා අපි ජනතාවට ලබා ගන්න පුළුවන් එක හරහා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ජනතාව මුදල් පාවිච්චි කළා කරන ගනුදෙනු පුළුවන් තරම් මේ ඩිජිටල් ගනුදෙනු බවට පත් කරන්න. මොකද අපි රටක් ඉදිරියට ගත්තාම ලංකාවේ රුපියල් ට්‍රිලියන 1.48 ප්‍රමාණයක් මුදල් නෝට්ටු සහ කාසි විදිහට සංසරණය වෙනවා. කියන්නේ අපි ඇත්තටම සෑහෙන මුදල් නෝට්ටු කාසි මත යට වෙන ආර්ථිකයක් තමයි තියෙන්නේ. එහෙම වුණාම ඒක ගොඩක් අවිධිමත්. අවිධිමත් කියලා කියන්නේ මොකද? දැන් හිතන්න මොකක් හරි මේ ව්‍යාපාරිකයෙක් තමන්ගේ හිතන කඩයක් කියලා. ඒ කඩේ මේ අයිතිකරු මුදල්ම හරහා ගනුදෙනු සිද්ධ කරනවා නම් ඔහුට කිසිම විලාකට මේ බැංකුවකටත්, ඒ කියන්නේ මූල්‍ය ආයතනකටත් පෙන්වන්න විදියක් නැහැ. මොකක්ද ණය පසුකමක් ලබා ගන්න, එහෙම නැත්නම් තමාගේ ව්‍යාපාරය තවත් දියුණු කරන්න ණය පසුමක් ලබා ගන්න. මගේ මේ ව්‍යාපාරයේ තියෙන වටිනාකම මෙච්චරයි කියලා පෙන්වන්න ඔප්පු කරන්න විදියක් නැහැ. මොකද ඔහුගේ ගොඩක් වෙලාට ඔහුගේ හරි ගිණුම් ක්‍රමයක් අනුගමනය කළා නැහැ. ඊට පස්සේ මේ මුදල් ගනුදෙනු වෙන්නේ මුදල් එන්නේ කිලිම ලාච්චුවට. ඒ වගේ කිසිම අර ගංගා මේ මූල ආයතනෙ පිළිගන්න පුළුවන් ක්‍රමවේදයක් ගොඩක් වෙලාට නැහැ. ඒක හන්දා ඕන් හුඟක් වෙලාට පෙළඹෙනවා ගොඩක් පොලිය අධික මුදල් ලබා දෙන ආයතන හෝ පුද්ගලයන් මත යැපෙන්නේ. ඊට පස්සේ මුණාම උන් හැමදාම ණයබරින් මිරිකලා තමයි උන් ඉන්නේ. ඉතින් දැන් මේකෙදි වෙන්නේ දැන් ඩිජිටල් මාධ්‍ය මුදල් ලබා ගැනීමත් ඔවුන් මුදල් ගෙවීමත් කරුවොත් ඔවුන්ට පුළුවන් ඒ ඩිජිටල් පද්ධතිය හැදෙනවා. ඔහුගේ කොච්චර ආදායමක් තිබ්බද, විජය වේදමක් තිබ්බද, ඔහුගේ කොච්චර ව්‍යාපාරේ වටිනාකමක් තියෙනවද කියන එක. ඒ වගේම ඔහුගේ එක එක කාල අනු, ඒ කියන්නේ අවුරුදු සමයෙමින් මේ වගේ, ඊට පස්සේ ආපහු නැත්තල් සමයෙ මේ වගේ, ඒ වගේ කොයි වගේද ඔහුගේ මේ වෙනදාම විචලනය වෙන්නේ කියන මේ දත්තත් ඒ පද්ධතියේ සඳහන් වෙනවා. ඉතින් මේක පුළුවන් අනාගතයේ බැංකුවලට ඉදිරිපත් කිරීම හරහා ඔවුන්ට ලබා දෙන ණය පාසුකම වැඩි කරගන්න, එමත්නම් ණයට ලබා දෙන පොලිය අඩු කරගන්න වගේ කාර්යයන් වලට පාවිච්චි කරන්න අපි ඉස්සරහට හැකියාව ඇති කරලා දෙනවා.
0: ඒකම ආරක්ෂාව.
1: ඒ වගේම තමයි ආරක්ෂාව.
0: ඊවැඩ කෙනාට සහ ලබා ගන්න
1: කරා. ඔව් දෙන්නටම මේ මුදල් නෝට්ටු සහ කාසි විනුවට මුදල් කිලිම ගිනුමෙම යැවීමත් සහ ලැබීමත් හරහා යන ආරක්ෂාව තියෙනවා. අනිත් කාරණා තමයි දැන් මේ මං ඉස්සෙල්ල කිව්ව විදිහට රුපියල් ට්‍රිලියන 1.48ක් අපේ සමාජයේ නෝට්ටු සහ කාසි විදිහට සංසරණ වෙනවා කියන්නේ අපි ඇත්තටම මුදල් මූල්‍ය වටිනාකම ගොඩක් තියෙන්නේ එළියේ. ඒ කියන්නේ අපේ මූල්‍ය ශේෂ්ත්‍රය ඇතුලේ නෙමෙයි. ඒකට එළියේ තිනවා කියන්නේ ඒකෙන් කාටවත් මේ ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. වාසියක් වෙන්නේ නැහැ. මොකද ඔබ ගියතේ හිතන්න රුපියල් 1000 නෝට්ටුවක් තිබුණා කියලා. ඔබට සතරක් තියෙනවා මං ගාව රුපියල් 1000ක් තියෙනවා කියලා. නමුත් ඒකෙන් ඔබට කිසිම මේ ඒකට පොලියක්වත් මොනවාක්වත් ලැබෙන්නේ නැහැ නේ. තමන්ගේ සාක්කුවේ රුපියල් 1000ක් තියෙන එක තමයි වෙන්නේ. ඒකෙන් ඇත්තටම අපි ආර්ථිකයට වැදගත් වෙන්නේ ඒකේ මොකක්ද ඒක දීලි වෙලා මොකක්ද දැක් බාණ්ඩයක් මිලදී ගන්න ගියොත් විතරයි. ඒතකොට ඒ කාර්යතාවයට විතරයි ඔබේ මේ වටිනාකමට ඇත්තටම ඔබටත් සහ සමාජයටත් රටටත් වැඩ වෙන ප්‍රදායි දෙයක් වෙන්නේ. නමුත් හිතන්න ඒ රුපියල් 1000 ඔබගේ සාක්කුවේ තියෙන වෙනුවට බැංකුව ඇතුළේ තිබුණොත් අනිවාර්යෙන් ඔබට ඒක ඔබගෙන් වෙන කෙනෙකුට යන තාක්කල් ඔබට ගන්න පුළුවන්, ඒකට පොලියක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි බැංකුව ඇතුළේ තියනවා කියන්නේ බැංකුවේ කාර්යාලය තමයි මේ බැංකුවේ තියෙන මහජන මුදල් තැන්පතු තියෙන ඒවා වෙන වෙන කට්ටියට ණය දීම හරහා සංවර්ධන කටයුතු වලට යෙදවීම හරහා ඒ රටේ ආර්ථිකය නගා සිටවන්න මේ කටයුතු කරන එක. ඉතින් ඒකත් එතකොට ලැබෙනවා රටක් විදිහට අපි මූලික ශේෂ්ත්‍රයට ලැබෙනවා. එතකොට ඒ දෙපැත්තටම වාසි මුදල් විදිහට රුපියල් 1000ක් ඔබ යත තියනවලද බැංකුව ඇතුලේ ඒ රුපියල් 1000 තිබීම කියන්නේ. ඉතින් ඒක තමයි අපි යන්න හදන්නේ. අර රුපියල් ට්‍රිලියන 1.48 එළිය දිනවලට ඒක යම් කිසි පංගුවක් මූලික ශේෂ්ත්‍රයට ලබා ගන්න. එතකොට ජනතාවට ඒකට පොලියක් සහ අමතර වාසිය ලැබෙනවා. ඒ වගේම බැංකු ශේෂ්ත්‍රයට ඒ අමතර මුදල් සංචිතයක් තියෙනවා. තවත් සංවර්ධන කටයුතු වලට යොමු කරන්න.
0: දැන් මේ ව්‍යාපෘතිය ළඟදී ආපු ව්‍යාපෘතියක් ගෞපේ වලට පස්සේ දැන් සමහර බොහෝ දෙනෙක් දැනුවත් වෙලා නැතුව ඇති. කොහොමද මේකත් එක්ක එකතු වෙන්නේ? ලංකා කිව්වාරකට එක්ක එකතු වෙන්නේ. ඒ වගේම දැන් ව්‍යාපාරිකයෙක් නම් දැන් මේක බලන පස්සේ ප්‍රශ්නයක් කරනවා, මම කොහොමද මේක ගන්නෙ කිව්වාරෙක් ගන්නෙ. ඒ වගේම මට මේක රුපියල් ටොපියක් ඉදන් වාහනයක් දක්වා ඌ ගෙවීම් කිරීම හැකියාවක් තියෙනවද? කොච්චර පරාසයක් තුල ගෙවීම් කරන්න පුළුවන්ද මේ කිව්වාර පාවිච්චි කරලා?
1: ඔව් දැන් මේ කිව්වාර ලබා ගන්න තින්නේ ඒක ව්‍යාපාරික ස්ථානයක් නම් තමන් ගනුදෙනු කරන බැංකුවේ හරහා තමන්ට ඒ ප්‍රදර්ශන කරන්න පුළුවන් QR කීතයක් ලබා ගන්න හැකියාව තියෙනවා.
0: තමන්ගේ බැංකුවට ගිහිල්ලා.
1: බැංකුවට ගිහිල්ලා. ඊට පස්සේ ඒක ගනුදෙනු කරන පාරිභෝගිකයෙක් නම් අනිවාර්යයෙන්ම තමන් බැංකුව ගිණුමක් පාවිච්චි තියෙනවා නම් ඒ බැංකුවෙන් ලබා දෙන මොබයිල් ඇප් එකක් තියෙන්න පුළුවන්. ඒ බැංකුවට කටයුතු කරන්න ඒකේ අනිවාර්යම ඒ QR එක හරහා කරන ගෙවීම්
0: ඩිජිටල් බැංකින් හරහා
1: QR හරහා කරන ගෙවීම් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට ඒ පද්ධති දැන්ටමත් ඒ ඔවුන් ගාව ඇති. ගොඩක් කරාට
0: තවන්න දන්නවා ඇති.
1: නොදන්න කාරණා තමයි තියෙන්නේ. ඒ වගේම අර ඔබ ඇහුවා දැන් කොච්චර සීමාවක් තියෙනවද කියලා මේ ගෙවීම් කරන්න. දැන් අපි ප්‍රතිපත්තියක් විදිහට ගෙනල් තියෙනවා මේක. අපි දැන් මුදල් නෝට්ටු භාවිතා කරන පුද්ගලයන් අපි ඇත්තටම ඩිජිටල් හරහා ගෙවීම වලට පරිවර්තන කරනවනේ. එතකොට මේක අමතර වියදමක් තිබුණකින් ඩිජිටල් විදියට මුදල් ලබා ගන්න ඕන අදිට අදානිමත් වෙනවා. එතකොට අපි ඒක රුපියල් 5000ට අඩු ගෙවීම් වලට කිසිම සේවා ගාස්තුවක් නැති තැනට ඇති කරලා තියෙනවා. එතකොට රුපියල් 5000ට වඩා අඩු ගෙවීමක් යම්කිසි කඩහිමයක් ලබා ගත්ත දැන් QR ගෙවීමක් විදියට කිසිම අමතර ගාස්තුවක් ගෙවීමක් නැහැ. එතකොට තමන්ගේ account එකට ඒ 5000ම එනවා. ඉතින් ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ ඒ කියන්නේ ඩිජිටල් ගෙවීම් කියන එක අමතර බරක් නොකරන මේ ජනතාවට.
0: ඔය උපරි මේ කොච්චරද?
1: එමයයි උපරි මේ කියලා එහෙම සීමාවක් නැහැ. නමුත් එක බැංකුවල තියෙන පුළුවන්
0: ආයතන සමග
1: යම් සීමාවක් තියෙනවා පුළුවන්. නමුත් එකම ප්‍රශ්න තියෙන්නේ අර රුපියල් 5000ට වඩා වැඩි මේ ගේමින් වලට යම් කිසි ගාස්තු අයකිනමක් තියෙනවා.
0: හරි නිකන් අර ට්‍රාන්සැක්ෂන් ෆී එකක් වගේ එකක්.
1: ට්‍රාන්සැක්ෂන් ෆී එකක්.
0: සාමාන්‍යයෙන් බැංකුවකින් බැංකුවකට සල්ලි යවද්දී දෙන මුදල වගේ 5000ක් දුන්නා නැහැ.
1: 5000ක් දුන්නා නැහැ.
0: හොඳයි. PayPal. PayPal පහසුකමත් අපිට හම්බුණා. කොහොමද තත්ත්වය PayPal ලබා ගැනීම වාසිය මොකද රටක් විදියට?
1: PayPal ඇත්තම මම හිතන්නේ අවුරුදු
0: තරුණයින් සහ ෆ්‍රීලාන්සර්ස්ලා බලාගෙන හිටපු දෙයක්. PayPal
1: දශක ගණනාවක් ලංකාවේ
0: බලාපොරොත්තු දෙයක්.
1: බලාපොරොත්තු දෙයක්.
0: ඇයි මේක පරක්නේ මේ තරම්? ඇයි ඇත්තට පරක් වුනේ?
1: මේමයි.
0: එක ඔබේ ආණ්ඩුවට දෙනෙමි. නමුත් වසර ගණනාවක් ඉල්ලුවා බහුගේ රජතන්ත්‍ර විශේෂින් මේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉන්න අය ෆ්‍රීලාන්සර්ස්ලා මේ දේවල් ඉල්ලුවා. නමුත් මේ පහසුකම ඇත්තම දෙන්න ඇයි මැනිකමක් දක්වලදී මොකක්ද හේතුව උනේ?
1: මේමයි. මම හිතන ඉදිරි ගොඩක් කලකට මේක හරි විද්‍යට ක්‍රමවේදයක් ගිහිල්ලා රටක් විදිහට මේක ඉල්ලපු නැති ප්‍රශ්න තියෙන පුළුවන්. ඒ වගේම අනිත් කාරණා තමයි අපේ රටේ ජනතාව ඩිජිටල් මාධ්‍ය මුදල් ලබා ගැනීම විදේශ රටවල සේවාට බාණ්ඩ හා සේවන් ලබා දීලා ඒක හරහා මුදල් ලබා ගැනීම කොච්චර දායකතාවක් තියෙනවද කියලා හරියට ඔපුන කිරීම වගේ කාරණා වෙන්න පුළුවන්. දැන් අපි කර එකක් තමයි අපි මම අර කිව්වා ඉස්සෙල්ලා අපි ඩිජිටල් ආර්ථිකය මේ ඩිජිටල් සේවන් වලට ලැබෙන විදේශ විනිමය ඩොලර් බිලියන 2ක් වගේ ප්‍රමාණයකට වර්ධනය වෙලා තියෙනවා කියලා. ඒකෙන් 30%ක් විතර වගේ අපි හිතන්නේ අවිධිමත් ආර්ථිකයක් තියෙන. ඒ කියන්නේ අපේ ෆ්‍රීලාන්සර්ස් වගේ කට්ටිය එක එක තමන්ගේ හැකියාව අනුව පිටරටවල ඉන්න සේවාලාභීන්ට මොකක් හරි සේවාවන් ලබා දීලා ඩිජිටල් සේවාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොන හරි කරන BPO සේවාවක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් ලබා දීලා කරන ඉපීමක් තමයි තියෙන්නේ. දැන් මෙන්න මේ 30% කියන්නේ ඩොලර් බිලියන 2කින් ඉතා විශාල මුදලක්. ඒ කියන්නේ ඩොලර් මිලියන ගත්තාම 600ක් වගේ මුදලක්. ඉතින් අන්න ඒ වගේ අපිට පෙන්වන්න හැකියාවක් තිබුණා. මෙන්න මෙච්චර විතර මේක විභවයක් තියෙනවා. PayPal ලගේ සේවා ලංකාවට එනවන කියලා. ඉතින් ඒකෙදි එකක් තමයි දැන් මේ විභවය දැක්කට පස්සේ ඔවුන්ගේ උනන්දුවක් ඇති වුණා මේ සේවා ලංකාවට ලබා දෙන්න. දැන් මේක ලංකා ජනතාවට ලැබීමේ වාසිය තියෙන්නේ මම අර ඉස්සර කිව්ව විදිහට.
0: නැති හින්ද වැරදි පාරක් ගිහින් තිබ්බ බොහෝ අය.
1: ඔව්. ඉස්සර තිබ්බේ මාකර එක්කෝ පිටරට තියෙන බැංකු ගිණුමක ගිණුමක් ඇති කරගෙන හරි එහෙම නැත්නම් PayPal account එකක් ලංකාවෙන් පිට හදාගෙන හරි එහෙම නැත්නම් ක්‍රිප්ටෝ කරන්සි වගේ දෙයක් පාවිච්චි කරලා හරි තමයි ලංකාවට මුදල් ගෙන්නා ගැනීමට ඉස්සෙල්ල කට්ටිය පෙළඹිලා තිබ්බේ. ඒකන්ත සමානට එක මුදල් ලැබිලා තිබ්බේ නැහැ. එහෙම නැත්නම් ගොඩක් අයට ඒක සේවාව ලබා ගන්න කෙනාට මේ ඒ සේවන් හරහා මුදල් ලෙවන්න ඕන මැලි වුණොත් ඒතකොට ඔවුන්ට සේවාව දී ගන්න මේ හැකියාව තිබ්බේ නැහැ. ඒ වගේ ප්‍රශ්නක් තිබුණා. අනිත් එක තමයි දැන් ලංකාවේ ඒ වගේ සේවාවක් ලබා දෙන කෙනෙක් කොහොමද විශ්වාස ගන්න පිටරට කෙනෙක්. දැන් ඔවුන් කිව්වොතින් මට PayPal ලගේ සේවාවක් නැහැ මුදල් ලබා ගන්න. මට තියෙන්නේ බැංකුව හරහා මුදල් ලබා ගැනීම විතරයි. එතකොට පිටරට ඉන්න පුද්ගලයෙක් බැංකුවක් හරහා මුදල් ලිව්වොතින් සමහරක් වෙලට මේ ඔවුන් ලබා ගන්න සේවාව හරි භාණ්ඩය හරි කොච්චර විශ්වාස කරන්න පුළුවන්ද කියන එක. ඒ කියන්නේ ඔවුන්ට බලාපොරොත්තු වෙන මේ ක්වලිටි එකට තියනවාද කියලා විශ්වාස ගන්න හැකියාවක් නැති වෙන පුළුවන් සමහරක් වෙලට. මොකද බැංකුවක් හරහා මුදල් ලැබුවොතින් ඒක අර සේවාව හරි භාණ්ඩය හරි ඒකේ මේ ක්වලිටි එක අඩු වුණත් ඒ මුදල් ආපස්සට ගන්න ලබා ගැනීමේ හැකියාවක් නැහැ. නමුත් PayPal වගේ සේවාවක් වලින් ඒකත් විශ්වාසය ඇති කරනවා. යම් කිසි කෙනෙක් PayPal හරහා මොකක් හරි භාණ්ඩයක් හරි සේවාවක් හරි ලබා ගන්න ඒක හරහා ගිවීමක් කරවතින් ඒ සේවල් ඒ භාණ්ඩය හරි සේවා හරි ලබා ගන්න පුද්ගලයාට තියෙනවා නම් අර ලැබිච්ච දේ හරියට ලැබුණ නැහැ කියලා කම්ප්ලේන් එකක් තියෙනවා නම් PayPal සමාගම බැඳිලා තියෙනවා ආපස්සට ඒ මුදල් ලබා දෙන්න. ඒක හන්ද තමයි මේක හරහා මේක තිබීම PayPal ලගේ සේවාවක් තිබීමම ලංකාවේ මේ ජනතාව කියන්නේ ওই ලබා දෙන සේවාවන් වලට විශ්වාසය තහවුරු කරන තැනට අපිට යන්න පුළුවන්.
0: මේක ජාතික ආරක්ෂාවට තර්ජනයක්. ඕගේ කතා එහෙම මෙන් එහෙම එහෙම එකක් තියෙනවද? මන්ත්‍රා විජාවරම වගේ දේවල් වල මේක භාවිත වෙන්න ලෝ වගේ මගේ ප්‍රශ්නයක් නෙමෙයි මේක සමාජයේ අතුකරු ප්‍රශ්න හැම දෙයකටම ප්‍රශ්න නැගලා ඉන්න. එහෙම අවධානමත් වෙනවද?
1: නෑ ඉතින් කොහෙත් මෙහෙම වෙන්නේ දැන් නෑ. මොකද දැන් ඉස්සරත් පේපැල් හරහා ගෙවීමේ හැකියාව තිබුණා. පේපැල් හරහා මුදල් ලබා ගැනීමේ හැකියාව තමයි තිබුණේ නැත්තේ. දැන් කවුරු හරි කියනවා මේක මේ මද්රයි වගේ ජාවාරමකට මේ තෝතැන්නක් වෙනවා කියලා. එමනම් ඔවුන් කියන්නේ ලංකාව තමයි මද්රව්‍ය මේ නිෂ්පාදනාගාරය කියන එක.
0: මොකද
1: සැබුම් කරු කියලා. ඒක මොකද මද්රව්‍ය ගවත්තා මේක අර ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි දන්නවා ලංකාව කොයි විදිහකටත් ඒ වගේ මට්ටමට ගිහිල්ලත් නැහැ. ඒ වගේ
0: යන හදලා තිබ්බ නමුත් ඒක වැලකුණා.
1: ඒ අපි රජෙක් විදිහට සෑහෙන වැඩක් කරගෙන යනවා නේ. නවත්තන්නේ මං කියන්නේ මද්රයි පවච්චෙන් නවත්තන්න. නමුත් මේකේ මේ මුදල් ලබා ගැනීම හැකියාවක් තිබ්බ කියන එක මද්රවලට සම්බන්ධ කිරීම හැකියාවක් කොහෙත්ම නැහැ. අනිත් එක තමයි දැන් ඩිජිටල් මාධ්‍යෙන් ගෙවීමක් සිද්ධ වුණොත් ඒකෙදි මොකටද ගිව්වේ කියන එකත් අර මං කිව්ව විදිහට සහ කාඩ කාගෙන් කාට ගියාද කියන එකත් ඒක මේ සඳහන් වෙනවා. නමුත් බැංකු පද්ධතියක් කරා මුදල් ගනුදෙනුවක් වුණොත් මොන දේ සඳහාද මේ මුදල් ගියේ කියලා කිසිම සඳහනක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක යම් කිසි පුද්ගලයකට මුදල් ලැබීමක් විතරයි. ඉතින් දැන් අර PayPal වගේ සේවාවක ඇතුලේ මොන සේවාවක් සඳහාද මේ මුදල් ගියේ කියන එකම ඒක සඳහන් වීමම ගොඩක් අයට මේ වගේ දේවල් වළක්ව ගන්න කියන්නේ මේ අපි මත්ද්‍රව්‍ය සඳහා මුදල් හොමාරන
0: මුදල් විශ්ුද්ධිකරණ වගේ දේවල් ලක්ව ගන්න
1: උපකාරී වෙනවා.
0: හොඳයි. ස්ටාර්ට්අප්ස් ඔබ බලරෙන්න කලින් මාලිමා බලරෙන්න කලින් කතා කරපු මාතෘකාවක් දැනත් කතා වෙනවා ඇති. මොනවද මේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රේ නව ව්‍යවසායකින් වෙන්නේ මොනවද අරන් තියෙන පියවර මොනවද උන්ට ලබලා තියෙන පාසුකම් මොනවද මේ ක්ෂේත්‍රේ වර්ධනය කරන්න අරන් තියෙන පියවර කියලා මම එහෙම අහුවොත්.
1: හොඳයි. ස්ටාර්ට්අප්ස් වර්ධනය කරන්න අපි ගිය අවුද්දේ අපි අඳුනාගත්ත ස්ටාර්ට්අප්ස් කණ්ඩායමක් ඉන්දියාවට තියෙන T-Hub කියන වගේ ඒ ස්ටාර්ට්අප්ස් වර්ධනය කරන තැන් වලට යවලා අපි ට්‍රේනින් වගේ දේවල් ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි දැන් අපි මේ අවුද්දේ අපි අයවැයනුත් අපි මුදල් සම්පාදනය කරලා තියෙනවා රුපියල් බිලියන 1.5ක්. මේ ෆන්ඩ් ඔෆ් ෆන්ඩ් එකක්, ඒ කියන්නේ මූල්‍ය මේකක් සම්පාදනය කරන, කියන්නේ ෆන්ඩ් ඔෆ් ෆන්ඩ්ස් ෆන්ඩ් ඔෆ් ෆන්ඩ් එකක් සම්පාදනය කරන්නේ. එතකොට ඒකෙන් කරන්නේ මේ වගේ ස්ටාර්ට්අප් සහ අලුත් නව නිර්මාණ වෙන දේවල් වලට මූල්‍ය සම්පාදනය කරන
0: අරමුදලක්.
1: මේ අරමුදලෙන් මුදල් ලබා දීම කරන්න පුළුවන්. දැන් අපේ තිබ්බ ඔය නව නිපුණකරුවන් සහ ඔය ස්ටාර්ට්අප්ස් වගේ දේවල් ගොඩක් වෙලාට ලංකාවෙන් පිට ගියා කන දෙයක් ඉඳ. එකක් තමයි මූල්‍ය සම්පාදනය, අනිත් එක තමයි වෙනතපල ලබා ගැනීම. දැන් අපි බලන්නේ පුළුවන් තරම් ලැටරේ වෙන නවෝත්පාදනය. ওই ස්ටාර්ට්ස් වගේ දේවල් ලැටින් එළියට යන්න එක නවත්ත ගන්න ලංකාව ඇතුළේ ඉඳගෙනම ඕන් වර්ධනය වෙන තැනක් තමයි අපි තියාගන්න අවශ්‍ය. එතකොට ඒකදී අපිට හැකියාව ලැබෙනවා මෙන්න මේ කියන ෆන්ඩ් ඔෆ් ෆන්ඩ් වගේ මූල්‍ය අරමුදලකින් මූල්‍ය අවස්ථාවේ සපුරාලීම හරහා මේ ස්ටාර්ට්අප්ස් මේ ආරම්භ කරලා අවදීට වඩා ගොඩක් ඉස්සරහට ගිහිල්ලා ඊට වඩා මේ ලොකු සමාගම් බවට පත් කිරීමට අපිට හැකියාව ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
0: ඩිජිටල් කර්මාන්තයේ ප්‍රවර්ධනය, කර්මාන්ත ඇක්ටිව ප්‍රවර්ධනය කිරීම, ඒ සඳහා මොනවද අරන් තියෙන පියවර, මේකත් එක්කම එකට ක්‍රියාත්මක වෙන දෙයක් මොනවද අරන් තියෙන්නේ, කොහොමද මේ ප්‍රගතිය?
1: ඔව්, එකක් තමයි
0: අපි විරාම ගන්නත් අවශ්‍ය අපි ඉරියම්
1: පැත්තට. ඩිජිටල් කර්මාන්තයේදී ස්ටාර්ට්අප්ස් කියන එක ලොකු පාට් එකක්. ඒකට ඒකිට ඔය කිව් විදිහට ෆන්ඩ් ඔෆ් ෆන්ඩ්ස් අපි ඇති කරන් තියෙනවා. ඒ වගේම තමයි දැන් අපිට අවශ්‍ය ශ්‍රම බලකාය. දැන් ශ්‍රම බලකාය ගත්තාම මේ AI වගේ කියන තාක්ෂණ තමයි දැන් ගොඩක්ම මේ ඇවිල්ලා තියෙන්නේ. හැම ශිෂ්‍යම වගේම කාර්යක්ෂමතාවය, ඒකේ මේ ක්වොලිටි එක වගේ දේවල් වැඩි කරන්න. දැන් ඒකෙදි අපේ තියෙන මේ විශ්වවිද්‍යාල පද්ධති ගත්තාම AI තාක්ෂණයේ උගන්වීම හොඳට කරනවා. නමුත් මොවුන්ට ප්‍රායෝගිකව කොහොමද AI පාවිච්චි කරන්නේ, මොනවද කරන්න පුළුවන්, ඔවුන් ඒක හරියටම කරන්න දැනගන්න, ඒකෙදි අනුගමන කරන්න ඕන ක්‍රියාමාර්ග මොනවද කියලා උගන්වන මධ්‍යස්ථානයක් නැතාම කන්ද අපි දැන් රච්චයෙන් බලාපොරොත්තු වෙනවා. අන්නෙම මේ ප්‍රායෝගිකව ඒක පාවිච්චි කරන හැටි උගන්වන මධ්‍යස්ථානයක් ඇති කරන්න. එතකොට ඒකෙදි අපි බලාපොරොත්තු වෙනවා අදීර 3ක වෙනසක් ක්‍රියාත්මක කරන්න. එකක් තමයි AI for all. එකනේ හැමෝන්ටම යම් කිසි ප්‍රාථමික අධ්‍යාපනයක් ලබා දෙන්න ඒ තාක්ෂණික පාවිච්චි ගන්න කොහොමද කියලා තමන්ගේ දිනදා වැඩ කටයුතු වලදී. ඒකට ඒක IT කියලා ශේෂයෙන් විතර නෙමෙයි හැම ශේෂයටම බලපාන විදිහට. අනිත් කාරණා තමයි මේ තියෙන AI වගේ දේවල් කොහොමද පාවිච්චි කරන්නේ අලුත් තමන්ගේ ආයතනේ මොකරේ ව්‍යාපාරික ආයතන තියෙනවා නම් තමන්ගේ ආයතනේ තමන් සේවා කරන තැන කාර්යක්ෂමතාව වැඩි කරන්න අලුත් විදිහට මොකරි දෙයක් ඔටෝමේට් කරන්න ඒ පාවිච්චි කරන්නේ කොහොමද කියලා කරන පාඩමාලා. තුන්වෙනි එක තමයි කොහොමද මේ වගේ අලුත්ම සොලූෂන්ස් වගේ දේවල් AI පාවිච්චි කරලා හදන්නේ කියලා මේ හොඳ හොඳ ප්‍රායෝගික දැනීමක් ඇති කරන පාඨමාලා. කොන්න ඔය කියන අදිය තුනේ මේ පාඨමාලා. පාඨමාලා කියවට ඒක ඇත්තම අධ්‍යාපනයකට වඩා අධ්‍යාපනික මොකක් හරි පාඨමාලාවකට වඩා මේක ප්‍රායෝගික වැඩමුළුවක් කියන එක කිවනම් හරි.
0: හොඳයි අපි AI ගැන තවත් පුළුල්ව කතා කරමු. කෙටි විරාමයකට මොන්නේ සදානම් වන්නේ. ඉතින් අද දවසේදී ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය රංග විරාත මහතා තමයි ඔන්නෑ පොලිටික්ස් සමගින් එක්වන්නේ. විරාමයකට යමු. රදීසිරි ITN අපගේ ලක්කඩ සහ ඩිජිටල් ප්‍රවේශයන් සමග විරාමයකට තුරු හමුවෙමු.

0: අක්හඬින් පත්තරෙන් පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ උළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන, වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් සයිඩ් ලයිට්
0: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937. සර්ච් ලයිට් සමාජ ගවේෂණය.

0: විරාමෙන් අනතුරුව ඔබ අදත් එක් වන්නේ ඔන් එයා පොලිටික්ස් සමග ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරත් මහතා තමයි අපගේ සාකච්ඡාවට දවසේදී එක්වන්නේ. AI ගැන කතා බහ කරමින් සිටි AI දේශපාලන වේදිකාවෙත් නිරන්තරයෙන් ඇසෙන වචනයක් පාර්ලිමේන්තුවේදීත් AI නැතුව බැරි දෙයක් වෙලා තියෙනවා. ඒ වගේම මේ AI තර්ජනයක් වෙන්නත් පුළුවන්. මොකද්ද AI සම්බන්ධයෙන් රජයේ තියෙන ප්‍රතිපත්තිය විශේෂයෙන් නීතිමය තත්ත්වයන් වල වෙනස්කම් කරන්න වෙයි. ඒ වගේම රැකියාවලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොන වගේ සූදානම්ද තියෙන්නේ ආණ්ඩුවක් රජයක් විදිහට විශේෂයෙන් ඔබේ අමාත්‍යංශයට මේ වගේ කිමෙනවා.
1: අපි ඇත්තටම මේ AI කොහොමද ප්‍රායෝගිකව පාවිච්චි කරන්නේ මේ ethically කියන මේ අපි ප්‍රතිපත්තියක් ගිය අවුද්දේ
0: ආචාර ධර්ම ප්‍රශ්නයකුත් එනවා.
1: ආචාර ධර්මත් එක්ක කොහොමද පාවිච්චි කරන්නේ කියන එක ප්‍රතිපත්තියක් විදිහට අපි නිකුත් කරලා තියෙනවා. ඒක දැන් මහජනත මේ තවගේ මේ ඔවුන්ගේ ප්‍රචාර විදිහට ලබා ගන්න අපි
0: මහජනතාවස් ලබා ගන්න යොමු කරලා තිබෙනවා.
1: යොමු කරලා තියෙනවා. ඒකයි ඊට පස්සේ දැන් AI කියන එක ඒ කියන්නේ හැම රටකටම මේක පාවිච්චි නොකර යන්න බැරි තාක්ෂණයක් කියලා තියෙනවා. මොකද ඒක පාවිච්චි නොකර ගියොත්ින් ඇත්තටම අපි ගොඩක් රට මන්දගාමී වෙන්න පුළුවන්. අපි අනිත් රටවල් එක්ක සංසන්දනය කරනකොට ඒකන්ද රජයක් විදිහට AI කොහොමද ජනතා AI දැනුම ජනතාවට ලබා දෙන්නේ කියන එක මම හිතන්නේ රජයක් විදිහට අපි ලොකු අවධානයක් යොමු කරලා තියෙනවා. මොකද අපි දකිනවා අනිත් රටවල් වලත් ඒක ඇත්තටම රජයක් විසින් කරන කර්තව්‍යයක් තත්ත්වයට පත් වෙලා තියෙනවා. මොකද මේක රජයේ කියන්නේ රටක තියෙන ආර්ථිකයට ඒකේ ජනතාවගේ ඒ ආර්ථිකයට කොහොමද දායකත්වය ලබා දෙන්නේ කියන එකට සෑහෙන ඉවහල් වෙන හන්දක්. මොකද අනිත් එක තමයි AI තාක්ෂණය ගොඩක් වෙලාවට ඒ සාම්ප්‍රදායික තියෙන
0: කෘතිම බුද්ධිය
1: කෘතිම බුද්ධිය සාම්ප්‍රදායක මේ ජොබ්ස් වලට තර්ජනක වෙන මට්ටමට එනවා.
0: වෙලා තියෙන දැන්
1: වෙලා තියෙනවා සහ ඒක ඉස්සරහට තව තවත් වර්ධනය වෙන්න පුළුවන්. ඒකන් නමුත් ඒකට අපි බිය යුතු නැහැ. මොකද AI දැනගෙන ඉන්නවා නම් AI පාවිච්චි කරලා තමන්ගේ ඇත්තම කරන මේ රැකියාව ඊට වඩා හොඳින් කරන්න හැකියාවක් ලැබෙනවා. ඒකන්ද අපි ඒක ප්‍රතික්ෂේප මේ කරන්න ඕන AI ලබාගෙන තමන් කරන වැඩේ

0: තියෙන අවකාශ වැඩි කරන්න ලංකාවට AI data centers වගේ දේවල් ලබා ගන්න අපි මේ දවස්වල ප්‍රසම්පාදනය කරන ක්‍රියාවලියකුත් සිද්ධ වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා AI කියන data centers ලංකාවේ අවශ්‍යතාවයට පමණක් නෙමෙයි මේ කලාපයට AI data center එකක් සේවාවක් ඉදිරියට ලබා දෙන ක්‍රමවේදයකටත් අන්න ඒ හරහා අපිට පුළුවන් වෙයි අපි විදේශ විනිමය ලංකාවට ගේන ක්‍රමයක් තවත් එක්ක මාධ්‍යයක් වෙන්න AI data centers කියන එක. මොකද ලෝකයේ AI data centers වල තියෙන ඉල්ලුම එන්නම වැඩි වෙනවා. ඒ වගේම දැන් ලංකාවේ අපි දන්නවා පුනර්ජනීය බලශක්තිය ලබා ගන්න පුළුවන් හොඳ දේශගුණයක් තියෙන රටක්. ඒකන්ත අපිට පුනර්ජනීය බලශක්තිය හරහා ක්‍රියාත්මක වෙන data centers වලට ගියොතින් අපි ඇත්තටම කාබනික අතින් අපිට හොඳ මේකක් පෙන්වන්න පුළුවන්. ඒ අනිකුත් රටවල් වලට වුණත් AI data centers මේ වගේ රටකින් ලබා ගන්න. මොකද අපි AI data centers වලට ලබා දෙන බලශක්ති නිර්මාණය නිපදවන්නේ පුනර්ජනීය බලශක්තියෙන්ද. ඒකන්ද අපි කාබන් දහනයක් සිදු වෙන්නේ නැහැ කියන එක උඩ. අනිත් එක තමයි අපි මේ AI කියන තාක්ෂණය
1: එබැවින් අපේ ජලයත් තිබෙනවා ඇති වෙනකන් සිසිරන කටයුතු වල
0: සිසිරන කටයුතු වල ජලයත් තියෙනවා. ඔව්. ඒ වගේම තමයි දැන් මේ AI කියන තාක්ෂණය අපි ගොඩක් වෙලාවට ඒ තාක්ෂණය මේ ප්‍රයෝජන ගන්න මට්ටම විතරක් සීමා වෙච්ච ගතියකුත් තියෙනවා. ඒකන්ත ලංකාවේ අපිට ඒ AI කියන තාක්ෂණය ප්‍රයෝජන ගන්න විතරක් නෙමෙයි ඒ තාක්ෂණ නිපදවන්නත් අවශ්‍ය ශ්‍රමපලකයක් හැදීම අවශ්‍යයි. මොකද ලංකාව වගේ රටක සෛරී භාවය තියාගන්න නම් රටේ තියෙන ඒ සංස්කෘතිය ඒ වගේම සભ્યත්වය ඒ තියෙන භාෂාවලට අනුරූප වෙච්ච AI තාක්ෂණයේ තියෙන LLM කියලා කියන්නේ එකට large language model කියලා ඒ වගේ තිබීම අවශ්‍යයි. එහෙම තිබ්බා තමයි අර පිට රටක තියෙන AI පද්ධතිය පාවිච්චි කළා අපේ කට්ටිය ලංකාවේ තියෙන සංස්කෘතියෙන් බැහැර වෙන එක වළක්වගෙන අපේ සංස්කෘතිය රැකගෙනම ওই AI තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකටත් අපේ ලංකාවේ තියෙන භාෂාවලට අනුරූප LLM සදන වැඩසටහනකුත් දැන් අපි ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඒකෙත් ප්‍රසම්පාදනය කටයුතු ඉදිරි සති මාස කිහිපය ඇතුළත සිද්ධ වෙයි. ඉතින් AI කියන එක ලොකු මාතෘකාවක්. ඒකේ අපි පුළුවන් තරම් ඉදිරියෙන් ඉන්න අපි උත්සාහ ගන්නවා.
1: නැති වෙන රැකියාවලට විසඳුමක් AI තුලින්
0: අනිවාර්යයි.
1: ඩිජිටල් කරන්නේ ගත්තාම මේ රූපවාහිනිය ඩිජිටල් කරන්නේ කාලයත් එස්සේ ක්‍රියාත්මක වෙච්ච ව්‍යාපෘතියක්. මේක දැන් කොතනද තියෙන්නේ? කවද විතර මේක වෙයිද? ඔබේ අමාත්‍යංශයට තමයි එකත් ක්‍රියාත්මක වෙන්නේ.
0: ඔව්. ඇත්තම 2014 ඉඳන් කතා කරන මාතෘකාවන්නේ ඩිජිටල් රූපවාහිනිය කියන එක. ඩිජිටල්
1: රූපවාහිනිය කියන්නේ සෑම රූපවාහිනිය
0: ආයතන සාධන රූපවාහිනිය. ඔව්. ඒ කියන්නේ ඩිජිටල් ටීවී කියන්නේ දැන් අපි පාවිච්චි කරන්නේ ඇනලොග් ක්‍රමවේද හරහා
1: මේ විකාශන කටයුතු
0: වෙන. විකාශන කටයුතු වෙන ටීවී එකක් ටීවී තාක්ෂණයේ ඒක ඩිජිටල් කරන්නේ සිද්ධ වෙන්නේ. ඒක 2014 ඉඳන් කතා කරගෙන ඒ කියන්නේ කරලීට ආවත් ඒක ක්‍රියාත්මක කරගන්න බැරිලා තිබ්බා. මොකද තාක්ෂණය මොකද්ද කියලා නිකන් එක එක පැත්තට ඇදී තිබ්බා මොන රටෙන්ද ගන්න කියලා තව වෙලාවක ඔක එහාට මෙහාට ඇදුණා. ඒ හරහා ප්‍රසම්පාදනය කටයුතු සිද්ධ වුණේ නැහැ. ඒ වගේම ජයකත් එක්ක ගත්ත මේ ණයකුත් තියෙනවා අපි 2024 ඉඳන් ගෙවන්න වෙන. නමුත් මේ ව්‍යාපෘතියක් සිද්ධ වෙච්ච නැති ණයක්. නමුත් ඉතින් අපි රජයේ බලය තාවට පස්සේ අපි ක්‍රියාත්මක කරපු නැවත ක්‍රියාත්මක කරන්න ඇති කර එක ප්‍රධාන ව්‍යාපෘතිය තමයි ඩිජිටල් ටීවී ව්‍යාපෘතිය. ඉතින් අපි ජපානයෙන් ලබා ගන්න ජපානයේ තියෙන තාක්ෂණය ලංකාවට ගේන වර්සලා දැන් පටන් අරගෙන තියෙන්නේ. මේ දවස්වල ඒකේ ඉන්න කන්සල්ටන්ස් ලැවිල්ල ලංකාවට අවශ්‍ය මේ මොන වගේ පද්ධතියද කියන එක නිර්මාණ කටයුතු කරගෙන තියෙනවා. දැන් මේ අවුද්‍ය මේ තුන්වෙනි කාර්තිය වගේ මේක ප්‍රසම්පාදනය කටයුතු සිද්ධ වෙනවා. ඉතින් ඒ ඩිජිටල් ටීවී කියන එක සාමාන්‍යයෙන් ඒක ලංකාව ස්ථාපිත කරන්න අපිට අවුරුදු දෙකමාරක් විතර කාලයක් යනවා. ඒ
1: කියන්නේ තවත් වසර දෙකමාරක් විතර යන්න පුළුවන්.
0: තවත් වසර දෙකමාරක් විතර යනවා. ඒ කියන්නේ 2028 අවසාන භාගය වගේ වෙනකොට ලංකාවේ ඩිජිටල් ටීවී තාක්ෂණය එනවා. ඒ තාක්ෂණය එන එකේ ප්‍රධානම මේ මේක තියෙන්නේ බෙනිෆිට් එක තියෙන්නේ අපේ ජනතාවට.
1: මොකද අපි වාසිය ඔබතුමාට පැහැදිලි කරන්න පුළුවන්
0: නම්. ඔව් වාසිය දින ජනතාවට. මොකද දැන් ගොඩක් පළාත් වලට හරියට මේ අපේ රෝපණි පේන්නේ නැහැ. මේ ටීවී ඇන්ටනා එක එක පැත්තට කරකවක තමයි අපේ කට්ටිය ටීවී බාන්නේ.

0: තිත් ගොඩාරයක් තියෙන රූපවාහින ඉතිරියක් තමයි බලාගෙන ඉන්නේ. අනිත් එක අපි විකාශන වෙන එකත් අර හයි ඩිෆිනිෂන් හයි ක්වොලිටි කියන
1: තාක්ෂණය
0: සාමාන්‍ය පැල් කියන තාක්ෂණය හරහා තමයි ඒක විකාශන වෙන්නේ. ඒ ඔක්කොම වෙනස් වෙනවා මේ ඩිජිටල් ටීවී ආවට පස්සේ. එතකොට අපි යන්නේ හයි ඩිෆිනිෂන් කියන තාක්ෂණ දසුනක්, හරිම ක්ලියර් මේ පැහැදිලි පේන දසුනක්. ඒ වගේම ඒකේ පේන ප්‍රමාණයත් වැඩි. සහ මේ අපි එලන්නේ ජාතික තාක්ෂණ මේ විකාශන පද්ධතියක්. ඒ විකාශපතේ ජාතික වීම හරහා අපේ දැන් තියෙනවා නම් මොකක් හරි නාලිකාවක් මොනාරි පළාත් කීපයකට විතරක් සීමා වෙලා ඕන්ටත් අවකාශය දෙනවා, අනිත් පළාත් හැම එකටමත් ඒක විකාශනය කරන්න. ඉතින් ඒ එතකොට අපිට හැමතැනම එක එක නාලිකාවලින් වෙන වෙනම කණු ගහේ ඉන්න අවශ්‍ය නැහැ. මේ නාලික මේ පද්ධතිය හරහා විකාශනය කරන්න පුළුවන්. අනිත් කාරණා තමයි මේ ඩිජිටල් ටී මාධ්‍ය විකාශන ගිහාට පස්සේ ඒ විකාශන වෙන සංඛ්‍යාත, විද්‍යුත් සංඛ්‍යාත ඒ විකාශනය කරන්න වෙන්විච්ච සංඛ්‍යාත ක්‍රමවේදයේ පරාසයකට තමයි යන්නේ. දැන් අපේ ওই මේ රූපවාහිනී නාලිකාව වැඩ කරන්නේ මෙගාහර්ට්ස් 700 කියන සංකේත පරාසය හරහා. ඒ සංකේත පරාසය ඇත්තනම අපිට අවශ්‍යයි අපේ මේ දුරකථන
1: ගියොත් මේ දෙකක් එකට පේනවා, එකක් බලබල ඉදි වෙන එකක් පේනවා වගේ ප්‍රශ්න එනවා
0: සමහරවිට
1: පන්දර පැතිවල ඒ වගේ දේවල් ඇති වෙනවා.
0: ඔව් ඒ වගේ ප්‍රශ්නත් තියෙනවා. ඒ වගේම ඒ සංඛ්‍යාත පරාසය මෙගාහර්ට්ස් 700 කියන සංඛ්‍යාත පරාසය ඇත්තරම අපේ මේ ජංගම දුරකථන ක්‍රියාවලිය තවර්ධනය කරන්න රටට අවශ්‍ය සංකේත පරාසයක්. එතකොට අපි ඩිජිටල් කරණය හරහා වෙන සංකේත පරාසයකට
1: මේක පරාසය හරි විදිහට හැදීමේ වාසිය.
0: හරි විදිහට
1: සම්නිවේද කටයුතු වල ලැබෙන සහයක් ඒක.
0: සෑහෙන සහයක්. මොකද අපි දන්නවා මේ 5G වගේ තාක්ෂණය දැන් අපි ගියවද්දී සංකේත ලබා දෙන්නේ අපි මේ විද්‍යුත් ආයතන මේ ජංගම දුරකථන ආයතන දැන් 5G සේවා ලබා දෙනවා. ඒ සේවා තවදුරටත් වර්ධනය කරන්න.
1: මේ සිදුවීමෙන් පස්සේ මේ දැන් ප්‍රදේශ කීපයකට සිමලා දෙන 5G තාක්ෂණය රට පුරා ව්‍යාප්ත වෙන්න පුළුවන්.
0: ඒ වගේම ඒක ලබා දෙන පරාසය වැඩි කරන්නත් පුළුවන්. මේ අඩු පරාසය අඩු මේ සංඛ්‍යාතයේ තියෙන මේ විද්‍යුත් සංඛ්‍යාත වලට මාරු වීම හරහා.
1: හොඳයි. තව අවුරුදු දෙකම ආරක් විතර මේ වැඩේටත් යනවා.
0: මේ දෙකම ආරක් නෙමේ, දෙකම ආරක් වෙනවා ඩිජිටල් ටීවී එකෙන්. ඊට පස්සේ මේ රටේම ඉන ජනතාව ඇනලොග් ටීවී තාක්ෂණයෙන් ඩිජිටල් තාක්ෂණයට මාරු වුණාට පස්සේ තමයි අපිට
1: මාරු වීම වෙන්නේ කියලා නිකන් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. දැන් මේක ආපු ගණන් එක පරවය වෙන්න පුළුවන් අපේ ටීවී එක පේන්නේ නැති වෙයිද කියලා.
0: මේවා දැන් ටීවී එක මාරු ගන්න අවශ්‍ය නැහැ. ටීවී එක හිමම පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අර සෙට් අප් බොක්ස් එකක් ලබා ගන්න අවශ්‍යයි. ඒක ගොඩක් රට රුපියල් 3,000-4,000 වගේ වෙන සෙට් අප් බොක්ස් එකක් වෙන්න පුළුවන්. එතකොට ඒ සෙට් අප් බොක්ස් එක දැන් තියෙන විදිහට ඔය POT වගේ වල පාවිච්චි කරන වගේ පොඩි සෙට් අප් බොක්ස් එකක් ඒක ලබා ගැනීම හරහා දැන් තියෙන රූපවාහිනියම ඩිජිටල් මාධ්‍යයට මාරු කරගන්න පුළුවන්. එතකොට ඒක කරන්න කියන්නේ අපි ජනතාවම ඒක මාරු කරන්න යම් කාලයක් යනවා. අපි හිතනවා ඔව් 3ක් වගේ කාලයක් යයි මේ පරිවර්තනයට. එතකොට ඒ පරිවර්තන වුණාට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ අර ඇනලොග් කියන තාක්ෂණය සම්පූර්ණයෙන්ම වහලා දාලා ඩිජිටල් තාක්ෂණයට මාරු වෙන්න. එහෙම සම්පූර්ණයෙන්ම වහලා දැම්මට පස්සේ තමයි අපිට අර මෙගාහර්ට්ස් 700 කියන සංඛ්‍යාත පරාසය ලබා ගන්න පුළුවන් වෙන්නේ විද්‍යුත් සංනිවේදනයට.
1: හොඳයි, අපි යලිත් සාකච්ඡාවේ මූලට වගේ ආවොත් මේ ඩිජිටල්කරණය දූෂණය අවම කරන්න මොන ආකාරයෙන්ද සහාය වෙන්නේ කියලා මම ඔබෙන් අහුවත් කොහොමද?
0: ප්‍රධාන වශයෙන්ම ගනුදෙනු කරන ඒවා ඩිජිටල් මාධ්‍යට ගියාම එකක් තමයි පුද්ගලයන් හම්බෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම ඒ ගනුදෙනු සම්පූර්ණයෙන්ම සටහන් වෙලා තියෙනවා කාගෙන් කාටද ගියේ, ඒ වගේම මොන සේවාව සඳහාද කියලා. ඒක හින්දා කාටවත් සේවාවක් ලබා ගන්න වෙනම ගෙවීම් කිරීම අවශ්‍ය නැහැ. ඕනම කෙනෙකුට තමන් ලබා ගන්න සේවාව දුරස්ථව ඉඳගෙන විද්‍යුත් ඩිජිටල් මාධ්‍යම කරගන්නත් පුළුවන්. ඒ වගේම කරන ගෙවීම් ඒ මාධ්‍යම කරගන්නත් පුළුවන්. අනිත් එක තමයි මේ ඩිජිටල් කරන්නට ගියාට පස්සේ අපිට මොකක් හරි රාජ්‍ය සේවාවක් ලබා දෙනකොට මේ අනිවාර්ය කරන්න පුළුවන් මෙන්න මේ කාලය ඇතුළත මේ සේවා ලබා දිය යුතුයි. එමත්නම් ඒකේ මොනක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒක දැනිය යුතුයි කියලා. අපි උදාහරණයක් ඉදිරියට ගමු. මේ මොකක් හරි භාණ්ඩයක් ලංකාවට එනකොට මේ කස්ටම් එකකින් ඒ භාණ්ඩය ක්ලියර් කරගන්නයි කියලා. එතකොට ඒකෙදි ඒ ක්ලියර් කරගන්න මුළු ක්‍රමවේදයම මොකක් හරි ඩිජිටල් පද්ධතියක් කරා මුලින්ම අකටම සිද්ධ වෙනවා නම් තොට ඕනම තැනකදී ඒ ආයතන මකරේ තන්න ඒ ආයතන ආයතන තුන හතරින් ගන්නවන කියලා මේ ඇප්‍රුවස් තොට ඒ ආයතන වලින් ගිහිල්ල ඒ ආයතන මේ කාලය ඇතුළත ඇප්‍රුවල් එක දෙන්න ඕනේ නැත්නම් රිජෙක් කරන්න ඕනේ. ඉතින් අන්නේ කියන එක ස්ථාපිත කරාට පස්සේ කාටවත් එක එක ආයතන වලට ගිහිල්ලා මේ කොළ පෙන්නලා විස්තර කල්ලිවල කාටර කීයක් හරි දීලා ඇප්‍රූව් කරගන්න වගේ අවස්ථාවක් වෙන්නේ නැහැ. මොකද මේක ඔක්කොම ડિජිටල් පද්ධතියක් කරාම වෙන යාන්ත්‍රණයක් හන්දා. ඉතින් ඒක සෑහෙන උපකාරී වෙනවා මේ අපේ තියෙන මේ ඔය දූෂණ වගේ දේවල් නවත්තන්න.
1: දැන්ට තියෙන ප්‍රශ්න තමයි මේ රාජ්‍ය ආයතන ඒකාබද්ධ නොවීම. බමුණරත් පැහැදිලි කරා යම් තද්දරට දැන් මෝටර රථයක් ගත්තාම නාම ශ්‍රී ලංකා රේගුවෙන් දත්ත ඇතුළත් කරගන්න. හැබැයි ආපහු මෝටර රථය රියාවජ්ජ කරන ගම ආයේ දත්ත ටික ලබා දෙන්නොත් මේ දේ වගේ ප්‍රශ්න දේවල් මේ වගේ විසඳෙයිද ඉස්සරහට?
0: ඔව්, ඒක ප්‍රධානම එක තමයි ඒ ડિජිටල් පද්ධතිය ආයතන දෙකෙම තිබ්බත් ඒ දෙක අතර කිසිම සම්බන්ධතාවයක් නැති එක. ඒකට ඒ දෙක අතර මේ තොරතුරු යන්නේ මේ ආපහු ලියකියවිලි වල. ඒතකොට ලියකියවිලි එක ආයතන දැන් පවිත් ආයතනයට ඒක වෙනස් කිරීමට භාජනය වෙනවා. තින් එතකොට අනිත් ආයතනයේ ඒක සඳහන් වෙන්නේ වෙනස් විදිහකට. ඉතින් ඔන්න ඕක නවත්තන්න ඕන ඒක ડિජිටල් පද්ධතියක් කරාම මේ ආයතන දෙක ආයතන සම්බන්ධ කරනවා. ඒක සිද්ධ වෙනවා.
1: හොඳයි, අපි වැඩසටහනේ අවසානය කළා ගන්න සූදානම් වෙන්නේ. ඉතින් ඔබේ දුර කාලය අවසන් වෙනකොට අපි තුම තව වසර 5ක් 10ක් අතර කාලය තුල ශ්‍රී ලංකාව ડિජිටල් ආර්ථිකයක් කරා යන්න පුළුවන් වේද? මොන වගේ තත්ත්වයක තිබේ? මොකද ජනතාවට දෙන පරිඩේ මොකද්ද? ඒක වාසිය.
0: මෙමයි දැන් ඇත්තටම එකක් තමයි ડિජිටල් කාර්තප් කර්මාන්තය ගත්තාම අපි බලාපොරොත්තු වෙනවා දවස් 30 වෙනකොට ඩොලර් බිලියන 5ක විදේශ නිමේ උපයන මේ ශේෂය බවට පත් කරන්න. ඒකට අපි දැන් ඩොලර් බිලියන 2ක වගේ ප්‍රමාණය ඉන්නේ. අපි දැන් මේ ක්‍රියාත්මක කරන්න යන ෆන්ඩ් ඔෆ් ෆන්ඩ් වගේ වැඩසටහන් හරහා අරමුදල් වැඩසටහන් හරහා ඒ වගේම නවත්පාදන දිරිය ගන්නන වැඩසටහන් හරහා ඊට පස්සේ ඒ වගේ තාක්ෂණ ගණන් ලෙවල්ල අපි ඉන්න ප්‍රජාවගේ දැනුම වර්ධනය කරන වැඩසටහන හරහා අපි බලාපොරොත්තු වෙනවා අපි අනිවාර්යෙන් ඉන්නවා ඒ මාර්ගයේ ඩොලර් බිලියන 5ක ආර්ථිකයක් ડિජිටල් කර්මාන්තයෙන් ලබා ගන්න. අනිත් කාරණාව තමයි දැන් ඔය ડિජිටල් ආර්ථිකය කියන එක කියන්නේ අපේ දැන් තියෙන ආර්ථිකයෙන් දැන්ට 3.34% වගේ ප්‍රමාණයක් තමයි මුළු ආර්ථිකයම ડિජිටල් ආර්ථිකයෙන් මේ සම්පාදනය කියන එක. ඒකෙන් ලැබෙන්නේ ඒ වගේ ප්‍රමාණය. අපි ඒක ඩොලර් බිලියන 15ක් දක්වා වර්ධනය ගන්න තමයි අපි අදහස් තියන්නේ 2030 වෙනකොට. ඒ කියන්නේ මුළු ආර්ථිකයම 12% වගේ ප්‍රමාණයක් ડિජිටල් ආර්ථිකය හරහා කරන්න. ඒකෙදි ඔය ડિජිටල් ගෙවීම් පද්ධතියට ජනතාව නැඹුරු කරගන්න එක අත්‍යවශ්‍ය වෙනවා. ඒකෙදි දැන් කියන QR වගේ ගෙවීම් තව ප්‍රචාරණය කරලා ප්‍රචලිත කරන්න වෙසටන් අපි තව ඉස්සරහට ගොඩක් ගේනවා. ඒක හරහා අපිට හැකියාව ලැබේ. තුන්වෙනි එක තමයි ඉතින් අපි මුළු රාජකරණයම ડિජිටල් කරගන්න යන එක. ඒකෙදි දැන් ડિජිටල් ID එක අපි දබනවා මේ අවුරුද්ද අන්තිමට එනවා කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔය ආයතන සම්බන්ධ කරලා සිද්ධ වෙන ඔය නැෂනල් ඩේටා එක්ස්චේන්ජ් කියන එක. ඊට පස්සේ ආයතන සහායක ශේෂ්ඨ ડિජිටල් කරන කිරීම හරහා දැන් විශාල මේ එක එක ප්‍රොජෙක්ට් ගණනාවක්ම සිද්ධ වෙනවා. ඉතින් අපි පුළුවන් වෙයි ජනතාවට ඒ වගේ ප්‍රතිලාභ ලබා දෙන්න මේ අවධිය අන්තිමට ලබන අවධිය වෙනකොට ඔය අපි කරගෙන යන ડિජිටල් පද්ධතිවල ඒක හරහා එන ප්‍රතිලාභ ලැබෙන තත්ත්වයට ගෙනියන්න පුළුවන් වෙයි.
1: හොඳයි, එහෙනම් ජනතාවත් බලාගෙන ඇති ඒ ප්‍රතිලාභ තමන්ට උපරිමෙන් අත්විඳින හැකි වෙනකන්. ඉතින් බොහොම ස්තුතියි ඔබතුමාට අද දවසේදී අපගේ සාකච්ඡාවට සහභාගී වුණේ ડિජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය රංග වීරත් මහතා. බොහොම ස්තුතියි ඔබතුමාට අපගේ ආරාධනා පිළිගතරයි. ඒ වගේම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරන්න. ඔබටත් බොහොම ස්තුතියි අපගේ සාකච්ඡාව රැදී සිටියට ITN ලක්කඩ සහභාගී ડિජිටල් ප්‍රවේශයන් සමග ලබන සතියේ අඟහරුවාදා රාත්‍රියේ 10:00 සිට මෙවන් වූ වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තු වෙන සමගන්නවා. ඔබට සුබ රාත්‍රියක්.

0: ලක්හඬින්. කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තර.
1: ලක්හඬ මොවලින් දේසල්.
2: පාට පොතක් පිළකලා කලල් කලාවේ
1: ආදරේ උණුසුම විරහවේ වේදනාව
2: මගේ නොව දිනිසුරු කරුපත් සහතන ඔබය මියන තුරු
0: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
1: ආදරණීය ජෝති
3: හිරණීය ජෝති
2: රසෝදයේ බැඳීනු රහයි ජීවිතේ
0: අහිමි ආදරේ ජීවමාන හඬ
1: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
0: ජෝති රාජායය

0: ගමනක් හඳින්. පත්තරෙන් පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: කඩහගෙන ඉන්න වෙලාව මධ්‍යම රාත්‍රි 12යි.
1: මහා සමය සූත්‍ර දේශනාව. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනා විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමෙනි. මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝරත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟ හරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අදහමේ අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි. මොහොතක් සිතන්න, මේ කය

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

ආක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විධ රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහකිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයේයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

මේ පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කය රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන

උත්තර නිකායි දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

0: රජාගක සූත්‍ර දේශනාව දේශකයාණන් වහන්සේ ගම්පොල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේකුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීන්ද. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් මේ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කල යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවි.

අභිසම්නිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්නිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

නිවාසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සාමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය.

පැමිණෙන අනතුරු වලක්වාලනෙහිද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කර ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහභාගී

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහදෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුළ තියෙනවා. ඒ තුලින් ඔබ ඒ මෙනෙහි කිරීම තුලින්, ඔබ ඒ සජ්ජායනා කිරීම තුලින්, ඔබ ඒ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදෙනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනා.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

සිසින සසත යන වෙතද විකාශය වෙයි. පිරිදි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන් ශාරීරික සුවේද ධනවති සැලකිලි. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

රැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

වලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ